ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: උදෑසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: FM 95.8 Net FM Divaina Pura.
3: Wake up.
4: Satutu Hormones Alpha Studio.
5: Davasata Moona Karana Vitamins Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe ekak ekka davasama suba karaganna.
5: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
6: Good morning.
4: Satya Dawaswala Uday Hayata
7: Alpha Studio with Kasuni and Lehansa.
4: WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: સિતારમ રે હતટા નોસ્ટેલ્જિયાનો રોમાન્ટિક મતક સ્મરણય
1: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
2: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
6: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
5: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් update වෙන්න.
5: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town එකට tune වෙන්න. Tune වෙන්න.
3: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Madale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
7: Sada Harita Vivasayika Sineeta Adalak Sada Kalika Ayojanaya
8: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
11: FM Algo Town
12: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
14: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩ වදින්නේ. අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර. උන් වහන්සේ කියනවා මම යහපත් එඳේරා වෙමි. මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති. උන්වහන්සේ යහපත් බැටළු එඳේරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ. ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතයේ කවුරුන්ද? ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ. උන්වහන්සේ කියනවා මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති. මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි. ඔහු මා වෙතට පැමිණෙති. එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය අයිතිකාරකම දී ඇත්නම් පමණයි. ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ. අද දවසේදී කල්පනා කරන්න, ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යැයි ඔබ කතිකා කරගන්න. සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු. ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දිව්‍යන් වහන්සේ ඒ අරුතියෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සනට hina වුණා. හොඳ ළමයෙක්, ලස්සන ළමයෙක්, සුදු ළමයෙක්, චබ්බි ළමයෙක් කියලා ඔක්කොමලා hina වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්නේ නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්මුණා නේද කියලා ඒ දවෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin and Lehansa.

0: හිරු කිරනෝ තවම මල් පෙති මතට නොවැටෙද්දි. මීදුමේ සලුපටින් මහපොළොව ඇහැරෙද්දි. නෙත් සිතිච කෙලවරින් මහා හඬක් උපදින්නේ ඒ හඬයි ඇල්ෆා ස්ටුඩියෝවෙන් ගලන්නේ. ගුඩ් මෝනින්! වෙරි ගුඩ් මෝනින්! උදේ 6යි විනාඩි 6යි වෙලාව. හරිම ලස්සන වචන ටිකක් නේ මට ඇහුනේ.
1: ඒකනේ ඒකනේ වේකි වේකි. ඒකේ තේරුම දන්නවද?
0: අපි දවසක් කිව්වනේ.
1: ඕනේ
0: කියන්නකෝ යාම.
1: වේකි වේකි කියන්නේ කසුණියක් කි. අපි ආදරය කරන චූටි බබාලට වගේ අම්මල හැම උදේ නැගිටවන්නේ ඔය වෙන රටවල් වල වේකි වේකි බේබි එහෙම කියලා. ඉතින් කසුණියක් කි චූටි බබෙක් වගේ මම වේකි වේකි කියලා කිව්වා.
0: ඔව් මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. වේකි වේකි. හරි ඉතින් අද ඒ වගේ ලස්සන දවසක් අපි කරගමු නේද? ඊමට මේ ලස්සන මැසේජ් එකක් ආවා. අමගේ ඉන්බොක්ස් පර්සනල් ඉන්බොක්ස් එකට දාලා තිබුණා නමත් එක්කම බුත්තල පැත්තේ. බුත්තල හංසජ පෙරේරා. හරි. මගේ මට කියලා තිනවා මල් විකසිත වෙලා කුරුළු ගීත ඇහිලා ඔහොම තනිය ඔය දෙන්න හැමදාම දවස පටන් ගන්න අපිට නම් එහෙම නෑ කියලා තිබුණා. ඊට පස්සේ මං ඇහුවා ඇයි එහෙම කිව්වේ? නෑ හැමදාම ඉතින් ඔය දෙන්න හනේ හරි ලස්සනයි අද හරි ලස්සන දවසක් මරු නියමයි එහෙමනි කියන්නේ කියලා. ඒකට උත්තරයක් ලැහස ළඟ තියෙනවනේ.
1: ඔව් මට දැන් කසුණියකි ප්‍රශ්නේ අහපු ගම අර හිතෙන් එන්නේ උත්තරයක් එහෙම උත්තරයක් ආවා. දැන් මට හිතුනේ හිතන්නක අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඔන්න දැන් කසුණියක් කීමා යවෙත් කියන අද ඉතාමත් අමාරු දවසක් හරිම දුෂ්කරයි එහෙම කියලා අපිට පටන් ගන්න පුළුවන්ද කියන්නකෝ අනේ.
0: මහා වැස්සක් එනවා ගඟ ගලාගෙන යන අපිත් ගලාගෙන. එහෙම මෙහෙමයි දැන් අපි දෙන්නටත් එහෙම තමයි නේද? ප්‍රශ්න තියෙන ඕන තරම්. එහෙම කියලා අපි ඒ දේවල් එක්කම ඕව ඔක්කොම ඔළුවේ තියාගෙන හරිම දුෂ්කරයි මේක නම් මහා කාන්තාරයක් මේක නම් සුනාමියක් එහෙම කියලා යන්න ගියොත් එහෙම ඇත්තටම අපිට සුනාමියක් වගේ තමයි ජීවිතේ ගත කරන්න වෙන්නේ. ඇත්තටම අපිට කාන්තාරයක් වගේ තමයි ජීවිතේ ගත කරන්න වෙන්නේ. මං හංසජට කිව්වාද මං ඒකට උත්තරේ දෙන්නම් කියලා. ඉතින් හංසජ වගේම එහෙම හිතන ගොඩක් අය ඉන්නවා. මටත් එහෙම ඒ කාලේ හිතලා තියෙනවා. ලෙහන්සටත් මට හිතෙන්නේ ඇල්ෆා ස්ටුඩියෝ වගේ දේවල් එකතු වුණේ නැත්තම් ජීවිතේට එහෙම හිතෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: ඉතින් ඒ නිසා අපේ ඇසුර, අපි කතා කරන දේවල්, අපි පරිහරණය කරන දේවල් අපේ ජීවිත ගොඩක් වෙනස් කරනවා. ඉතින් ලෙහන්සයත් එක්කම මම ඔයාගෙන් අහනවා මේ අද උදේ පාන්දරම 2026 ජූනි 3 වෙනිදා මේ අද පොසොන් මාසේ අපි 3 වෙනි දවස ගත කරනකොට මම ඔයාගෙන් අහනවා ඔයාට සල්ලි ඕනේද?
1: සල්ලි ඕනේ.
0: මොකටද?
1: මේ මෙහෙමයි දැන් හිතෙන්න පුළුවන් චූටි මට මොකටද සල්ලි කියලා. හැබැයි කසුණියක්කි මට හිතනවා මට සල්ලි ඕනේ. අපි මෙහෙම ගමුකෝ. දැන් ඔන්න අපේ අම්මා මට රුපියල් 100ක් දෙනවා. අපි නිකන් උදාහරණයක් ගත්තොත් 100ක් දෙනවා. හැබැයි මට ඔතනින් ඕන වෙන්නේ රුපියල් 50ක් විතර. ඉතින් ඉතුරු 50 මට ළඟ තියාගෙන මම මාස දෙකක් ගන්න පුළුවන්. එතකොට මට ආයෙත් ඒ කියන්නේ 50ෙන් නෙමෙයි 50 50ම එකතු වෙද්දි එතකොට මට ආයෙ අම්මට වද දෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය අම්මා අහනවානේ අයියෝ මාරු සල්ලි නැහැනේ දැන් මොකද කරන්නේ? එතකොට අර හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි නැති අවස්ථා තියෙනවානේ. අනේ ඒ වගේ වෙලාවට ආයෙ තාත්තගෙන් ඉල්ලන්නේ තුව මට අම්මට උදව්වක් විදියට සල්ලි දෙන්නත් පුළුවන්නේ.
0: හොඳයි මේ concept එක මරු. එහෙම කරන අය ලෙහන්ස වගේ අය ඉන්නා. මමත් ඒ කාලේ එහෙම කරා මට මතකයි. මම පුංචි කාලේ මේ විදිහට රුපියල ඔය රුපියල් 5 වගේ එකතු කරපු කාසි මල්ලක් තවම තියෙනවා. ඉතින් මේක හොඳ පුරුද්දක්. මම කියනවා ඔයාට කතාවේ ලොකු විස්තරය තව චුට්ටකින් කියන්නම්. ඉකිගායි වෙන්න. ඉකිගායික හොයාගන්න ඔයාගේ. මොකක්ද මේ ඉකිගායි? අද තමයි ඔයාට ඔයාගේ ඉකිගායික හොයාගන්න පුළුවන් හොඳම දවස. අද බතාදා. අද ජූනි 3 වෙනිදා. තාම අපි මේ මාසේ මුල්ම කාලය මේ ගත කරන්නේ. ඉස්කෝලේ යන දෝනිලා, චුටි බබාලා, පුතාලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ඔක්කොම අහගෙන ඉන්න ඔයා, වැඩට යන ඔයා, දැන් දඩි බිඩියේ කුස්සිය පැත්තේ උයල කරලා ඔක්කොමත් එක්ක සාරි අඳිනවා, එව මේවා කරනවා, ෂර්ට් එක අයන් කරනවා නේද? සමහර විට බ්‍රෂ් එක අතේ තියාගෙන ඉන්නවා. ඔය මොනව කරත් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාගේ ඉකිගායික මොකක්ද කියලා. මම කියන්නම් මොකද්ද මේ ඉකිගායි කියලා. දන්න අයත් ඉන්නවා. හැබැයි ඒක අපිට අමතක වෙලා නම් මතක් කරගමු. ඔන්න අද ඉකිගායි. ජය වේවා.

0: ඔයා හරි හරියටම හරි රෙඩියකේ සද්දි චුට්ටක් වැඩි කරගත්තනේ. හරිනේ මම
1: හරියට හරි ඇති.
0: වැඩි කරගන්න වැඩි කරගන්න. දැන් හිටියා ඇති. නැගිටින්න නැගිටින්න.

0: හේ මං ඒ සින්දු ආසමනයකට හේ කියන කියනවනේ අර ඇතලින් ඉතින් එහෙම තමයි. ඔන්න වයිබ එකක් තියෙනවා. අද දවස වෙනදටත් වඩා ලස්සනයි කියලා මං හිතනවා කසුනියක්කි. මොකද අපිට වෙනදටත් වඩා ගොඩ ගොඩාක් කරියනවා. ඉතින් අපිට එවලා තියෙනවා වේරගල කනිෂ්ඨ විද්‍යාලයේ 10 වසර ඉගෙන ගන්න නිපුණි කෞශල්‍යානාගේ ලස්සනම ලස්සන කවි ටිකක් මං කියවන්නම්කෝ.
1: ඉක්මනට කියන්න.
0: උදේ 6ට නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝවට. නෑ පොඩ්ඩක් වැරදුනා. උදේ 6ට නෙත් FM රේඩියෝවට ඇල්ෆා ස්ටුඩියෝ ගෙනහැර පෑමට අක්කලා දෙන්නෙක් ඒ සරුවට. කසුනි අක්කාගේ නිවේදනයද, ලෙහන්ස අක්කාගේ නිවේදනයද, ඒ වගේම ඕලිවල් විභාගයේද සාර්ථක වේමා නැගුමට ජය ජයද, ඒ වගේම මාගේ ලේඛිකාවක් වන සිහිනය, ඒ හා පත්තරවලට ලිපි ලියන්නෙක් වන සිහිනය, සමගම ඕලෙවල් විභාගයේ ජය ගැනීමේ සිහිනය, සාර්ථක වේවා එසවීමට ජය ධජය.
1: සාර්ථක වේවා ජය ධජය නිපුණි කෞශල්‍යා. වේරගල කනිෂ්ඨ විද්‍යාලයේ ලස්සනයිනි දෝනි මැණික. 10 ශ්‍රේණි ඉන්නේ නේද ඕලෙවල්ස් ළඟයි ලෙහන්සට වගේම නේද? ඉතින් දැන් එහෙම කියලා සැලිලාද?
0: දැන් මේ ඔය ඕලෙවල් කැදි මට මතක් වුණේ හැමෝම මගෙන් අහන ඕලෙවල් ළඟයි නේද කියලා. මම කියන්නේ එහෙම මානසික වටන්න හොඳ නෑ මොනවා වුණත්.
1: මානසික වැටෙනවද කියනකොට
0: නෑ මෙහෙමනේ. දැන් එහෙම ඇහුවම මානසික වැටෙනවා කියන්නේ දැන් අපිට එතකොට මතක් වෙනවා දැන් ළඟයි නේද කියන එක අර ඔළුවට එනවා. ඒක අපි තප්පරෙන් තප්පරයට ඔළුවට එනවා. ඒ වුණාට දැන් එහෙම කියන්නේ කියන තප්පර භාගෙන් භාගෙට ඔළුවට එනවා.
1: ඕක ඊට පස්සේ තවත් අඩු වෙනවනේ. හැබැයි එහෙම කියලා ඉතින් අපි වැඩ ටික නොකර ඉන්නේ නැහනේ. අපි ඔක්කොම වැඩ කරනවානේ.
0: අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන්
1: එහෙම හන්සා එකට හොඳම උදාහරණය.
0: ඒකනේ දැන් මං එහෙම කිව්වට මම ඇත්තටම ආසයි එහෙම අහනවට. මොකද මේ එතකොට කසුනියක් ඇත්තටම මට මොටිවේෂන් එකක් එනවා. ඒ කියන්නේ මම දිනනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවනේ කියන එක හිතෙනවා. ඉතින් එහෙම තමයි.
1: හරි. දැන් මෙහෙමයි මං අර ඉක්කිකායි කිව්වා. එකගයි දන්නයි ඉන්නවා. එකගයි හොයාගන්න. එකගයි තමයි ඔයාගේ ජීවිතේම වෙන්න ඕනේ. මොකක්ද මේ එකගයි? හතරක් තියෙනවා. හරි. එකගයි කියන්නේ ලෙහන්සා. ඇයි ඔයා ඉන්නේ? මොකටද ඔයා ජීවත් වෙන්නේ? මොකටද ඔයා මේ ලෝකෙට ආවේ? එතකොට ජීවත් වෙන්න තියෙන අරමුණ. ඇයි? පර්පස් එක, අරමුණ. මම ජීවත් වෙන්නේ ඇයි ඔයාගෙන් ඔයා පස්පාර කහගන්න. ඇයි? ඇයි මං ඒක කරන්නේ? මොකටද? එහෙම වුණොත් ඇයි මට එහෙම වෙන්නේ? මමත් මේක ප්‍රැක්ටිස් කරගෙන යනවා තාමා. ඔයා ආදරය කරන දේ පැෂන් එක. ෆැෂන් නෙවෙයි පැෂන්. හරි. පැෂන් ගෙඩිය මතක් කරගන්න. එතකොට හරි පැෂන් ඔයාගේ සතුට, ඔයාගේ ප්ලෙෂර් එක. ඒ වෙනුවෙන් ඔයා කරන දේවල් ඇක්ටිවිටීස් මොනවද ඔයා කරන ක්‍රියාකාරකම් ඔයාගේ පැෂන් එක වෙනුවෙන්. අංක දෙක ඔයාගේ දක්ෂතා. මොනාද ඔයාගේ තියෙන දක්ෂතා? මොනාද ඔයාට තියෙන හැකියා? ඒ කුසලතා ඔයා වැඩි දියුණු කරගෙන තියෙනවද, වර්ධනය කරගෙන තියෙනවද, එහෙම කරගන්න යන ගමන්ද? තුන ලෝකයට අවශ්‍ය දේ මිෂන් එක. ඒ මිෂන් එක වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? ඔයා අරගෙන තියෙන සැලසුම් මොනවද? ඔයා ඔයාගේ මිෂන් එක කොයි විදිහටද හදාගෙන යන්නේ? හතර ඔයාගේ වෘත්තිය. ඔයාට ගෙවන්න පුළුවන් විදිය, ඔයාගේ ජීවිතේ ගත කරන්න පුළුවන් විදිය. දැන් මං ඇහුව කලින් සල්ලි ඕනේද කියලානේ. ඔයාට ඔයාව නඩත්තු කරගන්න මූල්‍යමය වශයෙන් ඔයාලඟ කොච්චර දේවල් තියෙනවද, ඔයාලඟ කොච්චර වත්කම් තියෙනවද. ඉතින් ඉකිගයි කියන්නේ අරමුණක් හොයා ගැනීමම විතරක් නෙමෙයි, ඔයාගේ සතුට ගෙන දෙන, ඔයාට ඔයාට ප්ලෙෂර් එකක් ඇති කරන, ඔයාට තෘප්තියක් ඇති කරන අරමුණු හොයාගන්න එක. ඒ අරමුණු වෙනුවෙන් වැඩ කරන එක. ඒකට ශක්තිය යොදන එක. තවත් සරලව කියනවා නම් ලෙහන්සා, ඔයා කරන්න ආසම දේ, ඔයා දක්ෂ දේ, ලෝකයට ඔයාගේ අවශ්‍ය දේ, ඔයාට සල්ලි උපයන්න පුළුවන් දේ. බැරි දේවල් නෙමෙයි.
0: හරියටම හරි.
1: පුළුවන් දේ. අපි ගොඩක් වෙලාවට ලෙහන්සා එකතු කරගන්නේ අපිට බැරි දේවල්. මෙහෙමයි අපි ළඟ ලොකු සිහින තියෙන්න ඕන. අර කියන්නේ අහසට ගලක් ගැවුවොත් ඒක අඩු ගානේ පොල් ගහක් උඩින් හරියයි කියලා කියනවනේ. ඒක හරි. හැබැයි අපි සමහර වෙලාවට කරන්න බැරි ගොඩාක් දේවල් බදාගෙන දඟලනවා. පුළුවන්දේ කරොත් එහෙම අපිට කොටක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මොනවා හරි කරන්න අතාරින්න එපා. රැකියාව කාට තියෙනවා, ඉස්කෝලේ යනවා, මේ වෙලාවට දැන් ලෑස්ති වෙනවා. ඒ ගමන් ගොඩක් දේවල් හිතන්න පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා දෙයනේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද නිලහස?
2: අනිවාර්යෙන්ම. කසුනියකි දන්නවද, මම ඕක කියදි මට මතක් වුණේ අපිට සබ්ජෙක්ට්ස් තෝරගන්න වෙනවානේ. ඒ කියන්නේ දැන් ඕ ලෙවල්ස් ගත්තොත් බාස්කට් සබ්ජෙක්ට්ස්, ඒ ලෙවල්ස් ගත්තොත් ඔය එක එක ස්ට්‍රීම්ස් තියෙනවානේ. ඒව තෝරගද්දී අපිට මුලින්ම කියන්නේ ඔය ආස දේ කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන්, අර අක්ක කිව්වා වගේ සමහර වෙලාවට අපිට පුළුවන් දේ නෙමෙයි ආස දේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ මේ ලෝකේ මිනිස්සෙක්ට තියෙන්න පුළුවන් වටිනම දේ තමයි ආත්ම තෘප්තිය, self satisfaction එක. ඉතින් ඒක වෙනුවෙන් ඔයා වැඩ කරන්න. සමහර අය කියයි ඔයාගේ ඩ්‍රීම් එක හරි චූටීනේ, අර වෙන අයත් එක්ක බැලුවම ඔයාට අර මහලොකු හීන නෑ නේද කියලා. හැබැයි ඒකෙන් නම් ඔයාව සතුටු කරවන්න පුළුවන්. ඔයාගේ ආත්ම තෘප්තිය ලැබෙන ඒකෙන් නම් ඒක කොච්චර පොඩි වුණත් ඔයා අදාළ කරගන්න එපා. ඔයා ලොකු දෙයක් කරලා ගන්න සතුටට වඩා ඔය දෙයින් ඔයාගේ මුළු ආත්මයම ලස්සනට හැඩ කරන්න පුළුවන්. අපිව විශ්වාස කරන්නකෝ.
1: කලබල වෙන්න එපා, හෙමින් යන්න. හදිසියක් නෑ, කිසිම හදිසියක් නෑ. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා. ගයි කන්සෙප්ට එක එන්නේ ජපානෙන්. ඒක තමයි ඒගොල්ලන්ගේ ලොකුම රහස ලෙහන්සා. ඉතින් ඇයි අපි මේ රහස් තවත් තියාගෙන ඉන්නේ? බඩ පිරිනකම් කන්න ඕනේ නැහැ. කෑම කනකොට බඩෙන් 80%ක් පිරුණාම හොඳටම ඇති. බඩ පිරිනකම් කෑමම තමයි කම්මැලි එන්නේ, නිදිමත ගතියක් එන්නේ. ඇති දැන් කියලා හිතෙන්නේ 80%ක් වහ පුරෝගෙන බලන්න කියනකොට ප්‍රැක්ටිස් එකක් ඒක. හොඳ යාළුවෝ ළඟින් තියාගන්න, හොඳ ඇස්සරක් ළඟින් තියාගන්න. ඊළඟ උපන්දිනය වෙනකොට හොඳට මීට වඩා ෆිට් එකේ ඉන්න, එනර්ජි එකක් තියාගන්න, නිතරම හිනා වෙලා ඉඳලා බලන්න, පොඩක් එක්සර්සයිස් කරන්න, පරිසරයත් එක්ක පොඩක් ලං වෙන්න, ගහකොළ පොඩක් අතකාලා බලන්න, මලක සිරිය විඳින්න, මේ මොහොතේ ඉඳලා බලන්න. ඉකිගායි ඔයාට මාර දෙයක් කරනවා. ඉතින් ඉකිගායි කියලා කියන්නේ හැමදාම මම අර කියන ගැම්මක් තමයි. ඉතින් ළමයෝ කලබල වෙන්නේ නැතුව වැඩ කරමුකෝ, ගමන යමුකෝ. අද ඒ වගේ මාරම දවසක් බලන්නක නැද්ද කියලා.

0: අද මාරුම දවසක්. ඉතින් ඒ දවස ගන්නකෝ අපරාධ කියලා හිතේ නැත්තම් එහෙම දවස් අරගෙන ඔයා ගොඩාක් දුර යන්න. ජය වේවා.
1: Net FM Alpha Studio with Kasani and Lehansa.
2: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
0: Net FM Alpha Studio Velavude Hayai Vinadi Visi Hayai.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර

0: වේමලුනු.
1: ඔයාට තියෙන සනීප වෙන්න මනති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර මං දුක් විඳා. හැමතැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින්. එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ. ડોක්ටර්ස්ලා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේනේ ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
3: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 7676 2.
6: FM 95 FM 94.8 NET FM.
7: NET FM Alpha Studio with Kasumi and Lehansa.

0: හොඳට අහගන්නකෝ. එදා 1930 ජූනි 3 වෙනිදා උපදිනවා. ඒ කියන්නේ අද වගේ දිනයක.
1: ඕ මයි.
0: එදා 1930 ජූනි 3 වෙනිදා උපදිනවා. මාතර බබරැන්දේ පෝසතු ගොඩ කියන ප්‍රදේශයේ. හරි. මුලින්ම කොළඹ මාලිගා කන්ද රජයේ පාසලට යනවා. ඊළඟට කොළඹ නාලන්දා විද්‍යාලයට යනවා. ඔහු පවුලේ වැඩිමලා පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙක් ඉන්නවා. හිතන්නකෝ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් වැඩිමලා. කොහොමද වගකීම? ඒ කාලේ හැටියට පවුල වැඩිමලා කියන්නේ තාත්තා අම්මා හා සමානයි ලොකු වගකීමක්. අදටත් ඒක හැමම තමයි. ඉතින් පවුල වගකීම් කරට ගත්ත පුංචි කාලේ ඉඳලම මේක දැනුණ කලාවට සාහිත්‍යයට ගොඩාක් ආදරය කරා හරිම කැමති. කොළඹ මාලිගා කන්ද රජයේ පාසලේදීත් කොළඹ නාලන්දා විද්‍යාලයේදීත් කලාවට සාහිත්‍යයට නැඹුරු වෙන්න හේතු ගණනාවක් ඔහුට එකතු වුණා. ගුරුවරු, ඇසුරු, ඒ හැම දෙයක් එක්කම මොහුගේ මුල්ම කවි පෙළ ලිව්වේ 1942 ඒ සිංහල බෞද්ධයා කියන පත්‍රයට. හරි. ඊළඟට මුල්ම සින්දුව හින්දි මෙලඩි එකකට ලිව්වා. කුඹුතු පිපිලා විලහින හෙනවා කියලා අහලත් ඇති අන්නේ සින්දුව. ඊළඟට ගුවන් විදුලියේ ළමාතිරය, කවිමඩුව, විදුලි සංග්‍රහය මේ වැඩසටහන්වල මොහු අතිශය ජනප්‍රිය පිටපත් රචකයෙක්, විනිදු ගායකයෙක්. ඒ කාලේ මේ හැමදේම කරන්නේ ඉස්කෝලේ යන කාලේ. හොඳේ මේ තාම කියන්නේ ඔහුගේ ඉස්කෝලේ කාලේ. එතකොට දැන් හරියට මේ ලෙහන්ස උදේනවා වගේ නේද? ඒ වගේ ඒ කාලේ ඔහුත් ඉස්කෝලේ යන ගමන් මේ හැමදේම ගුවන් විදුලියත් එක්ක හරි හරියට කරා. ඉස්කෝල විභාගත් ඉහළින්ම සමත් වුණා. විශ්වවිද්‍යාලයට වරම් ලැබුවා. හැබැයි පවුලේ බර හින්දා මොහු තීරණය කරනවා ගුවන් විදුලියට බැඳෙන්න. ගුවන් විදුලියට බැඳිලා වැඩ කරනවා. 1950 දවසට ₹7 ගාන වැටුප. හරි. දවසට ₹7 1950 මෙතුම තමයි අර ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ අවමංගල්‍ය සජීවීව විස්තර කතනය කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ. ඒ වගේම මේ කාලේ ක්‍රිකට් සජීවී විස්තර කතනයට හරිම දක්ෂයි. හරි ආසයි අහගෙන ඉන්න. එතකොට අපි ඒ කාලේ නෑලේ හංසා. ගුවන් විදුලියෙන් ලංකාව මාකර්ෂණය කරගත්ත මොහු, මොහුගේ හඬ ඇහුණු ගමන්, මොහුගේ කතාව ඇහුණු ගමන් කට්ටියම හොල්මන්. හරි. ඔහු ලියපු සින්දු ගාන අදටත් කියන්න බෑ. කවුරුත් එහෙම ගණන් කරන්න බෑ. ඒ තරමට ඔහු සින්දු ලියලා තියෙනවා. ඒක අර කොච්චර උත්සාහ කරත් ඔහු ලියපු සින්දු ගාන බලන්න ඇත්තටම ඒක කරන්න බැරි වෙලා තියෙනවා කියනවා. විද්වතුන් කියනවා සින්දු 5000කට වඩා මොහු ලියලා තියෙනවා. ඒ වගේම ජෝතිපාල මහත්මයාට විතරක්, ජෝතිට විතරක් සින්දු 2000ට වඩා ලියලා තියෙනවා. එතකොට හිතන්න කොහොමද පරාසය? පරාසය ගැන කියලා නිම කරන්න බෑ ලෙහන් සමිතුමගේ. ළමා ගීතයේ ඉඳලා කවිද, එතකොට මේ හැම සින්දුවක්ම මාර වේරියේෂන් එකකින් ලියපු කෙනෙක් තමයි මොහු. උප්පැන්නේ මොහුගේ නම තියෙන්නේ කරුණාදාස අබේසේකර කියලා. හැබැයි ඔහු පුවත්පත්වලට කවි සින්දු ලිව්වේ කරුණාරත්න අබේසේකර කියලා. මොහු කියනවා ඇයි එහෙම වෙනස් කරලා ලිව්වේ කියලා ඔහුවත් දන්නේ නැහැලු. නිකම්ම කරුණාරත්න අබේසේකර කියලා තමයි අර යටින් දාන්නේ. ඒක නිකම්ම තමයි කියලා තියෙන්නේ. ඉතින් බලන්න කරෝ අයියා ගැන මම මේ කිව්වේ. අපි හැමෝම ආදරයට කියන්නේ කරෝ අයියා කියලා. අපි ඒ කාලේ ඉඳලා නැහැ, ලෙහන්සවත් නැහැ, මමත් නැහැ. හැබැයි අපි එතුම ගැන දන්නවා. අදටත් ගුවන් විදුලියක්, රූපවාහිනියක් වැඩ කරන්න බෑ ඔහුගේ සින්දු නැතුව. අදටත් කරුණාරත්න අබේසේකරයන්ගේ සින්දු වලින් තොර රූපවාහිනී නාලිකාවක්, ගුවන් විදුලි නාලිකාවක් නෑ ලෙහන්සා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. කරුණාරත්න අබේසේකරයන් අද වගේ දවසක තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒකත් මට මේ අතරෙම මතක් වුණා. මං ඒකයි කිව්වේ ඒක වෙනම කතාවක්. අපි එතුමාගේ සින්දු කොච්චර අහනවද, රස විඳිනවද කියන්නකෝ. මේකත් අන්න එහෙම සින්දුවක්. ලස්සනයි. බලන්නකෝ, අහන්නකෝ, කොහොමද මල් හිනාව ඔයාගේ. මේ අහලා බලන්නකෝ.

0: හරි ලස්සනයි නේද ලෑන්සා?
1: ඔව්, මටත් මේ මගේ ඉස්සරහම මල් හිනාවක් පේන්නේ.
0: මටත් ඔය පේන්. ඔන්න බලන්න ඊළඟ වචන ටික හොඳේ. මේවා විඳින්නකෝ. කොච්චර බලන්නද ලස්සන දවසක්ද කියලා. අරගෙන යන්න.

0: දිලිප ඔබේසේකරයන් කියන්නේ කරුණරත්න ඔබේසේකරයන්ගේ පුතා. එතුමටත් ලස්සනට සින්දු නිර්මාණ කරන්න පුළුවන් ඉතින්. තාත්තගේ පුතානේ. දැන් මේ ඔහු කියනවා මේ මගේ තාත්තා එක්ක ලොකු බැඳීමක් තිබුණ ගෝලයා තමයි ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා. කියන්නේ ප්‍රේම කීර්ති දල්විස් කියලා කියන්නේ මේ මගේ තාත්තගේ හොඳ ගෝලයෙක්, හොඳ බැඳීමක් තිබුණා ඒ දෙන්න අතර. හැබැයි මේ ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා මේ අබේසේකරයන්ට වඩා අවුරුදු 17ක් විතර බාලයි. අවුරුදු 17ක් මට මතක විදිහට බාලයි. දිලීප අබේසේකරයන් කියන්නේ ප්‍රේම් කරු දෙදෙනගේ සින්දු වෙලාවකට කවුද ලිව්වේ කියලා හිතා ගන්න බෑ කියලා. ඒ කියන්නේ මේ සින්දුව ඇත්තටම තාත්තා ලිව්ව එකක්ද නැත්නම් ප්‍රේම කීර්ති ලිව්ව එකක්ද? ඒ කියන්නේ එච්චරට එක වගේ හිතා ගන්න බෑ. ඒ තරමට දක්ෂතාවයේ ළඟ ළඟ යන දක්ෂතාවයක් තියෙන්නේ කියලා. ඉතින් ප්‍රේම් පුවත්පත් වලට කවි වැඩියෙන්ම ලියලා තියෙන්නේ ප්‍රේම කීර්ති දල්විස් මහත්මයාගේ ගුරුවරයා, ඒ කියන්නේ කරුණාරත්න බේසේකරයන් වෙනුවෙන්. ඒ බැඳීම කොච්චරක්ද කියලා එතකොට හිතා ගන්න පුළුවන් ලෙහන්සා. කවිගුණ සමර, එතකොට කරුණාබර කුරුල්නානිනි, ගුරු සමර කියලා මේ මාතෘකාවලින් කරුණාරත්න අබේසේකරයන් ගැන ප්‍රේම් ලියලා තියෙනවා. ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා ලියලා තියෙනවා මෙන්න මෙහෙම කවියක් මට හම්බ වුණා. වරකදි පියකේ වරකදි ගුරුවර එක්ය, වරකදි සොහොයුරකි වරකදි මිතුරෙක්ය, ගුරු හරුකම් පිරු දඹරන් බඳුනක්ය, ඔබ මල පුවත ඇත්තක් වූ බොරුවක්ය. ඒ පදෙම ඇතිනේ. හා ඊළඟට මේ ලස්සනයි මේ බැඳීම් ලෙහන්සා. අබේසේකරයන් ඒ කියන්නේ දිලීප අබේසේකරයන් පියාගේ ප්‍රේම්ගේ මේ බැඳීම මෙන්න මෙහෙම ලියලා තියෙනවා. එකදා එකට එක ලග්නෙන් එකට උපන්, ඒ කියන්නේ දෙන්නගේ ලග්න එකයි. උඹ මට වඩා මිනිසෙකු විය යුතුයි හපන් කියලා ප්‍රේම්ගේ උපන් දිනයකට දිලීප අබේසේකරයන් ලියලා තියෙනවා. බලන්න මේ බැඳීම් මේ හැම දෙයක් අතරම මම අල්ලගත්ත කෑල තමයි ඒක. ලස්සනයි කරුණාරත්න අබේසේකරයන්ගේ නිර්මාණ ලස්සනයි කියලා ආයේ අපි කියන්න දෙයක් නැහැ. ඔව් ඇත්තටම ලස්සනයි. ප්‍රේම කීර්ති දල්විස් මහත්මයාගේ නිර්මාණයක් නේ, මම ආයේ කියන්න දෙයක් නැහැ. ඔව් ඇත්තටම ලස්සනයි. හැබැයි අතරේ මේ මොවුන්ගේ තියෙන මිත්‍රත්වය, සුහදකම, ආදරය බලන්නකො කොච්චර ලස්සන වටිනාකමක්ද ඒක.
1: අනිවාර්යෙන් වටකසුනියක් කියෝකෙ මේ ආසම කෑල තමයි අර එකම එක පුද්ගලයෙක් තාත්තා වෙනවා, සහෝදරයා වෙනවා, මිතුරෙක් වෙනවා, ඒ වගේ ගොඩාක් දේවල්. ඒ කියන්නේ අපි කියන්නේ එක එක විදිහ ස්ටේජස් වලට අපිට හෙල්ප් කරන එක. හරි ලස්සනයි, හරියට කසුනියක් කියෝකෙ.
0: ඉතින් ඒක තමයි මේව නේද අපි අරගෙන යන්න ඕන ලෝකෙට. මේව නේද අපි ඉන්න තැන අරගෙන යන්න ඕන, ඉන්න තැන අපි වපුර ගන්න ඕන. මේව නේද අපේ සුහදකම, ආදරේ, මිත්‍රත්වය මේව නේද. ඉතින් ඒත් එක්කත් එක්කම අපි බර්ත්ඩේ කේක් එක ටක්කල කපන්න ඕනේ.
1: ඉතින් ඔන 30 වෙනි බර්ත්ඩේ එක සමරනවා නාත්තන්ඩිය 15 වහල පිටිය යශෝදා ශාමිනී දුවට සුබ පැතුම් එකතු කරන යාගේ පවුලේ කට්ටිය. ඊට පස්සේ අද දවසේ උපන්දිනය සමරන විදුර විද්‍යාලයේ එක ඒවසරි දිනුසුර අහස් කේතක පුතාට සුබ උපන්දිනයකට ආසිරි පතනවා. අම්පාර ගාමිණී මහාවිද්‍යාලයේ 11 වසරේ ඉගෙන ගන්න තෂ්මිකා ගිමානිගේ බර්ත්ඩේ එක අද. 46 වෙනි උපන්දිනය සමරන ආදරණීය නැන්දා ප්‍රියන්තිට සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා. ඊට පස්සේ බොරලස් ගමුවේ ඉන්න කවිෂ්ක හිමාගේ 23 වෙනි උපන්දිනය. ඉතින් මේ කට්ටිය තමයි අද දවසේ බර්ත්ඩේ එක සමරන්නේ. ඒ වගේම සවිත්‍යා අවින්දි දෝනිගේ බර්ත්ඩේ එකට පවුල හැමෝම විෂ් කරනවා. ඒ තමයි අද බර්ත්ඩේ විෂස්.
0: ඉතින් ඒ හැමෝටම උපන්දිනයට ආසිරි එකතු කරනවා. හැපි බර්ත්ඩේ වගේම අපි ගොඩා ගෞරවෙන් මතක් කරපු චරිතය කරු අයියා, අපේ ආදරණීය කරු අයියා, ජ්‍යෙෂ්ඨ ආනනි කරුණාරත්න අබේසේකරයන් අපි බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා අපි අතර නැති වුණත්. ඉතින් ඔහුගේ සින්දු අපි හැමදාමත් ආදරයෙන් රස විඳිනවා. මේ ප්‍රේම කීර්ති දල්විස් මහත්මයාගේ සින්දුවක් අපි දැන් අහන්න යන්නේ. දෙන්නම එකයි ඉතින්. ජය වේවා, සුභ වේවා. මම කසනි,
1: මම ලෙහන්සා.

0: FM Anuvaha, FM Anuhatarai Tashmaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදැස්ස 9:45 දැන්

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල.
0: Net News සිරස්තල.
1: මැද පෙරදිග යුණු යුද උණුසුම යලි තීව්‍ර කරමින් ඇමරිකාවෙන් ඉරානයේ කෙෂම් දූපතට ප්‍රහාර. ඉන්ධන මිල යලි ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්. මේ මාසේ සංචාරක පැමිණීම් ඉහළට. එජාප සජබ සඳහනය ඡන්දයක් එන තෙක් කල්යයි. කොදෙව් ශ්‍රී ලංකා පළමු එක් දින සටන අද රාත්‍රියේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය වාතාවරණයක් නිර්මාණය වෙමින් ඉරානයට අයත් කෙෂම් දූපතට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍ය මරදෙන මූලස්ථානයේ පවසන්නේ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් සිය හමුදා ස්වයං ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානය විසින් කලාපීය අසල්වැසි රටවල් ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල කිහිපයක් මුදාහැර ඇති නමුත් ඒවායින් කිසිදු ඉලක්කයකට හානි කිරීමට ඔවුන්ට හැකි වී නැහැ. ඉන් මිසයිල දෙකක් කුවේටයේ දෙසට ගමන් කිරීමේදී අතර මග බිඳවැටී ඇති අතර බහරේනයේ දෙසට එල්ල වූ තවත් මිසයිල තුනක් ඇමරිකානු සහ බහරේන් ගුවන් ආරක්ෂක පද්ධති මගින් වහාම විනාශ කර දැමූ බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම ගැටුමේදී කැෂම් දූපතේ පිහිටි ඉරාන මිලිටරි පාලන මධ්‍යස්ථානයක් ඇමරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති අතර ප්‍රහාරවලින් කිසිදු ඇමරිකානු සබලකුට හානියක් සිදුව නොමැති බවයි CNN පුවත් සේවා පවසන්නේ. කෙසේ වෙතත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ තමන් කුවේටේ වෙත බැලස්ටික් මිසයිල 10ක් එල්ල කළේ කෙෂම් දූපතට ඇමරිකාව එල්ල කළ සාහසික ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවයි. එමෙන්ම මෙය තම පළමු ප්‍රතිචාරය පමණක් බවත් ඉදිරියේදී මීට වඩා ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් ඉරානයේ අනතුරු ඇඟවීමක් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඉන්ධන මිල අනිවාර්යෙන්ම නැවත වරක් ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමට වෙන් කර ඇති රුපියල් බිලියන 57ක මුදල අවසන් වීම හේතුවෙන් ඉදිරියේදී රජයට මෙම තීරණය ගැනීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
3: කොච්චර රුපියල අව ප්‍රමාණ වුණත් සාමාන්‍ය කනවන මිනිස්සයාට දෙන සහනාධාරය සීමා කරලා තියෙනවා. රුපියල් බිලියන 57යි තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ධන සහනාධාරයට. රුපියල් බිලියන 15යි තියෙන්නේ සම්පූර්ණ මේ විදුලි බිලේ සහනාධාරයට. ඔය ටික ඉවර වෙච්ච ගමන් සහනාධාරය අවුට්. හරිද? ඒක සැප්තැම්බර් මාසේ ඉවර වෙන්න කලින් ඉවර වුණේ නැත්තම් සැප්තැම්බර් විරණකොට සහනාධාරය අවුට්. එහෙම නැත්තම් සල්ලි ටික වරුණොත් සැප්තැම්බර් වලට කලින් ඒත් සහනාධාරය අවුට්. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ කට්ටිය තීරුම් අරගෙන නැහැ කොහොමද මේ මාකට් එක ඇත්ත වශයෙන්ම මේ කලමනාකරණය කරගන්නේ කියන එක. හරි. ඉතින් එතන තමයි මේ අවුල තියෙන්නේ. ඉතින් තව ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉස්සරහට. සෙස් එක අයින් කරනවා, සෙස් එක අයින් කරනකොට දේශීය නිෂ්පාදකයාට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මන් දන්නේ මේ මිනිස්සුන්ට මේක දෙය හරියට තේරෙනවද කියලා. ඔන්න ඔක තමයි තියෙන අවුල. තෙල් මිල වැඩි වෙනවා කියන කාරය මගෙන් අහන්නේ මොනවටද? තෙල් මිල වැඩි වෙනවා තමයි. මේ කට්ටිය වැඩි කරනවා. අනිවාර්යෙන් වැඩි කරනවා. මේ සබ්සිඩි එක අයින් කරනවානේ. ඉතින් සබ්සිඩි එක අයින් කරාම වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු මේ ගණන් වලට දැන් තෙල් මිල ඉස්සරහට පල්ලෙහාට බැස්සත් CPC එකේ ලොස් එකක් තිබ්බනම් ඒ ලොස් එක රිකව වෙනකන් තෙල් මිල අඩු කරන්නවත් බෑනේ.
1: පසුගිය දාස් සිදු කෙරුණු ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
4: දැන් වාර්තාවෙන් තොරතුරු අනුව ඉන්ධන සහනාධාරයත් දැන් ඔබතුමාලා බලට එන්න කලිනුත් කිව්වනේ මේ බද්ද අසුරවල හරි ජනතාවට මේ මොහොතකදී සහනයක් දෙන්න ඕනේ නම් තෙල් වලින් එහෙම සහනයක් දෙන්න රජයකට පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට බැයි දැමතුමනි අර බද්ද අයින් කරලා හරි අයි ජනතාවට සහනයක් දෙන්න ඔබතුමාලා මීට වඩා පියවර නොගන්නේ.
5: මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමගම් තෙල් ආනය නොකළොත් තෙල් සැපයීමේ බිඳ වැටීමක් සිදු වෙනවා. එතකොට සමස්ත ආර්ථිකයට බලපෑමක් වෙනවා. ඒක නිසා අපිට සිදු වෙනවා බණ්ඩාගාර කොටසක් දරාගෙන මේ විදියට මිල වැඩිවීමක් කරන්න. ඔබ අහපු බද්ද බද්දෙන් කරන්නේ ණය ගෙවන එක. ඒතර මේ ණය ගෙවීම බණ්ඩාගාර නොකර හිටියොත් බණ්ඩාගාර වෙනත් ක්‍රමයකට ආදායම් උත්පාදනය කරගන්න සිදු වෙනවා. ඉතින් ඒ බණ්ඩාගාර ලැබෙන මුදල් වලින් තමයි අපි මිලියන 57000ක් මේ සහාය ලබා දෙන විධිං කළා තිබෙන්නේ. තෙල් සංස්ථාව වර්ධනය වන ආකාරය අනුව තෙල් සංස්ථාව වෙළඳපොලේ අත්පත් කරගන්නා ප්‍රමාණය වැඩිවීමත් එක්ක මේ ප්‍රශ්නයට අනාගතයේ උත්තරයක් ලැබෙවි. නමුත් අපි දැන් තිබෙන්නේ ආර්ථිකය හකුලවන්න නැතුව වහන්න නැතුව කොහොමද මේ කර්මාන්ත ඉදිකිරීම නිෂ්පාදන පද්ධති දුවන්නේ කියන අභියෝගය.
1: සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සඳහනගත වීම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් කල්යනු ඇතැයි වාර්තා වෙනවා. එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙතගෙන එන නෙට් නිවුස් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
6: විපක්ෂයේ කට්ටිය එකතු වෙච්ච විශේෂ සාකච්ඡාවක් තිබ්බා ඊයේ රෑ. මේ කට්ටිය එකතු වෙලා වර්තමාන දේශපාලන පිළිබඳ සාකච්ඡා කරනවා වගේම ඉදිරියේදී තියන නියමිත ඡන්ද ගැනත් කතා කරලා තිනවා. ඔය කවුරු දැඟලුවත් පළාත් සභා ඡන්ද නම් තියන්නේ නැහැ. එන්නේ පාර්ලිමේන්තු මැතිවරණ. පාර්ලිමේන්තු මැතිවරණ මේ අදිස්සි කවුද පාර්ලිමේන්තු මැතිවරණේ තියන්නේ? මම නම් කියන්නේ ආණ්ඩුව මුලින්ම ජනාධිපතිවරණේ තියලා ඒකෙන් එන හයිප් එකක පාර්ලිමේන්තු මැතිවරණේ තියයි. හැබැයි ඉතින් අපිට නම් ආරංචි වෙන විදිහට මේ අවුරුද්දේ අන්තිම වගේ සමහර ලාවට ඡන්දයක් තියන්න පුළුවන් කියලා එතන හිටපු විපක්ෂ සමහර අය කියලා තිනවා. හැබැයි දන්න අය නම් කියන්නේ ලබන අවුරුද්ද ජූනි වගේ වෙද්දි ආණ්ඩුව ටිකක් අමාරු වෙයි ඇදගෙන යන්න කියලා. ඔය අතරතුරේදී කතාවක් පැතිරලා ගියා හිටපු හමුදාපති ජෙනරාල් ෂවෙන්ද සිල්වා සහ දිනේෂ් මුතුකල මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තියෙනවා කියලා. එයානෝ හිටපු හමුදාපති ජෙනරාල් ෂවෙන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ උතුරු මැද පළාතරත් මහැමති අපේක්ෂක විදිහට දිනේෂ් මුතුකල සමගි ජනබලවේගින් වයම් පළාතරත් තරඟ වෙදීම නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. විවිධ කතා තැන් තැන්වල පත්තරලා තිබුණා. මේ කතා ගැනත් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා වෙලා තියෙනවා. හරි, ඉතින් කවුරු අපේක්ෂක සූට් නැහුවත් කවුරු අපේක්ෂක ගැන කට්ටිය කතා කළත් ආණ්ඩුව පළාත් සභා ඡන්ද තියන්න එපා මොනවා කරන්නත් කලින් කොහොම හරි ෂවෙන්ද සිල්වා නම් මේ සිද්ධි සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රචාරය දක්වලා තිබුණා. ඔහු කියලා තිබුණේ තමන්ට මහැමති වෙන්න කිසිම උවමනාවක් නැහැ. සහ මහැමති වෙනවා කියලා පළවෙනි කතාව තමන් ප්‍රතික්ෂේප කරනවා කියලා තමන්ගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා ඔහු කියලා තිබුණා දේශපාලනයට පැමිණෙන්න. ඔය අතරතුරේදී දේශපාලන වේදිකාවේ තිරේ පිටව සමහර කට්ටිය කතා කරනවා පළාත් සභා ඡන්දේ තියන්නේ නැහැ කියලා ආණ්ඩුව එක පැත්තකින් කියද්දි තවත් කට්ටිය කියද්දි සල්ලි තියනවා කියලා තවත් කට්ටිය කියද්දි නීතිමය ප්‍රශ්න තියනවා කියලා. බැරිවිලා හරි තලපති විජේ ආණ්ඩුවට බලපෑමක් කළොත් ඡන්ද තියෙන එකක් නැද්ද කියලා සමහර අය කතා වෙලා තිනවා. මේකෙදි මේ කට්ටිය කියලා තියෙන්නේ මෙහෙමයි, ඉතින් මෝදිගේ ආණ්ඩුවත් එක්ක තලපති විජේට ඔය කියන තරම් සෙල්ලම් දාලා නටන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා තමයි මේක අහන් හිටපු සමහර දේශපාලනය ගැන හොඳටම දන්න අය කියලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය එකතුව ගැන ගොඩක් අය පහුගිය කාලේ සෑහෙන්න කතා කළා. හැබැයි වෙච්ච දෙයක් උනේ නැණි. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පහුගිය දවසක තිබිච්ච සාකච්ඡාවකදී කතා වෙලා තියෙනවා. මේකෙන් ඉතින් ඡන්දයක් තියන්නේ නැතුව එකතු වෙලා වැඩක් නැහනේ. ඡන්දයක් ලං වෙද්දි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකොට සන්ධානයේ නායකත්වයෙන් සජිත්ත ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අකිල විරාජ් තමයි සන්ධාන ලේකම්බෙන්නේ. ඔන්න නොකිව්වයි කියන්න එපා කියලා මෙතනට සමහර අය කියලා තියෙනවා. මොනවා වුණත් ඉතින් ජනතාව දැන් ආණ්ඩුවත් එක්ක ඩිවෝස් වෙගෙන එන්නේ. දැන් ඉතින් ආණ්ඩුවටත් මනමාලිය හොයන තමා වෙලා තියෙන්නේ. ආණ්ඩුවට විතරක් නෙමෙයි විපක්ෂයේ පැත්තනොත් තියෙන මනමාල 3-4 දෙනෙක් ඉන්න. හැබැයි ඉතින් මොකාටද දෙන්නේ කියලා කාටවත් තාම තේරෙන්නේ නැහැ කියලා මෙතන හිටපු විපක්ෂයේ සමහර අය කියලා තිබුණා. ආණ්ඩුවේ ඉන්න 159 බහුතරයක් දෙනා ආණ්ඩුවත් එක්ක එච්චර හිත හොඳ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ මොකද එයාල එච්චර තෘප්තිමත් නැහැලු ආණ්ඩුවේ වැඩ ගැන. දැන් බලන්නකො එයාලට ලැබෙන වේතනයක් මදි කියලා තමයි කියන්නේ. ලක්ෂයකමාරක් දෙකක් විතර හම්බෙනවා. නමුත් වෘත්තිකෙන් විදිහට ඒ පඩිය මදි කියලා සමහර කට්ටිය කතා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම ඉඳලා ටික කාලෙකින් ওই වෘත්තිකෙන් වෙච්ච කට්ටිය දේශපාලනය අතහැරලා සමහර ලාවට උතරින් අයින් වෙන්නත් පුළුවන් කියලා විපක්ෂ කට්ටිය කතා වෙලා තියෙනවා. දේශපාලන වේදිකාවේ තිරේ පිටපස කතායක යලිත් මුණ ගැසෙනවා කණින් කොණින් ඇසුණු කතා සමග.
7: කණින් කොණින් ඇසුණු කතා.
1: පසුගිය මැයි මාසය තුල විදේශීය සංචාරකයන් 145,745 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එය ඉකුත් 2025 වසරේ මැයි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් වලට සාපේක්ෂව 9.65% වර්ධනයක් වන බවයි එම අධිකාරිය පැවසුවේ. 2025 මේ මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 132,919ක්. පසුගිය මේ මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 60,342ක් වන අතර ඒ මේ මාසයේ සමස්ත සංචාරක පැමිණීම්වලින් 41%ක් වනවා. එමෙන්ම බ්‍රිතාන්‍ය සංචාරකයන් 9,248ක්, චීන සංචාරකයන් 9,156ක්, ජර්මන් සංචාරකයන් 6,734ක් සහ ඔස්ට්‍රේලියානු සංචාරකයන් 6,414 දෙනෙකුද ඉන් මේ මාසයේදී මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 31වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ගණන 1,22,022ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනාධිකාරිය සඳහන් කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙනවා. දෙරට අතර පළමු එක් දින තරගය අද පැවැත්වෙන්නේ කින්ස්ටන්හිදී. මෙරට වේලාවෙන් රාත්‍රී 8ට එම තරගය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා එක් දින සහ 20x20 ක්‍රිකට් කණ්ඩායම්වල නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගය මෙය වනවා. Net News නිමාව දවස මෙද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පෑන් පෑ මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා අපි විසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872 FM 95 FM 94.8 NetFM
2: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-313-336
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
0: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
2: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777-406-4497 කතා කරන්න. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
0: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
0: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය හොඳම දේ අඩුම විලට තිකව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. Good morning. දැන් වෙලා 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankawa eka.
4: Rupiyal 3000kata wadiyen feels ekka shopping karanna. Nexus app eke QR ekak scan karanna. Spin karanna. Hita ganna beri watina tag rasak win karanna. Feels enna. Spin karanna win karanna.
5: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
7: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 09.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 01.12.200 20A-LKA Outlook Stable ලියාපදි ජිමුලි සමගමකි.
10: ඇසීම අටුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
11: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture දම්රෝ showroom සිතින් ගන්න පුළුවන්.

0: Good morning. වෙලා උදේ 7යි විනාඩි 6යි. අද තාලෙට good morning කියන්න හදන්නේ හොඳට අහන් ඉන්න.
1: හරි.
2: Good morning.
0: සවද්දී තුන් ciao.
1: මොකක්? ciao නම් තේරුණා.
0: ඈ?
2: හින්දිද?
0: නෑ තායි.
1: හින්දි නෙමෙයි.
2: ආ තායි තායි.
0: හින්දි වලින් ඔබ නෙමෙයි ciao.
1: ඔව්. ඒගොල්ලොත් එහෙමද කියන්නේ? ciao කියලා කියලුත්.
0: ඔව්. ciao.
1: ciao.
0: ගුඩ් මෝර්නින්ග් කියලා තියෙනවා. තායි වලින් ගුඩ් මෝර්නින්ග් කියන්නේ අන්න එහෙම.
2: මේ දැන් ලංකාවේ ජනගහනයට වැඩිය හැම කෙනාගේම අතේ මේ ජංගම දුරකථන තියෙනවානේ.
0: ඔව්.
1: තියෙනවා.
2: ඉතින් මේක ලෝකේ අරුම පුදුම උපාංගයක්නේ.
1: ඔව්.
2: ඒ කියන්නේ අපිම සල්ලි ගෙවලා අපිම අරගෙන අපිම ඩේටා වලටත් වියදම් කරලා ඊට පස්සේ අපිව නටවන්න දීලා තියෙන
1: උපකරණනේ.
2: ඔව්. ඒ කියන්නේ අපි වෙන කට්ටිය කියන විදිහට නටන්න පුළුවන් විදිහට හදපු උපකරණ තමයි ඒක. හරි ෂෝක් වැඩක්. මේ මං මේ කියන්නේ යන්නේ ඔය දුරකථනයට සම්බන්ධයි. පස්සේ සම්බන්ධ වෙයි කොහොමද කියලා. 1950 විතර මේ නෝවේ, දැන් ඔය අද තියෙන නෝවේ නෙමේ, නෝවේ රාජ්‍යයේ රජකම් කරා හැරල් කියලා රජ කෙනෙක්.
1: හැරල්.
2: ඔව්. එයාගේ තාත්තගේ නම ගෝම්.
1: ගෝම්.
2: ගෝම් ද ඕල් කියලා තමයි එයාට කිව්වේ.
0: ගෝම් ද ඕල්.
2: ඔව්. දැන් මේ කාලේ අර අපි දන්නවනේ මේ ඉංගලන්තයටත් කඩාපැන්න වයිකින්වරු ගැන
1: හිටියනේ.
2: ඔය දැන් ඔය පැත්ත පලාතම වයිකින්වරුන්ගේ ගෝත්‍ර තමයි පාලනය කරගෙන හිටියේ. ඉතින් මේ වයිකින්වරුන්ගේ ගෝත්‍ර අතර තිබිච්ච ගැටුම් මේ හැරල් රජුරුත් නියෝජනය කරන්න එක්තරා වයිකින් ගෝත්‍රයක් තමයි. හැබැයි මෙයාගේ තාත්තා යුද බලය පාවිච්චි කරලා මේ වයිකින් ගෝත්‍රවලට අදාළ ගොඩාක් තැන් අල්ලගත්තා. ඊළඟට දැන් මේ හැරල් රජුරුව බලයට පත් වෙනවා ඇවෑමෙන් තාත්තා මියගියන් පස්සේ. මෙයත් සෑහෙන කාලයක් ඔය නෝවේ රාජ්‍යයේ මුළුමුණින්මයි ඩෙන්මාර්ක්ගේ කොටසකුයි මේ වගේම යුද්ධ කරලා
1: අල්ලගන්නවා.
2: හැබැයි මෙයා මෙහෙම යුද්ධ කරන් යනකොට මෙයාට අපි පහුගිය දවස්වල ගහපු සින්දුවක් ගැහුවා.
1: අපේ සින්දුව
2: නෑ එහෙම කියමු. අර දසිස් දින රුදුරුපුන් නස තද තෙදින් තමා ඒ සින්දුව කිව්වේ කවුද? අශෝක රජුරුවන්. ඒ කියන්නේ චණ්ඩාශෝක ධර්මාශෝක වුණානේ. යුද්ධෙන් දික්විජය කරන්න බැරි තරම් ප්‍රමාණයක් එයා ධර්මයෙන් දික්විජය
1: කළා.
2: එයාට කවදාවත් මේ අල්ලගන්න බැරි වෙලා තිබිච්ච ලංකාව වගේ රටවලුත් එයා දහන් ගැටේ දාලා ඉවර වෙලා
1: අල්ලගත්තා.
2: ගාන්ට අල්ලගත්තා. දීකෙන් හොඳක් මිසක් නරකක් උනේ නැහැ අපිට. ඉතින් හැබැයි උනානේ. මේ දේවානම්පියතිස්ස රජුරුව අවසානයේදී ඒ පැත්තට හැරිලා දේවානම්පිය කියන නමත් තරම් රජ වුණා. ඉතින් කොහොමද ධර්මාශෝක රජතුමාගේ අධිරාජ්‍යයේ පැතිරීම? ඒක වෙනම කතාවක්. හැබැයි එයා ධර්මයෙන්නේ වැඩේ කළේ. මොකද යුද්ධ කරනවා කියන්නේ ගොඩාක් ලොකු වියදම්කාරී දෙයක්. ඒ වගේම දෙයක් මේ හැරල් රජුරුවත් කරා. ධර්මාශෝකගෙන් මොන හරි පණිවිඩයක් ගිහිල්ලත් දන්නේ නැහැ. මොකද ධර්මාශෝක රජුරුව හිටියට අවුරුදු 10කට විතර පස්සේනේ හැරල් රජුරුව
1: ඉන්නේ.
2: එයාත් අවසානයේදී ක්‍රිස්තියානි ආගම පාවිච්චි කරලා ඩෙන්මාර්කයේ නෝවේ ඔය වටේ පිටේ තියෙන ඔක්කොම තුල අධිරාජ්‍යයක් බිහි කළා. අධිරාජ්‍යයක් බිහි කරලා බිහි කෙරුවෙන් පස්සේ මෙයාගේ දතක් මොකක් හරි හේතුවකින් නිල් පාට වෙලා තිබුණා. ඊට පස්සේ මිනිස්සු දැන් අපේ කල්ලාටනාග කියලා රජ කෙනෙක්
1: ඉන්නවනේ.
2: එයාට කල්ලාටනාග කියන්නේ එයාට තට්ටේ තියෙනවා. තට්ටනාග තමයි කල්ලාටනාග උනේ. දැන් අපි දන්නවනේ චූලෝදර මහෝදර දැන් ඔය රජුරෝ දාගත්ත නන් නෙමෙයි. මිනිස්සු පටමදින නන් නේ.
1: ඈ
2: එතකොට කාලනාග කියනවා. කලුනම්
0: කාලේ.
2: එතකොට චූලෝදර මහෝදර කියන්නේ ලොකු බඩයි පොඩි බඩයි.
0: පොඩි බඩයි.
2: ඉතින් ඒ වගේ මිනිස්සු පටමදින නන්. ඒක ලංකාවේද නෝවේද ඩෙන්මාර්ක්ද ස්කැන්වෙඩ්ඩේනියානු රටවල්ද කියලා අදාළ නැහැ. මෙයාට ජනතාව කියන්න ගත්තා හැරල් බ්ලූටූත් කියලා. හැරල් බ්ලූටූත් ඇයි එක දතක් නිල්නේ. ඉතින් ඔහොම මේ ඔය කතාව ඉවර වුණා. ඔය කතාව කෙනෙක් ලිව්වා ද ලොන්ග් ෂිප් කියලා පොතක. හරිද? මේ පොත මේ ස්වේන් මැටිසන් කියන තාක්ෂණික ඉංජිනේරුවරයා කියවන්න ගත්තා එක්තරා කාලෙක 1990 ගණන් වල. මෙයා ඒ කාලේ එරික්සන් සමාගමත් එක්ක එකතු වෙලා තාක්ෂණයක් නිර්මාණය කරන්න හදමින් හිටියා. දැන් මෙයා මේ ස්කැන්ඩිනේවියානු රටක කෙනෙක් නෙමෙයි, කැනඩාවේ ආදි. මේ හැබැයි මේ පොත කියෝ කියෝ හිටියා. මෙයා මේ රැහන් රහිතව දුරගතන වලට සම්බන්ධ වෙන උපාංග සහ ඔය දේවල් සම්බන්ධ කරන්න බැරිද කියලා තාක්ෂණයක් හොයමින් හිටියා. එතකොට දවසක් මෙයයි තව මේ ස්වීඩන් ටෙලිකොම් එකේ තමයි මෙයා මේ කලින් වැඩි කරේ, එරික්සන් සමාගමෙත් සේවය කළා තියෙනවා, මේ ඉන්ටල් සමාගමේ සේවය කරපු ජිම් කාඩ් එකක බියර් රැක් ගන්න අවස්සෙට් වුණා.
1: නෑ.
2: බලනකොට එයත් මේ වගේ එකක් හිත හිත හිටපු කාලෙක
1: බුද්ධි කලම්බණේ වෙන්නේ.
2: ඔව්. දෙන්නා මේ තමන්ගේ තාක්ෂණය ෂෙයා කරගත්තා. ෂෙයා කරගත්තම අර කැනඩා ස්ටීවන් මහත්තයා ඉඳන් කිව්වා මේ තාක්ෂණයට තාක්ෂණික කාරණා දාන වයර්ලස් කනෙක්ටිවිටි. එහෙ වගේ තමයි ප්‍රසන්ටේෂන් එකේ දාලා තිබ්බේ. හැබැයි අර ද ලොන්ග් ෂිප් පොතේ තිබ්බනේ හැරල් රජුරුව කොහොමද දහං ගැටේ දාලා ස්කැන්වේඩිනියාව ඔක්කොම එකම අධිරාජ්‍යයකට ගහලා සෙල්ලිපෙකුත් කොටලා තියෙනවා. ක්‍රිස්තියානි මොකක්ද ඔන්නෝම ගහලා මේ ඔක්කොම එක කලාපයක් වෙනවා කියලා. එහෙත් සෙල්ලිපි තියෙනවා.
1: තියෙනවනේ.
2: ඔව් මේ හිතරන්නේ මේ ලෝකයේ අනිත් තැන්වල සෙල්ලිපි තියෙනවා. මේ ඉතින් එහෙම ගලකත් කොටලා තියෙනවා. ඉතින් මේ කතන්දරේ නේ කියෝකේ හිටියේ. මෙයා ඉඳන් කිව්වා ලෝක මේ ඒ කලාපයම එක එක තැන් තැන් වල තිබිච්ච වයිකින් වරුන්ගේ කලාප ඔක්කොම හැරල් බ්ලූටූත් රජුරෝ එක්සේසත් කරානේ. දැන් දුරකතන වල තැන් තැන් වල තියෙන උපාංග ඔක්කොම දුරකතන සහ පරිගණක වල තියෙන උපාංග ඔක්කොම එක්සේසත් කරන්න පුළුවන් තාක්ෂණයට අපි දාම බ්ලූටූත් කියලා. අන්න ඔහොම තමයි 1997-95 විතර මේ ලෝකෙට බ්ලූටූත් තාක්ෂණය ආවේ. මේකෙන් කියන්නේ මොකක්ද දන්නවද? තාක්ෂණය විතරක් දැනන් ඉඳලා මදි. අනිත් ගොඩාක් දේවල් දැනගෙන ඉන්න ඕනේ තාක්ෂණය ජනප්‍රිය කරන්න නම්.
1: ඔවුනේ.
2: මේ බ්ලූටූත් රජුරෝ ඉන්නේ ඉතිහාසෙ. තාක්ෂණය තියෙන්නේ IT වල. හැබැයි බලන්නකො IT කරන කට්ටියත් පොත්පත් කියවලා අර සාම්ප්‍රදායික දැනුම එහෙම නැත්නම් වෙනත් විෂයන් වල තියෙන දැනුම ලබා ගත්තම කොච්චර ලස්සන දේවල් බිහි වෙනවද? දැන් බ්ලූටූත් කියන්නේ අපේ ඩිවයිස් වල නැතිම බැරි දෙයක්. ඕක ඔය ලෝකෝ එක හරියට බලන්න. ඒකේ තියෙන්නේ B අකුර තියෙනවා. පැරණි රෝමන් විදිහට ලියපු H අකුර තියෙනවා. H අකුර තරුවක් වගේ ඉස්සර මේ පරණ ඉංග්‍රීසි වල ලියලා තියෙන්නේ. මේ මොනවාද ඇංග්ලෝ සැක්සන් භාෂාවේ එහෙම. ඉතින් ඒ විදිහට ගත්ත H අකුරයි, කියන්නේ හැරල් කියන එකයි, B අකුරයි තමයි ඔය ලෝගෝ එකේ පේන්න තියෙන. හැබැයි අපිට අනිත් පැත්ත හරවම නිකන් කුරුල්ලෙක් වගේ තමයි
1: පේන්නේ
2: නේද? ඉතින් කෙසේ වෙතත් හැරල් රජුරෝ ධර්මයෙන් ඩෙන්මාර්කේ, නෝර්වේ ඔක්කොම එක්සේසත් කරා මේ පැත්තෙන් මේ යාළුව දෙන්න බ්ලූටූත් තරහ අපේ ඔක්කොම ඩිවයිස් එක්සේසත්
1: කරා.
2: ඉතින් කෙසේ හෝ ඔන්න ඔයාගේ හරි අපූර්ව තාක්ෂණයක් අපිට ගොඩාක් වෙලාවට උපයෝගී වෙන. දැන් අපේ මෙතන ඉන්න මේ මීයා එතකොට කීපෑඩ් එක ඔක්කොම ක්‍රියා කරන්නේ බ්ලූටූත් වලින් නේද? ඒ විතරක් නෙමෙයි අපේ හැම දුරකථනෙමත් තියෙනවා. ඉතින් දැන් දුරකථනේ අරගෙන මේ බලලා ඉවර වෙලා හැරල් රජුරන්ට පින් අනුමෝදනා කරනවා වගේම අර යාළුවෝ දෙන්නටත් මේ පින් අනුමෝදනා කරන්න ඒකම මේ ඉතින් ඕවා ඉතින් බොහොම පුංචි පුංචි ආසාවල්.
1: ඒවට
2: කියන්නේ චින්න චින ආසේ කියලා. නේද? නේද?
1: ඒක තමයි. එහෙම තමයි.
2: එහෙම නේද?
0: ඔව්.
2: Happy birthday Manirathnam. අපිට ලස්සන චිත්‍රපටියක් නිර්මාණය කරලා දුන්නට අපිව කුල්මත් කරපු දෙමළ චිත්‍රපටියක්නේ මේ චිත්‍රපටිය. රෝයා
1: රෝයා ඉතින් මේ වෙලාවේ Bluetooth headset කනේ ගහගෙන අපි වහගෙන ඇති
2: කරා අපේ මේ කලාපේ මහා සිනමාකරුවාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන මේ ඔයා හදපු සින්දුවක්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: Ude hatai minar visiekaiden.
2: Etuletin ma shaktimat daragenime hekiyav eti pahasuin handle kala heki Sri Lankave pratama saha ekama slimline dose saha Windows series eka Swiss Tech Slimline.
3: Inna pyal 40 ta dinum avastha hakma dena kotu dekata 1000 kotu tunata 4000 kotu hatarata 50000 ekka maha dinum laksha deka mara dena arishte wage supiri alutma ticket ekka ada sampatha jathika lokare mandale
4: Novinus අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
5: ඉගෙනුමට හොඳ මාත්‍රල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0772013036
6: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing within liyapadinchi kala nokala oonaema vaahanayakata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112200200
5: aluthana kaduma milak kasakala green super within hita ganna beri aduma milakata dan pahanda rasak obat atamevit wenasa wataha ganna shaka matale athurugiriya mulleriyawa narammala gane mulla gampola kasakala green super kasakala samuha vyapare wetin
7: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
8: ආ කොහෙන්ද මේ JBL එක?
9: කීල්ස් එකෙන්
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියමෙන් අදාළවේ.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 40

0: උදේ 7යි විනාඩි 27යි අල්පතාවම වෙලාව 7:27යි රයිම් වෙනකොට
1: 7:27යි රයිම් වෙලා ගන්නවා නේ එහෙම තමයි එහෙම වෙලාවල් තියෙනවා ඒ වගේ වෙලාවල් වලට අපි කියනවා ඒ තමයි හොඳම වෙලාව කියන
0: හොඳම වෙලාව හොඳම දේවල් ටික
1: කියන්න අන්න හොඳම වෙලාවට අපි හොඳම දේවල් කියන්න ඕනනේ එහෙම මේ හොඳ දෙයක් තමයි මම මේ හොය හොය ඉන්න වාට කියන්න මොකද්ද කියන්නේ කියලා දැන් අපි ඉස්සෙල්ලා මේ යමු කඩවත පැත්තට
0: ඕකේ
1: හරිද කඩවත තියෙනවා ප්‍රයිම් ගෲප් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක්
0: ඕකේ
1: හරිද දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ කඩවත වගේ පැත්තක් ගත්තට පස්සේ කඩවත කිරිබත් ගොඩ ඔය පැත්තට යද්දී උදේට සහ හවසට සෑහෙන ට්‍රැෆික්
0: තියෙනවා
1: හරිද ට්‍රැෆික් එක ඒ කියන්නේ ඒ තරම් ප්‍රමාණයක් කොළඹට එනවා යනවා වැඩ කරන්න එනවා සහ ආය ආපස්සට යනවා පුද්ගලික වාහනවල ඊට පස්සේ තමන්ගේ මේ පොදු වාහනවල යන කට්ටිය ඉන්නවා ඉතින් ඒ කියන්නේ ලොකු ජනාකීර්ණ පැත්තක් ඔය කඩවත කිරිබත් ගොඩ කියලා කියන්නේ ඕකට එකක් සීසන් එක වගේ වුණොත් නිකන් අවුරුදු කාලේ නත්තල් කාලේ වගේ වුණොත් ඕක තව දෙගුණ තෙගුණ වෙනවා ඉතින් අන්න ඒ නිසා තමයි මේ ප්‍රයිම්ලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඒ වගේ තැනකට අරගෙන යන්නේ හේතුව තමයි මේ නගර මේ සාරා ටික ටික ඕගනයිස් වෙන්න ඕන.
0: ඒ
1: කියන්නේ අපි කියන්නේ විධිමත් වෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: නිවැරදි නගර සැලසුමකට අනුව නිර්මාණය වෙන්න ඕන.
0: කොළඹ මැද විතරක් එහෙම හැදිලා හරියන්නේ
1: නැහැ. එහෙම හැදිලා හරියන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ නගර තියෙනවා. ඒ නගර දැන් ටික ටික ජනතාව වැඩි වෙලා මේ පිරිස වැඩි. හෙඩ් කවුන්ට් එක
0: වැඩි.
1: ඔලු වැඩි. ඔලු ප්‍රමාණය වැඩි වෙනවා.
0: ඉඩ අඩුයි.
1: ඉඩ අඩුයි. ඉතින් එහෙම වුණාට
2: පස්සේ ස්පෙන් නැතුව ගිහිල්ලා ඔලු වැඩි වෙනවා.
1: ඔලු වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ බැලූ බැලූ අත සිසාරා පේන්නේ ඔලු ගෙඩි විතරයි.
0: ඔලු විතරයි.
1: ඔව්. ඒකට කියනවානේ මේ නමකත් කිව්වේ population density එක කියලා. ජනඝනත්වය. පොඩි ප්‍රමාණයක ලොකු විශාල පිරිසක් ජීවත් වෙනවා. ඉතින් අන්න එතකොට ලෝකයේ ওই සම්බන්ධයෙන් ඔය පරීක්ෂණ කරපු විශේෂඥයෝ කිව්වා අපිට ඉඩම් තියෙන ප්‍රමාණය මදි නම් අපි අවකාශය භාවිතයට ගමු.
0: රයිට්.
1: يعني මේ ස්පේස් එක මේ තියෙන වටේ අපේ තියෙනවානේ අවකාශය. ඒ අවකාශය භාවිතයට ගමු. එහෙනම් මොනවද කරන්න ඕන? අපි මහල් නිවාස සංකීර්ණ අපාර්ට්මන්ට්ස් හදන්න ඕන.
0: ඕකේ.
1: දැන් ඔය මහල් නිවාස සංකීර්ණ කිව්වමත් අපේ ඔළුවේ තියෙන පොඩි වෙන චිත්‍රයක් නේ. ඔක්කොම එක විදියට හදපු ගෙවල් ටිකක් තියෙනවා. එහෙමනේ. හැබැයි ඊට වඩා මේ අපාර්ට්මන්ට් කියන concept එක වෙනස්. ඒ සංකල්පය වෙනස්. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න උචිත සුදුසු අපිට ජීවත් වෙන්න හිතෙන වටපිටාවක් හදන එක තමයි මේ අපාර්ට්මන්ට් කියන එක ඇතුලේ වෙන්නේ. ඉතින් එහෙම වැඩක් ඔන්න දැන් අරගෙන අවිල්ල තිනවා කඩවතට ප්‍රයිම් ගෲප්ලා. අර අපි කියපු හේතුව නිසා මොකද දැන් කඩවතට ඕනේ මේ වගේ දේවල්. මොකද කඩවතත් දැන් ටික ටික කොළඹ ධර්මතම ජනාකීර්ණ වීගෙන එන්නේ. ඉතිපත් ගොඩේ පැත්ත ඔක්කොම.
0: ඒ
2: කියන්නේ කොළඹ දැන් ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ නිටවෙනුත් එහාට.
1: එහාට. අන්න කොළඹ ලොකු වෙලා තියෙනවා. එහෙම කිව්වනම් හරි සරලවම වැඩි. ඉතින් ඔන්න දැන් ඔයාටත් පුළුවන්කම තියෙනවා කඩවත මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ තැන වෙන් කරගන්න. විශේෂත්වය තමයි රුපියල් මිලියන 31 ඉදලා. රුපියල් මිලියන 31යි වටිනාකම. දැන් වාට මේක රුපියල් මිලියන 31කට ගන්න පුළුවන් වුණාට තව අවුරුදු කිහිපයක් ඇතුළත මේක හදලා ඉවර වෙද්දි දැන් මේ කෙරීගෙන යන ප්‍රොජෙක්ට් එකනේ මේකේ තමයි වාට වෙන් කරගන්න තියෙන ඉක්මනට මොකද ලිමිටඩ් ඔපචුනිටීස් තියෙන්නේ කට්ටිය ඉක්මනින් දැන් තැන් වෙන් කරගෙන යනවා රුපියල් මිලියන 31නේ මේක හදලා ඉවර වෙද්දි ප්‍රයිම්ලා කියනවා වටිනාකම රුපියල් මිලියන 51ක් වෙයි කියලා
0: රයිට්
1: ඒගොල්ලෝ අනුමාන කරලා
2: තියෙනවා 200ක් විතර වාසියක් තියෙනවා
1: වෙනසක් තියෙනවා
2: ඉතින් සහ අනිත් එක දැන් ඔය ඔය හොඳම දේ ඔබ යන්න මේ ඕකත් වෙබ් එකේ බලන්න පුළුවන් නේද
1: ඔව් පුළුවන්
2: බලන්න
0: පුළුවන් ඉන්න ඕනේ
2: ඔව් අනිවාර්යෙන් ප්‍රයිම් ලගේ හැම එකම ප්‍රොජෙක්ට් එකම මේ වෙබ් එකේ බලන්න පුළුවන් නැත්නම් අර අපි කියන දුරකථන අංක වලට කතා කරලා ඒ තියෙන ෆැසිලිටීස් සහ ඒ කාමර ගාන බාත්รูම්ස් ඒ ඔක්කොම සලකලා ඔයා කොලේක
1: ලියා ගන්න
2: මේ ඔය කොන්ත්‍රාත් දෙන මහත්තයෙක්ට හරි ආකිටෙක් කෙනෙක්ට හරි ඔය මේ එක එක ගයක් හදන්න කොච්චර යනවද කියලා ගණන් හදලා දෙන මහතුරු ඉන්නවනේ එස්ටිමේට් එක හදලා දෙන

0: ලක්ෂ 310ට ඔය වගේ ගයක් හදන්න පුළුවන්ද කියලා අහන්නකෝ.
1: ඔව්.
0: ඔය ඔක්කොම
1: පහසුකම් ඔක්කොම එක.
0: ඒක ඉස්සලා අල්ලි ගවන්න එහෙම කරන්න ඉස්සලා. ඒක අහලා බලන්නකෝ.
1: ඔව්.
0: අහලා බලලා ඊට පස්සේ ඒ වෙලාවෙම ඔබ අනිවාර්යෙන් කඩවතට ගිහිල්ලා හරි ඔබ බුක් කරනවා
1: ගන්න. ඉතින් දැන් ඔයාලා දැන් අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි ඔයාට ස්විමින් pool එක තියෙනවා, kids pool තියෙනවා, gym එක.
0: ඔක්කොමත් තියෙනවානේ.
1: ඔක්කොම තියෙනවා මේව value added නේ. ඉතින්
0: 1310කට ස්විමින් pool එකක් හදලා ඔය ගයක් එක හම්බ වෙනවා
1: නේද? හම්බෙන්නේ නැහැ නේ. ඉතින් multi functional hall තියෙනවා, sky garden තියෙනවා, 24/7 CCTV තියෙනවා. ඉතින් පැය 24 පුරාම දවස් 7ම පූර්ණ ආවේක්ෂණය සහිත වටපිටාවක තමයි මේ resident එක මේ වෙනකොට ඉදිවෙමින් තියෙන්නේ. ඉතින් යන්න වාට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් 13:22 hotline එකෙන් call එකක් දීලා ඔයාගේ apartment එක වෙන් කරගන්න පුළුවන්.
2: Okay. හරි. මේ විදිහට දැන් මම ගියා වෙබ්සයිට් එකට.
1: ගියානේ. මම දැක්කා එක එක ඒවා click කර කර ඉන්නවා සද්ද ඇහුණා අපිට
2: මේ පැත්තට. මේ මාරම ලස්සනයි ඇත්තටම. මේ මේකට ගියාම උගලන්ට කොහොමද ගන්න හිතෙනවා. ඒක නිසා call එකක් දෙන්න කලින් ගිහින් බලන්න මේකේ map එක තියෙනවා. ඔව්. ඔය හැමදේම ඕන details ඔක්කොම තියෙනවා. බලලා call එකක් දෙන්න. Right. ඊට පස්සේ අපි මතක් කරන්න හදන්නේ අපේ LB ලගේ පුදුම හතක් ගැන කිව්වනේ අපි. දැන් ඒගොල්ලෝ ආගෙනලා තියෙනවා ෆික්ස් ඩිපොසිට් ඒත් පුදුම වෙන rates එක්ක.
1: ඔව් LB ලා ඉතින් වැඩක් කරොත් අනිවාර්යෙන්ම ඉතින් පුදුම හිතන විදිහේ පුදුම දැනෙන විදිහේ වැඩක් තමයි. ඉතින් අපි මීට කලින් LB ප්‍රීමියර් සේවින් ගැන වට මතක් කරා. අපි කිව්වනේ 107ක පොලී අනුපාතයකට සේවින් account එකක් මීට කලින් ලංකාවේ තිබෙන්නේ නැහැ.
2: කොහෙවත් නැහැ.
1: ඔව්. දැන් ඔන්න ඔයාලට LB ලා ඒ chance එක අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා අපි කිව්වා. දැන් ඒ වගේම අරගෙන ආපු අලුත්ම chance එක තමයි මේ LB ලගේ ෆික්ස් ඩිපොසිට් එක.
2: Right.
1: FD එක. මේක විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ පුරවැසියන් සඳහා දින 400ක ස්ථාවර තැන්පතු තියෙනවා. 11.79 එක පොලී අනුපාතයකට. ඒ වගේම තමයි ඔයාට මට අපේ තරුණ කට්ටියට ඔන්න දින 200ක ස්ථාවර තැන්පතු තියෙනවා. 9.79 එක ඉහළ පොලී අනුපාතයකට. ඉතින් කියන්න ඕනේ දැන් මේ වගේ පොලී අනුපාත වලින් FD දාන්න දෙද්දී ඒ ආයතන ශක්තිමත් වෙන්න ඕනේ නිසා නැත්තම් ඒ ආයතන පවතින්නේ නැහැ. මේ තරම් දේවල් වරප්‍රසාද අපිට දෙන්න බෑ ශක්තිමත් නොවන ආයතනයකට. ඉතින් LB ෆයිනෑන්ස් කියලා කියන්නේ අපි මතක් කරන්න ඕන මිලියන 1.5ක පාරිභෝගිකයන් පිරිසක් ඉන්න ආයතනයක්. ඉතින් 1971 ඉඳලා වසර 55ක් පුරාවට දශක 5කටත් වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන බිලියන 150කට වැඩි තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේමයි බිලියන 400ක වත්කම් ප්‍රමාණයකුත් රුපියල් බිලියන 400ක වත්කම් ප්‍රමාණයකුත් තියෙන ආයතනයක් තමයි LB ෆයිනෑන්ස් කියන්නේ. ඉතින් ඒ වගේ දැවැන්ත ආයතනයක් අපි අර කියන්නේ යටටම මුල් විහිදිලා ගියපු ස්ථාවර මූල්‍ය ආයතනයක් එක්ක තමයි වාට මේ වටිනා FD එක හම්බ වෙන්නේ.
2: රයිට්. ඒත් එක මතක් කරන්න ඕන ජී මේකෙන් ඔයාට අපකරුවන් නැතුව මේ FD එකෙන් ඔයාට ණය මුදලක් ලබා ගන්න
1: පුළුවන්.
2: මේ ඒක නිසා ඒකත් ප්ලස් පොයින්ට් එකක් ඔයා සල්ලි දැම්ම කියලා අර මේ අවුරුදු ගාන කම්ප්ලීට් වෙනකන් එක ගන්න බැරුව නෑ. ඔයාට ඒක ණයක් විදියට ගන්නත් පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ණය ගන්න එකත් ඔයාට LB SIM app එක හරහාත් කරන්න පුළුවන්. app එක download කරගත්තම ඔයාගේ FD එක ඔයාගේ saving account ඕන දෙයක් ඔයාට ලෝකේ ඕනම තැනක ඉඳලා මැනේජ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
2: ඕකේ. දැන් අචි මේ මම දැන් ඉන්නේ අවසන් වසරේ සරසවියේනේ.
1: ඔව්. අවසන් වසරේ සරාවුනේ.
2: නෑ. මේ ඉතින් මේ දාසල කට්ටිය ජොබ් හොයනවා සෑහෙන්න. ඉන්ටර්න්ෂිප්ස් හොයනවා. මේ ඉතින් ඇත්තටම හැමෝටම ඉන්ටර්න්ෂිප් සම්බෙන්නේ නැහැ නේද? ඒක ගොඩක් අමාරු වැඩක්.
1: ඉතින්
2: මගෙන් අහනවා හොයන්නේ නැද්ද? වන්නේ නැද්ද? මං කව මේ කරන එකත් එක්ක තව එකක් කරන්න මට වෙලාව නැහැ. ඒක
0: තව ඉන්ටර්න්ෂිප්.
2: ඔව්. තව
1: ඉන්ටර්න් දෙන්නේ
2: නැහැ. ඔලු දෙකක් නැහැ කොල්ලෝ තියෙන්නේ. ඒක නිසා මේ මං කරන්න හැ ඔයගොල්ලන්ට හැබැයි මම ඔප්ෂන් එකක් දෙන්නම් කියලා. මම දුන්න සදාහරිත
0: මං දන්නවා මං දන්නවා ඔයා දුන්න ඔප්ෂන් එක. මම ආගෙන ඊයේ කෝල් කරලා කියනවා.
1: අපේ ඒවා උස්සගෙන ගිහිල්ලා යාගේ වගේ කියනවා.
0: මම ආගෙන රබර් කන දාගෙන අහගෙන හිටියේ. ඔව් මේකල රබර් විතරයි වවන්නේ නැත්තේ
2: මං කියන්නේ කාට වුණත් උදව්වක් කරන එක පිනක් නේද මම ඉතින් දුන්න සදාහරිත එකේ නම්බර් එකයි ඊමේල් එකයි මේකට ඔයාගේ CV එකේ යවන්න මෙන්න මෙහෙම මෙහෙම ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඔයාට ඉතින් වරදින්නේ නැහැ ආයි ඩිග්‍රී එක ඉවර වෙලා කෙලිම පර්මනන්ට් වෙන්න වුණත් ඔයාට හදාගන්න පුළුවන් හරියට වැඩ කරොත් කියලා
1: ඔව් දැන් ඇත්තටම මේ සාරා කිව්වා වගේ ඔයා මේ වෙනකොට ඩිග්‍රී එකක් කරන කෙනෙක් නම් උපාධි අපේක්ෂකයෙක් නම් අපේක්ෂිකාවක් නම් එහෙම කිව්වට පස්සේ ගැලවෙන්න තරහ වෙන්න පුළුවන් නේ අපේක්ෂකයන්ට විතරද පුළුවන් කියලා නෑ නෑ ඔයාලටත් පුළුවන් හරිද ඔයගොල්ලෝ දෙගොල්ලන්ටම පුළුවන්කම තියෙනවා අර්ධකාලීන රැකියා අවස්ථා
2: රයිට්
1: يعني part time work කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි මේ කියන්නේ මේ වෙනකොට කැම්පස් එකක ඉන්න ඕනම උසස් අධ්‍යාපන ආයතනයක රාජ්‍ය වෙන්න ඕනේ රාජ්‍ය පෞද්ගලික වෙනත් ඕනම උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනයේ ආධාරන ඔයාට ඕන නම් part time work කරන්න තැනක් ඔය අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි සදාහරිත plantation කියලා කියන්නේ ඒ වගේම තමයි උසස්

0: පෙළ සමත් අයට මේ වෙනකොට උසස් පෙළ සමත් වෙලා රැකියාවක් කරනවා වෙන්න පුළුවන් රැකියාවක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන් ඔයාටත් පුළුවන් CV එකක් දාන්න ඒ වගේම තමයි මේ වෙනකොටත් උපාධිය අරගෙන ඔයාගේ පළවෙනි ඩිග්‍රී එක බැචලර්ස් එක ඉවර කරලා ඔයා හිතනවා නම් මේ කරන ජොබ් එකට වඩා එකක් මට කරන්න පුළුවන් මගේ ස්කිල්ස් වලට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා එහෙමත් නැත්නම් ඔයා ස්කිල්ස් වලින් හරි ගණගත්තු දෙයින් හරි කිසිම දෙයක් කරන්න මේ වෙනකන් ට්‍රයි කරලා නැතුව මට ජොබ් එකක් අහසින් කඩන් වැටි කියලා දෙපතුල ඔව් එහෙම ඉන්නවනේ කට්ටිය
1: 9 වෙනකන් නිදාගෙන 10ට ජොබ් එකයි කියලා හිතනවා නේද
0: එහෙම හරි හිතාගෙන ඉන්නවනම් මං කියන්නේ ඔයාගේ කාලේ ටයිම් එක එහෙම වේස්ට් වෙන්න දෙන්න එපා ඔයාගේ ජීවිතේ තරුණ කාලේ එහෙම අපතේ යන්න දෙන්න එපා ඔය ජවය තියෙන කාලේ වැඩ කරන්න වැඩ කරලා හම්බ කරන්න මොකද හම්බ කරොත් ඒ දේවල් ඔයාට ඉතින් බය නැතුව CV එකක් දාන්න සදා හරිතලට මෙන්න නම්බර් එක 076 441 1648 076 441 1648 ඔයාට පුළුවන්කම තියෙනවා WhatsApp through ඔයාගේ CV එක send කරන්න එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාට පුළුවන් වගේ CV එක mail කරලා තවන්න
1: රයිට් ඒ නිසා සදාකාලිකව ජීවිතේ විඳින්න
0: සදාර්ථයක් එකතු වෙන්න
1: හරියට හරි හරි අපි යම්මේ සින්දුවක් අහන්න ඊට කලින් මතක් කරන්න ඕනි කසාගල සුපර් මාකට් එක පැත්තට යන්න ගිහිල්ලා මේ සති ඔයාගේ බඩු ඉවරයි නම් ඔයා තාම බඩු ගත්තේ නැත්නම් අද මිඩ් වීක් වෙන්ස්ඩේ යන්න ඉක්මනට කසාගල සුපර් මාකට් එකට අලුත් දේවල් ෆ්‍රෙෂ් දේවල් අඩුම මිලට හොඳම මිලට ගන්න ඕන නම් කසාගල සුපර් මාකට් එකට යන්න

0: FM 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: උදේ 7යි විනාඩි 43යි දැන්
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
4: ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
5: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
7: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 4 නාවල පිටිය ජුනි 5 ගිනි
8: චුද්‍රකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
10: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
11: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ
12: WhatsApp කරන්න 076 841 1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදා හරිත සමග බැඳෙන්න

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM Dina Tesiya Kastavar Tan Patu Sandha Sir Namia Tashma Hatai Namika Asama Samapoliak LB Stavar Tan Patu Amatana Bindu Ekai Kai Dekai Desiya Desiya Trading A minus LKA Outcome Stable Lapa Dijimul Samakamaki Noinas Adivegak Superima Sabendiavak SLT Mobitel Fiber Within Then Unlimited Package Razak 100 Mbps Sita 1000 Mbps Dakwa Masakadu Rupial Pandas Navasi Sita Superima Unlimited Venasak Trinina SLT Mobitel Fiber Kondesia Dalavi
1: Sandhi Soyet Nava Pivisumak Abhyantarin Habahirin Sandhi Pradaha Samanetolin Novartin Sandhi Soyo Dakaragana Bindu Hatsi Dayatunsianu Hatayunsianu Naveyamata Dikayu Joints Reborn Sandhi Pradaha Samana Sobhavika Pratikara Katale Nivasatamakin Vagana
2: Box Bar Nam Velandapale Hari Hariat Eth Niyama Baratina Box Baraka Gana Honamakrame Baraka Kirala Balanek Melva Box Bar Vala Nama Ganakana Mimma Gahalatian Nisa Vishwasen Gana Pulwa Ravata Nadbe
3: Melva Eka Lankara Eka Api Eka Kiran
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
5: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් ලක්ෂයක්. 077-406-4994 කතා කරන්න.
0: Net FM Algo Town

0: அப்ப யாரு அத அதுக்கூட அவன் பட்டங்கான்னு கூட சின்ன சின்ன ஆசை முனிரத்னம்கே விசிஷ்ட சித்திரப்பாட்டியாக வச்ச ரோஜா சித்திரப்பாட்டியே மே கீதையா தெக்கம மே ரவுமான் கிழக்கெனக்கு
1: தெளியட்டாவனே
0: தமிழ சினிமாவை சம்பூர்ணம் அப்ப ஹிதம் ஹிட்ட போய்
2: தட்டப்பட்டே
0: ஹரிம சௌமிய லசன ரோச மலக்கே சினிமாவா கீழ மணிரத்னம் மகத்த பெண்ணுவா இத்திங் தென் தக்குனு இந்தியானு சினிமா கருவேக்னே சென்னாய் ஆசிரித்தோ தமாய் மணிரத்னம் பிஹூனே இத்திங் தென் தமிழ சினிமாவ ஏ வகே வெனஸ் சுனாம தக்குனு இந்தியாவே ஏ வகேம வெனசா தக்குனு இந்தியான் மே கெவல் அத்துலே குருபாண்ட அத்துலே அப்பே கெனக் கிஹில்ல கலா
2: ஆஹா அப்பே கெனக்
0: ஆவு ஆவு දැන් මණිරත්නම් ලංකාවේට ඒ සිනමාව මෙහෙට ගෙනල්ලා ඉවරලා මේ සිංහල ප්‍රේක්ෂකාගාරෙත් කැඳව ගත්තනේ කොහෙටද මේ දමිළ සිනමාව බලන්න එතකොට අපේ කෙනෙක් එහෙ ගිහිල්ලා එහෙ ගෙවල් ඇතුලේ තනිකර තියෙන සෙටප් එක වෙනස් කළා
2: ආහ ඉන්ටීරිය එකම වෙනස් කළා
0: ඇතුළ සම්පූර්ණයෙන් සෑහෙන වෙනස් කළා දින දැන් ඒ වෙනස්කම දිගටම කෙරීගෙන කෙරීගෙන යනවා ඉතින් අපේ කෙනෙක් එහෙම කරයි කිව්වම හරි සන්තෝසයිනේ ඉතින් ඇයි අපි එයාට කියලා දැන් එයාට ඉන්දියාවේ ගිහිල්ලා ඔක්ක කරන්න පුළුවන් ඇයි අපි එයාට කියලා අපේ ගෙවල් ටික වෙනස් කරගන්න නැත්තේ ඈ ඕකනේ අපිට හිතෙන්නේ එයාගේ නම දම්රෝ කියලානේ
2: දම්රෝනේ හරි
0: දම්රෝ ප්‍රදර්ශනාගාර ලංකාවේ දිනවා 160ක් විතර ඉතින් කොහෙ ගියත් දම්රෝ තියෙනවා දම්රෝ මගහැරලා ටවුන් එකක් පාස් කරලා පුළුවන් නම් පෙන්වන්න
2: පෙන්වන්න
0: ඈ පුළුවන් නම් පෙන්වන්න
2: දම්රෝ ගන්න නැති ටවුම
0: ඔව් දම්රෝ එකක් ඔව් සමහර ටවුන් වල ඩම්රෝ දෙකක්
2: තියෙනවා දෙක තුන තියෙනවා
0: දැන් අපි ඉන්න ටවුන් එකේ ඩම්රෝ දෙක ඔව් දෙකක් තියෙනවා දෙපැත්තේ ඉතින් ඒකෙහිඳ මේ ඩම්රෝ කියන්නේ අපිට මග හැර නොහැකි සන්නාමයක් ඒකෙහිඳම තමයි ඩම්රෝ විශිෂ්ට ගෘහ උපකරණ එහෙම නැත්නම් ගෘහ භාණ්ඩ ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙන්නේ ඒකේ ලස්සන වැඩේ කියන්නේ ඔයාට හිතන ඕනම පිස්සු අයිඩියා එකක් දම්රෝලට කියලා හදා ගන්න පුළුවන් chance එකක් දැන් ඇවිල්ලා
2: තියෙනවා. ඔව්. ඉතින් දම්රෝ ගැන තමයි අපි කතා කරේ. දම්රෝ වගේම තව කෙනෙක් ඉන්නවා.
1: ඒ කවුද?
2: ඒ තමයි ලංකාවේ නම ලංකාවෙන් එළියට අරන් ගිය කෙනෙක්.
1: ඔකේ.
2: WP ලාංඡනය මතකද?
1: WP.
0: ඇත්තෙන්ම තමයි.
2: විජය ප්‍රොඩක්ට්ස්.
1: නිලුයි කහයි ලෝගෝ එක.
2: විජය ප්‍රඩක්ස් නිෂ්පාදන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි අපි ගාවට එන්නේ. ඉතින් කුළුබඩු වෙනුවෙන් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම නම දිනපු බ්‍රෑන්ඩ් එකක් තමයි WP ලාංඡනය වෙන විජය ප්‍රඩක්ස් කියලා කියන්නේ. ඉතින් විජය රස අපි හැමෝම දන්නවා ස්වාභාවික කුළුබඩු වලින් අර කිසිම විදිහකින් අර රසායනිකයන් නැත්නම් අපේ ශරීරයට අහිතකර දේවල් යොදා ගන්නෙ නැතුව 100% දේශීය විදිහට අපේ රස ලෝකෙ හැමෝටම අරන් ගියපු නමක් තමයි විජය ප්‍රඩක්ස් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි විජය ගැනත් මතක් කරනවා මොකද අපේ ටවුන් එකේ WP ලාංඡනයෙන් විජය ප්‍රොඩක්ට්ස් ඉන්න නිසා හැබැයි නම බලලා ගන්න ලාංඡනය බලලා ගන්න මොකද ආදේශක අනුකරණ තියෙන්න පුළුවන්
1: ඒවට
2: රැවටෙන්න එපා
1: ඔව් ඒ මතක් කරන ඕනාචි විජයකේ දැන් තියෙනවා මස් කරි 3/5 මිශ්‍රණේ මාළු කරි 3/5 මිශ්‍රණේ මාළු කිරටද මිරිසටද මේ ඕන විදිහකට මේ මිශ්‍රණය දාලා හැදුවොත් ඕගොල්ලන්ට පදම ගන්නවා කියන්නේ අමාරු වැඩක්
2: නෙමෙයි
1: මේකෙන් පොඩ්ඩක් දාන්න ගානට පදම එනවා ඒක නිසා ආචි වගේ නම බලලා අනුකරණ වලට රැවටෙන්නේ නැතුව විජය ප්‍රොඩක්ට්ස් ගන්න ඊට පස්සේ අපි යන්න හදන්නේ
0: ඕනෙම නම් ඉතින් අපි ඉතින් එහෙම පොඩි රැවටෙන්න පොඩි කැමැත්තකුත් තියෙනවා නේද
2: ආ නේ
0: ඕනෙම නම් එකපාරක් වගේ රැවටිලා බලන්න කොහොමද කියලා
1: ඔව් රැවටිලා බලන්න එතකොට
0: තේරෙයි ඊට පස්සේ දිගටම විජය තමයි
1: ඔව් ඒක නිසාර නුවාකෝ වගේ ඕන උනා රැවටිලා බලන්න එතකොට
0: ඕනෙම නම් රැවටිලා බලන්න
1: ආයි රැවටෙන්නේ
0: නැහැ විජයම තමයි
1: හරි අපි යන්න හදන්නේ ඊළඟ පැයට ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් මට අද උදේ පොඩි ඔළුව එකක් කොමක් තිබ්බා දැන් ඊයේ ඉඳන් ලෙඩ වෙලා
0: නේ ඉන්නේ ඔළුව කියලා ගත්තා
2: හොඳයි එහෙම වෙන එක
1: විතරයි මං කියන්නේ සතියකට සැරයක් හැමෝටම ඔළුව එකක් කොමක් එන්න
2: ඕනේ
1: ඒතර අර නුවාංග වගේ හැමෝම දන්නවා අපිට ඔළුවක් තියෙනවා කියලා
2: ඔළුව ෆන්ක්ෂන් වෙනවා
1: කියලා ඔළුව තියෙන්නේ උඩ කියලා තේරෙනවා
2: හරි දැන තියෙනවා
1: හරි දැන තියෙනවා හරිද ඉතින් ඔළුව එකක් කොමට මම නම් ගන්නෙ මෙල්ඩෝල් මොකද දැන් අපි හැමෝටම කියනවානේ මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න කියලා ක්‍රියාවෙන් අපි ඒක ඔප්පු කරලා
2: පෙන්නන්න ඕනේ
1: මගේ ඔෆිස් මේසෙ උඩ තියෙනවා මෙල්ඩෝල් කාඩ් එකක් ඊට පස්සේ ඉතින් ඕගලන්ට කියන්න තියෙන්නේ මෙල්ඩෝල් කාඩ ළඟ තියාගන්න. ඒතර පොඩි ඔළුවේ කැක්කුම්, ඇඟේ පතේ අමාරු, පොඩි ෆිට් නැති ගති,
2: ඒ ඔක්කොම නැති වෙලා යයිනේ. ඔව්. ඔව්. ඉතින් ඔයගොල්ලෝ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟින්ම තියාගන්න. ඔයගේ බෑග් එකේ වෙන්න පුළුවන්, ලාච්චේ වෙන්න පුළුවන්, සාර වගේ මේසුඩ වෙන්න පුළුවන්, ඕන තැනක තියාගන්න. මොකද ඔයාගේ දවස ගත කරද්දී ඔයාට ওই විදිහට නිකන් සෙන් ප්‍රතික්ෂා ගතියන් ඔළුවේ කැක්කුම් ඒවා එන්න පුළුවන්. ඒවා සාමාන්‍යයි. ඉතින් ඒවාව කියලා කරන වැඩේ නවත්තන්න බෑනේ. ඒක නිසා මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. එහෙනම් අපි ඊළඟ පැයෙන් හම්බෙමු.
1: ඊළඟ පැයෙන් හම්බෙමු.

0: කටුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
1: මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
4: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
0: සිලිකන් නිම්නයේ top secrets.
3: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් update වෙන්න.
0: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
5: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
7: Sada Harita Vivasayika Seenata Adalak Sada Kalika Ayojanayak
8: Oya try karanna Ganna Vijaya Appapiti
9: Asema pariksha kara EV bike ekak dina ganna. Wedi vistara sandaha Vision Kia Hearing Solutions amathanna. 0777 76 76 10.
10: Damro vetin onema tanakata galapena aakarshaniya nimawin saha ihala pramithiyen yut plastic putu maadili rasak.
11: Death FM Algo Town.
12: Velavodiyata iden.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැත්ලස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතුට සමගින් මම කසුනේ. බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කරනු කාලකුණ අනාවැකිය දැක්වෙන්නේ. දෙවෙනපුරා විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලගනෙත් නිවුස් පෙරවරු 9ට.
1: net news me pay rotatota ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් පියදෙන්න.
3: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399

0: උදේ 8යි විනාඩි 7යි අල්ගටාම වෙලාව.
1: ඔව් මේ මුළු ලෝකෙම අවධානය යොමු කරන්න ඕන කාරණයක් මම මේ ඉස්සෙල්ලා පැය කියන්න හට දිව මැදගෙන හිටියා.
2: ඒ මොකද්ද?
1: ඔව් මේ ඒක කියන්න ඕනේ. මේක දැන් මේ අපි එක එක පාට කණ්ණාඩි වලින් බලන් දෙපා කියලා ඉස්සෙල්ලාම කියන්න. හරිද?
2: පාට කණ්ණාඩි එනම් ඉස්සෙල්ලා ගලවලා ඉන්න.
1: ඔව් ඉස්සෙල්ලා විවිධ පාට කණ්ණාඩි මේ ගලවලා ඉන්න දැන්ටමත් මං හිතන්නේ ලෝකේ බොහෝ දෙනෙක් මේ ප්‍රවෘත්තිය දන්නවා. ඉතින් දැන් අපි හිතන් ඉන්නවානේ මේ ලංකාවේ ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කියලා සමහර හිතන් ඉන්න කට්ටිය ඉන්නවා. ඇත්ත හිතන් ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ ලංකාවේ ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කියලා. ඒ වුණාට මේ කියන්නේ ස්කෝල් එහෙම ගියානම් උගන්වනවා ලෝකේ ඇතුලේ තමයි
2: ලංකාවේ
1: තියෙන්නේ කියලා. මේක ඇත්තටම අපි අවංකවම අපි හැම කෙනාම මේ ඉදිරි මාස 6 අවධාරණයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණයක්. ඒ තමයි ඊයේ ලෝක කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නෑ සංවිධානය WMO නිල වශයෙන් නිවේදනය කළා භයානක එල් නිනෝ තත්ත්වයක් ලෝකයට උදා වෙනවා
2: කියලා. අපි මම හිතන්නේ ඊට
1: කලින් කිව්වා. ඔක අචි කිව්වා. මට ඒක තමයි මතක් වුනේ. කොල්ලා කිව්වා.
0: කොල්ලා කිව්වා.
1: ඔව්.
2: මීගාව ඩේටා තියෙනවා.
1: හරිද? දැන් ඩේටා වැඩක් නෑ. ඩේටා අපි කියලා නේ තියෙන්නේ. දැන් ඔයා බය වෙන්න මේ
2: precautions ගන්න ඕනේ දැන්.
1: මේකට තියෙන සිංහල වචනේ අපි ඔක්කොම බය වෙමු.
0: යව්.
1: හරිද? ලතින් ඇමරිකාව පැත්තට කුඩු වෙන්න වහිනවා.
2: ඔව්.
1: හරිද?
2: නෝ.
1: ආය Amazon වැසි වනාන්තර කියන එක අපිට ආය මතක් කළාම දෙයි.
2: ඔව්.
1: ඉතින් ඒක එසේ සිද්ධ වෙනවා. එතකොට ඒ පැත්තට වහිනකොට මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව පැත්තට කුඩු වෙන්න
2: පායනවා.
1: හරිද? එතකොට පායනවා කියන්නේ මොකද්ද? ආනේ වැස්ස නැහැ නේද මේ දැසල වහිනවනේ. ආනේ ෂෝක් අනේ වැස්ස නැහැ නේ වැස්ස නැහැ නේ කියලා ඕක මාසයක් කියයි. හරිද? ආය මාසෙක වි සතියක් කියයි. මාස එකමාරකට දෙකකට වඩා වැස්ස නැති වුණාන් පස්සේ හරන් කපන්න ගත්තාන් පස්සේ ඈ විදුලි බලය නැති වුණාන් පස්සේ පැයක් දෙකක් කරවලේ විදුලි බලය නැතිව ඉඳ උණාන් පස්සේ ඊට පස්සේ ආණ්ඩුවලට මැල්ල වැඩක් නැහැ. මොන රජය තිබ්බත් මේ එල් නිනෝ එනෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියත් සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියත් නාමල් රාජපක්ෂ මහත්තයා හිටියත් අනුර කුමාර සනායක මහත්තයා හිටියත් ඉන්දියාවේ මෝඩි ජනාධිපතිතුමා හිටියත් රාහුල් ගාන්ධි
2: හිටියත්
1: නැත්ත විජේ හිටියත් අඩුම ඔන්න විජේ අයියා හිටියත් මේක වෙන එක
2: වෙනවා.
1: දැන් කාලගුණ ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සංවිධානයේ කියලා තියෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ අනාවැකි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි මෙන් වේවා කියලා. ඇහිනවෙන්නේ කියන්නකෝ.
2: හරි එහෙම වුණාම හරි.
1: නෑ මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. මේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි මෙන් ලෝක කාලගුණ සංවිධානයේ අනායකි මොහොතකට එසේ වේවා.
2: වේවා.
0: ඔව්.
2: එල් නිනෝ එනවා කියලානේ තියෙන්නේ.
1: නෑ එතන ඊහට ඔයා ඒක විග්‍රහ කරන්න යන්න එපා. මේ ඒක නිකන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙන
2: ඉඳලා තියෙනවා.
1: අපි බය වෙමු මේ වෙලාවේ. ඉතින් අපිට කරන්න පුළුවන් මොකද්ද? අපිට විදුලිය ඉතුරු කරන්න පුළුවන්. අනවශ්‍ය විදුලි පහන් නිමා දමන්න. එතකොට දවසක් අර ලයිට් කපන එක පස්සකට දාගන්න පුළුවන්. ඊළඟට අනවශ්‍ය විදිහට ගමන් බිමන් යන්න තෙල් පාවිච්චි කරන්න යන්න එපා. හරිද? ඊළඟට මොනවාද මේ පුනර්ජනනීය බලශක්ති වලට යන්න. සෝලා පැනල් තියෙනවා නම් කොහොම හරි හයි කරගන්න. බැටරි යමව තියෙනවා නම් ගන්න පුළුවන් වත්කමක් තියෙනවා නම් බැටරි යමව ඒ සෝලා පැනල් වලට හයි කරලා ඒකට විදුලිය ගන්න. අනිත් එක පුළුවන් තරම් EV වාහන වලට මේ කාලේ යන්න.
2: යන්න. ඔව්.
1: හරිද? සල්ලි දියාගෙන BYD එකක් ගන්නවද හිත හිතා ඉන්න එපා. දැන් ටග් ගාලා ගිහිල්ලා ගන්න ඔයාට ගැළපෙන විදිහටම තියෙනවා. නැද්ද?
2: BYD ගන්න පුළුවන්.
1: ඔව් BYD ගන්න පුළුවන්. මේ ඉතින් අපිත් BYD එක ඉන්න හින්දා අපිට BYD නේ මතක් කරන්න පුළුවන්.
2: මෙතනම කියනවනේ.
1: ඔව්. ඉතින් BYD වගේ වාහන වලට යන්න. මේ කියන විදිහට ලොක්කා එනවා මාස 6කින්. හරිද? ආවෙන් පස්සේ හනේ නියගේ නේද හනේ වතුර නෑ නේද? ඒකින්ද ජල සම්පත බොහොම හරි පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඒකෙන් කියන්නේ නාන් නැතුව ඉන්න කියලා. හරිද? දවස් 5ෙම මීහරක් ගිනියෝ වගේ නානෝ නම් අඩුම ගාන එක දවස් 3කට විතර අඩු කරගන්න ඒකෙන් වතුර ලීටර් සෑහෙන ප්‍රමාණයක් මේ
2: ඉතුරු කරගන්න
1: පුළුවන්. වතුර බොන්න. නොබී ඉන්නපා. ඉතින් ඒකින්ද මේ අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. අර අපි කියනවා වගේ මොනවද මේ රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරන් කුඹුව වගේ මේ කාලේ අපි ප්‍රිපෝෂන් සිංහලෙන් කියනවා නම් අන්න ඒවා ගත්තම මේ
0: අපි සිංහලෙන් ප්‍රිකෝෂන්ස්
1: ගත්තම සෑහෙන කාලයක් ගහගන්න මැච් එක ගහගන්න පුළුවන්. හැබැයි ඒත් ඉතින් කොහොම හරි අපිට අභියෝග වලට මුහුණ දෙන්න වෙයි. අපි ඉතින් එක එක්කෙනාට බැන බැන ඉන්නේ නැතුව මටම බැනගෙන කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අනේ මං වතුර නාස්ති කරානේ, අනේ මම කරන්ට් එක නාස්ති කරානේ, අනේ මම ෆුල් ඔය මේ නාස්ති කරානේ කියලා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා තව මාස 6කින් බැනගන්න වෙන කාටවත් බැනලා දෙන්න. දැන් ඕන් කිව්වා ඊයේ තමයි ලෝකෙට මේ නිවේදනය නිකුත් කරලා තිබ්බ. මම දැක්ක ජාත්‍යන්තර මහාධ්‍යය හතර රටේ මේකට ලෝකයේ සූදානම් කරනවා. ඉතින් අර ලංකාව ඇතුළේනේ ලෝකේ තියෙන එකින්ද අපි ලංකාවට මේක වෙනම කිව්වා.
2: ඉතින් ඔව් නෝවා මතක් කරපු කාරණාව හරි ඊයේ දවස පුරාම මේ ජාත්‍යන්තර මාධ්‍ය ගැන අනාවරණ සිද්ධ කරා. ඊට පස්සේ අපි ඊට කලින් ඉඳන් ඔයාලට කිව්වා මේ විදිහට
1: අනතුරු කලින් ඉඳන් ජාත්‍යන්තර සංවිධාන කියන්නේ ඉස්සර කලින් ඉඳන් අපි මේ ගැන කිව්වා.
2: ඔව් අනතුරු වැගවීම කරලා තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක කාලගුණ විද්‍යා අංශ එකතු වෙලා කරපු පරීක්ෂණ. අපි කිව්වනේ දා ඒගොල්ලන්ගේ මොඩල්ස් තියෙනවා. සාර කියන්නේ ස්පෙસિෆික් මොඩල්ස් තියෙනවා. මොඩල්ස් කියන්නේ මේවා මේ පරිගණක softwares අපිට එහෙම කියන්න පුළුවන් වැඩසටහන්. මේවට ඒගොල්ලෝ ගාව තියෙන data ඒගොල්ලෝ fed කරනවා. fed කරාට පස්සේ එකෙන් ලැබෙන උත්තරයක් El Nino තත්වය ඇත්තට මේයිද නැද්ද කියන කාරණාව ගැන. ඉතින් අපි පාවිච්චි කරන වගේ පරිගණක නෙමෙයි super computers පාවිච්චි කරන ඒගොල්ලෝ main frame පාවිච්චි කරනවා. ඊට වඩා processing speed එක power එක වැඩි පරිගණක පාවිච්චි කරනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඒ දත්තත් එක්ක තමයි ඒගොල්ලෝ අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ. ඉතින් ඒ විද්‍යාඥයෝත් කියලා තිබ්බේ සියලු පරිගණක වාර්තා සියලුම data models කියන විදිහට ඔව් ලෝක ඉතිහාසයේ මනුස්ස මේ ඔව් මිනිස් ඉතිහාසයේ තුල මිනිස්සු මූණ දෙන්න යන දැවැන්තම El Nino තත්ත්වයට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා.
1: ඔව් දැවැන්තම El Nino තත්ත්වය කියන්නේ ලෝකේ මේ වගේ තත්ත්වයක තිබුණ නැහැ. මීට කලින් El Nino එනකොට මීට වැඩි El Nino ආවා. අර එක කාලයක් තිබ්බා අර මහා වර්ෂා කාලය කියලා කිව්වේ මේ මොන මහා සීත යුගය කියලා එකක් තිබ්බනේ.
2: ඔව්
1: අර මීට අවුරුදු 10000කට කලින් ලෝකෙම ෆ්‍රීස්සලා තිබිලා අර මේ වැඩේ සිද්ධ වුණේ අර මේ මොනවාද ගොඩබිම් මේ මූදු පාලම් මේ විවෘත වෙලා.
0: ඔව්.
1: ඉතින් එක කාලයක් තිබා අවුරුදු ලක්ෂයක් විතර අකුණු ගහ වැහැපු එකම තමයි කලේ. හරිද? දැන් ඒ කාලේ නෙමෙයිනේ ලෝකෙ දැන් එක විදිහකට ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් ඒකෙන් දා දැන් මීට අවුරුදු 100කට කලින් El Nino ඇවිල්ලා ඇති වෙච්ච සංසිද්ධිය නෙමෙයි දැන් ආවොත් වෙන්නේ. වැඩේ ඊට වැඩිය බරපතලයි. මොකද අපි කාලගුණ එක පැත්තකට නෙවෙයි අපි වෙන පැත්තකට ගිහිල්ලානේ තියෙන්නේ.
2: ගිහිල්ලා තියෙන්නේ සහ මේ ඒ වගේම තමයි විද්‍යාඥයෝ කියලා තියෙනවා. ඒ කියන්නේ දත්ත සමගම පෙන්නලා දීලා තියෙනවා මේ පාර El Nino තත්ත්වය අනිත් කාලෙකට තිබ්බ තත්ත්වයන්ට වඩා සෑහෙන බරපතල වෙන්න පුළුවන් කියලා. මොකද ඒකේ අර ඒ කියන්නේ බලපෑම අපිට දැනෙනවා වැඩි. මොකද අපි ඉන්නේ දැන් ලෝක යුද්ධයක් මැද්දේ. මොකද එක පැත්තකින් ඔය ඉරාන ප්‍රශ්නත් එක්ක හෙන්තෙල්ලෙන්නේ නැති ඒවා තියෙනවා. ඊට පස්සේ ඩොලරේට ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා. රුපියලට ඩොලරේ නිසා ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා. අපි වගේ මේ බිලියන 7ක වගේ පොඩි ආර්ථිකයක් පොඩි අපි කියන්නේ මේ රිසර්ව්ස් ප්‍රමාණයක් සංචිත ප්‍රමාණයක් තියෙන රටක්. ඉතින් ඉස්සරහට එන අභියෝග වලට කොහොම මූණ දෙන්න ඕනේද සහ ඒ වෙනුවෙන් ප්‍රිකෝෂන්ස් කොහොම ගන්න ඕනේද කියන කාරණාව මේ ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඉතින් නුවා කිව්වා වගේම ජනතාව විදිහට අපිත් සූදානම් වෙන්න ඕන. ඒ වගේම තමයි රජයටත් ලොකු වගකීමක් තියෙනවා. අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ අර කියන්නේ ජනප්‍රිය තීන්දුව නොවන ඒවා අරගෙන හරි ප්‍රතිපත්ති තීරණ අරගෙන රටේ වෙනුවෙන් සූදානම් කරන්න. මොකද අපි මේ අපිට මතක කාලය පුරාවට ස්වාභාවික ආපදාවලට සූදානම් වුණේ සාරා ආපදාව ආවට පස්සේ.
0: ආවට පස්සේ ඔව්.
2: සහ නැත්නම් ආපදාව ඇවිල්ලා ඔක්කොම හානි ටික කරලා ගියාට පස්සේ.
0: දැන් මොකද්ද කරන්න කියලා තමයි හිතන්නේ අපි
2: නේද? එහෙම වෙන්නේ නැතුව ඉතින් ප්‍රතිපත්ති තීරණත් එක්ක ස්ට්‍රැටජිකල් තීරණ, උපාය මාර්ගික තීරණ අරගෙන මේ වෙනුවෙන් ජනතාව සූදානම් කරන්න වෙනවා. ඉතින් මාධ්‍ය විදිහට අපිට කරන්න පුළුවන් ආව දැනුවත් කරන එක. අපි මේ කියන්නේ හිතලු නෙමෙයි. අපි මේ කියන්නේ අපේ මත නෙමෙයි. මේ තමයි ලෝකේ ඉන්න විශිෂ්ටම කාලගුණ විද්‍යාඥයින් ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණයේ යොදාගෙන අපිට හිතා ගන්නවත් බැරි විදිහේ දියුණුම තාක්ෂණයන් යොදාගෙන සිදු කරපු පරිගණක දත්ත පද්ධති ආශ්‍රයෙන් සිදු කරපු සියලු පරීක්ෂණ වලින් කියනවා ඔව් ලෝකයට El Nino තත්වයක් මුණ දෙන්න සිද්ධ වෙනවා. El Nino තත්වය මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මේ අපි ඉන්නේ ජූලි මාසේ. ඉතින් ඉදිරියට අපිට ඒකේ තවත් දරුණු තත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් සූදානම් වෙන්න තමයි
0: තියෙන්නේ.
2: බලන්න නේ ඉතින් අපිට එක එක ප්‍රශ්න කාලෙන් කාලට එනවා.
0: එක ප්‍රශ්න කාලෙන් කාලට එනවා. කියන්න හැදුවේ දැන් අපි සමහර ගොඩක් අය මේ ඔය දේවල් ඔලුවට වැටුනහම පොඩක් ස්ට්‍රෙස් වෙනවානේ.
1: ඔව් ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. නෑ මම කියන්නේ මේක ඕනනම් අපිට මේ මොකද්ද අවස්ථාවක් කරගන්න පුළුවන්.
2: කරගන්න පුළුවන්.
1: දැන් අපි දන්නවා මහා වැසි වැටෙන පැති. ඒ කියන්නේ දැන් අපිට වැඩි දරුණු තත්ත්වයන් උදා වෙන කාලෙදී ටිකක් අතේ මිටේ තියෙන අයට ඒ කාලේල ලංකාවේ අපි අපි විදුලිය සප්ලයි කරන්න පුළුවන් නම් අපිට දිගටම මූලික අවශ්‍යතාන් සප්ලයි කරන්න පුළුවන් අපිට ඩේටා සප්ලයි කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන් නේ එහෙම එලියටවත් බහින්න බැරි තත්වයක් උදා වෙන රටවල් වල ජනතාවට ලංකාවට ඇවිල්ලා ඉන්න බැරිද කියන්නකෝ අපිට ඒක ඒ මේ මොකද්ද මේ අභියෝගය අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්නේ ඉතින් මේවා ඇල්ගොටවුන් මම දන්නවා ඒ සමහර ලොකු ලොකු මහතුරු දැන් වෙලාවක 8:18 නේ තාම අටමාරලා නැහැනේ ඉතින් වාහන එන ගමන් ඔය අමාත්‍යංශ වල ලොකු ආලේකම් තුමල්ලා ඇමතිවරුත් මම දන්නවා අහගෙන එනවා කියලා අපිට දාන මැසේජ් වලින් නේද මේ තේරෙනවා ඉතින් මේව ඇහෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු
2: ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි
1: අපෙන් උපදෙස් ඕන අපි දෙන්නම්
2: අපි මේ රාජ්‍යයක් විදිහට කටයුතු කරමු කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින් අපි හැමෝම එක රට අපේ මිනිස්සු තමයි මේ වගේ ආපදා තත්ත්වයන් නැවොත් පීඩාවටපත් වෙන්නේ දුකටපත් වෙන්නේ ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන රටක් විදිහට මේ දේවල් කල්තියා හඳුනාගෙන ඒ වෙනුවෙන් සෝදානම් වෙන්න ඉතින් අපි අල්ගෝ ටවුන් එක විදිහට මේක සෑහෙන කලින් ඉඳන් ඔයාලට කිව්වේ මේ වගේ තත්ත්වයන් එන්න පුළුවන් කියලා ඉතින් මේ සමහර වැසි කඩින් කඩ වැටෙද්දි කට්ටිය හිතුවා වේල් නිනෝ කිව්වට කො මේ වහින්නේ කියලා
1: ඔව් එහෙමනේ කියන්නේ
2: අපිට එහෙම ප්‍රෙඩිට් කරන්න බෑ පුරෝගතනය කරන්න
1: බෑ මට මතකයි මොකක් හරි මේ සුලිසුලඟක් වෙනවා කියලා මාධ්‍ය අපි ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳව නිවේදන නිකුත් කරා
2: බුර වියාපු වෙලාවේ
1: ඊට පස්සේ මේ ඉතින් අපේ රටේ මේ සමහර මේ අපිට හිතා ගන්න බැරි නිකන් මේ ඉහළ වෘත්තීන් කරන අය මම දැක්කා මේ දාලා තිනවා Facebook එකේ දැඟලේ කො
2: ආවද
1: ආවනම් තමයි බලා ගන්න තිබුණේ
2: ඉතින් එහෙම තමයි අර පුරෝකතන දත්ත කියන දේවල් අපිට ටිකක් එච්චර හුරු මදිනි. ඉතින් ඒක නිසා තමයි ওই විදිහට දේවල් සිද්ධ වෙන්නේ. අපි අර කල්තියා කියන්න බය ඇත්තෙත් තමයි ඒක නිසා වෙන්නත් ඇති. මොකද කියලා ආවේ නැත්තම් ආයේ ලොකු අවමානයක්නේ. ඉතින් එහෙම වෙන්න එපා.
1: දැන් වැඩි කාලයකට කලින් කියන්නේ නැතුව දිත්ත ඇවිල්ලා හරි නේද? දැන් අපි කරගත්තා.
2: අනේ ඒකනේ. එතකොට ඇහුවා ඇයි කිව්වේ?
1: ඇයි කිව්වේ නැත්තේ කියලා.
2: එතකොට ඇහුවා. කිව්වම
1: කියලා. මුලින් කලින් කිව්ව කෙනා ඇයි කිව්වේ කියලා ඇහුවා.
2: ඉතින් එහෙම දේවල් වෙනවා. ඒවා සාමාන්‍යයි. ඉතින් සාමාන්‍ය කියන්නේ තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. ඉතින් එහෙමයි කියලා අපිට මේ දේවල් නොකිය ඉන්න බෑ. ඔන්න අපි කියලා තියනවා. අපි බලමු. දැන් අපි වහන් ඉන්න නෝවා කියපු විදිහට රටේ වගකිව යුතු බලධාරීන් ඒ අයටත් විද්වතුන්ට ඒ අයටත් ලොකු වගකීමක් තියෙනවා. මේ වාවට පස්සේ මීඩියා ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව එන්න කලින් කරන්න පුළුවන් දේවල් කරන්න.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669.
3: උදේ 8 විනාඩි 24යි දැන්.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
7: A-level පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112 559 669.
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: වෙනස්ම රසය, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
11: දින 400ක ජේෂ්ඨපුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
12: ආ කොහෙන්ද මේ JBL එක?
13: Kills එකෙන්.
6: රුපියල් 3000කට වැඩියෙන් Kills එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දාලවේ.
14: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: Och det är tajt vi när det till sekai algotau men vi lavar.
1: Apa yang kau dah ni?
0: Apa yang ni?
1: Me oya mang dekala dia nama.
0: Haha.
1: Samahara vela abat.
0: Haha.
1: Apa room mege di?
0: Haha.
1: Program room mege tevela.
0: Aiy
1: naga. Apa wifi kita connect tevela.
0: Wah
1: mesu dati agen inna nama ke laptop gani.
0: Yes.
1: Ikan wah monad keran ni.
0: Wedat rajatari.
1: Apa petter harola ni me tiye ni nua. Ani petter haro gini monad keran nua dan ni.
2: කරනවත් දන්නේ
1: නැහැ. මේ
0: අපි බිසි මිනිස්සු ඇති කරන්න වැඩ රාජකාරී බොහොමයි.
1: කියන්න බා දෙක තුන.
0: කැම්පස් වැඩ. ආයේ කැම්පස් වැඩ.
1: ආයේවත්
0: කැම්පස් වැඩ.
1: පළමුවත් කැම්පස්.
0: කැම්පස් දෙවනුවත් කැම්පස්
1: තුන්වෙනුවත් කැම්පස්. හරි. මේ ඔයගෙ මොකද්ද මේ ලැප් එක තියෙන්නේ?
0: MacBook එකක්.
1: MacBook එකක් නේ. මේ ඇත්තට මේ දැන් අපි දෙන්නම පාවිච්චි කරලා නැති නිසා අහන්න ඉතින්. හරිද? සාමාන්‍යයෙන් MacBook එකක් පාවිච්චි කරද්දි.
0: අහහ.
1: මොකද්ද ඒකේ තියෙන විශේෂත්වය වෙන මේ ලැප් එකක් පාවිච්චි කරනවට වඩා?
2: ප්‍රධානම දේ ඇබ්බැහි වෙනවා.
0: ඇත්ත. නෑ කියන්නේ මේ මාර් කන්වීනියන්ට් අපි කන්වීනියන්ට් වල සිංහලෙන් කියන්නේ කොහොමද
1: පහසුයි
0: පහසුයි

0: අනිත්ක එකේ ප්‍රොසෙස එකේ හොඳකම පොඩ්ඩක්වත් ස්ලෝ වෙලා නැහැ චුට්ටක්වත් මේ හිර වෙන්නේ නැහැ
1: ලැග් වෙන කතා
2: ස්ලෝ ඕමින් අපිට මේ ඇපල් සමාගමේ ඇඩ්වර්ටයිස්මන්ට් මුක්ත අවිල නැහැ
1: තියනවා chance එක
0: කියන්න බෑනේ මේ එහෙම අවතක්සේ කරන්නවා
2: මම කියන්නේ ජාත්‍යන්තර සමාගම ඇල්ගොටවුන් නැත්ත කටයුතු කරනවා උදා හොඳම උදාහරණ BYD සමාගම මේ නෑ මම කියන්නේ එහෙම මේ මේ මොකද ඔවා ඔඩිට් වෙන්න ඉඩ තියනවා ඉගෙන ලක්කේ කෝ ඇපල් ලා දුන්නේ නැහැ නෙමෙයි ඕගොල්ලන්ට එහෙම ප්‍රචාර කටයුතු
0: ඔව් මේ Apple MacBook එක
2: ප්‍රමෝට් කරන්නේ
1: කියලා.
0: ඇයි යචි ඇත්තටම අපි ප්‍රමෝට් කරන්නේ?
1: ඇත්තටම ආ දැන් ඔය කිව්වේ මේ MacBook ගැනනේ. MacBook එකක් පැත්ත මාත් පාවිච්චි කරලා දෙනවා. මම බැලුවා කොහොමද ඒ experience එක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙන්නේ කියලා. ඇත්ත. ඒ කියන්නේ ඒ ලැප් එකේ තියෙන smoothness එක, ඒ user friendly ගතිය, durability එක, reliable ගතිය, විශ්වාසනීයත්වය මේ හැම දෙයක්ම එක නිසා තමයි අපි ගොඩක් ලාට Mac එකක් තෝරගන්නේ. ඉතින් දැන් ගොඩක් ලා Mac එකක් ගන්න ගියාම ප්‍රශ්න ටිකක් ඕක මේ ගණන් වැඩි කියන එක නයිත් එකට වඩා සාපේක්ෂව.
0: සහාජි දැන් මම ගත්තේ අවුරුදු 6කට කලින්නේ. එතකොට දැන් ඕක ගන්න ගියොත් ඔයාගේ අර අපි කියන්නේ සල්ලි කොහෙන් හොයා ගන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඉස්සරට මම හිතන්නේ MacBook දැන් ගණන් ගිහිනේ.
1: හැබැයි ඔයා Kiehl's එකට ගියොත්
0: අන්න හරි.
1: ඔයාට දැන් MacBook එකක් දිනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ෆ්‍රී.
1: අලුත්ම MacBook Neo එකක් ඔයාට දිනා ගන්න පුළුවන් MacBook එකක් විතරක් නෙමෙයි. අද අපි කතා කරන්නේ උදේම අද මේ Bluetooth හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් JBL wireless headphones.
0: Right.
1: Wireless කියලා කියන්නේ Bluetooth තමයි
2: connect වෙන්නේ. Bluetooth
1: තමයි. ඔය එක නම් කිව්වට. ඊට පස්සේ air fryers. ඊට පස්සේ JBL speakers. ඊට පස්සේ Samsung Galaxy smartphones.
0: Right.
1: ඒ විතරක් නෙමෙයි hotel vouchers, මේ වගේම shopping vouchers. මේ හැමදේම ඔයාට දිනා ගන්න පුළුවන්. ඔයාගේ Kiehl's එකට ගිහිල්ලා ඔයාට තියෙන්නේ spin කරන්න.
0: Spin කරලා
1: පොඩි ලකි වීල් එකක් තියෙනවා ඒක ස්පින් කරලා ඔයාලට පුළුවන් මේ ටැග් එක දිනා ගන්න පොඩි වැඩයි කරන්න තියෙන්නේ ඔයාගාව තියෙනවා Kiehl's Nexus app එක නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න දැම්ම app store එකේ තියෙනවා play store එකේ තියෙනවා ඊට පස්සේ යන්න ළඟම තියෙන Kiehl's එකට හරිද ගිහිල්ලා ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරි ඊට ටිකක් වැඩි හරි නම් ටිකක් වැඩි වෙන්නත් පුළුවන් ගොඩක් වැඩි වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔයා කැෂියකින් ඔයාගේ Nexus app එක ඕපන් කරලා ඒක තියෙන QR එක ස්කෑන් කරනවානේ එතකොට ඔයාගේ බිල් එක අපි කියපු විදිහට 3000ට වැඩි හරි නම් 3000ක් හරි නම් ඔයාට ඒ වෙලෙම හම්බ වෙනවා virtual spin wheel එකක්.
0: Right.
1: ඇප් එක ඇතුළෙම තමයි තියෙන්නේ. හරිද? Virtual කියන්නේ අපි ඒක ඇප් එක ඇතුළෙමයි කතාව තියෙන්නේ.
2: ඒක කියන්නේ අර වාසනා චක්‍රයක්.
0: අන්න හරි.
2: අර කෝල් කරලා ඒක ටික් ටික් ටික් කරලා නවතින එක තමයි.
1: අන්න හරි. එතකොට ඉතින් ඒක නවතින්න පුළුවන් අර අපි කිව්වා වගේ MacBook Neo එකක් ගාව.
2: තව උනවත් තියෙන්නේ.
1: තව තියෙනවා. අපි දැන් කිව්වේ Samsung Galaxy smartphones තියෙනවා air fryers තියෙනවා ඊට පස්සේ JBL speakers තියෙනවා
2: ඊට පස්සේ මේ Kiehl's ලා මේ කාවත් තරහ කරගන්නේ
1: නැහැ නෑ ඔක්කොම
2: මේ පැත්තෙන් Apple ලින් උඩ අර පැත්තෙන් Samsung ට chance එකක් දීලා තියෙනවා නේද
1: JBL ලා තියෙනවා
2: ඇත්තටම Samsung නෙමෙයිනේ Samsung කියලා
1: අපිනේ කියන්නේ නේ
2: කොරියාගෙන් Samsung කියලා
0: Samsung කියලා මෙහෙමයි මේ ඒකේ තින්නෝනේ පැති දෙකක් Mac වලට කැමති කට්ටිය ඉන්නවා Samsung වලට කැමති කට්ටිය ඉන්නවා ඒතකොට දෙගොල්ලම
2: වාසනාව මත තීරණේ වෙයි
1: ඔව් ඒ OS වලට කැමති කට්ටිය
2: ඉන්නවා ඔය මොකක් කරන්නත් මේ Kiehl's app එකට යන්න ඕනේ
1: Kiehl's app එක download කරගෙන මේ Kiehl's එකට යන්න ඕන
0: ඊට
1: පස්සේ තමයි automate කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඉතින් අපි මේ කියවපු විදිහට JBL speakers JBL wireless headphones hotel vouchers shopping vouchers මේ හැමදේම අර දිනන්න පුළුවන් හැකියාව තියෙනවා යන්න ළඟම තියෙන Kiehl's එකට සාරා වගේ එතකොට MacBook එකක් ඔයාලත් පාවිච්චි කරන්න පුළුවන්.
0: ඔව් ඒ බේසිකලි 3000න් MacBook එකක් ගන්න පුළුවන් වගේ වැඩක් තමයි වෙන්නේ. සාහජ්‍ය මතක් කරන්න ඕනේ දැන් අපි virtual spin wheel එක කිව්වට ඔයාට online ගනුදෙනු කරාට Kiehl's එකෙන් ඔයාට මේක ලැබෙන්නේ නැහැ. ඔයා Kiehl's එකට ගිහිල්ලා එතනට ගිහින් scan කරා තමයි ඔයාගේ app එකේ spin wheel එක එන්නේ. ඒක නිසා Kiehl's ඉතින් ඔය අතේ දුරින් තියෙනවනේ හැමෝගේම නේද?
1: ඒ කියන්නේ physically ඔයා Kiehl's store එකට යන්න ඕන. ඒ එහෙම නැතුව දැන් ඔයා සාමාන්‍යයෙන් online order කරන කෙනෙක් නම් ඔයාට ඒක හම්බ වෙන්නේ නැහැ. physically ගිහිල්ලා cashier ගාව මිදන් ඔයාට ඒ වෙලෙම play කරන්න පුළුවන්. එතකොට ඒ වෙලෙම win කරන්නත් පුළුවන්. ඒකයි එතනටම යන්න කියලා කියන්නේ.
0: right.
1: ඉතින් යන්න ගිහිල්ලා spin and win කරන්න.
0: okay. හරි. දැන් අපි යනවා ඊට පස්සේ හෙමිහිට LB එක පැත්තට.
1: LB එක පස්සේ මේ ඒ පැත්ත මොනවද වෙන්නේ දැන්? මොනවද කරන්නේ ඒගොල්ලෝ?
0: ඒ පැත්තේ දැන් අපි කලින් කිව්වා premium savings ගැන. දැන් තියෙනවා ඒ පැත්තේ අලුත් fixed deposit options ආගයක්. ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂයි. ජේෂ්ඨ නොවුනත්, ඔයා ජූනියර් වුණත්, ප්‍රයිමරි වුණත්
1: හැමෝටම ඉන්වෙස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ FDs වල. ඉතින් අවුරුදු 55ක විශ්වාසයත් එක්ක තමයි LB Finance මේ විදිහට වගාවට එන්නේ. ඉතින් මතක් කරන්න ඕන වාටර් ප්ලෑන්ස් කිහිපයක්ම තියෙන. එතනින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂයි. අපේ සීනියර් සිටිසන්ස්ලට දින 400

0: ස්ථාවර තැන්පතුවක් තියෙනවා ඉහළ පොලියකට. ඒ පොලිය තමයි 11.79.
1: ඕකේ.
0: 11.79 ක පොලියකට ඔයාට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන් ඔයා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම්. එහෙමත් නැත්නම් ඔයාට දින 200ක ස්ථාවර තැන්පතු තියෙනවා. අපි කියවනේ අර ජූනියර්ස්ලට තියෙනවා කියලා. අන්න ඒ වගේ කට්ටියට ඒකට ඔයාට හම්බ වෙනවා පොලියක් විදිහට 9.79.
1: රයිට්.
0: 9.79 අනුපාතයකට. ඉතින් දැන් මේ කාලේ තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක
1: මහ
0: බැංකුව පවා කියන්නේ ප්‍රවර්ධනය කරන්නේ පුළුවන් තරම් ඔයාගේ මුදල් ඒ වගේ තැන්වල ආයෝජනය කරන්න පොඩ්ඩක් ගාල් කරලා තියන්න කියලා. මොකද රුපියල යාගේ ටික ටික අඩු වෙද්දී ඔය දේවල් ඔයා සේව් කරනවා කියලා ඔයා ගෙදර තියාගෙන හිටියොත්, සාක්කුවේ තියාගෙන හිටියොත්, ඉන්වෙස්ට් කරන්න නැතුව නිකම්ම තියාගෙන හිටියොත් ඒකේ අගය අඩු වෙලා යනවා. ඒකින්ද පොලි අනුපාතය ඉහළ යන්නේ නිසයි. එතකොට ඔයාට පුළුවන් ගිහිල්ලා ඒව තැම්පත් කරන්න. ඉතින් මෙතනදි LB Finance ඔන්න ඔයාට හොඳ FD opportunities ටිකක් අරගෙන අවිලා තියෙනවා. ඒහිලා බය නැතුව ඔයාට පුළුවන් ඉන්වෙස්ට් කරන්න.
1: රයිට්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ආචී දැන් බිසිනේ ඔගොල්ල හැමෝම. එතකොට ඔයාලට මේ යන්න මොන්නේ නැහැ, සිම් මැප් එකෙන් LB සිම් මැප් එකෙන්ම ඔයාලට ඕපන් කරන්නත් පුළුවන්. කාලේ පිරුණාට පස්සේ FD එකේ ඒකෙන් ආයෙ සල්ලි රිට්‍රීව් කරගන්නත් පුළුවන්, ආයෙ ගන්නත් පුළුවන්. ඒක නිසා LB එකේ ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරලා අපිට පස්සේ තැන්කියු කියලා කියන්න.
0: තැන්කියු කියලා අනිවාර්යයෙන්ම කියන්න. මොකද අපිට මේවා කියන්න ඕනේ. එහෙම ඔයා විතරක් තනියම ඉන්වෙස්ට් කරලා ඒවයි ප්‍රතිලාභ අරගෙන ප්‍රොෆිට්ස් අරගෙන ඉන්න එපා.
1: ඉන්න එපා.
0: අපිට කියන්න.
1: අපිට පොඩි ආත්ම තෘප්තියක් දෙන්න.
0: අපිට සතුටුයි එතකොට. අපිට මූල්‍යමය බෙනිෆිට් එකක් නැතත් අපි අනිත් පැත්තෙන් ඉතින් සතුටු වෙනවා.
1: ඔව්, මොකද්ද ඒකට කියන්නේ? ආත්ම තෘප්තිය තමයි නේද?
0: ආත්ම තෘප්තිය නේ. self satisfaction.
1: ඔව්.
0: එහෙමනේ.
1: එහෙම තමයි.
0: හරිද?
1: හරි.
0: හරි. හරි.
1: self satisfy වෙන්න තව විදියක් තියෙනවා. එන්න තමයි හොඳ ජොබ් එකක් කරලා, ඔයාට හොඳ සැලරි එකක් අරගෙන, ගෙදරට සමහරට මොන හරි අරන් දීලා, තමන්ගේ dreams goals achieve කරලා එහෙම කරන්න. හැබැයි ඒ ඔක්කොටම හොඳ stable අර කරන්නම් වාලේ කරන ජොබ් එකක් නෙමෙයි. හැබැයි ජොබ් එක ඇතුළෙම ඒ ලැඩර් එක නගින්න පුළුවන්. ඒ වගේම
0: ඉස්සරහට යන්න අත දෙන්න තැනක් නේ.
1: අන්න හරි. එහෙම තැනක ජොබ් එකක් කරොත් විතරයි ඉතින් ඔයාලට එහෙම self satisfy වෙන්න පුළුවන්.
0: එහෙම තැන් ඉතින් තියෙනවද වාදන්න සාමාන්‍ය කියන්න බලන්න එහෙම තැනක්.
1: මන්න එක තැනක් තියෙනවා. සදාහරිත.
0: සදාහරිත plantation.
1: නම කිව්වහම පොඩ්ඩක්
0: හරි.
2: සදාහරිත ලා. අමුතු
0: සදාහරිත.
2: සදාහරිත මහා වනාන්තරයක් වගේ පේනවා නේ.
0: පොඩි කූල් සෞම්‍ය ගතියක් වාර දැනනවා නේ. නිකන් පහසුවක් දැනනවා නේ. අන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් සදාහරිතකට යන්න. විශේෂයෙන්ම කියන්න ඕන කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු කිහිපයකටම ඔයාට ආයුධම් කිරීමේ හැකියාව දැන් තියෙනවා. ඉතින් ශේෂ්ත්‍ර ඉහළම වැටුප් දිරි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් ඊට පස්සේ විදේශ සංචාර මේ වගේ බොහෝ ප්‍රමාණයක් වාර දිනා ගන්න පුළුවන් මේ වරප්‍රසාද ප්‍රතිලාභ තියෙනවා. ඉතින් ඔයා high level කරලා ඉවර කෙනෙක් නම් ඔයා ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා degree holder කෙනෙක් නම් මේ වෙනකොට ඔයාට bachelor's ඉවර කරලා degree එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒත් පුළුවන් සදාහරිතයකට යන්න. ඔයාගේ කුසලතාවයන්, ඔයාගේ අධ්‍යාපනික මට්ටමට ගැළපෙන විදිහ රැකියා අවස්ථා තියෙනවා. ඔයා part time වැඩ කරන්න හොයන කෙනෙක් නම් උසස් අධ්‍යාපන ආයතනයක වෙන්න පුළුවන්. මොන හරි කරන ගමන් අධ්‍යාපන කටයුත්තක් කරන ගමන් ඔයා part time වැඩ කරන්න හොයනවා නම් ඒත් ඔයාට යන්න පුළුවන් තැනක් තමයි සදාහරිත කියලා කියන්නේ. ඉතින් ඔයාගේ අපි කියවනේ CV එකක් තියෙන්න ඕනේ කියලා. CV එකක් හැම වෙලේම ඔයාගෙතේ තියෙන්න ඕනේ. හරිද? ඒක නිතරම අප්ඩේට් වෙන්න ඕනේ මාස 6කට සැරයක් වගේ. මේ පොඩි ටිප් එකක් දෙන්න. හරිද? එහෙම CV හදලා ඔයා තියාගන්න.
1: හරිද? ඔව්, මේ අවුරුදු ගානකට කලින් හදපු එක යවන්න එපා.
0: යවන්න එපා. අපි කියනවානේ portfolio එකක් තියාගන්න, අප්ඩේට් කරගන්න, CV එකේ වුණත් අප්ඩේට් කරලා තියාගන්න. එතකොට අපි මෙන්න මේ විදිහට ඔයාලට කියනවා 0.76 441 1648 0.76 441 1648 ඒ නම්බර් එකෙන් ඔයාලට පුළුවන් කලින් ඔයාගේ CV එක සදාහරිත කලින් මාස ධාරිතනේ අවුනේ සදාහරිත. ඔව්, WhatsApp කරලා යවන්න තියෙන්නේ.
1: ඔව්,
0: WhatsApp කරලා යවන්න. ඒ වගේම තමයි ඊමේල් එකක් තියෙනවා careers@sadaharita.com. ඒකට ඔයාට ඊමේල් කරලාත් යවන්න පුළුවන්කම තියෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. Velava obaveta gena enne.
1: Cinderella wage mannan inne mama beela ganna kavuruth tanakam.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Ude 8 minani 45 dan.
4: Damro within ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
1: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් ලක්ෂයක්. 077-406-4397 කතා කරන්න.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: මාළු කන්න කැමති කිරටද මිරිසටද
4: කැමති විදියකට
3: විජය කිලි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්.
7: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිග
8: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
3: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
4: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය සෙවනගල ආයුර්වේද 047-21-33-540.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
12: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
14: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
15: සංක දිනය සශිකා නිසංසලා
16: සුනීර සුමංගා
17: නුවන්දිකා සේනාරත්න
18: අමීෂ මිනුවල්
19: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසල්කල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
13: Net FM Algo

0: උදේ 8යි විනාඩි 55යි අල්ගොටාමේ වෙලාව. අපි දැන් යන්න හදන්නේ අපේ අන්තිම පැයට.
1: අන්තිම පැයට යන්නේ අන්තිම පැයේදී අපිට පොඩි ලොකු වැඩකුත් තියෙනවා.
0: ඔව්.
1: මේකින්ද මේ දිගටම ඉන්න අපිත් එක්ක.
0: ඔව්. වෙලාව විතර කරගන්න ඕනේ.
1: හරිද? ඉතින් යන්න කලින් කියන්න ඕන කඩවත අලුත්ම apartment project එක ගැන.
0: Right.
1: Prime Group ලගේ අලුත්ම වැඩේ ගැන තමයි අපි මේ වාට කියන්නේ. ඉතින් නුවර පාරට ඇවිදින දුරින් ඊට 300ක් විතර දුරකින් තමයි මේ apartment එක තියෙන්නේ. වෙලකට වැවකට මුහුණලා බොහොම නිස්කලංක පරිසරයක.
0: ඕකේ.
1: අන්න උඩ හිතා ගන්න බලන්න වැවකුත් තියෙනවා.
0: වැවකුත් තියෙනවා වෙලකුත් තියෙනවා.
1: වෙලකුත් තියෙනවා. එතකොට වාර බලාපොරොත්තු වෙන ඒ සුන්දරත්වය නේ
2: නිස්කලංක
1: රජ කෙනෙක් වගේ යන්න. ඒකයි රජවරු හිටියේමනේ. ඒ වගේ ස්වම්පෝෂිත වටපිටාවක ඉන්න තියෙනවාට. ඊට පස්සේ දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර.
0: රයිට්.
1: ඒ වගේම තමයි මේ ඔක්කොම එක මේ apartment එක තියෙන තැන ඇතුළට ගියාට පස්සේ මේක වෙනම නගරයක් වෙනවා. මොකද දන්නවද වාටර් ස්විමින් pool තියෙනවා. kids pool තියෙනවා. gym එක තියෙනවා. multi functional hall තියෙනවා. ආයේ මේ gym වලට දුවන්න ඕනේ නැහැ. කඩවත වටේ ගිරිබත්ගොඩ town වටේ දුවන්න ඕනේ නැහැ.
0: කෙලින්ම
1: තියෙනවා වාගේ resident එක පල්ලෙහාට තියෙනවා
2: gym. එහෙම දිව්වොත් ඉතින් ආයි gym යන්න ඕනෙත්
1: නැහැ. gym යන්න ඕනෙත් නැහැ. හරිද? ඒ වගේම තමයි sky garden තියෙනවා. ඊට පස්සේ 24/7 පැය 24 පුරාම දවස් 7 පුරාවටම නොනවතින ආරක්ෂක සේවාවක් තියෙනවා. CCTV මගින් ආරක්ෂණය කරනවා. ඉතින් ඒ වගේ බොහොම ආරක්ෂාකාරී සුන්දර වටපිටාවක තියෙන මේ apartment project එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ apartment එක දැන් වෙන් කරගන්න. මිලියන 31ක් විතරයි වෙන්නේ. මිලියන 31කට තමයි මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ. ඉතින් මේක හදල ඉවර වෙද්දී මේක වටිනාකම මිලියන 52ක් ඉක්මවන්න පුළුවන් කියලා තමයි prime group එක අපිට කියන්නේ. ඉතින් 13:22 number එකෙන් hotline එකෙන් ඔයාට පුළුවන් call එකක් දීලා වැඩි විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් primelands.lk website එකට ගිහිල්ලා ඔයාට මේ ප්‍රොජෙක්ට් එකට අදාළ පින්තූර ඔක්කොම මොඩල්ස් තියෙනවා. ඒවා බලලා පොඩි අපි මේ කියපු දේ ඔයා ඉමේජින් කරපු දේත් එක්ක ඔයා හිතාගත්තු දේත් එක්ක හරියටම ගැලපෙනවද කියලා වෙබ්සයිට් එකටත් ගිහිල්ලා බලලා ඊට පස්සේ පුළුවන් 13:22 කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඒත් එක මතක් කරන්න ඕනේ මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්. මොකද welding වැඩ කරන ඕගොල්ලෝ මෙල්ව ගන්න නැත්තම් මොකද කරන්නේ තාම?
1: මොකද මෙල්ව welding ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ SLS සහතිකයත් එක්කන ලංකාවේ එකම welding ඉලෙක්ට්‍රෝඩ එක. ඉතින් ඔන්නවට පුළුවන්කම තියෙනවා. දැන් මෙල්ව welding ඉලෙක්ට්‍රෝඩ මිලදී ගන්න ලංකාව පුරාම තියෙනවා. ඕනම hardware එකකින් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ශේෂ්ත්‍රයින් අපේ මේ welding කාර්මික ශිල්පී මහත්තුරු දන්නවා නියම ප්‍රමිතියෙන් කොහොමද welding කූරක් තෝරන්නේ කියලා. ඒකට අර නිශ්චිත තියෙනවා ප්‍රමාණයක් තියෙනවා. ඒ මට්ටම් ඊට පස්සේ SLS තත්ත්ව සහතිකයන් ඊට පස්සේ ඩියුරබිලිටි එක කල්පවතින ගතිය හැමදේම බල්ල තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මේ කූරක් තෝරගන්නේ. ඉතින් ඒගොල්ලෝ හැමෝගෙම එකම තේරීම තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
0: ඕකේ. දැන් වෙලාව 9යි. වැඩට යන කටි වැඩට ගිහිල්ලා දැන් ගෙදර යුද්ධ පටන් ගන්න වෙලාව. ඊතර ඉඳන්
1: උයන්න. ගෙදර ඉතුරු කට්ටිය.
0: ගෙදර ඉතුරු කට්ටියට පොඩි මතක් කිරීමක් කරනවා. අද විජේ මස් කරි 3-5 දාලා චිකන් කරි එකක් හදන්න. ගෙදර හැමෝම මාර රසයි කීකී කයි.
1: අනිවාර්යෙන්ම. ඉතින්
2: ඒ කන ගමන් ඒ බත් එකට විජේ පපඩම එකතු
0: කරන්න. විජේ පපඩමකුත් දාගන්න. ඔව්.
1: විජේ තිබ්බනම් ඇති වාට කඩර රට මේ රහට කන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව්. හැබැයි WP ලාංඡනේ බලලම ගන්න ඕනේ නේද?
1: WP ලාංඡනේ බලලා ගන්න. ඉතින් අනුකරණ වලට ආරවටෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක වගාවට එන විජේ ප්‍රොඩක්ට්ස්ම ගන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබවන් මෙපේ රටතොට සමගින් මම සමීර. මෙවර පොසන් සමය අනුරාධපුර පූජානගරය ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් පමණ එදීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව වැඩබලන අටමස්ථාන අධිපති පූජ්‍ය ඉතලවැටනුවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියා. ඉන්ධන ලබාදීම සඳහා යොදාගෙන QR කේතය පොසොන් සතියේදී දින කිහිපයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පමණ ක්‍රියාත්මක නොකරන මෙන් දිස්ත්‍රික් ලේකම්වරයා එම රැස්වීමේදී කණජ තෙල් නීතිගත් සංස්ථා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවයි කණජ තෙල් නීතිගත් සංස්ථාවේ නිලධාරීන්ෙහිදී කියා සිටියේ. මෙම අවස්ථාවට අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේ ආරක්ෂකංශවල උසස් නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් රසක් එක්ව සිටි බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේලඟ නෙට් නිවුස් පෙරවරු 10ට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට.
2: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
3: යම්සේ ගණු උකල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද? එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
2: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4 සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399

0: ඔදේ නමයයි විනාඩි 8යි අල්ගොතාම වෙලාව. අද මේ වෙලාව මාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරනවා හරිද?
1: අයියේ
0: 8යි 7 කිව්වා. දැන් 9යි 8 කිව්වා.
1: රයිම් වෙලා යනවා නේද
0: අන්ට? කීකේ එක ළඟ නම්බර්ස් පොඩ්ඩක් කියලා පටලවන්න හදන්නේ.
1: එහෙම ඉතින් මේ දැන් ඔය අපේ ජීවිතේ අපි මේ ගමන් බිමන් යද්දී එද්දී අපි හිතන්නේ නැති වෙලාවල් වල හිතන්නේ නැති විදිහේ මිනිස්සුන්ව මුණ ගැහෙනවා. දැන් මේ අද උදේ මට එහෙම වැඩක් සිද්ධ වුණා හරිද? මම දැන් සාරෙක් එක කතාව කිව්වා
0: ඉතින්
1: සාරෙක් ෂෙයා කරගෙන මදිනේ ඉතින් ඉන්නේ
0: ඒකනේ
1: ඕගොල්ලොත් අහගෙන ඉන්නවනේ මේ වෙච්ච වැඩේ තමයි මම දැන් සාමාන්‍යයෙන් මගේ දෛනික දිනචර්යාව අනුව උදේ පාන්දර 4:00 මාට විතර එනවනේ
0: ගෙදරින්
1: එළියට
0: උදේ පාන්දරකින් එනවා වැඩට
1: උදේ පාන්දරකින් එනවා හිමින් සැරේ ඇවිල්ලා ඉතින් මම සාමාන්‍යයෙන් ওই උදේට මේ නිතරම එන්නේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ.
0: හරිද
1: බස් එකක් ආවේ. ඉතින් මම ගිහලා ඉඳගත්තා. ඉඳගත්තේත් අර ජම්පින් සීට් එක තියෙන මැද.
0: අන්න
1: ඒකේ. මගේ යා පැත්තේ හිටියා බොහොම උස මහත දේහධාරී ලොකු තරුණෙක්.
0: මේ
1: තරුණයා මාත් එක්ක වැඩි කතා බහ නැහැ. එයාගේ පාඩුවේ එයාගේ හිටියා.
0: හැබැයි
1: මට තේරුණා ලොකු ට්‍රැවලින් බෑග් එකක් එහෙම අරගෙන ඇවිල්ලා එහෙම හිටියේ. ඉතින් ටික දුරක් යද්දි මෙයා මාත් එක්ක කතාවට වැටුණා. ඔයා විශ්වාස කරන්න සාරා මෙයා මේ බංග්ලාදේශ ජාතිකයෙක්. හරිද? ඔයා විශ්වාස කරන්න කියන්නේ දැන් වඩ මං කියලා ඉවරයි.
0: කතාවෙන් දන්නවා
1: දැන්. දන්නවනේ. ඉතින් බංග්ලාදේශ ජාතිකයෙක්. මෙයා මේ පුදුම විදිහට ඒ වෙලාවේ තිබ්බ view එකෙන්. අර බස් එකේ ලොකු වීදුරු වලින් අර මේ ඒ බස් වල වීදුරු ලොකුයි නේ සාමාන්‍යයෙන් මේ highway වල යන බස් වල. ඒ ලොකු වීදුරු එකෙන් මේ බලාගෙන ඉන්නවා එළිය. එළිය බලාගෙන ඉඳලා අනිත් පැත්ත හැරලා මට කියපු දේ තමයි. මේ රට මාර ලස්සනයි කියලා. කියලා මාත් එක්ක කතා කරා. එතනින් තමයි අපි කතාවට වැටුනේ.
0: එයාට
1: හොඳට ඉංග්‍රීසි භාෂාව එහෙම පුළුවන්කම තියෙනවා. එයා විනෝදාංශයක් විදිහට රටවල් වල ට්‍රැවල් කරනවලු.
0: ඉතින්
1: ලංකාවට ඇවිල්ලා තියෙන්නේ හදිස්සියෙම. එයා ප්ලෑන් කරලා තියෙන්නේ දවස් 12ක් විතර මෙහෙ ඉන්න ඇවිල්ලා.
0: එයාගේ
1: යාළුවොත් එක්ක. හැබැයි එයාගේ මේ પાස්පෝර්ට් එකේ ප්‍රශ්න වගේක් වෙලා එයාට ඇවිල්ලා ඕන දැන් දවස් 12 ගමන දවස් දෙකකට කෙටි වෙලා.
0: ආ.
1: යාළුවෝ ටික කලින් ඇවිල්ලා. යාළුවෝ මේවනකට ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්නේ ඔයා හොඳට දන්න පැත්තක.
0: හරි
1: ඒ පැත්තේ රවුම් ගහන ගමල්ලි දැන් මෙයාත් එහෙට යන්න. ඉතින් හරි කමක් නැහැ දවස් දෙක හරි කමක් නැහැ නේ කියලා ආවලු. යා කියපු දේ තමයි මේ බංග්ලාදේශේ අපිට මේ වගේ දර්ශනයක් දකින්න හරි අමාරුයි. අපිට මේ වගේ බස් ගමන මේ ලබා ගන්නත් හරි අමාරුයි.
0: මොකද
1: ඒ වෙලාව හිතන්න ඔය කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වෙලාව හරියටම හිතන්න පාන්දර 5:06 අතර වෙලාවක් ඔය මුතුරාජවෙල වගුර පහු කරගෙන අනිත් පැත්තේ මීගමු කලපුව පහු කරගෙන එද්දී එක පැත්තකින් ඉර නගිනවා. හරි ලස්සනයි ඒ දර්ශනේ. ඒ දර්ශනේ දිහා බලාගෙන ඉඳලා තමයි යා කිව්වේ මේ වගේ දර්ශනයක් මේ වගේ කාම් වයිබ්යක් තියෙන බස් එකක් මිනිස්සු හැමෝම ෂීට් ගාන්ට
0: ඉන්නවා.
1: හරිම නිවිසනසිල්ලේ කාම් කිසි කලබලයක් නැහැ. කට්ටිය පාඩුවේ යනවා. එක පැත්තකින් පොඩි සින්දුවක් ප්ලේ වෙලා තිබ්බා ඒ වෙලේ පොඩි ලස්සන ප්ලේ ලිස්ට් එකක් ගියේ. ඒ ඔක්කොම වයිබ් එක එකතු වුණාට පස්සේ එයා කියපු දේ තමයි බංග්ලාදේශ නම් මේ වගේ දෙයක් මට කවදාවත් අත්දකින්න හම්බ වෙන්නේ නැහැ
2: කියලා. ආ ආට බංගලි කොල්ලෙක් හම්බුණා අද උදේම නේද?
1: අද උදේම හම්බුණා. හරිද? ඉතින් එයා ඊට පස්සේ මාත් එක්ක කොළඹට එනකම් කතා කරා.
0: එයා
1: කතා කරේ මේ අපේ රටයි බංග්ලාදේශයයි අතර තියෙන වෙනස.
2: අප්පා ඒ නෑ ඉතින් දකුණු ආසියානු රටවල් වල සංචාරය කරපු අපි දකුණු ආසියාව හැටියට නගන්න ඕනේ. ආසියාව ඕනේ නෑ නේ ටිකක් පොඩ්ඩක් බිග් නේක. මේ ඉන්දියාව තියෙනවා,
1: පාකිස්තානයේ
2: තියෙනවා, මාල්දිවයින තියෙනවා, දැන් ඇෆ්ගනිස්තානයක්
1: තියෙනවා.
2: මාල්දිවයිනේ තත්ත්වය හැබැයි ටිකක් ඇත්තටම ලකුණු දෙන්න පුළුවන්. දැන් යම් කිසි මට්ටමකට පිරිසිදුකම ඒවා මේවා සංචාරක ව්‍යාපාරය හින්දා සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. සමහර තැන්වලදී අපිටත් වැඩිය හොඳ මට්ටමක තියෙනවා. හැබැයි අනිත් රටවල් එක්ක ගත්තම ඒ මිනිසුන්ට ශ්‍රී ලංකාව කියන්නේ ස්වර්ගයක්. හරිද? හැබැයි ඒක කියලා ඉතින් අපි නිකන් කොළ රුස්ස ගන්න දඟලන්න ඕනේ නැහැ. අපේ තව තාම මේ මම ඊයේ දැක්කා බයිසිකල යන ගමන් හිමීම්ම කුණු මේ මොනවද ෂොපින් උරේක දාලි වල්ලා පාරයින්ට විසිකරලා ගිය ජෝඩුවක්. පුංචි ළමයෙකුත් බයිසිකලේ ඉස්සරහා යනවා. ඉතින් මට අර මේ හඹාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඉස්සරහට නවත්තලා මම වෙනදට එහෙම කියනවා. හැබැයි එතනදී ට්‍රැෆික් එකත් එක්ක මට ඒක කරන්න බැරි වුණා. පින්තූරයක්වත් ගන්න බැරි වුණා. ඉතින් අර ළමයාත් හිතනවානේ කුණු කියන්නේ මෙහෙම පාරට ගේන
1: දාන්න
2: ඕන එකක් කියලා අම්මලා තාත්තලා එහෙම කරනකොට. ඉතින් ඒකින්ද බංගලාදේශයට වැඩිය නම් ඇත්තටම 1000න් සම්පතයි. හැබැයි අපි එහෙම කියලා මීට වැඩිය හොඳ වෙන්න ඕනේ කියන එක නවත්ත ගන්න එපා.
1: ඉතින් එයාත් මට කියපු කතාව එක තමයි. එයාගේ නම මේ ෆයිසල් රහමාන්. ෆයිසල් රහමාන් කියලා තමයි නම යා කිව්වේ. ඉතින් ඉන්ස්ටාග්‍රෑම් එකේ අපි දෙන්න ෂෙයා කරලා ඒ ඔක්කොම සබදතාව හදාගත්තා.
2: අමතක කරන්න ඕනේ නැහැ ඉතින් අපි බංගලාදේශනුත් මේ පොඩි අතමහරුවක් කරගත්තා. අමාරුව
1: වැඩිචලා. හදිසියට ඕනේ නැහැ යාළුවනේ අපිට.
2: ඕනේනේ යාළුවනේ.
1: ඉතින් එයා කිව්වේ සරලම දේ මේ රට හරි ඕගනයිස්. එයා ඒ සාපේක්ෂව කිව්වේ. දැන් අපිට මේක ඇතුළෙද්දි තේරෙනවානේ මේ නෑ එහෙම ඕගනයිස් නෑ ප්‍රශ්න තියනවා කියලා. හැබැයි බංගලාදේශ වගේ රටකින් ඇවිල්ලා එයා කියපු දේ තමයි මේ රට හරි ඕගනයිස්. මිනිස්සු හරි කාම් හැමෝම හරි ෆ්‍රෙන්ඩ්ලි. මං හිතනවා ඒකට තියෙන රහස ඕගොල්ලන්ගේ අධ්‍යාපනය කියලා. හැබැයි ඒක පොතපතේ අධ්‍යාපනය නෙමෙයි. එයා ඒකත් කිව්වා. හරි උගත් තරුණයෙක් කියලා. එයා කියපු දේ තමයි ඔයගලන්ගේ අධ්‍යාපනය මං හිතන්නේ සෑහෙන බැලන්ස් එකක්. අපිට වඩා බැලන්ස් එකක්. අපේ අධ්‍යාපනය එහෙම මේ සාර්ථක නැහැ. ඒක නිසා තමයි අපේ රටවල් හරි අන්ඕගනයිස්. අපි බලාපොරොත්තු නිසා දේශපාලන කතාවකුත් කිව්වා. දැන් අලුත් අගමැතිතුමා ගැන කිව්වට හරි ග්‍රහමාන් ගැනත් කිව්වා. අලුත් අගමැතිතුමා දැන් අපි අරගල කරලා හිටපු අගමැතිනිය පන්නලා අලුත් අගමැති කෙනෙක් ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙනවා කිව්වා මේ රට හදයි කියලා. මේ කියන්නේ බංග්ලාදේශය ගැන. හැබැයි අපිට හිතනවා කිව්වා එහෙම හදන පාටක් පේන මානෙක නැහැ කියලා.
0: ඒත් ඒකම කරනවා.
1: ඔව්. ඉතින් එහෙම රටක ඉඳලා ඇවිල්ලා ඔයගොල්ලන්ගේ රට දැක්කම අපිට හරි සතුටුයි. එයා සමහරට අපේ රටේ වෙන ඔය සැගවුණු කතා දන්නේ නැතුව ඇති.
2: ඇවිල්ලා ඒ නැගන්නු ලැබේවා.
1: උඩ චිත්‍රය බැලුවම හරි ලස්සනට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ ඇල්ගෝ ටවුන් එකෙන් හැම වෙලේම කියන්නේ මේ රට ලස්සනට තියාගමු, මේ රට ලස්සන කරගමු. මේකේ අගය අපිට නොදැනුණාට ලෝකයට ඒක දැනෙනවා. ලෝකෙන් ආපු මිනිස්සුන්ට ඒක දැනෙනවා. හරි සුන්දර රටක්. අර බිලියන ගණන් අපි වේදම් කරලා කරන ප්‍රොමෝෂන් කැම්පේන් වලින් ගන්න බැරි චිත්‍රය එයා හදාගෙන ගියේ.
2: එයා ඔව්. එයා ගිහලා වර්ඩ් ඔෆ් මවුත් ඔක
1: කියනවා. ඔව්. ඉතින්
2: හැබැයි ඔය Facebook එකේ දැම්මයි කියලා නම් viral වෙන්නේ
1: නැහැ. ඔව්.
2: ඔව්. එහෙම අපේ රටට එන විදේශිකයෝ අනන්තවත් අපි ගැන අගයලා දාලා තියෙනවා. එහෙම viral වෙන්නේ නැත්තේ ඒ Facebook එක හදලා තින්නේ අපේ රටේ රටවල් viral කරන්න නෙමෙයි.
1: නෙමෙයි. වෙන විදියකට viral කරන්න.
2: ඔව්. වෙන විදියකට. අපේ මොන හරි නරකක් දැම්මොත් අම්මෝ Facebook එක ඒක උඩ දාගෙන දඟල්නවා. ඉතින් හැබැයි අපි ජාතික මාධ්‍ය ආයතන හැටියට අපි කවදාවත් අපේ රට මේ ඒ නරක දේවල් ඉස්සරහට ගෙනියන්න දන්නේ නැහැ නේ. හැම වෙලාවෙම හොඳ වෙන්න කියලානේ අපි කියන්නේ. ඉතින් ඒකෙන් දා මේ සමහරලාට Facebook එක නිකන් අර gedara මේ මොනවද මේ බුදුරජාණන් වහන්සේ තියන්න ඕන තැන තියාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ. අර ආයෙත් දැන් කිව්ව මොනවද ලොකු ටී-ෂර්ට්.
1: ඔව් ලොකු ටී-ෂර්ට් මල්ලිලා.
2: ඔව් ලොකු ටී-ෂර්ට් මල්ලිලා. ඉතින් ඒ මල්ලිලට කියන්න තියෙන්නේ ගිහින් බලන්න හෑෂ්ටැග් එක ගහලා ට්‍රැවල් ශ්‍රී ලංකා කියලා. අපේ රටේ එන විදේශිකයෝ කොච්චර අපි ගැන හොඳ කියලා තියනවද? හැබැයි 100 දෙනෙක්වත් ඒව ෂෙයා කරලා නැහැ
1: නේ. හැබැයි
2: මොන හරි නරකක් කිව්වම ෂෙයා වෙන්නේ. ඒක ඉතින් අපි කරන දෙයක් නෙමෙයි. ඒක ඉතින් Facebook කම්පැනියෙන් තමයි අහන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා ඇයි එහෙම කරන්න කියලා ඒගොල්ලෝ.
1: ඔව්.
2: ඒගොල්ලෝ කැමති නැහැ අපේ රටවල් එහෙම ඉස්සරහට යනවට. මොකද ඒක ඒ විශාල රටවල් විසින් ගෙනියන කම්පැනිස් නේ.
1: ඔව්. ඉතින් ලෝකය අර දියුණු රටක් දියුණු සමාජයක් කියන එක දකින්න වෙන විදිහකට දැන් ඔය බස් රථවලේ මහත්වරුන්ටත් මම හිතන්නේ ක්‍රෙඩිට් එක යන්න ඕන. මොකද ඒ වෙලාවේ
2: තිබ්බේ ඒ හොඳ පුහුණුවක් දීලා තියෙනවා.
1: හොඳ ඒ හොඳ වයිබ් එකක් හදලා තිබ්බේ ආවට. ඒ කියන්නේ හරිම නිදහස් බස් එකක් සීට් එකේ ගාන්න කට්ටිය හිටියා.
0: ඔව් හොඳට ඩ්‍රයිව් කරන්න
1: කියලා. හොඳට ඩ්‍රයිව් කරා. එයා පැත්තකින් කාම්ලි වාහනේ ලෝගෙන ගියා. ඒ හත්පස පේන අර දර්ශනේ හැමදේම හරි ලස්සනයි. ඉතින් ඒ ලස්සනත් එක්ක ඒක තමයි අපි අර කියන්නේ මේ අපිව දැන් ගොඩාක් මේ බස් රථවල ගොන්දොස්තර මහත්වරු ඩ්‍රයිවර් මහත්වරු අහගෙන යනවනේ. ඔය යනවනේ විදේශීයකයෝ සෑහෙන ප්‍රමාණයක් විතර යනවා එනවා. ඉතින් ලස්සන්ට යන්න, ලස්සන්ට ඒ ගමන යන්න, ඔයාගේ විනය තියාගන්න, මහපාරියද්දි විනය තියාගන්න, කල්පනාවෙන් යන්න, හැමෝටම බොහොම ගෞරවයෙන් සලකන්න ඔය බස් එකට නගින මගින් හැමෝටම. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් මේ මිනිස්සුන්ගේ හිතේ ඇති කරන ඉම්පැක්ට් එක බලපෑම සෑහෙන ප්‍රබලයි කියලා මට අද හිතුණා. ඉතින් යාමට ආරාධනා කරා. දවසක එන්න බංග්ලාදේශ පැත්තේ මගෙන් ඇහුවා ගිහිල්ලා තියනවද කියලා රට. ඉතින් මං කිව්වා නෑ මට තාම අවස්ථාවක් ලැබිලා නෑ කියලා. ආරාධනා කරා. ඉතින් මොකද මේ බංග්ලාදේශ ගැන විතරක් නෙමෙයි ඔය වෙන ඉරානයේ වගේ රටවල් යා මුස්ලිම් ජාතිකයෙක් නේ. ඒ ලෝකයේ කියන දේවල් වලට වඩා ඇත්ත හරි වෙනස් කිව්වා. ඒව දකින්න නම් අපි සංචාරය කරන්න ඕනේ
0: කිව්වා.
1: ඇවිදින්න ඕනේ කිව්වා. ට්‍රැවල් කරන්න ඕනේ කිව්වා. ඉතින් දවස් දෙකකට හරි. මට ඕන නම් අතහැරලා දාන්න තිබ්බනේ 12 ගමන දෙකක් වුණාට පස්සේ දවස් අතහැරලා දාන්න තිබ්බනේ. හැබැයි මම ආවා. අද මම ගාල්ලට යනවා. ගිහලා මගේ යාළුවෙක් එක්ක සෙට් වෙලා ඊටු දවස් දෙකම ලංකාවේ ඇවිදලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් පොඩි පොඩි දේවල් හරි ලොකුවට ලෝකෙ මිනිස්සුන්ට අපි ගැන චිත්‍රමවලා දෙනවා. ඉතින් ආසියානු කලාපය ගත්තට පස්සේ මේ දකුණු ආසියානු කලාපයට ආවට පස්සේ ඒ රටේ මිනිස්සුන්ට මේ රට හරි ලොකු රටක්.
0: අනිවාර්යෙන් දැන් මටත් මතක් වුණා ශි මම ඊයේ වෙසක් කූඩු ටික දැක්ක කොළඹ තියෙන. මට මතක් වුණා අපේ රටේ මිනිස්සු කොච්චර නිර්මාණශීලීද, කොච්චර දක්ෂයිද කියලා. ඇත්තටම අපිට ලොකු දේවල් කරන්න පුළුවන් රටක්. ඒ වුණාට ඉතින් පොඩි පොඩි දේවල් ටික හදා ගන්න ඕනේ එකට. ඉතින් ඒ වගේම නිර්මාණශීලී බඩු තියෙන තැනක් තමයි දම්රෝයක කියලා කියන්නේ.
2: ඔව් ඉතින් අපේ රටේ මිනිස්සුනේ.
0: අපේ රටේ වැඩක්.
2: ඔව් ඉතින් ඉන්දියාවට මම හිතේ බංග්ලාදේශයට දම්රෝ තියෙනවද මන්දා?
1: තියෙන්න ඕනේ.
2: තියෙන්න ඕනේ ඕනේ.
1: තියෙන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ මම හිතන්නේ ඔය අපේ කතාව දන්නවා. දම්රෝ කතාව ගැන. ඉතින් දම්රෝ ගැන මතක් කරන්න ඕනේ. අත්‍තරම අපි දැන් කතා කරේ අපේ රටේ අභිමානය ගැනනේ. ඉතින් දම්රෝ කියලා කියන්නේ ඒ වගේ ලංකාවේ අභිමානය, ලංකාවෙන් එපිටට අරගෙන ගියපු බ්‍රෑන්ඩ් එකක්. අවුරුදු 40ක් පුරාවට 1986 ඉඳලා අපිත් එක්ක එනවා. ඉන්නවා. මේනකොට අපි දන්නවා ඉන්දියාවෙත් දම්රෝ ශාඛාවන් තියෙනවා. ඉතින් ලංකාව ඇතුලේ ගත්තට පස්සේ දම්රෝ ශාඛාවන් 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රය ගත්තට පස්සේ අංක 1 බ්‍රෑන්ඩ් එක තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් දම්රෝ ගියට පස්සේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ උනත් වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෝකයේ අංක 1 බ්‍රෑන්ඩ් Samsung, Panasonic වගේ නම් වලින් ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට ඕන කරන ඉලෙක්ට්‍රිකල් ඓටම්ස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. appliances ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් washing machine, fridge ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකට ගියොත්. ඒ වගේම තමයි මේ high resilience foams වලින් හදපු. ඒ කියන්නේ නියම ප්‍රමිතියෙන් තියෙන. අපි කියන්නේ මේ sofa. සෝෆා එකක් කියන්නේ සාමාන්‍යයෙන් ගියක් ඇතුළට පස්සෙ ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙන එකක් නේ. හොඳ සෝෆා එකක් අරගෙන ගෙදරට දාන එක. හැබැයි ඒක හොඳ ප්‍රමිතියෙන් තියෙන්න ඕනේ. ඒක කල්පවතින එකක් වෙන්න ඕන.
0: yes.
1: සෝෆා එක අරගෙන දාලා ඒක වහලා තියන්නේ. එහෙම වහලා තියෙන්නේ ෂුවර් නැති හින්දා සෝෆා එක. එහෙම ගෙවලුත් තියෙනවා. හැබැයි ඒවා දම්රෝ එකෙන් නම් ගත්තේ එහෙම වෙන්නේ නැහැ. මොකද දම්රෝ කර්මාන්ත ශාලා තියෙන ලංකාව ඇතුලේ ලංකාවේ අපේම ශිල්පීන්ගේ අත්වලින් තමයි මේ දේවල් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ ෆෝම් එක උනත් high resilience කියන ෆෝම් එක මේක හරීම මේ ශක්තිමත් වගේම පහස් මේ අපි කියන්නේ සුකෝභෝගී.
0: රයිට්.
1: සුකෝභෝගී අමුද්‍රව්‍යයක්. ඉතින් ඒවා යොදාගෙන තමයි මේ සෝෆා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලොකු මාදිලි කිහිපයක් තියෙනවා. සෝෆා අපිට එකක් නෙමෙයි ඕන වර්ණයකින්. ඒ වගේම තමයි මැට් එක කියලා තියෙනවා. එක එක ප්‍රමිතිය, මතුපිට ප්‍රමිතිය. ඒ ප්‍රමිතීන් වලින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු choices ප්‍රමාණයක් තියෙනවා දම්රෝකට ගියොත්. ඉතින් යන්න වර්ග අඩි 50,000ට වැඩි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා ලංකාව පුරාම. ඒවටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා credit card holder කෙනෙක් නම් ඔයාට මාස 48ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් දම්රෝ එකෙන් ඔයාට ඕන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. ඔකේ. ඒ වගේම තමයි අපිට තව අභිමානින් කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි කීල්ස් කියලා කියන්නේ. කියන්නේ අර ඩිසපොයින්ට් වෙන්නේ නැහැ නේ කොයි වෙලාවෙත් ගියත්. දැන් කීල්ස් එකේ පුළුවන් උගලන්ට ගිහිල්ලා shopping කරලා ගෙදරට ඕන බඩු ටික අරගෙන රුපියල් 3000ට වඩා වැඩි නම් උගලන්ගේ බිල් එක ඔයාගේ Nexus app එක ස්කෑන් කරාම QR එක එනවා spinning wheel එක. හරිද? ඔයාගේ වාසනාව ඌරගා බලන්න පොඩි chance එකක් හම්බෙනවා. මේක spin කරාම ඔයාට එක එක වර්ගේ තෑගි ගොඩක් දිනා ගන්න chance එක තියෙනවා. මොනවද ජී අපිට හම්බෙන්නේ?
1: ඔයාට හම්බෙනවා සෑහෙන තෑගි ප්‍රමාණයක්. ඔයාට ඔන්න Mac එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. MacBook Neo එකක්. ඊට පස්සේ Samsung Galaxy smartphones දිනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට Air Fryers දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. JBL speakers, ඒ වගේම JBL wireless headset ඔයාට දිනා ගන්න පුළුවන්. Hotel vouchers වගේම shopping vouchers ඔයාට දිනා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ යන්න Kiehl's එකට ගිහිල්ලා ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හොයිට වැඩි වුණොත් ඔයාට පුළුවන් Nexus app එකේ තියෙන QR code එක scan කරලා මේ spin wheel එක ගන්න. හරි, spinning wheel එක ඔයාලට කරකවන්න පුළුවන්. වාසනා චක්‍රය කරකවලා නවතින තැන අපි මේ කියපු තෑගි තියෙන්න පුළුවන් ඔයාලට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුරදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669
2: උදේනමයි විනාඩි 24යි දැන්.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
6: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.

0: mate. Speed, budget, usage, lifestyle. Okkotum set SLT Mobitel Home 4G connection. Hamathi set.
1: Kavada hondama thuna paha kiyanne vijaya thuna pahama tamai.
2: Belva box bar wala nama ganakama mimma gahala tiyana nisa vishwasen ganna puluwa. Rawattannat ba.
3: Belva eka Lankawa eka.
4: Brand new 3 wheeler sandaha rupiyal 883 ka dinaka varikiyata leasing pasukam then LB finance within. Amathanna 011 2200.
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
6: කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන්
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
6: ඇයි sugar කියලා මූණෙන්නකල? සෙවණකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. පින්දෝය 47 31 33 500.
9: Noinos Adivegayak Superima Sabeviyawak SLT Mobitel Fiber within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita Superima unlimited wenas athrininna SLT Mobitel Fiber kondesi adalave
10: Net FM Algo Town Nagari Kathabaha
6: උදේ 9යි විනාඩි 29යි අල්ගොටාම වෙලාව. අපි දැන් ලෑස්ති වෙන්න මේ පැයේ
11: ටිකක් වැඩ ගන්න. මේ පැයේ ලෑස්ති වෙන දේ කියන්න කලින් මේ ගුටි නොකා බේරෙන්න පුළුවන්ද කියලා මම මේ පොඩ්ඩක් බලන්නේ. කාගෙන්ද බැරුම් අහන්න නැතුව බේරෙන්න පුළුවන්ද කියලා. ඉන්න ඉන්න මම මේ එතෙන්ට මම
6: කවුද අපේ නුවන්
11: දාන්නේ? නෑ නෑ ඉන්න මම මේ මයි ටිකට්ස් එකට ගියා.
12: හරි පුළුවන්ද?
11: පුළුවන් පුළුවන්.
12: තාම පුළුවන්.
11: තාම පුළුවන්. නෑ මම මයි ටිකට්ස් එකට ටග් ගාලා මේ සාරා එනං කවනේ අපි හිමවර්ණ ප්‍රසංගය ගැන මතක් කරමු කියලා.
12: මතක් කරලා ඔතෙන් ගියාට පස්සේ
11: මතක් කරලා ටිකට් නැති වුණා. ටිකට් 500යි තියෙන්නේ. තවම මං ඉතින් 50ද 60ද වගේ ඉතුරු වෙලා තියෙන්නේ. මොකද අර ඔක්කොම රතු වෙලා මේසනේ තියෙන්නේ. දැන් අර නෙළුම් පොකුණේ වගේ අර ඉස්සරහා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. මේස තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක වෙනම වයිබ් එකක්නේ. අර සිනමන් ලේක් සයිඩ් එකේ අර ලොකු ඩෝම් එක. නිකන් හෙන ලොකු කුල්ලකින් වැහු කුල්ල නේ මොකද්ද නිකන් කූඩකින් වැහුවාගේනේ නේ ඩෝම් එක කියන්නේ ලොකු හිතන්නකෝ ලොකු පොල් කට්ටකින්
12: වැහුවාගේ
11: නේ වෙන වෙන උදාහරණ නැහැ කියන්නේ නැත්තම් අර ලොකු අත හොදන කෝප් එකකින් වගේ මොකෙන් හරි ගහුවාගෙන තමයි ඩෝම් එකක් කියලා කියන්නේ.
12: අර රෙස්කිමෝලගේ
11: පුළුවන් අර මේ සෙන්ට් පීටර්ස් බැසිලිකා එකේ තියෙන ලොකු ඩෝම් එකක්. ආ ලංකාවේ මේ තේවත්තේ පල්ලියේ තියෙන ඩෝම් එකක් තියෙනවා නේද? දේවස්ථාන වල තියෙනවා. ආ මේ තව කොහෙද මේ අපේ කළුතර මේ චෛත්‍ය ඒ වගේ මැද්ද ඩෝම් එකක් විදිහට නේද තියෙන්නේ. ඉතින් ඇතුලේ ගාරයක් තියෙන්නේ. ඉතින් එහෙම ඩෝම් එක ඇතුලේ තමයි මේ තියෙන්නේ මේ ප්‍රසංගය. කවුද කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම සුපිරි තරු. ඒ කියන්නේ මේ අලුත් පරපුරට අමරදේව සංගීතය අරගෙන යෑමනේ මේ ලංකාවේ සියලුම නාලිකාවල අරමුණ. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශ සංසදය කියන්නේ ලංකාවේ ඔක්කොම නාලිකා ටික එකතු වෙලා හදාගත් සංවිධානය. ඉතින් අලුත් පරපුරටත් මේ අමරදේව ගුණේ අරන් යන්න ඕන හින්දා ශසිකා නිසංසලා ලංකාවේ එක දිගට ජනප්‍රියම ගායිකාව පීපල්ස් ඇවෝඩ්ස් වල. ඊළඟට සංක දිනෙත් සංක ගනුදෙනු කරන්න කාත් එක්කද? තනිකර දැන් ජාතියන්තර ඇත්ත එක්ක
12: ඈ ඉන්දියාවත් එක්කනේ
11: යන ඉන්දියාවත් එක්කනේ දැන් සංක සින්දු කියන්නේ.
6: ඔව්
11: ඊළඟට කවුද අපේ සුමංග
6: සුනීර
11: සුමංග කිව්ව හැටියෙම අමරදේව කලර් එකනේ මතක් වෙන්නේ
12: නේද?
11: ඊළඟට අපේ නුවන්දිකා ඉතින් වේග වෙනම බයි එකක්. ඊළඟට අමීෂ මිනෝන් කියලා කියන්නේ මේ ලංකාවේ දැන් නැගීගෙන මෙන මුල්ලා මාර හැන්ඩියන්නේ නේ.
12: ඔව් නේ.
11: ඉතින් ඒ ඔක්කොම සංකල්පනේ වෙච්ච මේ ෂෝ එකක් තමයි අමරදේව පදනමයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශන සංසදයයි කසාගල ප්ලාන්ටේෂන් ආයතනයයි එකතු වෙලා කරන්නේ. ඉතින් ඉතාමත් දැන් මෙහෙද පෙරේද ටිකට් ටික දැම්මා තට සටසර ගාලා ගිහිල්ලා දැන් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් ගෘහණියෝ අහගෙන ඉන්නවා සහ අනික අයත් අහගෙන ඉන්නවා ikmanta mytickets.lk වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ ප්‍රවේශ පත්‍රය සූදානම් කරගන්න. මේක නිකන් අර ඔහේ බලන් ඉන්න ෂෝ එකක් නෙමෙයි. මේක අර මේ ඒ සිනමන් ලේක් සයිඩ් හෝටලේ විසින් හිතන්න ඔබ බොහොම ලා නිල් පාට වගේ පරිසරයක සුදු පාට ටේබල් එකක එතන ලස්සනට ලන්තෑරුමක් සහ මේ අර සුවඳ වත් වෙන දේවල් දැල් වෙනවා. ඉතින් අර පසකින් මේ සියලු දෙනා අමරදේව ගීත ගායනා කරනවා. මස උළු වලින් පිරිච්ච මේස තියෙන්නේ. ඉතින් එතනින් එහාට ඉතින් කොටු දාලානේ අපිට කියන්න වෙන්නේ ලංකාවේ. බෑනේ මාධ්‍ය කියන්න. ඉතින් එහෙම පරිසරයක් මැවෙන්නේ ඇත්තටම සුපිරි වින්දනයක්. අමරදේව ගීතාවලෝකනය පිළිබඳ සුපිරි ඒ ආස්සේ දැන් මේ අර පස් දෙනා හරි කියමුකෝ. කවුද වැඩසටහන ඉදිරිපත් කරන්නේ? සමන්නතා උදේටි කටහඬ ඇහුනමත් කොච්චර ලස්සනද. ඉතින් මේ අවස්ථාව මගහරගන්න එපා. ආයේ මේ සංසාරෙදී ඕක හම්බ වෙන්නේ නැහැ. මොකද මේ වගේ ප්‍රසංගයක් හැමදාම කරන්නත් බෑ. මම දන්න විදිහට වෙන රටවල් කීපයක මේක දැන්ටමත් සූදානම් වෙමින් තියෙනවා. ආයේ ලංකාවේ නම් පුතෝ මේ ප්‍රසංගේ මේ කොච්චර ඉල්ලීම් කරත් කරන්න බෑ. එහෙම එකක් කරන්න බෑ. මොකද ඔබ මිලදී ගන්නවට වැඩිය දැන් ඊයේ මේ අපේ ලක්ෂිත වික්‍රමගේ මහත්මයා මේ එතුමානේ විදුලි සංසදයේ දේකම්තුමා මේ අපේ දෙරණේ. ඉතින් එතුමා පෙන්නවා ඔබ මිලදී ගන්න ටිකට් එක වගේ දෙගුණයක් වියදම් වෙනවා ප්‍රසංගේ. ඒ කියන්නේ ඔබ ඒ තියෙන ටිකට් එක වගේ ඒ ටිකට් එකේ හරි මිලෙන් 150ක් තමයි ඔබ මිලදී ගන්නෙ. ඒ කියන්නේ එහෙම ඒක වෙනම මේ කසාගලස අනිත්‍යය දරලා තමයි ඔබට ප්‍රසංගේ පෙන්වන්නේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාව මග හරගන්න එපා. දැන් යන්න mytickets.lk වෙබ් අඩවියට හරි අපේකට හරි ගිහිල්ලා ටිකට් එක බුක් කරන්න.
12: ටිකට් එක බුක් කරගන්න ඉක්මන් කරන්න.
7: ඉක්මන් කරන්න. දැන් ඒ කසාගල ලයිකට වෙලා කරන වැඩක් නේක. ඒත් එක මතක් කරනනම් කසාගල plantations ගැනත් හරියට invest කරන්න ඕනේ නම් يعني විශ්වාසනීය තැනක ඉන්වෙස්ට් කළා වට ඉස්සරහට ගමනක් යන්න ඕන නම් ඔය අවුරුදු ගානක් plan කරනා නම් කසාගල plantations එක එකතු වෙලා වට වගා කරලා ROI එකක් ගන්න පුළුවන්.
12: ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි හැම වෙලේම වට මතක් කරන දේ තමයි කසාගල්ලගේ plantation එකට ආйти වගාවන් ලංකා පුරා මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගාවන් වල වට පුළුවන්කම තියෙනවා වගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඉතින් ඒ ලබන පළදාව ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වලට යන්නේ. ඇමරිකාව, චීනය, මැද පෙරදිග, බටහිර යුරෝපය, දැන් මෑතකදී මේ ජපානය සමගත් අවබෝධතාවගේ විසුම් මත්සන් කරා. ඉතින් ජපානයටත් නියමිතයි ඒ සියලු පළදාව අරගෙන යන්න. එතකොට හිතා ගන්න පුළුවන් ලොකු මාකට් එකක් වෙනුවෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ දවැන්ත මාකට් එකක් වෙනුවෙන් කරන වැඩකට වාට තියෙන ආයෝජනය කරන්න. වාට තියෙන ඒගොල්ලන්ගේ පාර්ට්නර් කෙනෙක් වෙන්න, හවුල් කරුවෙක් වෙන්න. ඉතින් ඔයාගේ හවුල් වෙන මුදල වෙනුවෙන් ලක්ෂයක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. ප්ලෑන්ස් කිහිපයක්ම තියෙනවා.

0: 1701 87 97 1701 87 කසාගල නම්බර් එක කෝල් කරලා වැඩි විස්තර දැනගෙන ඔයාලට පුළුවන් ඉන්වෙස්ට් කරන්න. දැන් අපි කසාගල ගැන ගොඩක් දේවල් කිව්වානේ, කන්සර්ට් එක ගැන කිව්වා, ඊළඟට ප්ලාන්ටේෂන් ගැන කිව්වා, සුපර් මාකට් එක ගැන කිව්වා. දැන් ඔන්න කසාගල රෙප්‍රසන්ටේටිව්ස්ලා ඉන්න බලාපොරොත්තු ඉන්නවා මේ පැයේ.
1: ඔව්නේ.
0: ඔව්. අපි ඒ ඩිස්කෂන්
2: එක කොයි හරි මොහොතක
0: අපි බ්‍රේක් එකකට යනවා. බ්‍රේක් එකකින් පස්සේ අපි ඒගොල්ලත් එක්ක හම්බෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: තැන කටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතල අතුරකිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුලකම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712812767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112222
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමදෙම සෙට්
5: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රැසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
7: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගබ. අතයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වම සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මියගේ ටෙන්ට් යන්නේ කියලා. ඒකලා කිව්වා බෙහෙත් මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳට හොඳ කරේ ගොඩාක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 9:41 දැන්.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: Sloan Green Caps. Your city, your ride.
8: Meltdol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරෙහි බංආර සෙවනගල 0777 300 940.
10: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත්
7: Net FM Algo Town
11: brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
13: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
14: Melwa eka Lankawa eka
15: rupiyal 3000 kada wediyen Kiehl's ekka shopping karanna Nexus app ekke QR ekak scan karanna spin karanna hita ganna beri watina tayagira sak win karanna Kiehl's enna spin karanna win karanna
16: sadaharita vivasayita sineeta addalak sadakalika aayojanaya
17: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
18: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7178 WhatsApp කරන්න.
19: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
20: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 01122200
21: ක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
6: ඕනෑම තරතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: Ude namme ai vinadi 51යි අල්ගටාම වෙලාව.
1: යන්න කලින් ඉතින් අපිට මේ කියන්න තියෙන්නේ අපි අද දවස පුරාම කියපු කාරණේ. අර බය වෙන බය බය බය වෙන්න කියලා ගුවඩ කාරණා. ඒක විහිළුවකට ගන්න එපා. මොකද ඔයා විහිළුවකට ගත්තොත් මුළු ලෝකෙම ඒක විහිළුවකට ගන්න ඉඩ තියෙනවා. ඒ තමයි අද ඉඳන් මේ මොහොතේ ඉඳන් දැන් බලන්න දැන් ගෙදර විශේෂයෙන් ඉන්න ගෘහණියෝ.
2: ඔව්.
1: ගෙදර අනවශ්‍ය ලයිට් සමහරට තාම පත් වෙනවා වෙන්න පුළුවන්.
0: ඔව්. ඊරද ආපුවා.
1: ඔව්. තාම වෙන්න පුළුවන්. ඒකින් ඉඳ ඒව පිළිබඳව සැලකිලිමත් වෙන්න අපි මේ වෙලාවේ බලශක්තිය ඉතුරු කරමු. බලශක්තිය කිව්වම ගොඩාක් දේවල් ആയി තියෙන්නේ විදුලි බලය විතරක් නෙමෙයි.
0: ඔව්.
1: විදුලි බලය තමයි ඉක්මනටම දැනෙන්න පුළුවන්. මොකද එන එල් නිනෝ තත්ත්වයත් එක්ක නියඟේ ආවෙන් පස්සේ අපි වැඩි හරියක් දැන් ඔය ගල්ලංගුරු ප්‍රශ්නයක් තියෙනවා.
0: ඔව්.
1: අපි ඇත්ත කියන්න බෑනේ. එතකොට ඊළඟට අචි අපේ ජලවිදුලි බලාගාරවල ශක්තියතාවයේ අඩු අනිවාර්යෙන් අඩු වෙනවා නේද? තුන තුනෙන් පස්සේ
2: නැති වෙනවා කියන්නේ.
1: වතුර තිබිලත් අඩු වෙන එකේ.
2: අඩු වෙන එකේ.
1: ඔව්. අඩු වෙනවා.
2: ධාරිතා අඩු වෙනවා.
1: අඩු වෙනවා. ඉතින් ඒවත් එක්ක දැන් අපිට ඊට පස්සේ බයින්න පුළුවන් හතර හතේ.
2: ඔව්.
1: නේද? හැබැයි මේ බැන්න කියලා වික්ටෝරියා ජලාසයට මේ වහින්නේ නැහනේ. එල්නිනෝ තත්ත්වය යටතේ නියඟයාවම වික්ටෝරියා ජලාසයට විතරක් වැහැලා අපිට අපේ ගෙදරට කරන්ට් එක දෙන්න වහින්නේ නැහැ අපි කොච්චර කාට බැන්නත්. ඒකින්ද අපි රටක් හැටියට අපි අවසානයේදී මොන පක්ෂර ඡන්ද දුන්නත් අවසානයේදී ශ්‍රී ලාංකිකයෝනේ.
2: ඔව්.
1: ඈ?
2: ඔව්.
1: තන්ද දෙන්න වෙලාවේ ශ්‍රී ලංකාව තන්ද දෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකාව තන්ද දුන්නෙන් පස්සේ ශ්‍රී ලංකාව අනිත් එක මෙහෙමයි මේ රටෙන් පැනලා ගියායි කියලාත් බේරෙන්න බෑ.
2: මේ
1: වෙක උද්ධිය
2: තියනවා. ඔව්.
1: මොකද අනිත් ලෝකේ රටවල් බොහොමයකට මේ එක පැත්තකට වහිනවා අනිත් පැත්තට පායනවා කියලා තමයි කියන්නේ ලෝක
2: මේ ඒක තමයි විදිහ.
1: ඒක තමයි විදිය ලෝක කාලගුණ සංවිධානය. ඒකින්ද අපි පුළුවන් තරම් අපි රටක් හැටියට තීරණය කරමු අපේ බලශක්තිය උප්පරිමයටම මොනවා කරන්නද?
0: පරිස්සම් කරන්න.
2: ඔව්. ඉතින් ওই විදිහට අපි වට අනතුරු වැගවීම සිද්ධ කරා. ඉතින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයත් මේ වෙනකොට කියලා තියෙන්නේ 80%කට වඩා වැඩි මේ possibility එකක් තියෙනවා කියලා මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ 120 10ක්. ඇත්තටම 90ක් කියලා ඒගොල්ලෝ කියන්නේ 80 අතර අපේ හිත හදන්න පොඩ්ඩක් 80ක් කරලා තියෙනවා.
0: රයිට්.
2: හැබැයි ඒගොල්ලෝ කියන්නේ 90ක් විතර මේක ඇතිවීමේ හැකියාව තියෙනවා කියලා. 10ක් තමයි යම් ආකාරයකින් මේ පරිගණක වලට වැරදුනොත් මේ data models වලට වැරදුනොත් ඔන්න 10කින් විතර හැකියාව තියනවලු. මේක නොවි තියෙන. ඉතින් අයල් නිනෝ තත්ත්වය ගැන අනුතුරු වගවලා තියෙනවා. මේ ජූනි ඉඳලා අගෝස්තු එහෙම නැත්නම් නොවැම්බර් දක්වා මේ තත්ත්වයන් බලපැවැත්වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඉල්ලන්නේ දෙකයි. මෙන්න මෙහෙම කාරණා දෙකක් ඒගොල්ලෝ කියන්නේ. ඇඩ්වාන්ස් ෆෝකාස්ට් හෙල්ප් ඉන් ප්‍රිපරේෂන්ස් ටු ප්‍රොටෙක්ට් ලයිව්ස් ඇන්ඩ් ලයිව්ලිහුඩ්ස්. ඒ කියන්නේ කල් තියා අපිට මේ විදිහට පුරෝකථන කරන්න පුළුවන් එකෙන් අපිට අපේ ජීවිත වගේම අපේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් හරි ඩිසිෂන් මේකින්ස් ප්ලෑනින් ඇන්ඩ් ප්‍රිපෙයර්නස් ගන්න කියලා ඒගොල්ලෝ අනතුරු වගවනවා. හරි තීරණ ගන්න සූදානම් වෙන්න සහ සූදානම් වෙලා ඉන්න. ඉතින් එහෙනම් අපි යනවා සූදානමෙන් ඉන්න. අපි හෙට දවසෙත් හම්බ වෙමු. හැමෝටම ජය වේවා. මම චින්.
0: මම සාරා.
1: මම නුවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම
1: අයිබුවන් මෙපේ රටතොට සමගින් මම සමීර මෙරටදී නිෂ්පාදනය කළ මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනියවැයක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ මාතම්පිටිය පොදු සුසාන භූමියේ වළදමා තිබේදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒකුත් මැයි මාස 21 වනදා ඩුබයි රාජ්‍යයේ සිට මෙරටට විටුහල් කරන ලද මාවත්තේ චාම්බර් නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජවාරම්කරුගෙන් අනාවරණ වූ තොරතුරු මතයි. එම සැකකරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඔහුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව මිනි ඌෂි වර්ගයේ ගිනියවේට අමතරව විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් මැගසීනයක් සහ ජීවුණු තුනක් මාදම්පිටියේ පොදු සුසාන භූමියේ වළදමා තිබේදී සොයාගෙන තිබවයි පොලිසිය පැවසුවේ. මෙලඟනෙත් නිවුස් පෙරවරු 11ට.
0: net news bpay rototota
2: එන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන් කූරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399 හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
7: ජනි එක දේ දුනුමා.

දවස හැපි කරගන්න හැපි එකේ අහන දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක් වේවා. වෙලාව හරියටම 10යි විනාඩි 9යි. අද ඇවිල්ලා ජුනි මාසේ 3 වෙනිදා බදාදා දවස. වැඩ කරන සතියේ මැද දවස 3 වෙනි දවස බදාදා දවස තමයි දේදුණු මාවත ඔයාට සුපුරුදු විදිහට වැඩ ටික පටන් ගන්න හදන්නේ. වැඩටක පටන් ගන්නකොටම කියන්න තියෙන ඉතින් මහන්සි තමයි. දැන් ආයෙත් පාරක් මේ දවස් ටිකේ අර පහුගිය දවස්වල තිබුණු සීතල කාලගුණේ අඩු වෙලා ආයෙත් අපිට පුරුදු අර ටිකක් වැඩිපුර දාඩිය දාන රස්නේ දැනෙන කාලගුණේ ආයෙත් පාරක් ඇවිල්ලා තියෙන්නේ. උදේ 10 පහ වෙනවා කියලා කියන්නේ ටිකක් රස්නේ වැඩි වෙන්න පටන් ගන්න වෙලාව. අපේ එළිය පහළිය වැඩ කරන ආදරණීය සහෝදරයෝ සහෝදරියෝ ටිකක් මහන්සියෙන් වැඩ කරන වෙලාව. ඒ මහන්සිය නැති කරගන්න ඔයා කැමතිම සින්දු ටික දවල් 1 වෙනකන් දෙන්න බලාගෙන තමයි දේදුණු මාවතෙන් ඔයාව හොයාගෙන මම. දවල් 1 වෙනකන් ඔයා කැමතිම සින්දු දෙද්දී ඒ කැමතිම සින්දු ඔයාගෙම කරගන්න මේ පැත්තට කෝල් එකක් ගන්න ඔයාට පුළුවන්. 0112 55 33 63 තමයි අපිට කෝල් කරනවා නම් නම්බේ. WhatsApp කරනවා නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. 0711 95 95 95 අපේ WhatsApp නම්බේ එක. යන්න net fm අපේ Facebook fan page එකට මම දාලා තිනු අදත් post එකක්. ඊයේ දාපු post එකට සෑහෙන්න ප්‍රතිචාර හම්බ වුණු හන්ද ඊයේ post එකට ටිකක් ළඟින් යන හැබැයි වෙනස් post එකක් දාලා තියෙන්නේ. යන්න ඔයාගේ comment එකක් දාන්න මම ලෑස්ති ඉස්සරහදි ඔයාගේ නමත් කියන්න. දවල් 1 වෙනකම් මේ පැත්තේ මම ඉන්නවා. මම ජනී.

ගොඩ දෙනෙක් මේ පැත්තට කතා කරනවා WhatsApp messages එවනවා ඒගොල්ලන්ව එකතු කරගන්න ඕනි. හැබැයි ඔයාට ඊට කලින් මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන පණිවිඩය. ජීවිතයේ අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයක් ගැන හැම වෙලේම මතක් කරන්න තියෙනවනම් ඒ වගේ පොසිටිව් වයිබ් එකක ඉන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ ඉස්සරහට යන්න සෑහෙන වටිනවනේ. ඒ හින්දා තමයි ඔයාගේ පාළුවට ගිහිලා තියෙන ඉඩමෙන් අතෑරලා දාලා තියෙන ඉඩමෙන් සල්ලි හොයන්න ක්‍රමයක් ගැන මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒ ක්‍රමේ මම නෙවෙයි කියලා දෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඔයාට සින්නක් කර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හොයා කියලා දෙන්න සූදානමින් ඉන්නවා. හැබැයි මෙහෙම ඉතින් කියලා දීලා නිකන් ඉන්නේ නැහැ අනික් අය වගේ. ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපදෙස් දීලා කෘෂි උපකරණ ටික දීලා ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන පොහොර වර්ග පවා ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඔයා වගා කරන්නේ පේරණං ඒ පේර වගාවේ ඵලදාවත් හොඳ මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට පුළුවන්කම තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒ ඵලදාවෙන් හොඳ නිෂ්පාදන කරනවා. කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්නත් එක්කම 011 437 1250 011 437 1250. මං ඊයේ Facebook එකේ ලස්සන ක්ලිප් එකක් දැක්කා, වීඩියෝ ක්ලිප් එකක්. ඒකේ තිබුණේ හැදෙන ලෙඩ රෝග ඔක්කොම ලක් එකට බාර දීලා බලාගෙන ඉන්න ගෑල් ළමෙක් ගැන. එයාට මොන ලෙඩේ හැදුනත් ලක් එක ඒ ලෙඩේ සුවපත් කරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන ඉඳලා අන්තිමට එයාට වරදිනවා. හැබැයි ඔයා එහෙම වරද්ද ගන්න ඕනි වෙන්නේ නැහැ. ඔයාට සුව නොවන රෝගයක් තියෙනවා නම් වාසනාවට ඒ ලෙඩේ හොඳ වෙන්න දීලා බාර අරන් ඉන්නේ නැතුව යන්න සෙවණගල කිරි ඉබ්බන්නාර භෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. කමල් බන්දුල වීරප්පෙරම වෙද මහත්තයා ඉන්නවා හාස්කම්බගේ ප්‍රතිකාරයක් ඔයාව සුවපත් කරන්න බලාගෙන. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. ඒ කියන්නේ අදත් ඇරලා තියෙන කැන්සර්ස් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න 077 300 940 එහෙම නැත්නම් 077 300 240 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සින්දු අහන්න යන්න කලින් මං ටට් ටට් ටට් ටක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ජනි මල්ලියෝ අපි අද වැඩ. එහෙම කියන්නේ අපේ දිස්නක්කා. එයා අපි වහගෙන ඉන්නේ අහංගම පාංචාලියේ ඉඳන්නේ. ඒ ගම පැත්තේ පොඩි රවුමක් දාලා ඉන්න හිතනවා. අමුතු නමක් තියෙන ගමක්. මං අද මේ ප්‍රෝග්‍රෑම් එකට මේ එන මැසේජ් එකෙන්ම තමයි මේ ගමේ නම අහගන්නේ. ඉරේෂා, නිලන්ති, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ බොස් සාමානන්ද අයියා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ආදරණීය දවසක් ජනි ඔයාට. සිතුම් පැතුම් මිටු වෙන ජයග්‍රහණය සතුට සපිරි සුබ දවසක් වේවා කියන්න හැමෝටම. කෑගල්ල ඉඟුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාල තමයි මෙසේජ් එක දැවලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කර ගන්නවා. ඊළඟට අපි යන්න හදන්නේ හෙට්ටිකන්ද පැත්තට, රත්නපුරේ හෙට්ටිකන්දට. නිරෝෂ අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ගෙදර ඉන්නේ මේ වෙලාව ඉතින් එයයි චූටි පුතයි විතරයි. හැබැයි ලොකු පුතාලා ඉස්කෝලේ ගිහිල්ලා, දුව මොන්ටිසෝරි ගිහිල්ලා, මහත්තයා සමන් වැඩට ගිහිල්ලා, පාළුව යන්නත් එක්ක ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හම්මෝ දිග මැසේජ් එකක් තියෙනවා ඇවිල්ලා. මේක අපිට දාලා තියෙන්නේ රමණි සුමේද. හයි ජනි, ගුඩ් මෝර්නින්. කාලෙකින් ඔයාව බලන්න ආවේ ලස්සන සින්දුවක් දෙන්න. එහෙම තමයි කියලා දෙන්නේ. කළුතර ඉන්න දෙවුලි, ශාශී, රංජි, මාල, අකෙන්යා, බාතියෙක්, රමණි සුමේද තමයි මෙසේජ් එක දාන්නේ. කැනඩාව ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒජල්, ඒඩ්‍රියන්, ඒ වගේම තමයි පුංචි සොෆියා. කටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: අපි යන්න හදන්නේ විරාමයකට. වෙලාව 10යි විනාඩි 21යි.
2: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: ජාතික ලොතරැයි මණ්ඩලය
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න. අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත්
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
8: සංඛ දිනය සාශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්තිකා සේනාරත්න, අමීෂ මිනුවල්.
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
1: මේ වයිෆ්
10: මොකද හස්බන්ඩ්?
1: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
10: අයියේ
1: රිස්ක් එක වැඩිනේ.
10: ඒ කිව්වේ?
1: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
10: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
11: පාවල් ප්‍රශ්න නැතු වාහන ජනි එක දේ දුනු මාවත.
1: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුණු මාවතේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පැතර ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය පැතර තමයි අවධානය යොමු කරන්න හදන්නේ. මොකද අද උපන්දිනයක් තියෙනවා, මතක් කරන්නම ඕනි උපන්දිනය. කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් අපේ ශාන්තය උදේම මට කෝල් එකක් ගත්තා. අරන් කිව්වා ජනීමල් ලී අද උපන්දිනයක් තියෙනවා, ඒ ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනි. ශාන්ත ටේලර්ස් එකට එහා පැත්තේ තියෙන විහඟ හොටෙල් එක තියෙනවනේ, එතන ඉන්න අර සුදු නංගිලා දෙන්න ඉන්නේ. අන්න ඒ නංගිලා දෙන්නගෙන් නිලු නංගිගේ අද උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා කියලා නිලු නංගිට මම ප්‍රාර්ථනා කරනවා. එතකොට ඔයාට සුබ පතන්න එකතු වෙනවා මදු නංගි, අපේ ශාන්ත අයත් එක්ක Net FM ටීම් එකේ අපි හැමෝම. ගොඩාක් ආදරෙන් උපන්දිනයට සුබ පතන අතරේ මගේ කේක් කැල්ලත් එක්කම අපේ ශාන්ත අයියට දෙන්න කියලා මං කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ඔතන ඉන්න. ඊළඟට වතුපලගමට යන්න හදන්නේ. මහව වතුපලගමට අපේ චින්තක සම්පත් කෝල් එකක් දුන්නා. ඊයේ අපේ චින්තකේ නම මට මිස් වුණානේ. මිස් වෙලා ඊට පස්සේ පැය දෙකක් විතර පරක් වෙලා නම කිව්වේ. අද නම් මගේ අරගන්න නැතුව මුලින්ම කියන්න තමයි කතා කරලා කිව්වේ මට. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. අම්මා ඉන්නවා ගුණවති. එතකොටම දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගම්පහ ඩීආර් ගාමන්ටගේ ඉඳන් අපේ ප්‍රියානි කතා කරා. වෙනදට නම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්නේ. වට්ස්ඇප් මෙසේජ් කියවන්න පරක් වුණාට පස්සේ අර මට දිස්දොබල් දෙන්නේ අපේ ප්‍රියානි තමයි. ප්‍රියානිව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඩීආර් ගාමන්ටගේ සෙට් එකත් එක්කම. කලවාණි දම් පුෂ්පත් කතා කරා. කතා කරලා කිව්වා හස්බන්ඩ් ප්‍රියන්ත, ඊට පස්සේ ලොකු දුව චූලනි, පොඩි දුව අචිනි එකතු කරගන්න කියලා. පොඩි දුව ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ. හැබැයි එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. අපේ වැලිවිටියේ ඉඳන් මාධවත් කතා කරා. උණංගිටියේ පාලම ගාව ඉන්න සෙට් එකේ ওই මාධවනේ අපිට කෝල් එක දෙන්නේ. උපාලි ඉන්නවා, චූටි මල්ලි ඉන්නවා, ජිම්මා ඉන්නවා, ශාන්ත ඉන්නවා, සේනාරත්න ඉන්නවා. සුදු බේබි ටැක්සිය අනුරයියත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට වට්ස්ඇප් එක බැත්ත බැලුවොත් එහෙම මැසේජස් තොගය මැද්දේ අපේ දුම්බර ලලිත් ප්‍රියංක රත් ඉන්නවා. ඊය කේක් නම් හම්බුන්නේ නෑ ලලිත්. ගම්පොල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා අපේ ප්‍රියදර්ශනී, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කුවේට් වලට ගියාට පස්සේ අපේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනවා. වයිෆ් ඉන්නවා කාන්ති, මේ හැමෝම එකතු කරගමු. ඊට පස්සේ ඩිලාන් නිරෝෂ් හංවැල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ජූ ඩ්‍රොගන්ස් ගිසින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං දෙන්න උත්සාහ කරන්නම්, අද බැරි වුණොත් හෙට අනිවාර්යයෙන්ම අරගෙන එන්න. මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63. WhatsApp message එකක් දානවා නම් 0711 95 95 95.

අපි වැඩිපුරම ආදරය කරනයට අපි කියන්නේ ඇස් දෙක වගේ ආදරය කියලනි. හැබැයි ඉතින් එහෙම කියලා අනිත් පැත්තට අපි ඇස් දෙකට මොකක් හරි කණ්ණාඩි දෙකක් ගන්න නැත්නම් පරීක්ෂා කරගන්න ඕනේ වුණු ගමන් අපි ඔය කොහේ හරි තියෙන නමක් ගමක් නැති තැනකට ගිහිල්ලා අපේ ඇස් දෙකේ වගකීම ඒගොල්ලන්ට බාර දෙනවා. ඒ දේ අපි කරන නරකම පුරුද්දක්. ඒ හින්දා තමයි ඔයාට විෂන් කෙයා ගැන පණිවිඩය අපි හැමදාම මතක් කරන්නේ. දැන් කඩුවෙලාවට ඉන්න ඔයාටත් විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙන හන්දා ඔයාගේ ඇස් වෙනුවෙන් අවශ්‍ය කරන උසස්ම තත්වයේ සේවාවන් හැම දෙයක්ම කඩුවෙල නගරයේදීම අරගන්න පුළුවන්. හරියටම කිව්වොත් එහෙම කඩුවෙල නගරයේ නොම්බර 511-07 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම එතනින් ලබා ගන්න පුළුවන් වගේම තමයි උසස්ම තත්වයේ ප්‍රමිතියෙන් තියෙන ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච ඔයාට විෂන් කෙයා හරහා ලබා ගන්න පුළුවන්. කඩුවෙල ශාඛාවිනුත් මේ සේවාවන් හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනි. ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනි සෝයාමීට් හිස් දවටන තුනකින් මාසෙකටම ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන දිනා ගන්න මන්තරේ. මන්තරයක් නෙවෙයි මේක, නිකන් මැජික් එකක් වගේ වැඩ. කොහොමත් ගෙදර හදන කෑම වේල රස කරගන්න ඔයා ගේන්නේ ෆ්‍රීලන් සෝයාමීට් කියලා මම දන්නවා. ඒ ගේන ෆ්‍රීලන් සෝයාමීට් හිස් දවටන අදින් පස්සේ විසි කරන්න එපා. කරන්න තියෙන්නේ හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනයට ජුනි මාසේ 30 වෙනිදාට කලින් තැපැල් කරලා යවන එක විතරයි. මාසකට මැතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්න අවස්ථාව. ඒකත් එක්ක ඔයාට හම්බ වෙනවා රසවර්ග 13කින් ෆ්‍රීලන් සෝයාමීට් එන හන්ද. කිසිම ප්‍රශ්නයක් නැතුව එක එක දවස්වලට එක එක රසයෙන් ඔයාට ෆ්‍රීලන් සෝයාමීට් අරගන්න පුළුවන්. කොස්සට කළු පොල් රසයෙන් තියෙනවා, චීස් රසයෙන් තියෙනවා, හාල් මැසු රසයෙන් තියෙනවා, අනික වගේම අපි ඉස්සෝ දැල්ලෝ ඒ වගේ රසවල් වලිනුත් තියෙනවා. ඊට අමතරව අර වෙනස් රසවල් වලිනුත් තියෙනවා. මේක හන්දා ගන්න ෆ්‍රීලන් සෝයාමීට්. ගෙදර ඉන්න පුංචිම දරුවෙකුටවත් බය නැතුව දෙන්න පුළුවන්. මොකද ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන විතරයි ෆ්‍රීලන් සෝයාමීට් සහ ඒක ඇතුලේ තියෙන අර 3-5 පැකට් එක හදන්නේ. සින්දු අහන්න මන්ට අග්ගාල කට්ටිය එකතු කරගන්න හදන්නේ. මෙසේජස් ගොඩක් තියෙනවා කට්ටිය නම් කියනකම් බලන් ඉන්නේ කියලා මම දන්නවා. ගුඩ් මෝර්නින් ජනි මල්ලි, අපිට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ පැල්මඩුල්ලේ පැනාසියායකෙන් අපි වහගෙන ඉන්න කල්යාණි, ඩොක්ටර් නිරංජි, ඉරංගි, රින්සි, ඊට පස්සේ රින්සි අක්කා, ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. මම මේ නිකමට අහන්නේ පැනාසියායකේ සෙට් එකේ. මං ඕගොල්ලන් ඉන්න තැන නම කියනවා හරිද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපේ ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්න සරච්චන්ද්‍ර ඩයස් අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. උහන තිස්සපුරට යන්න හදන්නේ. දන්නවනේ කවුද කියලා? නිලන්ත උල්ලුසු හේවාගේ. දුව ඉන්නවයි සුරිෂානිකා, වයිෆ් සුමිත්‍රා. මේ කට්ටියම එකතු කරගෙන තමයි සින්දුව දෙන්න කියලා කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
2: වේලාව දැන් 10:41
3: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස් කරුවෙක් කළේ.
5: මොකක් කියව? සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076 44 11 600
5: කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දාලදී.
8: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක්. 077 46 49 94 කතා කරන්න.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මට ඩොක්ටර් කියනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලෙන් කමල් බන්දුල මහත්ය කියලා. කිහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.
3: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: කියානු රෝමාන්තික මතක ස්මරණය.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: වේලාව 10යි විනාඩි 45යි.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
6: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
7: දන්නවා.
6: මොකද්ද?
7: මගේ ඔළුව.
6: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
7: මං හිතන්නේ ගොඩාක් කට්ටියගේ ඉල්ලීමක් තමයි ඉටු කරන්න හදන්නේ චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න දෙන්න දෙන්න කියනවා. ඉතින් කට්ටියම ඔන්නේ ඉල්ලීම ඉටු කරන්න තමයි හදන්නේ. මේ සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කර ගන්න ඕනි. හැබැයි ඊටත් කලින් ඔයාලට මතක් කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. කැදල් එන්ටර්ප්‍රයිසස් සරහා දැන් ඔයාලට පුළුවන් ඔයාගේ නිවස හදා ගන්න. ලංකාවේ කොහේ කොතනක ඔයාගේ ඉඩම තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතුව එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවනේ. විශේෂම දේ වෙන්නේ වාගේ ගෙදර හදන්න යන වියදම වාරික වශයෙන් අවුරුදු 10ක් තිස්සේ ඔයාලට ගෙවල නිම කරන්න අවස්ථාවක් කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාලට ලබා දෙන එක. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාලට ලක්ෂ 50කින් වගේ ගොඩ දාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක අවස්ථාව හම්බ වෙනවා. ඒක හන්දා වැඩි විස්තර දැනගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට දැම්ම කෝල් එකක් අරගන්න එක තමයි මං හිතන්නේ වැදගත්ම කාරණේ නුවණට හුරු කාරණේ. අර ලක්ෂ 50න් වගේ ගේ හදා ගන්න ඔයාලට චාන්ස් එක හම්බ වෙන්නේ කාමර දෙකක වගේ ගෙයක්නේ. හැබැයි මෙහෙමයි, ඉතින් ඔයාලට හිතේ තියෙනවා නම් ඊට වඩා ලොකු ගෙයක් හදන්න ඕනි කියලා, එහෙම වැඩකට උනත් ඔට්ටුයි කැදල් එන්ටර්ප්‍රයිසස්. මහරගම ඇල්හේන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. හැබැයි එතෙන්ට යන්න කලින් ඔයා කෝල් එකක් දීලා වෙලාව ෆින් කරගන්න එක වටිනවා. මොකද ඒ තරමටම දෙනේ කැදල් එන්ටර්ප්‍රයිසස් හොයාගෙන නහන්ද. 0744390352 50, එහෙම නැත්නම් 0744390352 51 අන්තිම ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. සින්දුවට යන්න කලින් මන් ටට්ටක් ගාලා කට්ටිය එකතු කරගන්න කියලා බැලුවේ. WhatsApp එක පැත්තේ ඉන්න කට්ටිය තමයි එකතු කරගන්නේ. හයි ජනි, මම මේ පළවෙනි පාරට තමයි දේදුණු මාවතට මැසේජ් එකක් දාන්නේ. එහෙම කියන්නේ පන්නේ පිටි ඉඳන් අපිට මැසේජ් එකක් දාන අපේ තාරා. තාරට මල් මාලයක් දාලා පිළිගන්න ඕනි මේ සින්දුවට. ඊළඟට පන්නේ පිටියට ගියේ එකේ අපි යමු මහරගමට. මහරගම ඉඳන් අපේ දුලානිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එයාගේ මහත්තයාවයි දුවවයි පුතාවයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මීගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාර ඉන්නවා. මීගමුවේ සෙන් ඇන්තනිස් පාරින් දැන් අපි වහගෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් ජනී මල්ලි, ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට දංකොටුව ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න යාගේ අම්මවයි, ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් පුතාවයි, සුබෝධ පුතාවයි, ඒ වගේම තමයි යාගේ නංගි චන්ද්‍රව, දිමුත පුතාව, සුබෝධනී දුවව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න 0112 55 63 63 කතා කරලා. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook post එකක් තියෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapuram Rasa Genayana, Aulesam Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustaka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ්, පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන, ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 31 540.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: අකුණු ලකේ නම හොබවන රට පුරාම රස ගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
13: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
5: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
19: Net FM, Algo Town.
5: වෙලාව උදේ 11:00.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුමා.
1: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කස්සුනී. ඇඹිලිපිටිය නගරයේ ඇඟලුම් කම්හල කැටි වූ ගින්නක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් 22 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ ගින්නත් සමග ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් එම පිරිස රෝහල්ගත කර ඇති බවයි. ප්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කර ඇත්තේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලටයි. ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දවස මැද වාර්තාකරණයේ දහවල් 12ට
0: Net News මේ පැය රටතොට
2: දේ නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: තමාට සරණ තමාම පමණි කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
7: Brought to you by
8: Akunu lake namahubawana rata purama rasagena yana Awule sawama rasakara kana Mother Freeland noodles taste ke trust ka
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
9: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
10: ඒක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 7යි අපි ජයග්‍රහයේ විදිහට ආරම්භ කරන්න හදන්නේ දේදුරු මාවතේ දෙවැනි පැයි වැඩ කටයුතු ටික. අද බදාදා දවසේ සමහර විට වෙනද දවස්වලට වඩා ටිකක් වැඩිපුර වැඩ කරන දවසක් වෙන්න පුළුවන්. මොකද සඳුදා අඟහරුවාද කියලා කියන්නේ සතියේ මුල් භාගයේ දවස් දෙක, බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා කියන්නේ සතියේ අග භාගයේ දවස් දෙක, බදාදා කියලා කියන්නේ ওই දෙකටම නැති සතියේ මැද දවස. හරි, මේ වැඩ කරන අතරේ සින්දු අහන්න මේ පැත්තට ආපු කට්ටිය එකතු කරගන්න ඕනි. මොකද වෙන දේවල් කියන්න ගියොතින් ඒගොල්ලන්ගේ නම් කියා ගන්න මට වෙලාව මදි වෙන හදමන් කෙලීම ඒගොල්ලොන්ගේ නම් කියන්න තමයි යන්න හදන්නේ. දෙහිවල නැදිමල් ඇන්ඩර්සන් පාරේ අපිට මැසේජ් එකක් දාලා තිනවා නිමල් පරණගේ. ඊළඟ ගීතයට පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි අපිට නිමල් අයියා මැසේජ් එක දාලා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි අයියේ, අද හරිම කම්මැලි දවසක් අනේ. එකහන්ද කැම්මැලිකම නැති වෙන්න ලස්සන සින්දුවක් දෙනවද කියලා තමයි අපෙන් අහලා තින්නේ අකුරැස්සේ යෂෝ. යෂෝ, මං ඔයාව ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න, ඔය කම්මැලිකම නැති කරගන්න. හරිද? ඉරන්දි අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින් ජනි, ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඉරන්දි මැසේජ් එක දාලා කියන්නේ. ඉරන්දි ශශිකලා, ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. ඊළඟට යටියන්තොට ටයිටැනික් සැලෝන් එක ඉස්සරහා අපේ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. නිමල් අයියා ඉන්නවා, ලක්මාල් ඉන්නවා, ලහිරු ඉන්නවා, සුමුදු ඉන්නවා, කසුන් ඉන්නවා, අපේ ලසා බෝයි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ටයිටැනික් සැලෝන් එකේ ඉන්න අපේ තුෂාර වයි, කමල් වයිත් මතක් කරන්න කියලා මැසේජ් එකේ දාලා තිනවා. තුෂාර කොල්ලයි කෝල් එක ගත්තේ නෑ, අද කෝල් කරෙත් නෑ, මොකද දන්නේ. කෑගලු බත් කඩේ අපේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. චම්මියක් අයින්නවා, කාන්තියක් අයින්නවා, ටෝගා ඉන්නවා, ඊට පස්සේ සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කෑගලු බත් කඩේ කට්ටිය අපිට මෙසේජ් එක දාලා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අම්පාර පරණ ගාමන් තන්දි අපේම තැනක් වගේ තැන තමයි අර මේ හරියටම කිව්වොතින් එහෙම හෙල්මට් ජැකට් කඩේ කියලා කියන්නේ. එතන ඉන්නවා අපේ අතුකෝරල අයියා, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්පාර සුමන ඉලෙක්ට්‍රිකල් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා කියනවා. මොකද ඒ සෙට් එකත් සත්‍යෙටම දේදුරු මාවත මේ වෙලාවේ අහගෙන ඉන්න හන්ද. මාකොල ගල්පොත්ත හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ප්‍රියන්ත සමරවීර අයියවත් එකතු කරගන්න ඕනේ මේ සින්දුවට යන්න කලින්. සුබ උදෑසනක් ජනී, දේදුරු මාවත මාත් අහගෙන ඉන්නේ කියලා පුට පිටවැද්දර ඉඳන් අපේ සුජිත් මැසේජ් එකක් දාලා කියනවා. ඉසුරු අයියා තිලිනි නංගි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම මේ සින්දුවට එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරන්න 01112553 63 කෝල් එකක් ගන්න පුළුවන්. WhatsApp කරනවා නම් 0711 95 95 95. Net FM Facebook fan page එක පැත්තට ගියෝතින් මම ලස්සන post එකක් දාලා තිනු. ඒකටත් comment එකක් දාන්න.

ෆ්‍රීලන් නිවසින් එන ඉන්දියාප පිට මිශ්‍රණයත් එක්ක දැන්වාට ගෙදරද ඉන්දියාප හදන වැඩේ සෑහෙන්න ලේසි වෙලාති. ගෙදරද ඉන්දියාප හදන්න ගියාට පස්ස ඉස්සර තිබුණු ප්‍රශ්න නං පිටි කොටන එක, පිටි හලන එක. හැබැයි ඉන්දියාප පිටියාවට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔය කඩේ තියෙන එක එක ඉන්දියාප පිටි ගෙනහිල්ලා ඉන්දියාප හැදුවට පස්සේ ඉන්දියාප ටික ඇලෙනවා, එක්කෝ බෙරි වෙනවා නැත්තම් කැඩෙනවා. හරි ගානට ඔයාට ඉන්දියාප ටික හදාගන්න හම්බ වෙන්නේ නැහනේ. ඔය ප්‍රශ්න හැම දෙයකටම විසඳුම අරගෙන ඇවිල්ලා තිනවා ෆ්‍රීලන් නිවසේ. ලංකාවේ අපේම ගොවි මහත්තුරු බොහොම සාර්වත්ව වවන අස්වැන්නෙන් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය වෙනුවෙන් අවශ්‍ය කරන සහල් ටික ලබා ගන්නේ. ස්වභාවික නිෂ්පාදනයක් විදිහට එන හන්දා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම තමයි ඔයාට අවශ්‍ය නම් රතු කැකුළු හාල් වලින් වගේම සුදු කැකුළු හාල් වලිනොත් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය එන හන්දා පාට දෙකෙන් පාට පාටින් ඔයාට ඉන්දියාප හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතු. ඇලෙන්නේ කැඩෙන්නේ බෙරි වෙන්නේ නැතුව ඉන්දියාප හදා ගන්න නම් ඔයාගේ ළඟම තියෙන කඩේට ගියා තර ගන්න පුළුවන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නම බලලම අරගෙන. හොඳ කෑම කෑව කියලා කියන්නේ ලෙඩ රෝග හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. හැබැයි ඉතින් එහෙම පුරුද්දක් අපිට නැහෙනි. කොහෙන් හරි මොන මොනා හරි ජරාවක් ඇඟට දාගන්නවම තමයි. ගැස්ට්‍රයිටිස් එහෙම හැදෙන්න හේතු වෙන්නේ ඔය නරක ආහාර පුරුදුනි. හැදුනට පස්සේ කරන්නේ අපි ඉතින් ඕකට පුරුදු වෙලා නිකන් ඉන්න එක විතර. බඩු දැවිල්ල අල්ලනකොට කල්පනා කරනවා මේ ගැස්ට්‍රයිටිස් හන්දනේ ඕක ටික දවසකින් ඇරිලයි. හැබැයි ඒව එහෙම වෙන්නේ නැහෙනි. ටික දවසක් යනකොට තව වැඩි වෙනවා. ඒ හින්දා තමයි සෙවණගල කිරිබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මම ඔයාට මතක් කරන්නේ. කමල් බන්දුල වීරපේරෝ වෙද මහත්තයා නිකමට හම්බ වෙලා කතා කරලා බලන්න. ඔයා නිකමට පුරුද්දට වගේ තියාගෙන ඉන්න ලෙඩ තියෙන. ඔය හැම දෙයකටම සුවපත් කරන්න පුළුවන්, නිට්ටාවටම සුවපත් කරන්න පුළුවන් බෙහෙත් කමල් බන්දුල වීරපේරෝ වෙද මහත්තයා ගාව තියෙන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවණගල කිරිබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න කලින් වෙලාවක් වෙන් කරගත්තනම් වැඩේ ඔයාට ලේසි වෙයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වෙලාවක් වෙන් කරගන්න, වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. අලව් ඉඳන් කරු අපිට කෝල් එකක් දුන්න කරුවක්. කතා කරලා කිව්වා ඇබ්බැහි වෙලා වගේ දේදුරු මාව තහනවා කියලා මේ ටිකේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා දමිත් අසංකගේ සින්දුවක්. මේ පැයේ බැරි වෙයි. හැබැයි ඊළඟ පැයේ මං අනිවාර්යයෙන්ම අපේ කරුවකගේ ඉල්ලීම ඉටු කරනවා. අමපාණී ඊට පස්සේ රුක්මන් මේ දෙන්නව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. බදුරලී ඉඳන් අපේ ඉන්ද්‍රාණි අක්කා කතා කරා. කඹුරාවල ගමේ සියලුම දෙනාවයි ඊට පස්සේ මොරපිටියේ ඉන්න තිලකාකරණී අක්කවයි එහේ අයියවයි එකතු කරගන්න කියලා තමයි කිව්වා. සූර්ය වැව ඉඳන් අපේ ලියනාරච්චි අයියා කතා කරා. ඊට පස්සේ අද අසනීප වෙලා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ අපේ ඉසුරුමල්. 9 වසරේ තමයි ඉස්කෝලේ ඉගෙන ගන්න, නිකවැරටිය තමයි ඉන්නේ. අම්මයි තාත්තයි අක්කයි එකතු කරන් සින්දුවක් දෙන්න කියලා කිව්වා. බැලිවිටියේ ඉඳන් උපාලි අයියා කතා කරා. අපේ මාධවගේ යාළුවයි. මාධව, හේමන්ත, සේනාරත්න, ජිම්ම, ශාන්ත, චූටිමල්ලි මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කිව්වා. ගෝණපුරේ ඉඳන් මල්කිත් කතා කරා. ගාල්ලේ මං ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: අපි විරාමයකට යන්න හදන්නේ වෙලාවේ 11 විනාඩි 20යි.
2: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඇසීම පරීක්ෂා කර ඊවී බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හැමෝම පැහැගන්න, රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
2: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
1: කිරි, තේ, සීනි එක පැක් එකේ නේ සර්. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
2: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා.
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
0: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්?
7: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
8: ඩිනර් එක. රෑනේ.
7: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
8: වෙලාව 11:23. වැදගත් දෙයක් ගැන ඔයාලට මතක් කරන්න හදන්නේ. දැන් මේ දවස්වල net fm අපේ ටීම් එකත් එක්ක Coca-Cola ටීම් එක රට වටේටම යනවනේ ඔයාලට තෑගි දෙන්න බලාගෙන. දැන් මේ දවස් බොහොම රස්නේ දවස්නේ ආයෙත් පාරක් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ රස්නේ වෙලාවේ ඔයාගේ කඩේට ඇවිල්ලා කවුළු හරි cool beam එකක් ඉල්ලුවොත් ඒ අපේ ටීම් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම දෙන්නේ මේ Coca-Cola නැත්නම් Sprite එකක්, එහෙම නැත්නම් Fanta Orange එකක්, Fanta Cream Soda එකක්, Portillo එකක් කියලා. එහෙම වුණොත් ඒ වෙලෙම තෑගි දිනා ගන්න chance එක තියෙනවා. අද මේ අවස්ථාව හම්බ වෙන්නේ කෑගල්ල ඉන්න අයට. කෑගල්ලේ මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා හරියටම විස්තරේ දැනගන්න අපේ දර්ශනව තමයි සම්බන්ධ කරගන්න හදන්නේ. දර්ශන, ආයුබෝවන්, මොකද වෙන්නේ?
10: ආයුබෝවන් කියලි ආයුබෝවන් නේ. හොට්ම ඔයා කිව්ව වගේම Coca-Cola රස ගන්න ඕන අපි අදවිලා ඉන්න සුන්දර කෑගල්ල පුරවරේට. අපි සුන්දර කෑගල්ල පුරවරේ තමයි මේ විදිහට අද දවසේ ආවරණය කරමින් ඉන්නේ.
8: ඒනොන
10: අපේ ආදරණීය වෙළඳ මහත්වරුන්ට, ඒ වගේම නෝනලාට උන් අවස්ථාව දින අද දවසේදී වටිනා කියන මුදල් තෑග්ගක් දිනා ගන්නට. ඉතින් ජනිත් ඔන්න කරන්න තියෙන පුංචිම පුංචි
8: දෙයක්
10: දන්නවද? ඔයාට තියෙන්නේ කඩේට ඇවිල්ලා කූල් බීම් එකක් දෙන්න කියලා අපි ඉල්ලනකොට ඔයාට තියෙන්නේ Coca-Cola, එහෙම නැත්තම් Sprite, එහෙම නැත්තම් Fanta Orange එක, එහෙම නැත්තම් ඔන්න මේ දවස රස්නේ වැඩි හින්දා Fanta Cream Soda එක, එහෙම නැත්තම් ඔන්නට පුළුවන් කූල් එකේ බොන්න හෝටල් එකක් එහෙම දෙනවනම් ඔන්න අපෙන් මුදල් තැක්කක්, වටිනා කියන මුදල් තැක්කක් දිනා ගන්න පුළුවන්. ජාතිය නාලිකාව net radio හැමදාමත් වගේ යනකොට Coca-Cola එක සමගින් තමයි දෙවන්ත වැඩ කටයුත්ත ඔන්න අපි සුන්දර කෑගල්ලට එකතු කරන්නේ. අද දවස අපි මේ විදිහට කෑගල්ල පුරවර ආවරණය කරනවා. ඉතින් ජාති නාලිකාව net radio FM 95.8 මහගෙන ඉන්න වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ටත් ඔන්න හැකියාව තියෙනවා. කෑගල්ල නම් ඔයා ඉන්නේ ඔයාගේ වෙළඳසලට අද ඇවිල්ලා කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්න ඕන අනිවාර්යෙන් Coca-Cola එකක්, එහෙම නැත්නම් Sprite එකක්, එහෙම නැත්නම් Fanta Orange එකක්, එහෙම නැත්නම් Fanta Cream Soda, එහෙම නැත්නම්
8: ඔන්න Portillo
10: එකක් දුන්න වටිනා කියන මුදව තැග්ගක් ඔන්න දිනා ගන්න පුළුවන්. මොකද ජනිත් අපි කතාවටත් කියවනේ අර කෝක් නැතුව කෑමපා කියලා.
8: අනිවාර්යෙන්
10: නේද? කෑම එක Coca-Cola කියන වගේ ජනිත්ත් ඔන්න හැකියාව තිනවා. මේ පැත්තටවත් Coca-Cola හේක රස බලන්න ඕන අවස්ථාව තියෙනවා ජනිත්.
8: ඒක තමයි මාත් මේ බැලුවේ. ඇවිල්ලා මගේ කඩයක් දාලා ඔයගොල්ලන්ව ගෙන්නගෙන, දන්නේ නැහැ වගේ, අඳුරන්නේ නැහැ වගේ ගෙන්නගෙන ඔයගොල්ලෝ ඉල්ලුවට පස්සේ මම දෙනවා කොහොමත් Coca-Cola එකක්. ප්ලෑන් කළා කරන්න නේද? අනිවාර්යයි
10: අනිවාර්යයි. කොහොම හරි කරන්නේ අපි දෙනවා වටිනා කියන තැනක්. එහෙනම් ජනිත් නැවතත් හම් වෙන බලාපොරොත්තු සමු ගන්නම්.
8: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත්ත රාවට. දැන් ඔන්න කෑගල්ල පැත්තේ ගොඩ දෙනෙක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ඔයාගේ දවස වෙන්න පුළුවන් අද දවස. කඩේට ඇවිල්ලා කවුරු හරි කූල් බීම් එකක් ඉල්ලුවොත් අර අපේ දර්ශන කිව්වා වගේ කොකා කෝලා එකක් එහෙම නැත්නම් ෆැන්ටා ඔරේන්ජ් එකක් ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් ස්ප්‍රයිට් එකක් එහෙම නැත්නම් පෝටෙලෝ එකක් දීලා ඔයාගේ ටැග් ඔයාගෙම කරගන්න. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න WhatsApp එක පැත්ත බලන්න. මෙසේජස් තියෙනවා ගොඩක්. හරිද? හායි ජනියෝ, අපි ඔයාව අහගෙන ඉන්නේ. හොඳටම වැඩානේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා බෝකොන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා කියනවා. ඉන්නවා එතන ශිරාන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත ඇතුළු සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අයියේ බණ්ඩාර වෙල ඉඳන් මම ශෂිකා. ලස්සන සින්දුවකට හස්බන්ඩ් කපිලවයි, පුතා ගගනවයි, නුවරයි නම්මවයි, තාත්තවයි, නංගි චතුවයි එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා දෙනවා අපේ ශෂිකා. ශෂිකා ශෂිකා ගොඩක් ආදරෙයි මම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට හයි ජනී මල්ලි, මං අද ලස්සන සින්දුවකට එකතු කරගන්නව නේද මාව? ලක්මිනි හොටෙල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න උඩුදුම්බර දුලානි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජීවන් ඉන්නව පුතා, ඊට පස්සේ අයියා සුමේද, මාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඔයාව. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී අයියේ, මම රුවන්තිකා. බුත්තල මැක් ගාමන්ට් එකේ ඉඳන් තමයි අපි අහගෙන ඉන්නේ. අයියේ අද මගේ මල්ලිගේ චූටි දෝණිගේ 6 වෙනි උපන්දිනේ. එයාගේ නම සදශි විහන්සා. එයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා තමයි කියන්න කියලා අපිට ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. නැන්ද ගොඩක් ආදරේ කියන්න කියලා තියෙනවා අපේ සදශි විහන්සාට. ගොඩක් ආදරේ NET FM ටීම් එකේ අපි හැමෝමත් සදශි ඔයාට සුබ පතනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා.

ඉන්න අපේ කට්ටියක් එකතු කරගන්න ඕනි. දෙවනි පාරට තමයි මේ නම් ටික කියන්න හදන්නේ. අපේ මාධව කතා කරා වැලිවිටියේ ඉඳන් මේ දෙවනි පාරට කතා කරේ උනේ. ආයෙත් පාරක් නම් ටික කියන්න කිව්වා. අවන්නේ කොල්ලෝ ටික සතුටින් ඉන්න වෙලාවනේ නම් ටික ආයෙ පාරක් කියමු. ශාන්ත ඉන්නවා. අපේ ශාන්තගේ වයිෆ් පවිත්‍ර ඉන්නවා. පුංචි උපාලි, ඊට පස්සේ සේනාරත්න, ඊට පස්සේ චූටි මල්ලි, ඊට පස්සේ අපේ සිරිමා හේමන්ත, ඊට පස්සේ ඉෂාර බේක් හවුස් එකේ තමයි සිරිමා අක්කා ඉන්නේ. යාවත් එකතු කරගන්න කිව්වා. පිරුමා ඉන්නවා කියලා කිව්වා. ওই සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. සතුටෙන් භාගයක් අපිට දෙනවා නම් අපිත් සතුටින්. සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, විෂන් කෑ නවතම ශාඛාව දැන් විවෘත වෙලා තියෙනවා කියන වග කඩුවෙල නගරයේදී 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෑ නවතම ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම දැන් කඩුවෙල නගරයේ අවට නම් ඔයාට ඉන්නේ. විෂන් කෑ කඩුවෙල ශාඛාවට ගියාම කරගන්න පුළුවන්. උසස්ම තත්වයේ අස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මේ හැම දෙයක්මත් විෂන් කෑ නවතම ශාඛාවෙන් කඩුවෙල නගරයේදී ලබා ගන්න පුළුවන් කියලා ඔයාලට මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ප්‍රවෘත්ති. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඔයා වෙත අරගෙන ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ ඔයාගේ කඩේ තියෙන්නම ඕනි නිෂ්පාදනය. ලංකාවේ හැමෝම හොය හොය අරගන්න ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ පෝෂණ අතිරේක, ආහාර අතිරේක විදිහට අපි හැමෝම ගන්න දෙයක්. හැමෝම ගන්න දෙයක් කඩේ නෑ කියලා කියන්නේ ප්‍රශ්නයක්. ඒක හන්දා ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩෙත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 0111-437-1250 තමා නම්බර් එක. 0111-437-1250. ඊට පස්සේ සින්දුවට යන්න කලින් මං ටට්ටක් ගාලා කට්ටියක් එකතු කරගන්න හදන්නේ. හලෝ, කොහොමද ඔයාට ජනිත් මල්ලි? වෙනද වගේම අදත් අපි දේදුණු මාවත අහගෙන ඉන්නවා. රත්නපුර ගල්ලෑල ඉඳන් ශශී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාත් එක්ක අම්මා චිත්‍රා, තාත්තා ආර්යරත්න, අයියා රොමේෂ්, නෑනා සුදර්ශනී, හස්බන්ඩ් චමීර ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. චූටි පුතා ශාක්‍යවත් මතක් කරන්න ඕනි. හස්බන්ඩ්ගේ අයගම පවුලේ සියලුම දෙනා, අම්මා කුසුමාවති, තාත්තා ජානක, මල්ලි චතුරංග, නංගි රසික, හපුගස් තැන්නේ ඉන්න අත්තම්මා, සීයා, ජනක මාමා, ඒ වගේම තමයි බලංගොඩ නැන්දයි මාමයි, පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න මහප්ප සෝමරත්න, ඊට පස්සේ ලොකු අම්මා, නංගි සසිනි, මල්ලි මලීෂ, මල්ලිගේ වයිෆ්, හම්මෝ මුළු පරම්පරාවම එකතු කරගත්ත මං හිතන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කිරුළපනට ගිහිල්ලා එන්න. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගන. අපි අර විහිළුවට හැම වෙලේම කියනවනේ කෑම එකක් ගෙනත් දෙන්න, කෑම එකක් ගෙනත් දෙන්න කියලා. ඇත්තටම රංගන ඊයේ ගෙනත් දුන්නනේ. රංගන ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. කොහොමද ජනේ, අපිත් net අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. රුවන්වැලි ඉඳන් කුමුදු කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඒලවල් පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669.
2: වේලාව 11:42.
3: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
4: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත්
10: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න. 076-44-1600
11: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
14: ඒ ඩී ටෙන්ඩාට ඇබිලිටිය උන්ගේ අමාරුවක් ආවා බෙහෙත් ගැත්තා මට වේදනාව අඩු වුණේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයතන බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා මගේ ගියා බිරතරුම් මාත්‍ය මම ගෙහෙන්න මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගැත්තා මාසෙ 3ක වගේ කාලයක් ඉන්නකොට රෝගීත්වය සුව වුණා
11: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
15: Wake up.
16: Subtitle Hormones. Alpha Studio.
11: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
16: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
17: Good morning.
16: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
18: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
20: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: වෙලාව දැන් 11:45
1: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
1: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
2: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
1: ආදත් වැරද්දුවනේ තම නික්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුරේ සැප දෙන්නම් කියන හැබැයි බලනකොට අදේ සතයක්වත් නැ යන්න මට මොන හරි කණ්ඩාරම් එන දැ
21: මණි මණි
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

මේ සින්දුව දේදුණු මාවත හනගම මේ අවේලාවෙත් පාටි දාලා ඉන්න කට්ටියට තමයි දෙන්නේ. සින්දුව අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕන හිමව් අරණ අමරදේව උපහාර සංගීත ප්‍රසංගය ගැන. අමරදේව ශූරීන්ගේ සින්දු කියලා කියන්නේ අපේ ජීවිතයට හරිම ළඟ සින්දුනේ. ඉතින් අමරදේව මහත්තයාගේ සින්දු ඔයාට එක තැනක ඉඳන් එක විදිහට අහන්න. මේ මාසේ 13 වැනි සෙනසුරාදා රාත්‍රී 7ට සිනමන් ලේක්සයිල්ඩ් හෝටලයේදී හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගය පැවැත්වෙනවා. සංක දිනේත් සශිකා නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න එක්ක අවීෂ මිනෝල් මේ වැඩේට එකතු වෙනවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සංවිධානය කරද්දී ඔයාලට කලින්ම ටිකට් පත් වෙන් කරගන්න අවස්ථාව myticket.lk හරහා ලැබෙනවා. කාලෙකට පස්සේ හම්බ වෙන මේ මිහිරි සොඳුරු ප්‍රසංගයේ මිහිර මග හැරගන්නේ නැතුව විඳින්න අදම ඔයාගේ ටිකට් පත වින් කරගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා ගෙදරට ගේන සෝයා මීට් පැකට් එකේ හිස් දවටන 3ක් එකතු කරලා තැපැල් පෙට්ටිය පහ මාතර ලිපිණයට යවුවොතින් ෆ්‍රීලන් හරහා මාසෙකටම ඇති වෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගිමල්ලක් ඔයාට ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනි. රස වර්ග 13කින් එන ෆ්‍රීලන් සෝයා මීට් ඕනි නම් බයිට් එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හාල්මැස්සු රසයෙන්, ඉසෝ රසයෙන්, චිකන් ඩෙවල් රසයෙන්, ඊට පස්සේ චීස් රසයෙන්, කොස්සට කළු පොල් මාළු රසයෙන්, ඔය විදිහට රස වර්ග ගණනාවකින් එන හන්දා එක එක දවසට එක එක රසයෙන් ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් පාවිච්චි කරන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටට්ටක් ගාලා නම් ටිකක් කියන්න තමයි හදන්නේ. 12ට කලින් අනේ ජනී අපේ නමුත් කියන්න කියලා අපේ අනුරයියා කතා කරා. සුදු බේබි ටැක්සි අනුරයියා කතා කරලා කිව්වා යාගේ වයිෆ් කාන්තිබයි, සංජය පුතාවයි, කසොන් තදුවවයි, ඊට පස්සේ මගහෙන ස්ටෝස් එකේ කට්ටිය, JCB ලහිරු පුතා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ නෝනා, දුව, පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මාදව තැල් සැලුන් එකේ සුදුමල්ලි, නුවන් ස්ටෝස් එකේ ඉන්න නුවා, ඒ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට නාරම්මලි ඉඳන් අපේ රාධා කතා කරා. රාධා ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ අපේ සමන්ත, කේෂාන් මල්ලි, හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති, ඊළඟට නිසංසලා, හිරු තරු බබාලා දෙන්න, බාප්පගේ දුව සුමුදුත් ඇවිල්ලා ඉන්නවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දු අහලා තව සින්දුවක් අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු. එතකන් දිගටම දේදුණු මාවත අහගෙන ඉන්න මේ වැදතර කෝල් කරන්න 0112255 33 63 ට, WhatsApp message එකක් දාන්න 0711 95 95 95, Facebook post එකක් තියෙනවා. තාමත් message කරලා call කරලා නම් කිව්වේ නැත්තම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. එකට කලින් අනිවාර්යෙන් නම් කියනවා.

0: Nonna.
1: FM Anu Paha. FM Anu Hatarai Tashuma Ata. Net FM. Te dunu mamata, te dunu mamata.
2: Brought to you by.
3: Atunu lake namahu bavana rata purama rasa gena yana. Aule sayama rasa karakana. Mather freela noodles, taste ke trustaka.
4: හදරෝග ස්නාය රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
6: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා
9: සුනීර සුමංගා
10: නුවන් විකාස සේනාරත්න
11: අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
13: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
14: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
15: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
16: සුබ දහවලක්. වෙලාව දවල් 12:00.

0: Net News. Net දවල් 12. ඔබ වෙත ගෙන එන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: නෙත් දවල් 12.
4: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් 12. මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: මේ වෙනකන් දවස
4: පොසොන් සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ QR ඉවත් කරන ලෙස ඉල්ලීමක්. ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක ගින්න දිවන්න යුද හමුදාවත් කැඳවයි. වෙට්ටුමකඩ වෙඩි තැබීමේ වෙඩිකරු පොලිසියට කොටුවේ. තෙල්දෙනිය තරුණියගේ ඝාතකයා සොයා පොලිස් විමර්ශන. ශ්‍රී ලංකාව RECP සංවිධානයට එක්වීමට සැරසෙයි.
0: නෙත් දවල් 12. ඉර මැදියමේ වාර්තා කරණය.
4: ඇමිලිපිටිය නගරයේ ඇඟලුම් කම්හල කැටි වූ ගින්නක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් 22 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඇමිලිපිටිය නිත් නිවුස් වාර්තාකරු ප්‍රගීත් ජානක පැවසුවේ ශ්වසන අපහසුතා හේතුවෙන් එම පිරිස රෝහල් ගත කර ඇති බවයි.
5: මම දැන් මේ මොහොතේ ඉන්නේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසල පිහිටි ඇඹිලිපිටිය සරච්ඡන්ද සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රතිපලි නිෂ්පාදන ආයතනයක ඇඟලුම් කම්මලක අද උදෑසන 8:30ට පමණ මෙම ඇඟලුම් කම්මලේ ගින්නක් ඇති වී තිබෙනවා. තවමත් එම ගින්නට හේතුව හොයාගෙන නැහැ. නමුත් ඇඟලුම් කම්මල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති ආකාරය තමයි අපිට පෙනියන්නේ. මේ මොහොතේදී යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම සෙවනගල සීනි කර්මාන්තයලාවට අයත් ගිනි නිවන රථ සහ ඇඹිලිපිටිය මහරෝහල සහ පුරාම විශාල දුමක් පැතිර තිබෙන ආකාරය තමයි අපිට පේන්නේ. හැමදෙනාම මාක්ස් පැලඳගෙන සිටින්නේ මෙම ස්ථානයේ. මීට සුළු මොහොතකට කලින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත ගමන් කළා. එහෙදී ඇයි බලධාරීන් ජීවිත අවදානම් තත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනවා ශ්‍රී ලංකා පොලිසියේ යුද හමුදාව මෙන්ම ගිනි නිවන නිලධාරීන් ඉතාමත් දැවැන්ත මෙහෙයක් කරනවා. මෙම අවස්ථාව මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා අපට පෙන්වනවා. මෙම ඇඟලුම් කම්වල එක කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති ආකාරය සහ විශාල වටිනාකමකින් යුත් ප්‍රතිපලි ගොස් ඇති ආකාරය මෙයයි මේ වෙනට මෙම ස්ථානයේ තත්ත්වය. මම ඇඹිලිපිටිය ප්‍රදේශීය වාර්තාකරු ප්‍රගීත්.
4: ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP හෙවත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත තෙහෙරත් මහතා පවසනවා. සිය ඔස්ට්‍රේලියානු සහ නවසිලන්ත නිල සංචාරයේ අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින් RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිමැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP සංවිධානය ආසියානු පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා බ්‍රුනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියානු කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන්ද ඇතුළත් වනවා. ශ්‍රී ලංකාව මෙම කලාපීය හවුල්කරුවන් සමග ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත්ව තර කර ගැනීමේ අරමුණින් RCEP සමාජිකත්වයේ ලබා ගැනීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මෙම සංචාරයේදී ඒ සඳහා ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට හැකි වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවසුවේ. අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවක් ඇති කර ගැනුණා. ඉන්ධන ලබාදීම සඳහා යොදාගැනෙන QR කේතය පොසොන් සතියේදී දින කිහිපයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක නොකරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුනුවවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. එනුව දිස්ත්‍රික් ලේකම්වරයා කළ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවයි එම සාකච්ඡාවට එක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් එහිදී පවසා ඇතේ. පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව සහ පූජා නගරයට පැමිණෙන සදැවතුන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙවර පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් පමණ යෙදවීමට සැලසුම් කර තිබවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරි මහතා එහිදී පැවසුවේ. අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව වැඩබල්ල අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුනුවවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියා. ඉන්ධන ලබාදීම සඳහා යොදාගෙන QR කේතේ පොසොන් සතියේදී දින කිහිපයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක නොකරන බෙන් දිස්ත්‍රික් ලේකම්වරයා එම රැස්වීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මෙම අවස්ථාවට ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් රැසක් එක්ව සිටි බවයි net news වාර්තාකරු පැවසුවේ. මේ අතර මිහින්තලේ පොසොන් කමිටුවද මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණුවවේ ධම්මරතන හිමියන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ උඩමළුවේදී රැස් වුණා. එෙහිදී පූජ්‍ය වලවා හැඟුණුවවේ ධම්මරතන හිමියන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
6: රටේ තොටේ ලෝකයේ විවිධ බාධක තියෙනවා, මුදල් හදල් ප්‍රශ්න තියෙනවා, යුද කාල කෝලාහල තියෙනවා, ලෙඩ රෝග තියෙනවා. ඉතින් අපි කොතනකවත් ඒවා මොනවා වුණත් අපි ආගම දහම සහ කෘතගුණ සැලකීම කියන එක අපි බැහැර කරලා නැහැ. අපි දන්නවා විවිධ අවස්ථාවන් වල වාස්කු, කොරෝනා, ඔය වගේ විවිධ වසංගත ව්‍යසන, යුද්ධ කල කෝලහල, ඒ මොනවා තිබුණත් ඒ වත් පිළිවෙත් පුදසිරිත් කියන චාරිත්‍ර වාරිත්‍ර කියන වලට මුල් තැන අපේ රටේ ජනතාව ලබා දීලා තියෙනවා. අදටත් එහෙමයි, අතීතෙත් එහෙමයි, හෙටටත් එහෙමයි, පොසොන් එකටත් ඒ මිනිස්සු එනවා. අපි දැක්ක වෙසක් පොහොය දවසට මිනිස්සුන්ට මොන දරිද්‍රතාවයෙන් පීඩණයට පත් වුණත් ඉන්ධන සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ මිනිස්සුන්ට ප්‍රධාන හේතුව තමයි ඉන්ධන තමයි ප්‍රධාන හේතුව. යන්නේ නැග මම බිම වෙනදාට වඩා අඩුවක් තියෙනවා. ඒ වගේම එහෙම වුණත් වෙසක් පොහොය දවසෙත් මම හිතන්නේ රථ වාහන වලින් මෝටර් සයිකල් තමයි වැඩිම ආවේ සහ වනිකුත් වාහන. ඉතින් ඒ ගැන ආරක්ෂාවත් සපයන සියලුම මම හිතන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා පොසොන් කමිටුවේ සභාපතිතුමා හැටියට එතුමා අනුරාධපුරයේ මිහින්තලේ තන්ත්‍රිමලේ අවගුණ විජිතපුර කියන මේ සියලුම දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි ඒ අවශ්‍ය කරන එතුමාලට පුළුවන් ප්‍රමාණය යටිතල පහසුකම් සියල්ල 100%ක් නැති වුණත් ඒවා අපි සපයලා තියෙනවා.
4: මිහින්තලේට පැමිණ සදැවතුන්ට රිලෙවුන් නිසා මුහුණ පෑමට සිදුවෙන ගැටලුව සම්බන්ධයෙන්ද එහෙදී අවධානය යොමු කෙරුණා.
7: මේ රිලව් හපන ඒවා වඳුරු හපන ඒවාට බල්ලලා දාන්නේ නැද්ද? ඒක මේ හපනවා රිලව් කීපදෙනෙක්, වඳුරු කීපදෙනෙක් ඉන්නවා. වන්දනාකාරයන් හපනවා සුවිශේෂී උන් අපේ හපනවා කිට්ටු වෙන හඳුනා ගන්න බෑ. උන් ඉන්නවා මේ වටේටම නෑ. සියලු සත්තු නෙවෙයි, සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා. ඒකනේ මම කිව්වේ. 5-6 දෙනෙක් ඉන්නවා. නේද ධම්මික? මේ හරි ඉන්නවනේ. මේ පඩි පෙලේ ඉන්නවා. මහත්තයලා යන්නකෝ.
8: ඒ 5-6 දෙනා හඳුනා ගන්න.
7: ඕකෝ පඩි පෙලේ යන්න මේ ටිකේ ඉන්න මෙතන පල්ලෙහාට බයින රත කාලෙකට. ආයේ සිංහිය වගේ ඉන්න.
8: ඉවත් කිරීම හැකියාවක් තියෙනවද? එහෙම අඳුරගත්ත.
7: ඔව් ඉන්නවා. ඒක තමයි මේ දොස්තර මහත්තයා කියන්නේ. ඒකයි මම බොරු කියන්නේ. සුද්දෙකුයි හබ ජපනෙක් ආව බනිස් කිරියකුත් අතර අරගෙන ගම්බත්තේ කියන කෑ ගහගෙන එනවා. ඊට පස්සේ වවුනියාවට යව්වා. ඊට පස්සේ ආය කියන මං අදා හවස මෙන්ඩොල් මං හවස එන්න බා හෙට උදේන්න කියලා. ලේ හැමතැන හැබැයි බනිස් කිරිය අතරලා
8: අනතුරුදායකයි කියලා අඳුනගත්ත සත්තු ඉවත් කිරීමට මොන හරි වැඩ පිළිවෙලක්
7: අනේ ඒක ලොකු දෙයක්. මේ මෙයා සම්බන්ධ කරගන්න මෙයයි මේ වයිසි මහත්තයා ඉන්නවා. අර මහත්තයා එයා දන්නවා අනේ ඒක තමයි
8: ඉක්මනට කරන්න ඕන කාර්යය.
4: කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී කුතා වෙඩිතබා ඝාතනය කෙරුණු මනුෂ්‍ය ඝාතන වෙඩිකරු බව කියන තැනත් අත්අඩංගුවටගෙන තිබෙනවා. මාලිගවත්ත ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියේදී ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ. මෙම පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කළායෙක්. 44 වන වේ පසුවන්නෙකු වන ඔහු පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. ඇතැම් අය අතර ඔහු ප්‍රකටව සිටින්නේ බොංචියා යන නමින්. අතරංගුවට ගන්න අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා. පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී බොංචියා පවසා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රධානියෙකු බව කියන බූම්බෝල නවීන් නැමැත්තාට තමන් රුපියල් 103,000 ණයක් ගෙවීමට තිබුණු බවයි. ඊට හිරවීම සඳහා බොම්බෝල නවීන්ගේ මෙහෙවීම මත කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී වෙඩිතැබීම සිදු කළ බවද ඔහු පවසා තිබෙනවා. වෙඩිතැබීම සිදු කෙරෙමින් පසු බොම්බෝල නවීන් තමන්ට රුපියල් 25,000 මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍යද ලබා දුන් බවයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී බොංචියා වැඩිදුරටත් පවසා ඇත්තේ. ප්‍රශ්නගත වෙඩිතැබීමෙන් මියගියේ 43 හැවිරිදිවියේ පසු වූ පකීර් මොහොමඩ් සාපික් නැමැත්තෙක්. ව්‍යාපාරිකයෙකු වන ඔහු පොලිසියට ඔත්තු ලබා දුන් බවට වන සැකයක් මත ඔහු ඉලක්ක කර වෙඩිතැබීම සිදු කෙරුණු බව මූලික විමර්ශනවලදී කියවුණා. මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 3 දෙනෙකු සහ සැකකාරියක මීට පෙර අත්අඩංගුවට ගෙනුණු අතර අපරාධී සැලසුම්කරු බව කියන තැනැත්තාද ඒ අතර සිටින බවයි පැවසෙන්නේ. බොම්බෝල නවීන් නැමැත්තාගේ මෙහෙවීම මත අපරාධී සැලසුම් කර ඇතැයි කියවෙන්නේ මොහොමඩ් ඉම්රාන් නැමැත්තෙක්. බොම්බෝල නවීන් විසින් වෙඩිකරු ඔහුට සම්බන්ධ කරදී ගිනි අවේද ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මොහොමඩ් ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් පළමුවනදායි. කළුතර නයිට් ක්ලබ් මාවතේදී එලෙස ඔහු අත්අඩංගුවට ගැනුණා. මෙම පුද්ගලයා කළුතර වික්‍රමසිංහ පෙදෙසේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයා සහ සහෝදරියකද සිටිනවා. ඔවුන් අවුරුදු 24 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. මීට අමතරව ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුද මෙම අපරාධය සඳහා ආධාර අනුපල ලබා දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙනුණා. අපරාධය සඳහා වෙඩිකරු පැමිණි මෝටර් රථය පදවාගෙන පැමිණතැයි කියවෙන්නේ අපරාධය සැලසුම්කරු බව කියන ඉම්රාන් විසින්. වෙඩිකරු පැමිණි බව කියන මෝටර් රථයද මේ වන විට සොයාගෙන තිබෙනවා. අපරාධය සිදු වූ දින තෙඹුවන තැපැල් කාර්යාලය අසල විකල්ප මාර්ගයේ තමා ගොස් තිබේදී සොයාගෙනුණේ. මෙම අපරාධය සඳහා යොදාගත් බව කියන කුඩා වෑන් රථයක්ද එදිනම සොයාගෙනුණා. ඒ දොඩංගුඩ ප්‍රදේශයේදී කුඩා වෑන් රථයකින් පැමිණ පසුව වෙඩිකරු මෝටර් රථයට මාරු වී ඇති බවයි කියවුණේ. පානදුර බලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ඉදිරියට සිදු කරනවා. මෙරටදී නිෂ්පාදනය කළ මිනි උෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ මාදම්පිටිය පොදු සසාන භූමියේ වළදමා තිබේදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒකුත් මේ මස 21 වනදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුහල් කරන ලද මාවතේ චාමර නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුගෙන් අනාවරණ වූ තොරතුරු අඩුවයි. එම සැකකරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඔහුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව මිනි උෂි වර්ගයේ ගිනිඅවියට අමතරව විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයන් සහ ජීව උණ්ඩ 3ක් මදන්පිටිය පොදු සුසාන භූමියේ වළදමා තිබේදී සොයාගෙන තිබවයි පොලිසිය පැවසුවේ. මෙරටදී නිෂ්පාදනය කළ මිනි උෂි වර්ගයේ ගිනිඅවියට සමාන අවියක් මෙරටින් සොයාගෙන ඇත්තේ පළමු වරටයි. මෙම අපරාධකරුගේ සමාජිකයන් විසින් ප්‍රතිවාදීන් බියගැන්වීම සඳහා එම අවිය යොදාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. තෙල්දෙනිය රංගල ඔඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදිවියේ ඇඟලුම් සේවිකාවකගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම ඇඟලුම් සේවිකාවගේ මලසිරුර මහේස්ත්‍රාත් නියෝගයකට අනුව ගොඩගෙනුනේ ඊයේ දිනේදී. රංගල පොලිසියට ලද තොරතුරක් මත සිදු කෙරුණු විමර්ශනවලට අදාළව ඇගලුම් සේවිකාවගේ මලසිරුර සොයාගෙනුනේ ඇගේ නිවසට ආසන්නයේ ඇති වගුරු බිමක බලදමා තිබේදී. ඝාතනයට ලක්ව ඇත්තේ ඔඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසේකර මුදියන්සේලාගේ හීන්පිර ගෙදර වාසනා සඳමාලි නැමැති තරුණියක්. එම මලසිරුර සම්බන්ධයෙන් තෙල්දෙනිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් මගින් පරීක්ෂණයක් සිදු කර ඒ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි තෙල්දෙනිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකකරන තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔඩිස්පත්තුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු නොවූ අදාළ තරුණිය සමග සමීප සම්බන්ධකමක් පවත්වා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙන්නේද මෙම තරුණයා සහ ඔහුගේ මව. අදාළ තරුණයාගේ මවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඝාතනය සම්බන්ධයෙන් මූලික තොරතුරු අනාවරණ වේ තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන්නේ ඒ අනුවයි. නෙත් දවල් දොළහනි මාව මේලගනෙත් නිවස් ප්‍රධාන ප්‍රවති ප්‍රකාශය සවස හයයි තිහට එතෙක් පැන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න නෙත් නිවස් ඩොටල් කියාපගේ වෙබ් අඩවියට.
0: නෙත් දවල් දොළහ ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872. ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
3: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
9: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
10: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-297-399 0710-297-399
11: හද
3: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
12: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111-437-1250.

දෙදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. දැන් ටිකක් රස්නේ වැඩිපුර දැනෙනවා. දවල් 12 පහු වෙලා කියලා කියන්නේ බඩගින්න ටිකක් වැඩිපුර දැනෙනවා. දවසෙන් භාගයක් විතර වැඩ කරලා තියෙන හන්ද මහන්සියක් ටිකක් වැඩිපුර දැනෙනවා. පොඩි බ්‍රේක් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවේ තමයි දෙදුණු මාවතේ වැඩ ටික දෙවෙනි පැයට නෙමෙයි තුන්වෙනි පැයට මේ විදිහට අපි පටන් ගන්නවා. අද ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන අයට හොඳ දවසක්. මොකද අපි ශ්‍රී ලංකා ටීම් එක වෙස්ට් ඉන්ඩීස් 2A එක ගිහිලා තියෙනවා. අද පළවෙනි තරගය ආරම්භ වෙනවා. ඉතින් ඒකත් එක්ක ක්‍රිකට් වලට ආදරය කරන අයට හොඳ සීසන් එකක් බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා කුසල් මෙන්ඩිස් අලුත් නායකයා විදිහට සම්බන්ධ වෙන අලුත් තරගාවලිය. ඉතින් ඒකත් එක්ක අලුත් ටීම් එකක් ඇවිල්ලා ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. අද ලංකාවේ වෙලාවෙන් රෑ 8ට තමයි තරගය ආරම්භ වෙන්නේ. අපි ඉතින් විස්තර කතා කරමු හෙට ඒ ගැන. ඒ අතරේ කටි එකතු කරගන්න ඕනි සින්දුවකට යන්න කලින් කොහෙටද යන්නේ? කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp message ජීවපු කට්ටිය ඉන්නවා. කෝල් කරපු කට්ටිය අතරේ තමයි මං ඉදනේ වැඩිම වෙලාවක් බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. අනේ WhatsApp එකේ තමයි වැඩිම වෙලාවක් බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. මං යන්නම් WhatsApp එකට. පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපේ EG අනුර message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා message එකක් දාලා තියෙනවා. සුබ දහවලක් ජනි මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ ඉඳන් අපි වහගෙන ඉන්න රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ඊළඟට සීතල බණ්ඩාරවෙලේ ඉඳන් අපේ රංජන් රත්නායක අපිට message එකක් දාලා තියෙනවා. වේරලියද්ද මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. මම try කරන්නම් බැරි වෙන එකකුත් නැහැ. සුබ දහවලක් ජනිත් අයියේ, මටත් දෙන්නකො ලස්සන සින්දුවක්. චූටි දුවයි නෙතහන හැමෝමයි එකතු කරගන්න කියලා අපිට message එක දාන්න. ගන්තුන ඉඳන් අපි වහන කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉන්න අපේ කෞශල්‍යා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එල්පිටියේ තංගස් සල් ගස්වල ගුණවර්ධන කර්ණගේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලසන්තිකා තමයි මෙසේජ් එක දාන්නේ. අජිත් ගුණවර්ධන ඉන්නවා, නිකේෂා ඉන්නවා, නිසුලි විශ්ව මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරේ. ඊළඟට යන්න හදන්නේ අපේ ලක්මාලිව හොයාගෙන. ලක්මාලිගේ කඩවතනේ එකතු කරගන්න කියලා කියනවා කුමාරි මිස් දුල්මි. ඒ වගේම තමයි ඔෆිස් එකේ වැඩ කරන හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න. නම කියන්න ඕනේ. එහෙම කියලා තියෙන්නේ කවුද? ඉතින් නම කියන්නේ නැතුව බෑනේ වැඩේ කරන්න. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. කොහමරි වා දන්නවනේ නම කිව්වේ නෑ ඔයාගේ. හරි, ඊට පස්සේ ජනි කොහමද අපිත් දේදුරු මාවතී ඇවිදින්න එක්කගෙන යන්න. මේක කරන්න බෑ. කට්ටියට පැන පැන යන්න ඕනි, සමහරුන්ට දුවගෙන යන්න ඕනි, සමහරු ඇවිදින්න ඕනි. ඔක්කොම එක දවසක එකක් කරමු, රයිට්? ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාන්නේ. බොස් ඉන්නවත් චමින්ද, ඊට පස්සේ සනත්. අදත් අපේ සනා ඇවිල්ලා නැහැ. හරියන්නේ නැහැ සනාගේ ජොබ් එක. මොකක් හරි කරන්න වෙනවා, අපි පඩි කපන්න වෙනවා. රසින්දු ඉන්නවා, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටි ඉන්නවා නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළු ඉන්නවා චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගි නැන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, එයාලගේ බබාලා. ඒ හැවෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අපේ අප්සරා අපි වහගෙන ඉන්නවා තංගල් ඉඳන්. රනිදුගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. රනිදු සින්දුවක් මම ලෑස්ති කරගත්තා, මේ පැයේ දෙන්නම් අනිවාර්යෙන්. කටාන කෝන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකේ සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ හැමෝම ඉන්නවා කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගම්පොළ උමගිරි උයනේ අපේ ඉන්දික සංජීව මෙසේජ් එකක් දාලා තියෙනවා. දුවල දෙන්න ඉන්නවා දුලීෂා සහ මනීෂා, එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩායියත් ඉන්නවා අපි වහගෙන. ගොඩාක් ආදරෙන් පවුලේ හැමෝමත් එක්කම ඔයා එකතු කරගන්නම්. අම්පාරේ බණ්ඩාර දුවේ මුතුහර බ්ලොග් ආයතනයේ වැඩ කරන සෙට් එකත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත, අපිට ලස්සන ෆොටෝ එකකුත් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. කෝල් කරපු කට්ටිය, WhatsApp message ජවපු කට්ටිය, තව ගොඩ දෙනෙක් ඉන්නවා නම් කියනක බලාගෙන. දවල් එක වෙනකම් වෙලාව තියෙනවනේ අපිට. මම අනිවාර්යෙන් යන්න කලින් ඕගොල්ලෝ හැමෝගෙම නම් කියලා තමයි යන්නේ. කෝල් කරේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කරලා එවන්න මේ පැත්තට.

ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් එක තාම ට්‍රයි කරලා බැලුවේ නැද්ද? දැන් ඉතින් දවල් කෑම වෙලාව කිට්ටු වේගෙන එන වෙලාවනේ. බඩගිනි වුණාම නම් උයන්න මතක් උනේ. අද දවල් හදන කෑම වේල රස ගන්නවා ගන්න රස වැඩි කරගන්න පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් එක ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගෙන බලන්න. අර අපි හැමෝම කැමති ඉන්දියාවේ මසාල රහට ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න වගේම ඔයාගේ කඩේ කෑම කඩේ හදන කෑම වේල පවා රසවත් කරගන්න ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් එක ඔයාලට පුළුවන්. එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. පාට තුන පටලව ගන්න නැතුව හරියට දාලා ගත්තා කියලා කියන්නේ කෑම මේසෙ ඉන්න අය පුදුම වෙයි. කොහොමද ඔයා ඒ කෑම එක හැදුවේ? ඒ වගේම තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැනත් මතක් කරන්න ඕනි. කමල් වන්දුල වීරපේනෝ වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ ලංකාවේ දැන් ගොඩ දෙනෙකුට පිහිට වෙලා තියෙනවනේ ඒගොල්ලන්ගේ ලෙඩ දුක් වලින් බේරෙන්න. ඔයත් සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න ඕනි. ඔයාටත් සුව කරගන්න බැරි රෝගයක් තියෙනවනම් අනිවාර්යෙන්. සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ස්නායු රෝග, පිළිකා, ආතරයිටිස්, දියවැඩියාව, වකුගඩු රෝග, ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් වන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. 0777 300 940 0773 273 540 ඔයාට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටග් ගාලා කෝල් කරපු කීප දෙනෙක් එකතු කරගන්න නම් ගොඩක් තියෙනවා කියනකම් බලාගෙන ඉන්න කට්ටියගේ නම්. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොරපිටි ඉඳන් මානෙල්ලක් අපිට දැන් ගොඩ වෙලාවකට කලින් කතා කරලා කිව්වා. අම්මා ඉන්නවා, බිම්සර පුතා ඉන්නවා, බිම්සර පුතාගේ ක්‍රිකට් ටීම් එකේ කට්ටියේ මේ නුවර ඉන්න කට්ටියමත් එකතු කරගන්න ඕනි මේ සින්දුවට අපි යන්න කලින්. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ පනාවල ඉඳන් අපේ මැණිකයක් කතා කරා. රංජිත් පුතාවයි, සුනේත්‍ර දුවබයි, ඊට පස්සේ රත්නපුරේ ඉන්න මිනිපුර, එයාගේ නම මිනිපුර, බලන්න ගමටම ගැලපෙන නමක් තමයි මිනිපුරවයි එකතු කරගන්න කියලා කිව්වා. දෙනියාය ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා අපේ වසන්ත කුමාර අයියත් අපිට කතා කරා. දෙනියාය ත්‍රිවිල් සංගමේ ඉන්න යාළුව හැමෝමයි, ඒගොල්ලන්ගේ පවුල් වල හැමෝමයි, ඊට පස්සේ දෙනියාය වෙළඳ හා වාණිජ සංගමේ යාළුව කට්ටිය මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. රඹුක්කන කොටවැල්ල ඉඳන් අපේ චාන්දනී අක්කා කතා කරා. පසින්දු පුතා, කෝසලා දුව, ඊට පස්සේ හස්බන්ඩ් සෙනවිරත්න එකතු කරගන්න කියලා තමයි කිව්වේ. හස්බන්ඩ්ගේ නම එකපාරට අමතක වුණානේ අපේ චාන්දනීට. හරි වැඩ තමා වෙන්නේ. සින්දුවට යන්න කලින් එකතු කරගන්න ඕනේ WhatsApp එකේ ඉන්න කට්ටියට ටග් ගාලා. හයි හයි ජනි, හදත් අපි සද්දෙටම ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ ඉන්න චන්දන සහ චාන්දනී අපිට මැසේජ් එකක් දාලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අද ඒගොල්ලන්ගේ පුතාගේ උපන්දිනයලු. පුතාගේ නම ලස්සන නමක්, ජනිත හසිඳු. ලස්සන නමක් තමයි දාලා තියෙන්නේ. මන් දන්නවා ඒ නමේ ලස්සන කොච්චරද කියලා. අපිත් ඉන්නවා සුබ පතන්න අපේ ජනිතට සුබ උපන්දිනයක් වෙන්න කියලා. net fm team එකේ හැමෝම සුබ පතනවා. අම්බලන්තොට බැමිණියන් වල ඉඳන් අපේ ධම්මිකා සද්දෙනම අපි වහගෙන ඉන්නවා. එයාගේ මහත්තයා වසන්ත, දරුවෝ ඉන්නවා මිනිඳු මෙත්සර, ඒ වගේම තමයි අම්මා තාත්තා වගේම පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
3: වේලාව දැන් 12:44.
4: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: Coca-Cola රස දෙන්නෝ දිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත්
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
3: වෙලාව දැන් 12:46.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්,
13: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
14: නැතුව
13: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපෝ සරයක් කරයි කියලා.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: රයිට් සින්දුවට යන්න කලින් ටට්ටක් ගාල කටි එකතු කරගන්න තමයි හදන්නේ. නම් ගොඩක් තියෙනවා කියන්න. කෝල් කරපු අය අතර ඉන්නව ගොඩ වෙලාවකට කලින් කතා කරලා මට කියන්න මග හැරුණු මොනරාගල වැදිකුඹුරේ මංජුලා. එයා කිව්වා එකතු කරගන්න කියලා චමාෂ පුතා, ශෂිනිදුව, ඒ වගේම තමයි අල්ලපු ගෙදර සිත්මිදුව, කවිෂ්කදුව, මොනික් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අයිරාංගණී නංගි, හිරයාගේ දුවල දෙන්න තමයි අර සිත්මි සහ කවිෂ්කා කියලා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට නික වැරටිය සැට් එකේ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා නිසංසලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩ කරන ගමන් ඉන්න රැලි කොණ්ඩයක් තියෙන සංදීපණී නංගිගේ මූඩ් එක ෆික්ස් වෙන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලෙවලා තියෙන්නේ. මැසේජ් එක කියවන්නේ නැහැ කියලා සෑහෙන්න බැනලා තිනවා. වැඩේ තියෙන ඕගොල්ලෝ මැසේජ් එකට දාලා දෙන 10ක් විතර විනාඩි 5න් පහට. එතකොට අර මැසේජ් එක උඩට උඩට ගියාම මං යට ඉඳන් කියවගෙන ඉන්නේ. එතකොට මැසේජ් එක මගේ ඇරෙනවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී බෝයි. ඊයේ අපේ සංජු මල්ලිගේ උපන්දිනේ. එයා ඉන්නේ මාවරල. එයාට විශ් කරන්න බද්දේ ගම ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මදු. ගොඩක් ආදරෙන් අපි විශ් කරමු අපේ සංජු මල්ලිට හැපි බිලේටඩ් බර්ත්ඩේ කියලා. ඊට පස්සේ අපිට ජපාන් ඉඳන් ගාමිණි අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එයාගේ යාළුවා නිශාන්ත, වයිෆ් ඉන්නවා අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාස්ප්‍රී, අම්මා සමග ලංකාවේ ගොඩලින්ද ගමේ ඉන්න සියලුම යාළුවෝ එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හාය ජනිය අයියේ, මෙන්න ආයෙත් පාරක් නිකවැරටිය සෙට් එකේ මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ මෙසේජ් එක දාලා තියෙන ඉෂාරා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒත් කියන්නේ ඉතින් අර සංදීපණී නංගි යන තමයි මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හාය අයියේ, අපි දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න. චාමර සහ තනෝජ තමයි අපිට මෙසේජ් එක දාන්නේ. කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝර්ස් එකේ ඉඳන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. වරකාගොඩ අනුරගාමන්ට් එකේ කටි එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දානවා. නයනමිස් ඒ වගේම තමයි නදී, ලක්ෂ්මී, සාම, රමණී, සඳුනි, තමරා, මිනුකි, දේවීන් එයාලගේ නංගිල දෙන්න එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සඳුනිට සනීප නෑල්ලු ජනී, එයාට ඉක්මනටම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රොමේෂ් මල්ලිව අමතක වෙලා, සමන්වත් අමතක වෙලා, මේ හැමෝම ගොඩක් අදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුබ දවසක් වේවා ජනී මල්ලි, අපිවත් එකතු කරගන්න කියලා මහරංගල්ල සුරංජන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම අහනවලු මරු කියලා දෙනවා. ඊට පස්සේ අපිට රසංක බදුල්ලේ මීගහ කෙවුල ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. රසංක ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මාපලගම අපේ PLJ අයියත් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ලස්සනට වැඩේ කරනවා, අපිවත් එකතු කරගන්න. මොරොන්තොටුවේ ඉඳන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා එකතු කරගන්න කියලා ලක්ෂ්මන් තමයි මෙසේජ් එක දාන්නේ. ජනී, ඔයා අපේ මෙසේජ් එක කියෙව්වේ නෑනේ. අන්න අර ප්‍රශ්න තමයි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ මෙසේජ් එකක් දාලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බැරුව ආයෙත් මෙසේජ් එකක් දැම්මම මෙසේජ් එක උඩට යනවා. එතකොටම යට ඉඳන් කියවගෙන ඉන්නේ. අකීරා ගාමන්ටගේ සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද තරංගගේ බර්ත්ඩේ එකලු ඒගොල්ලන්ගේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි තරංගට ප්‍රාර්ථනා කරනවා. net fm ටීම් එකේ හැමෝමත් එක්කම තව විශ්කරන්න එකතු වෙනවා. ලලන්ති තමයි මෙසේජ් එක දාන්නේ. ලලන්ති ඉන්නවා. ඊට පස්සේ නැදිමාල, අකීරා ගාමන්ට් එකේ වැඩ කරන හැමෝමත් ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනී, ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ලේ පුෂ්පාංගණී අක්ක තමයි මෙසේජ් එක දාන්නේ. මහත්තයා නිමල් ඉන්නවා, පොඩි අක්කා ඉන්නවා. ඊට පස්සේ සුභද්‍රා, දුව කුමාරී, කෑගල්ලේ ඔරික්මා එකේ ඉන්න ඔරික්මා එක ගාව තියෙන ත්‍රිවිල් පාක් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කෑගලු බත්කඩේ ඉඳන් අපිට චම්මි අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ට අපේ අර කොකාකෝලා ටීම් එක ඒගොල්ලගේ කඩේට ඇවිල්ලා කූල් බීම් එක කිල්වල තෑගි හම්බ වෙලා ඔන්න ජනී මමත් ඉන්නවා කියලා ගාල්ලේ සුජී විජේනායක අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තාම ඔයා අපේ නම් කිව්වේ නෑනේ ජනී අයියේ. එම කියන්නේ රාගම රෝසි හිමාෂා, එයාගේ චූටි පැටියටයි එයාටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. නිමන්ත අයියා උදේනි අක්කට කෝල් කරනකම් නිමන්ත අයියා උදේනි අක්කි කෝල් කරනකම් මැසේජ් කරනකම් බලාගෙන ඉන්නවා. ඒක කියන්න කියලා කියනවා. උදේනි අක්කට නිමන්ත අයියා පනටත් වැඩිය ආදරේ කියන්න කිව්වා කියලාත් කියනවා. හරි හරි, මං කට්ටියගේ මෙසේජ් එක කියවන්නම්කෝ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කර ගන්නවා. ගුඩ් මෝර්නින් ජනිත් බ්‍රෝ කියලා අපිට කියන්නේ. අපි වහගෙන ඉන්න ගණේ මුල්ලේ තිබ්බඩු ගොඩ ඉන්න නදීෂානියක් අවයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නවා. සේහ බබා, අනුෂී, ධනුෂ්ක ඒ වගේම කට්ටියම එකතු කරගන්නම්. බදුල්ලේ කෝට්ට ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න ගීතිකා එකතු කරගන්න ඕන. එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක, බබාල දෙන සෙනු සහ චෙනු, අම්මයි තාත්තයි, අක්කගේ පවුලේ හැමෝමයි, මල්ලිගේ පවුලේ හැමෝමයි, මහියංගනේ ඉන්න අම්මා, මල්ලි, නංගි, නංගිගේ බබාලා මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ අර මංගලී ෆැෂන් එකේ කට්ටිය අතරේ මංගලීගේ නම කියලා නැහැ නේ මම. මංගලියක්වත් මේ සින්දුවට මම එකතු කරගත්තා. සුබ දවසක් වේවා ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ චීන කොරටු ඉඳන් අපේ යමුනා ලසන්ති කියනවා. ගොඩක් ආදරෙන් පවුලේ හැමෝම එකතු කරගන්නවා. හස්බන්ඩ් රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, ඒ වගේම තමයි නෙත්හන සියලුම දෙනා එකතු කරගන්න කියලා. මකුල්ලුල රංජිත් දිසානායක, ඊට පස්සේ එන්ඩි අපරල් එකේ සෙට් එක වාද්දුවේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. නිශාන්ත තමයි මෙසේජ් කරන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

යන්න තමයි හදන්නේ. වෙලාව 12:54. යන්න හදනකොටම අපිට පැල්මඩුල ඉඳන් ලක්ෂි මැසේජ් එකක් දාලා තිබ්බා. උදේ ඉඳන්ම ඔයාව හගෙන හිටිය ජනි, දැන් තමයි මැසේජ් එකක් දාන්න වෙලාව හම්බුනේ කියලා. ගොඩක් ආදරෙන් ඔයාවයි පවුලේ හැමෝමයි ඔයා ගොඩක් ආදරය කරන කවුද නම පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න බෑනේ. ඒ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ගින්දර ඇවිල්ලා ඉන්නේ, ගින්දර හැන්දෑව අරගෙන. එහෙනම් දේදුණු මාවතෙන් ගින්දර හැන්දෑවට චාන්ස් එක දීලා අදට ගිහිල්ලා එන්න. මේ පැත්තට කෝල් කරපු, මෙසේජ් කරපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට හම්බ වෙමු. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke.
3: හදරෝග ස්නාය රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: Keels within the Nubata Fedi Thiriak. Whatever the gram Harasia Santa, say it to Visipak of Attamak. Uswat the cocoa, nice biscuit gram, don't say as what Santa, say it to take of Attamak. Ubat Adama Keels Nexus Sapaka download Karapritilabra Sakdinaga. Kondesi Saitai.
6: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 2013 36.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංක දිනය සශිකා නිසංසලා
11: සුනීර සුමංගා
12: නුවන් විකාස සේනාරත්න
13: අමීෂ මිනෝල්
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
17: Hi, වෙලාව එකයි.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
1: අයිබන් මේ පැය රටතට සමගින් මම සචනය. ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව හෙටුවා තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ පළමුවන පර්යන්තයට දැඩි අලාභ සිදුව ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය පියවර ගත් බවයි කුවේට් රාජ්‍ය පුවත් ඒජන්සිය පවසවේ. ප්‍රහාරයත් සමග ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් මෙහෙයුම් මෙවන විටත් හිටුවා තිබෙනවා. පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා විකල්ප ගුවන්තොටුපළවල වෙත හරවා යවා ඇති බවයි විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ. කුවේට් සිවිල් ගුවන් සේවා ප්‍රකාශක අබ්දුල්ලා අල් රාජී ප්‍රකාශ කළේ මගින්ගේ සහ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ගුවන්තොටුපළේ ආරක්ෂක තත්වය සහ යටිතල පහසුකම් යළි යථා තත්වයට පත් කරන තෙක් ගුවන් ගමන් තාවකාලිකව නවතා තැබෙනු ඇති.
2: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසු නොවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල දහම්මීය දෙන්න.
3: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
5: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණවුම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399.
6: ගින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
10: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
12: FM 95 94.8.

0: Sandra, han där var vid Bashi.
1: Hi, good afternoon. Dawal ekai vidare hayai velawa. Ada podak hitupu gamam wahino, hitupu gamam payeno. Ada man kiyala thiyenawani mate hitimbe office eke adu motivation ekak thawai. නැතන් ඇත්තටම හොඳට මුහුද පේන මුහුද උඩ ඉඳගෙන ඉන්නවා වගේ දැනෙන ලකෝ ජනේලයක් ගාව චූටි මේසයක් හරි ලස්සන තැනක් මටත් තියෙනවා. ඉතින් ඔන්න ඔතනින් එහා පැත්තේ බලාගෙන ඉන්නකොට අද නම් එක එක වෙලාවට මුහුද පැත්තේ එක එක විදිහයි හිටපු ගමන් කල්ලු කරලා වහිනවා. ආයේ හිටපු ගමන් හොඳට මුහුද මැද්දට අවු රැල්ල වැටිලා මුහුදු රැලි වතුර මුහුදු වතුර අවු රැලි වලට දිලිසෙනවා. හරි ලස්සනයි. ඉතින් අද පොඩ්ඩක් නිකන් රොමැන්ටික් වෙලාද මන්දා. හරි කොහොම හරි අද මම හිතුව මේ මෝඩ් එකත් එක්ක ඔගලංව ඉස්සර කාලෙට අරගෙන යනවා කියලා. ඉතින් අද ගින්දර හන්දෑව වහගෙන ඉන්න ඔගල ලොකුටම ඉස්සර කාලෙ මතක් කරන්න මම හොඳ ලස්සන පෝස්ට් එකක් දාලා තියෙනවා. ඉස්සර කාලෙ මතක් වෙන මොනා හරි කඩචෝරුවක් ලියාගෙන යමුද? නෙතෙෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක තාම ඔයා ෆේස්බුක් එකේ ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් දාන්න ෆලෝ පාරක් දාන්න. ඊට පස්සේ ගින්දර හන්දාව ෆේස්බුක් පෝස්ට් එක වට පෙනේ ඉස්සර කාලෙ මතක් වෙන කඩචෝරුවක් ලියන් යමු බලන්න. මට නම් ඉස්සර කාලේ කියපු ගමන් මතක් වෙන්නේ අර පාට පාට පාට පාට සූදුරු වැටයක් වටේට නිකන් අයිසින් වගේ තැවරුමක් එක්ක එන හුණු විතර. අනේ ෂෝක් නේද ඒ කාලේ? ඒ කාලේ ඕකක් ලැබුණ කියලා කියන්නේ හුණු බිත්තර පැකට් එකක් ලැබුණ කියලා කියන්නේ. ඊට වඩා දෙයක් නැහනේ. අර මතකද කාලයක් තිබුණා ඒවත් එක්ක චූටි චූටි පොඩි පොඩි ගැජමැටික්ස් හම්බ වෙනවා. චූටි ප්ලාස්ටික් මුදු හම්බ වෙනවා. චූටි චූටි පෙන්ඩන්ට් හම්බ වෙනවා. අම්මෝ ඒ කාලේ ඉතින් එහෙම එකක් හම්බුණා කියලා කියන්නේ රත්තරන් කැරට් 24න් දැම්ම වගේ තමයි. හරි පවුනේ දනේ. චූටි කාලේ කිසිම කහටක් නැතුව අපි ඒව හරි ආදරෙන් පරිස්සම් කරා මතකද? ඒ වාක්‍ය හරි මල්ලේ හරි ගත්තාම අම්මෝ ඉතින් රණ්ඩු තමයි. ඉතින් ඉස්සර කාලෙත් මතක් කරගෙන ඔයාට ඒ කාලෙ කියපු ගම මතක් වෙන කඩ චෝරුවක් කොටාගෙන යන ඉන්න නෙතෙෆෙම් ඔෆිෂියල් ෆෑන් ෆේස්බුක් ෆෑන් පේජ් එක පැත්තට ඇඩ්මින් කෝඩිත දාලා තියෙනවා ලස්සන කමෙන්ට් එකක්. ඒ කාලෙ කෑවේ ටිපි ටිප් බුල්ටෝ නාරම්බිකි රුපියල් 4ක් දුන්නා අයිස් පැකට් හුණු බෙත්තර චොක්ලට් බෝල වඩේ පහේවා ඊගාවට මුරොක්කු ඩෙල්ටා ටොෆි. අම්මෝ ඉතින් රුපියල් 10ක් තිබ්බ කියලා කියන්නේ කන්න කෑම ගොඩායි. වැඩක් නෑ වාශි කතා කරලා ඒ කාලේ ගැන ඉස්කෝලේ කාලේ මතක් වෙනත් එක ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අදහගිරිමු හරිද? ඊගාවට ප්‍රියදර්ශනී ජයසිංහ එයා කියනවා බන්ටි ටොෆි බෝල්ටෝ. ඒ කාලේ රහදැනෙන බුල්ට එකක් ඇත්තමයි මම මේ කාලේ නම් හොයනෝ හොයනෝ හොයනෝ හොයනෝ හම්බ වෙන්නෙම නෑ. ඒ රහට බුල්ට නම් ඉතින් කන්න ආපහු ඒ කාලෙටම යන්න වෙනවා. අපේ අර ගාල්ලි ගෝනපුර මල්කි හදන බුල්ට එක ඒ රහ එනවත් දන්නේ. ඊගවට නිලන්ත කුමාර සුබදවලක් වාශිනංගි මට මතකයි පපඩම් වගේ පාට පාට දෙයක් තිබුණා. ඒක අරන් කන්න ගත්ත ගමන් සවුකොල කෑල්ල වගේ දිය වෙලා යනවා. කටේ තැලෙනවා. නම නම් දන්නේ නැහැ. හැබැයි තාමත් කන්නාසයි කියලා කියනවා. කටේ ඇලෙනවා තල්ලේ ඇලෙනවා කියලා කියන්නේ සීනිපතුරු වෙන්න බෑනේ නේද? ඔගොල්ලෝ දන්නවද එහෙම කෑමක් ගැන? දන්නවනම් නිලන්ත අයගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න හරිද? කුමාරි ජයවර්ධන හයි ආදරණීය වාශි රතු රෝස මලේ කොහමද? මං හොඳින් අනේ. එයා කියනවා දෙකම දෙකක් ආදරේලු අද අහලා තියෙන නම් හරිම ලස්සන අතීතයකට ගෙනියන දෙයක්ලෝ. මං නම් ඉස්කෝල යන කාලේ පයින් තමයි ඉස්කෝලෙට යන්නේ ඉන්නේ. ඉතින් මම ආසම මල් බිස්කට් වලට තමයි මගේ තියෙන කඩේකින් අරගෙන ගේ ගාවට යන්න කම්ම කකා කකා කකා කකා යනවල. කා ගන්න බැරි වුණාම මල කාල බිස්කට් එක විසික් කරනවල. අනේ ශෝකනේ. ඔගලන්ට බොඩුවක් කියන්න මන්නම් තාමේ මල් බිස්කට් එක කන්න ආසයි. අර අයිසින් මල කුඩ තියලා තියෙන චූටි බිස්කට් එක මහ ලොකු රහක් නෑ. එවනට එක කනකට ආයම මම පුංචි වගේ හිතෙනවා. මේ අපි ලගේ ගින්දර හන්දාවෝ.

0: FM 95 94.8 කින්දර හැන්දෑව විද්වාශී
1: දවල් එකයි විනාඩි 14 වෙලාව. හයි ගින්දරි, අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න යකල මුදන් නායක වෙළඳ සංකීර්ණයේ නුවර පාර යකල. වැඩ කරන කොමලම දෙකම දෙක කාදරෙන් එකතු කරගන්න. ඉතින් අහනද ඒ ගාවට හයි ගුඩ් ආෆ්ටර්නූන් පැටියෝ, කොමද අබුන් කෑව දහනවා? අබුන් නම් කෑවේ නෑ, බත් නම් කෑවාද? ඕනේ අද කාලෙකින් බත් කෑවා. කොමාරියා කියනවා ගේ දවස් ටිකේ කොමාරි අහන්න බැරි වුණාම අදාහගෙන ඉන්නවන අපේ ගේ ගාව දන්සලක් තිබ්බනේ. ඉතින් මට ඕව මතක් වුණා, හිනත් ගියාලු. අපේ වයිෆුත් අහුවනේ ඇයි කියලා. මං කිව්වා භාෂේ හරිය පෙරේතයි පොල් රොටි ඉංගුරු ප්ලේන්ටි වලට කියලා. ඒව පුදුම රහයි. ඉතින් නහය හැරුණේ මොන පැත්තටද කියලා කියන්නලෝ. මගේ නහය හැරුණ රත්නපුර බලංගොඩ දිහාවට හැරිච්ච අතට ගියා. එකතු කර ගන්නලු වයිෆ් වත්සලා, දුව දෙහාන්සෝ, හේෂන් මල්ලේ, නවීන අය, චමින් අය, ස්පෙෂලි ඔවත් ආදරෙන් එකතු කර ගන්නවලු. මන් දෙකක් ආදරේ. ඉගවට මෙන්න අපේ රසික කොල්ලගේ මැසේජ් එක. කන්නන්ටට ඉහළගම බේකරිය රාජාය තදනම් වැඩලු, මෝරියුසල අරයාගේ පරණ සගය, අපේ සංගීත් මල්ලිවයි, නිලෝ ගම්මටගේ පැත්ත ඇතුළු කෙල්ලෝ සෙට් එකයි, පැලන් පිටේ හිරාණියක, ඉගාවට කෙලි මඩලේ රේණුවක, මත්තමුගට සුනිල් කඩේ අයියක කටිය මේකතු කරගන්න කියලා කෙනෝ සිඳුටි ගහන ජය වේවා. වෙසගේ අසිරියත් ටික ටික අඩු එනවා, එනමුත් එක වෙද්දි මැණිකේ සිහි වෙනවා. සිනා සිසි අපේ නම් ටික කියවනවා, භාෂිට අසිරි සුබ පැතුමන් ගෙන එනවා. පොද්දනි කන්ද අනන්දය, නුව නිමේෂ අමරුද්දීපන එක්කම ඔයාගේ ආදරණීය වයිෆි ගායනිකාත් එක්ක අහම ලස්සන සිඳ ටිකක් හදද අපිට දෙන්න. භාෂී මෑණියනි වස්තිලගේ සිංදුවා ආගෙන ඉන්න දෙන්න. වරකගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස්ගේ වැඩ කරන කොමල මාදරි නිකුත් කර ගන්නවා ජය වේවා. ගින්දර මැණිකේ ලස්සන සිංදු ගොඩක් මටත් දෙන්න. මල්ලෝ පිටේ සුනිත් ග්‍රසරී කියන අයනකගේ මැසේජ් එක. අම්මා පුතා තිසුන් හබේ සුනිත් ගාලිගෙදර හැමෝමයි මාවයි තමයි එකතු කර ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ වෙන්න තේනවා ගාලි උඩල මතේ සමන් ස්ටෝස්ගේ අපේ සමන් මුදලාලිගේ මැසේජ් එක. ගින්දර හැන්දාව අහන ගමන් එකතු කර ගන්නලු. වයිෆ් ගේතානි, දුව නිමේෂිකා, පුතා දනද්දර මාටින් අය, ඒ වගේම කරාපිටිය හොස්පිටල් එකේ රංගයි සහන් පුතාව එකතු කර ගන්නලු. ජය වේවා. දුලානියක කොමද මහරගව නොව ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම මහරගව චාන්දරියක්කවත් මට මතක් වෙනවා. ඔයා අදත් ටීෂර්ට් නව නව ඉන්නවදනේ. චූඩුවත් මහන්සයක් දැනෙන්න එපා. ඔයාවයි ඔයාගේ හස්බන්ඩ්වයි ඉගාවට පුතාල දෙන්නයි දුවයි කෝසල පුතාද ඉන්නවා නම් ඒවයි ඉගාවට දික්කල් ඔක්කොම ගම්පල ඔක්කොම මහරගම ටවුන් එකේ නෙත් අහන ඔක්කොම ගින්දර හඳා වහන ඔක්කොටම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්න. ඉගාවට හයි භාෂී, මම රසංක බදල මී ගහ කෙවලෙන් අද තනියෙන් වැඩානේ, අනිත් දෙන්න ගියාලෝ වෙන වැඩකට. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන උම දෙකක් ඕනේ.

තවල් එකයි විනාඩි 18යි. ලස්සන චූටි දෙයක් කියන්න. අපේ net එකේ අපි ආලෝ කට්ටිය එකතු වෙලා චූටි dance-ලක් දෙනවා අද හවසට. ඔගොල්ලෝ මේ ස්ටේෂන් රෝඩ් එක පැත්තේ යනවනයි. අනිවාර්යෙන්ම ocean view tower එක ගාවින් හවස 4ට 4 මාර්ච් වගේ යනවන. සමහර විට ඔක පටන් ගත්ත පහ වෙද්දි දන්නෙත් නෑ. සීනි සම්බල් වන්න එක කාලේ යන්න පුළුවන්. මේ කපි ආලුවට එකතු වෙලා කරන චූටි ලස්සන වැඩ. ඉතින් ඒ නිසා ඔයාලා මේ පැත්තේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපේ චූටි බනිස් ඩාන්ස් වලට අවිල යන්න හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112559669.
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 21යි.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Non-stop remix remake ekat happena DJ blast ek
5: anga galene inna kumariye
6: remi alagende
3: radio itihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show ek
4: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go.
3: Lanka Vilanga DJ Star in the Kamatinam. Oya DJ play karana pehadili video ak. Then mapita WhatsApp karana.
4: Binduai 711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
7: Brought to you by
8: Sloan Green Caps. Your city, your ride.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 447 7953. සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සංදි සොය උදා කරගන්න 0810397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
11: හලෝ Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

ගෙවන ඩවුන් පේමන්ට් එක දැන් වැඩි වෙලානේ තියෙන්නේ. ලීසින් කරලා බයික් එකක් ගන්න ඔයාට තවත් රුපියල් 50,000ක් කෙඩි රයිස් විතින් ලැබෙනවා. ඉතින් කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඒ වැඩි වුණ ලීසින් බරත් සැහැල්ලු කරගන්න ඔයාට නියම චාන්ස් එකක් දීලා තියෙනවා. එතකොට ඔක්කොම ටික වාසි ටික එකතු කරලා ගණන් හදලා බැලුවහම ඔයාට බයික් එකම වෙන්නේ රුපියල් 6,46,500ක් විතරමයි. මේ වෙලාවේ හැටියට මේ කාට මාරම මාර චාන්ස් එකක් හොඳ මතකයිනේ කෙඩි රයිස් ලීඩ 125 බයික් එක තියෙන කියන්නේ මොනවාද මේ පෙට්‍රල් සුවඳට පවා දුවන බයික් එකක්. 125 cc අධි බලත එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදපු නියම බයික් එකක් මේක. හොඳට තෙල් කරන බයික් එකක් මේක. ඉතින් ඒ නිසා ඔයාගේ බයික් එක තොග අවසන් වෙන කලින් ඉක්මන් කළා වෙන් කරගන්න කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට මේ දම්ම කතා කරන්න. 077 නම්වලට ලොකු ලොකු ගණන් ගෙවන වෙලාවේ ඉතාම සාධාරණ ගානකට වෙළඳ පැලට එවල තියෙන පෙම්ස් ඇය මිලදී ගන්න පීරියඩ්ස් දවස්වලට හත් වෙන්න සක්නතෝ ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔක්කොම දේවල් ටික ලස්සනටම කරගන්න. අපි යමු ෆේස්බුක් එක පැත්තට. අද ෆේස්බුක් එකට මම චුට්ටක් වැඩිපුර චාන්ස් දෙන්න හිතුවා. මොකද හරිය ලස්සන කමෙන්ට්ස් ඇටලා තියෙන නිසා. අද අහලා තියෙන්නේ ඉස්සර කාලේ මතක් වෙන කඩචෝරුවක් ලියන් යමුද කියලා. කමෙන්ට්ස් නම් ඕන තරම් තියෙනවා. අපි බලමු කීපයක් කියවා. ජීකේ චන්ද්‍රරත්න රම්පුතේ මට නම් ඒ කාලේ එක්තරා බ්‍රෑන්ඩ් නේම් එකක නමක් කියලා කියනවා. ඒ බුල්ටෝ එක පුදුම රහයිලෝ. ඒ කාලේ එක 105යිලෝ පුදුම මාරම රහක්ලෝ එක තිබුණේ. මං හිතන්නේ මම ඒ බුල්ටෝ කාලේ නැද්ද දන්නේ. හැබැයි මට මතකයි ඉස්සර බුල්ටෝ පුදුම රහයි. මම බුල්ටෝ කන්න කැමති තව හේතුවක් තියෙනවා. පොඩි ළමයි කැමති නෑනේ රහදේවල් ඉක්මනට ඉවර වෙනවට. හැබැයි බුල්ටෝ එක දත්වල ඇලි ඇලි හප හප සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. ඒ ඉන්න කැමති. හෙගවට ඉඳුනේ අනුපම සෞබරෝ කඩි බිත්තර මාරි ගෙඩි වලටත් කැමතිලු. මාරි ගෙඩි ඒ මොනාදානේ අන මම කාල නෑ. මම විතරද මාරි ගෙඩි කාල නැත්තේ? ඔගොලු මාරි ගෙඩි කාල තේනවාද? ටෙක්ලා ජයකොඩි වයින් බිස්කට් ඉංගුරු ඇංගිලි ස්ටාර් ටොෆි ඉගාවට ඩෙල්ටා ටොෆි ලොසින්ජර් මින් මේ දේවල් ඒ කාලේ නේද මතකිනකටත් ආසයි. නිපුණි අහිංසා පහේ මුරුක්කු තිබුණාලු නයිස් කියලා ජාතියක් තිබුණාලු. ඊට පස්සේ බුල්ටෝ පහේ අයිස් එයනේ දෙකේ අයිසුත් තිබුණා. විශ්මිසි විතානගේ අපේ පැත්තේ තිබ්බක්කේ දිනුම් ටොෆි කියලා ටොෆි වර්ගයක්. ඒක ඔතලා තිබ්බේ චූටි බ්‍රවුන් පේපර් කුලේක. ඒක ඇතුලේ ලියලා තියෙන අංකයක්. ඒ අංකයට අපිට තෑගි හම්බ වෙනවා. චූටි බුදු පාට පාට ක්‍රේල් කටු කාඩ් කොණ්ඩ කටු මාල දැන්නම් මං හිතන්නේ ඒව තියෙනවා කියලා. අයෝ අපරාධනේ කාලිවරු රසංක ගුණසේකර අම්මෝ මේ භාෂිතත් මතක් වෙන දේවල්. අපි අතීතයට අරන් යනවට ගොඩාක් පින් උම්ම කැටේ කියලා කියනෝ. හරි ශෝග්නේ යනේ ඉඳලා හිටලා මේ නොගැලපෙන වෙලාවක ඒ වගේව මතක් කරනකොට අසංක වදුෂන් අසංකයි කියනෝ. එයාට ඇඟිලි විස්කූතු මතක් වෙනවලු. ඒව කෙරේගේ පොඟෝගෙන කනුකට පුදුම රහයි. නිලන්ත කුමාර සුබ දහමලක් වාශී මට එයාගේ කමෙන්ට් එක මම කියවා කලේ. උපල රංග ඉංගුරු ඇඟිලි ඇඟිලි විස්කූතු ඉගාවට අකුරෙන් බිස්කට් තිබුණලු. ඇත්තද? මං කාලා නෑ.
නයිස් කියල එකක් තිබුණාලු කඩදාසය වගේ රවුම්ලෝ නිකම්ම කැඩෙනවලු. එහෙනම් සමහර විට නිලන්තය කියන්න ඇති ඕකත් දන්න. නිකම්ම කට ඇතුල දියවෙලා යන එකක්. ඒ හැම එකක්ද? ඉගවට බුල්ටෝ, මෙඩිටෝ, බෝල්ස් අයිස්ක්‍රීම්, තෙල්කා. ඔනේ ඔව්වනේ, පොල් තෙල් හින්දල ඉවරුණාම අඩියේ කරවෙච්චේවෝ. අම්මෝ, එවනම් පුදුම රහයි. අර තෙල් ජාති කන්න හොඳ නැති නිසා දන්න ඒ කාලේ අපේ අම්ම කියනවා ඒව ගොඩක් කන්න එපා, ගොත ගහන්න වෙනවා එතකොට කියලා. ඔයා ගොත එකේ ගොඩක් කන්න එපා කියලා කියනවා. හැබැයි අයිනේ කරවෙච්ච පුදුම රහයි. සුභාෂිනී විජේසිංහ, නාරම්බි කනිබිත්තරු බුල්ටෝ, අනේ අමේෂ රංගිකා, බෙන්සන් ටොෆි කියලා එකක් තිබ්බලු. මම ආසම ටොෆි එකලෝ. දැන් ඉතින් බෙන්සන් ඔය බල්ලක විමුක්ති අභිෂේක් පර්ල් ටොෆි කියලා කියනවා. අදටත් මන්නම් පර්ල් ටොෆි වලට පුදුම ආසයි. එහෙම කිව්වහම මට මතක් වෙනවා, කවද දන්නවද, මට මතක් වෙනවා බලංගොඩ අපේ මහේෂ අයව එව්වනේ අනේ මට පර්ල් ටොෆි. හරි, ඊට පස්සේ නයනා කුමාරී බුල්ටෝ තමයි කියලා කියන සුනිල් ශාන්ත, ඇංගිලි බිස්කට්ස් කියලා කියන ගවට රේණුකා සිරිවිදත්න, නරම්බික් සීනි බෝලෝ, කමනි සිල්වා බුල්ටෝ තමයි රසම කෑම භාෂෝ කියලා කියන සුරේෂ් රාජරත්න බුල්ටෝ, රුපියල් දෙකට පහක් ලැබෙනවලෝ. දැන් නම් තියෙනවද දන්නෙත් නෑ, දැන් එකක් කීයද දන්නෙත් නෑ. මං කිව්වනේද රුපියල් 10 ටොෆි ගැන. උදයන්ගේ නෙතුමේ සෞබර කියලා බිස්කට් එකක් තිබුණ සුදු මැණික හරිම රහයිලෝ. තව ඥාන කතාත් නියමයිලෝ. අම්මෝ මන්නං අදටත් ඔය දෙකටම ආසයි. හැබැයි අර ඉස්සර සෞබර එකේ තිබ්බ රහ අද කාලේ වෙයි නෑ නේද? ඒවා අර වගේ හයියත් නෑ, හොඳට ඝනකමත් නෑ. වෙනදා සෞබර එකක් දුන්නහම තේකක් බොන්න ෂා හොඳට බඩත් පිරෙනවා. දැන් සෞබර අනේ මන් දන්නේ මොනවාද කියලා. ඥාන කතා නම් කොච්චර ගෑවත් ඥානයාවේ නෑ. හැබැයි ඒක තමයි අවල.

Bubba. චන්දන ස්ටෝසගේ චන්දනයේ චන්දනියක ආදරෙන් එකතු කරගන්න තෝසමලේ සුබ දහවලක් දැනන් හරි රසනය සීනි කැකිරි වැඩේ පටන් ගන්න කාලේ හරිලු සුන්දරේ සුදර්ශනයගේ සේජක ත්‍රීවිල් පාකිකේ කොල්ලොක්කෝමයි නෙතහනෝ කෝමලයි.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ?
2: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න. කොන්දේසි සනියම නදලවේ
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: happening when I love me. Happening when I love me.
1: Happy එකේ අහන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් මේ දුනු මාවත.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
3: Oh my god, this is original.
4: Nahu?
5: Make up ilage kindara handava bro.

දවල් එකයි විනාඩි 42යි වෙනව. කෝල් කරපු යව මතක් කරන්නේ යන්නේ හරද? රත්නපුර හකමෝ ගරාජ් එකේ ටින්කරින් අය කෝල් කළා. හැබැයි අද හකමෝ ගරාජ් එකේ නෙවෙයිලු වැඩ, කමල් අයියගේ ගරාජ් එකේලු. ඔතන ඉන්නවල ලොකු මල්ලි, ගාවට පොඩි මල්ලි, කමල් අයියා හායි. වැඩ කරන කාටවත් චූටිවත් මහන්සියක් දැනෙන්නපා. ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. ඒ වගේම හකමුව ගරාජ් එකේ අපේ බොස් ජයන්ත අයියමයි විජේ මාමාවයි ආදරෙන් මතක් කරන්නලු බෝලයක් එක්කම. ඔක්කොමලාම ආදරෙන් එකතු කරගන්නවා. Thank you. රිකෙල්ල ගස්කඩ අරුණ අයියා කතා කළා හරිද? එයා කියනවා ඉස්සර තිබුණාලු නිකන් අර ඊයන් කොලේක වගේ ඔතලා සාමාන්‍යයෙන් බුල්ට හතරක් විතර ලොකු ටොෆි එකක් හරිද? ඒගොල්ලෝ නම් කිව්වේ ඒකට හත්ත පුරා කියලාලු. ඒකට කියන හරිනමක් දන්නාලු. හැබැයි ඒක කන්න සෑහෙන වෙලාවක් යනවලු. ඒක දාගත්තාම කඩට කට වහන්න බැරි තරම් ලොකුම ලොකුයිලු. පුදුම රහම්ලු. උගුලු කාලේ තියනවදනේ? බලාගෙන ගියා මම සෑහෙන ජාති කාල නෑනේ අප්පා. අපරාදි මගේ ළමා කාලේ. ඊගාවට අර තව කවුද කියලා තිබ්බනේ තෑගි ටොෆි කියලා ජාතියක් ගැන. එයා කියනවා තෑගි ටොෆි කෑවේ මුදු මාල පොඩි පොඩි ඒ වගේ සුකුරුත්තන් ගන්නලු. හරිද? අන්තිමට හම්බ වුණේ ඔරලෝසුවක්ලු, බිත්ති ඔරලෝසුවක්ලු. ඒක සාමාන්‍යයෙන් ලොකුයිලු සීඩී එකකට වඩා එහෙම ලොකුයිලු. මේ මෑතක් වෙනකන් තෑගි ටොෆි කාල ලැබුණු ඒ ඔරලෝසුව ගෙදර බිත්තියේ තිබුණලු. අනේ ෂෝකනේ තෑගි ටොෆියක් මම තාදනවා. එතකොට සර්ප්‍රයිසස් ගොඩාක් තියෙන්නේ. අනේ ෂෝක්, thank you so much ඔක්කොටම කෝල් කරාට. ඊට පස්සේ අපි යමු Facebook එක පැත්තට. හරිද? පිලිනිය සමන්තිකා බොන් බොන් ටොෆි කියලා ජාතියක් තිබුණා. ඔගල කාලේ තියෙනවද බොන් බොන් ටොෆි? මං කාලේ මොන රහයිද? මල් බිස්කට්ස් නුත් එයාට මතක් වෙනවද? චිත්‍ර කුමාරි එයාට ටොෆි ජාතියක් මතක් වෙනවද? ඊගවට සුරේෂ් රාජ් රත්න බුල්ට තමයි රුපියල් දෙකට පහක් දෙනවනේ කියලා කියනවා. ඊගවට ලක්ෂිත රෝෂන ලකි අය කියනවා බුල්ට නාරම්බිකි. ඊගවට ඇංගිලි කෝරු බොම්බයි මුටයි නයිස් පපඩං සීනි බෝල. තව තෑගි ටොෆි කියලා ජාතියකුත් තිබුණලු. මේ ඔගොල්ලෝ කොහොම කියන්නේ එකම එක ගැනද? ඉස්කෝලේ ඉඳන් ගෙදරට කිලෝමීටර් 5ක් තියෙනවා. ඉතින් බස් එක යන්න දෙන සල්ලි වලින් මං ඉතින් කිරි, කෝපි, අයිස් පැකට්, බිබි, කකා පයිම්ම ගෙදරනවලු. ඒ කාලේ අයිස් පැකට් එකක් රුපියල් 2ද කොහෙද කියලා කියනවා. ඇයනේ රුපියලටත් තිබ්බේ. චන්ද්‍ර බුක් ෂොප් එකේ කටිය කියනවා තිලියන්දල බොම්බයි මුටයි හුලම් පපඩං සීනි මුරොක්කෝ. අනේ මං කාල නෑනේ ඔය හුලම් පපඩම. මනෙල් බණ්ඩාර හුනු බිජෝ වල්ටෝ නාරම්බේ කනේ රමණි සුමේද හයි වස්තුවේ නාරම්බේ කයිගාවට සීනි බෝල කටේ ඇලෙන බෝල්ටෝ මතක් වෙදි කියලා තාවල. ශාන්ත අයියත් කියනවා බොල්ටෝ සීනි පොල්කෝ නයිස් එහෙම කියලා. හරි ඊගාවට ජිනාදරේ ජනාදරේ හෙටියා රචියාට මල් බිස්කට් මතක් වෙනවල. මේ චූටි චූටි දාලා තියෙනවා අමුතු එකක්. හරිද? නාරම්බික් එක්කමයා කියලා තියෙනවා අතුරු දහන් කියලා ජාතියක් තිබුණාලෝ. ඔගොල්ලෝ කාලා තියෙනවද අතුරු දහන්? අනේ කාලා තියෙන කෙනෙක් කියනකෝ ඒව මොන වගේද මොන රහයද? ආනන්ද කුමාර තම්බපු රෝස් පම් මතක් වෙනවල. මේ තාම මම කාලා නෑනේ තම්බපු රෝස් පං. මම කාලා තියෙන්නේ පුච්චපු රෝස් පං. වෙලාව කරන් කාලා බලන්න ඕනේ. එවන තම තියනවද කොහෙද? උමයන්ත කියනවා පිස්කෝලි කැන්ටිමින් මම කාලා තියෙන ඇඟිලි බිස්කට් බුල්ටෝ. බුල්ටෝ කටේ ඇල්ලුණාම ගලව ගන්න ට්‍රයි කරන එක වෙනම ආතල් එකක් ලව. රිද්මයි රෝෂණී රුපියල් 2.50ට අයිස් පලමක් කෑවලු කැන්ටිමින්. ඒ වගේ රස එකක් තාම කන්න හම්බුන්නලු. ඉගමට කමරුපිටිය මාලා වන්නියා රච්චි එයා කියනවා බිබික් කල්ලෝ කල තියෙනවද ඔගොල්ලෝ? සුභාෂිනී කුමුදු මාලා නාරම්බිකි කියලා කියනවා. එරන් දිලියනගේ මල් බිස්කට් බුල්ටෝ නාරම්බිකි. ඉගවට ශාන්ති විමල සූරියා ඩෙල්ටා ටොෆි පකන කියලා ජාතියක් තිබුණලු ඈ. මම කාලා නෑ. නිර්මලී රොද්‍රිගෝ ගල් මස්කට්.
හෙවත් රහයි නේද? ඊට පස්සේ දනුෂ්ක ප්‍රදීප් කියනවා බැරිම තැන ඉතින් කේකුත් කාලා තියෙනවා. ස්ටෙලා ප්‍රැක්සි කියලා කෙනෙක් ඉන්නවා. එයා කියනවා කුණ්ඩ කඩල බෝල කඩල නාරම්බික්. නිශාන්ත රත්නායක වුල්ටෝ කියලා කියනවා. ඔහොම මේක ඇවිල්ලා රස කැම පිරුණු තැනක් දැන්. ඉතින් ඔගලට පුළුවන් ඔගේ ලස්සන කමෙන්ට් එක ගින්දර හැඳව පෝස්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. හරිද? ඉස්සර කාලේ මතක් වෙන කඩචෝරුවක් ලියන් යන්. අපි වට්ස්ඇප් එකේ මෙන්න මේ කටිය ඔබාගමු මේ සින්දුව අහන්න යන්න. ගින්දර හැඳාවේ ආදරණීය වාශී කොහොමද? ඔයාව අහගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ නරම්මල කඩහපල KR ටේලර්ස්ගේ රුවිනියක් අගේ මැසේජ් එක. ලස්සන සින්දුවකට හස්බන්ඩ් කුමාර දුවල දෙන්න. දුලානිය නිසලි කටියව තමයි එකතු කරගන්නේ කියලා කියන්නේ. හයි ගම්පල ප්‍රියදර්ශනිය කාදරෙන් එකතු කරගන්න. හීට පස්සේ සුබදහමලක් අපිටත් සින්දුවක් දෙන්න කියලා. BF ජනපදයේ අනුරාය කියනවා ආදරණීය එකතු කරගන්න. හයි වාශී අපි මහරගම ජනතා මාවතේ. චමෝ චමරය මිලින්දන්ගේ අයියා මහින්දංක ගාවට රසංග හෂාන් සුමනි අංකල් වගේ මමාවත් එකතු කරගන්නවා. ඔයාලා ඉල්ලන අර උමා දෙක හරි ඔය ඔක්කොම එකතු කරගෙන වෙන මේ සින්දු අහන්න යන හදන්නේ. සෙනෙහසේ බුට්ටියේ ආදරේත් ආදරෙත් දාල තම්බලා යුවනේ යුව තමයි සෙවන කළා ආයුර්වේදෙන් ඔයාලට අරගෙන එන්නේ. විහිළු නෙවෙයි හරිද? සමහර වෙලාවට මොනවාමහරි රෝගයක් නිසා වා දීර්ඝ කාලීනව හරියම අපහසුතාවයට පත්වලා ඉන්නවනම් සුවයක් ලැබිලම නැත්නම් ඔය එක පෙති ගිල්ලලා සෙවනකල ආයුර්වේදෙන් අරගෙන එන මෙන්න මේ ඖෂධයක ප්‍රතිඵලයක් තියෙදි කියලා බලන්නකෝ. වා ෂුගර් හින්දා සැහෙන දුක් විඳිනවනම් සීනි අමාරුව සනීප කරගන්න පුළුවන් සෙවනකල මධුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කළා. ඒ වගේම තමයි මේ දවස්වල නිතර රහන අහන දකින්න තැන්වල තියෙනවා හචිස් හචිස් ගගා සෙම්ප්‍රතිශාව කියනවා. ඊගාවට කැස්ස උණ ඇඟපත වේදනාව මේ ඔක්කොටම දිව්‍යමය ඖෂධයක් තමයි සෙවනකල මදෝකා කැස්සට පැනිය. අර අපි අපේ වචනෙන් කියන්නේ ලිවර් එකේ තෙල්ලානේ කියලා. ෆැටි ලිවර් කියන රෝගයට බය වෙන්න පස්සේ සෙවනකල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් තියෙනවා. සෙවනකල අසමෝධකම්, ඊගාවට සෙවනකල ශ්‍රයාදේවි හෙයර් ඔයිල්, සෙවනකල ජීවශක්ති රසායනය, සෙවනකල ජීව බල අම්ල පිත්ත සෝය, සෙවනකල හන්දි රාජ තෛලය මේ ඔක්කොම කමල් බන්දල විරපිරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණේ අපේ වෙදකම අපේ උරුමය රැක ගන්න ගමන් 40 වසරක අභිමානයත් එක්ක අට අරගෙන එනවා. සෙවනකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් වැඩි විස්තර දැනගන්න ගෙන්න ගන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. 0747 31 33 540 0747 31 33 540 කතා කළෝ නිතේවල් ගැන වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 53යි වෙලාව. අපේ දිසානායක අයියමට කෝල් කරලා මතක් කරනවා. කවුරුත් මතක් කරේ නෑනේ අර ඉරි ඉරි වැටුණු ලොකු සීනි බෝලේ එක. ඒකේ රහනේ එක කටේ දාගෙන දියෝ වෙනකන් ඔහේ ඉන්න පුළුවන්. ඉස්සර නම් රුපියල් 3ක් විතර ලැබුණ කියලා යා මතක් කරනවා. අද කාලේ අනේ මන්දනේ රුපියල් 10යි ටොෆියක්. එහෙම බැලුවහම පොඩ්ඩ පව් කියලා හිතනවා නේද අනේ. ඉස්සර පොකට් මනි වලින් ඉතිරි වෙනවන් අපි කොච්චර ජාති කනවද. අද කාලේදී ඉතිරි වෙන රුපියල් 2 ඔහේ වැටිලා ගියත් කමන්නේ කියලා හිතන ගානට හැල්ලුම වෙලා ගිහිල්ලා නේ. ඒ වුණාට මං කියන්නේ ටොෆි එකක් රුපියල් 10ක් වෙච්ච එක නම් හරිම අසාධාරණයි හිතවතුනේ. ඓ අපි ලගේ පළවෙනි පැය ඉවර වෙන්නයි යන්නේ. දෙවෙනි පැයට යන්න ඕනේ. ඒ අතරෙ මං ඔගලන්ට ඔයා ස්කූටි එකක් ගන්න හීන දකිනවනම් මං දන්නවා ලංකාවේ එක එක මාදිලි වලින් එක එක තැන්වල ගන්න තියෙනවා නානා ප්‍රකාර ස්කූටර්ස්. හැබැයි මං මේවාට කියන්නේ එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටි එකක් ගැන, මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් ස්කූටියක් ගැන. හරිද? මේ ස්කූටරේ KD Rice Motor Company Private Limited within ලංකාවේ තමයි හදන්නේ. මේක කවුරුත් ගන්න එක හේතුවක් තියෙනවා. මේක පෙට්‍රල් සුවඳට පව දුවනවා මහත්තයෝ. පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩිදුරක් දුවන්න පුළුවන් කියලා කියන්නේ කොච්චර එකක්ද නේද? අනිත් එක තමයි කියනෝනි මේකට පාවිච්චි කරලා තියෙන 125 cc අධි බලත එන්ජින් එකක්. පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා තියෙනවා. ආන්ගේ රහස හන්ද තමයි මේක පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ මහත්තයෝ. මේ දවස්වල සාමාන්‍ය නෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් වෙන බයික් එක ඔගලන්ට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක්ක රුපියල් 6,96,500කට ලැබෙනවා. ඒ වගේම තමයි කියනෝනේ දැන් ලීසින් ගාස්තු වැඩි වෙලා තියෙන්නේ. එතකොට සමනින් ඩවුන් පේමන්ට් එක වැඩි වෙලා තියෙන හින්දා ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඔයාලට තවත් රුපියල් 50,000ක වාසියක් KD Rice වෙතින් දෙනවා. ඒ කියන්නේ වැඩි වුණු ලීසින් බරත් සැහැල්ලු වෙලා බයික් එක සම්පූර්ණ ගාන ඔයාගේ අතට එනකොට රුපියල් 6,46,500ක් විතරමයි. මේ වෙලාවේ මන් දන්නවා ඒකට මාරම චාන්ස් එකක්, මාරම වාසියක්. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට දුවන KD Rice Leader 125 බයික් එක ඔයත් තොග උසන් වෙන්න කලින් ආගේ කරගන්න. වැඩි විස්තර දැනගන්න ඔයා කතා කරන්න මෙන්න මේ නම්බර් එකට 077 406 43 97 077 406 43 97 වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: Quitrak Nebei. Make a DJ attack a cock.
1: Non-stop remix remake. Ekatta happena DJ blast eka.
2: Anga galene inna kumariye.
0: Radio itihas se pratham vatavata. Lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go.
0: Lankawa mudanna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
4: Brought to you by
5: Sloan Green Caps. Your city, your ride.
6: ඉගෙනුමට හොඳ මාත්‍රැල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0772013036.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
12: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
4: Brought to you by
6: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
15: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
16: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
17: Net FM Algo Town.
18: Kinder Handava.
4: Brought to you by
6: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na.
10: Fems Ayaka oyata oyawa mage arinne na.
19: වැඩියෙන ලීසින් බර සහල් කරන KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
13: ආ පැටියෝ කොහොමද?
20: සින්දුවක් අහනවද?
21: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
20: අ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
6: වෙලාව 2:04.

0: පැයි රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතටතේ තමන්ට එරෙහිව ගුණකර තිබෙන කුමන්ත්‍රණී නැමැති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණ විසින් දී ඇති නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියෝජනා අධිකරණය අද අවසර ලබා දුන්නා. එම පෙත්සම අභියාචනා අධිකරණයේ හමුවේ දීර්ඝ ලෙස කරුණ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා. යනු මෙම පෙත්සම විභාගය සඳහා ජුනි මාස 16 වනදා කැඳවන ලෙසයි අධිකරණය දින නියම කළේ. මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් කාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටි බවද net news වාර්තාකරු පැවසවා.
0: net news

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැයි නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල
2: යම්සේ ගණූකල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද එපරිත්තෙන්ම නුවනැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පානුවන්නේය
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවද
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනි
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා සම්බිරෝග සති හතරින් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710297399 0710297399
5: කින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩියෙන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4497 කතා කරන්න
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: FM 95 94.8

0: Tere, Händäämo, vibashi!
1: De kan ju vinna dig. Now we are in Villanova. Apa lagi kender handa wahagin ini? Dewi ni pay thamai me patan ganne pay patan gannu kutuma. Call kerpo ya wu thamai mata kerane. Dedi agalah guna sena ya kata kerle keno. Isir bandi tofi rahakahu mudikela. Duma rahak me. Ani adring awa ikut kerjaan. Thank you so much call kelanta. Iga wate Surya wabu Mohan Palace se Liana rachya ye kata kerle keno. Apa curi Liana? Randu kerana walu megalat dek. Bashi mage. Bashi wage tamai amu. Ani adre mage mani kata hari dal. Wate vitramai mang adre. Siya inno ne the seat nang adre na. ඔයාට තමයි ආදරේ හොඳේ බොරුවට රණ්ඩු කරන්න එපා හූ හූ වාෂිනන්දි ඔයාට ආදරේ නැහැ කියලා හූක් තියාගෙන යන්න හරිද ඊගවට ගාලේ සීතාක්ක කතා කළා දවස් 11ක් රේඩියෝ එකක් නැතුව හිටියලු හරිම අමාරුවෙන්ලු හිටියේ අද කොහොම හරි අයියට වැඩට යන්නත් පරක්කු වුණාලු මෙයාට රේඩියෝ එක හදලා දීලම යන්න වෙච්ච නිසා අනේ ආදරේ යනේ ආදරෙන් එකතු කරගන්න හරිද ඒ වගේම ජයතිලක අයියවත් එකතු කරගන්න ඕනි බොකුන්දර චන්දිමා නෝඩර්ස් එකේ චන්දිමා නෝඩර්ස් එකේ වැඩ කරන කෝටමත් මම දෙකක් ආදරේ හරි ආදරේ අද Facebook එකට අනේ මාරම ලස්සන කමෙන්ට්ස් ඇටනවා ඒත් එක්කම මාත් නිකන් ඈතට ඇදිලා ඇදිලා යනවා වගේ මේ සෑහෙන දෙනෙක් කමෙන්ට්ස් දාලා තිනෝ ඉස්සර කාලේ මතක් වෙන කඩචෝරු මොනාද කියලා මේ පුෂ්ප කුමාරයා එයා කියනවා මෙන්න මෙහෙම ගම්පොළ ඉන්න කාලේ තිබුණලු ඇඟිලි පහක් වගේ ධාර තේන ස්පංචි එකක් ඒ වගේම ස්ටාර් ටොෆි කියලා ඉන්දි මිශ්‍ර ටොෆි එකක් තිබුණලු අන්න කෑම දැන් මොනවද තියෙන්නේ කියලා හිතනවාලු ස්පංචි කියනකොට මට මතක් වෙන්නේ අඩ කාලා තියනොද අඩ ඉතින් ඔගොල්ලෝ කාලා නැති කෙනෙක් නැතුව ඇති හැබැයි ඉස්සර අඩ පුදුම රහයි ඒක නිකන් අර මැද්ද පැලිලා තේනවනේ ඒ පැලිච්ච තැන නිකන් ලා කොළ පාටයිත් වගේ පුදුම රහක් අර ඒක චුට්ටක් නිකන් ඇලෙනවත් වගේ නේ අනේ බන්තය එකට නම් මම පුදුම ආසයි ඊගවට ශ්‍රියානි ගමගේ කියන චයිනීස් බෝල කියලා જાතියක් තිබුණාලෝ රහයිද දිනේ දෙවුමින ජේන් බිස්කට් අනේ මං කාලා නෑනේ ධම්මිකා නිලන්ති බෙරළු අච්චාරු දියුල් සම්බෝල අටුකොටු ඇට එකත් මාර රහයි වාශි කියලා කියනවා බෙරළු අච්චාරුත් කාලා තේනවා හිරමණෙන් ගාලා දියුල් සම්බෝලත් කාලා තේනවා අටුකොටු ඇට තමයි කාලා නැත්තේ එතකොට අටුකොටු ඇට කාලා නැත්තේ මං විතරද ඔගොල්ලෝ කාලා තේනවද අටුකොටු ඇට ඊට පස්සේ චතු චතු කියනෝ මී බෙටිලෝ අර හුණු බෙටි එකටම කට්ටිය කියනෝ මී බෙටි කියනවා ඒක එකේව කියනෝ නේද ඊගවට ජානක දිසානායක නාරම්බිකි පෙපර්මින්ට් ඊගවට තව තව කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා අපි යමු පහලට ප්‍රියන්ත උපල් කුමාර නාරම්බිකි බෝල්ටෝ හුණු බිත්තර මල් බිස්කට් ඕමම ගොඩාක් ජාති කියලා තියෙනවා සඳුන් කුමාර බොරු අයිස්ක්‍රීම් වාෂි දැකලා තියෙයිද ඒක කියලා අහනවා අයිස්ක්‍රීම් කෝන් එකක් උඩට මාෂ්මෙලෝ දාලා අයිස්ක්‍රීම් එක වගේ හදලා තිබුණේ එක එක පාටට ඒක නම් මේ මෑතකත් මම දැක්කා හැබැයි මම තාම කාලා නෑ පොඩි කාලේ මෝඩකමට අහු වුණාලු ඒක අයිස්ක්‍රීම් කියලා අරගෙන කද්දී තමයි දන්නේ අයිස්ක්‍රීම් නෙවෙයි කියලා කෆේ බොටල් වල දාලා කොහොමද අයිස්ක්‍රීම් විකුණන්නේ කියලා හිතුන්නේ නෑනේ ඒ කාලේ අපි එච්චර ගොන්නේ උමාෂා උමාෂා මෙයා කියලා තේනවා එකක් ගැන ටිකක් සමපෝෂත් වගේ නිකන් අර සමපෝෂෝ වලට පොල් දාලා සීනි දාලා ලුණු චුට්ටක් දාලා නේද උණු වතුර දාලා බෝලානන්න කලින් ඒ වගේ කුඩු එකක් එකත් පුදුම රහයි ඊගවට සුරංග සුරේෂ් බෝල බයිට් රුපියල් 10යි අම්මෝ ඒකත් පුදුම රහයි හොඳනම් නැතුව ඇති කන්න හැබැයි අපි ඉතින් ඕකෝම කාලා තේනවා හුට්ටප්පර කෑල්ල කියලා පේජ් එකකින් දාලා තියෙනවා කමෙන්ට් එක හක්ක පයින බෝල්ටෝ 725 ලොලිපොප් දොඩම්බිකි ඊගවට මී බෙටි අද කාලේ බබාලට හොම කිව්වොත් ඊයෝ මී බෙටි කියලා හයි. හරි, ඊට පස්සේ තව තව තව තව කියවපු නැති කමෙන්ට්ස් මම මේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. චරිත් නානායක්කාර, බෝල්ටෝ ඩෙල්ටා ටොෆි චොක්ලට් පෙති රුපියලේ අයිස් සවුබොර සිනි පොල්කොහෝ ලොලිපොප් අමෝ. ලලිතංකල් කියනව 1975 වගේ කාලි තිබුණලු. කොත්තමල්ලියටයක් මැද්දට දාපු මල් ලොසින්ජර වගේයක් පුදුම රසක්ලු. එහෙමද? ඒ ලලිතංකල් කියන ඔයාලනම් දැකලා නැතුව ඇතලු. සතේ සතයක් දුන්නහම ගොඩාක් දෙනවලු. තව තිබුණලු බේබි බිස්කට් එකක්. ඒකයි ඒක තමයි මල් බිස්කට් වල ආවි කියලා කියනවා. කාල නෑ. වසන්ත කුමාර පනුපෙති. පනුපෙති කියලා කියන්නේ පෙපර් මින්ට් වලටලු. අයියෝ අයියෝ. ඔහොම ඔහොම කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. අම්පුල් එරංගය කියනවා ඉස්කෝලේ කැන්ටිමෙන් හොරෙන් කනකුට පටාද. පොඩි කවුලුවකින් අත්තිහක් විතර දාගෙන සල්ලි දීපු එකා කොහොම හොයා ගන්නවද කියලා දන්නේ නැති ඉඳලා ඔහෙ අද්දාගෙන ඉන්නවලු. මේක කාගෙද කියලා අහනකොට අත හොල්ලන්න විතරයිලු තියෙන්නේ බඩු අතේලු. වැඩිපුරම මාළු පාන්නම් තමයිලු. දැන් මාළු පාන් හරියට ටිපි ටිප් කනවා වගේනේ ඇතුලේ හුලන්නේ. හුලඟේ පාළුවට ලූණු බාගිට තෙල් දාලා ඔබනවලු. ඉස්සරෙවයි නම් මාළු තිබුණලු. එහෙනම් ඉතින් ඒ කාලෙට ගිහිල්ලක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවන්න වෙනවා බේකරි බාත්රූම්ට. මෙන්න මෙව්වට තමයි මාළු පාන් කියන්නේ කියලා. තව මේ උපුල රංගය කියනවා ඉස්සර ඉස්කෝලේ කැන්ටිමේ 750ට අයිස් පැකට් තියෙනවා. ඉරට්ට ගහපු වැඩිපුරම දිගුල් තමයි. රුපියල්ට තියෙනවා අඟල් 6ක් විතර ලොකු අයිස් පැකට්. යෝගට් රහ ඒවා. රුපියල් 2ට තියෙනවා අඟල් 12ක් විතර දිගෝ අයිස් පැකට්. තනිකරම ඔන්න එක්තරා කිරිපිටි වර්ගයක නමක් කියලා තියෙනවා ඒ රහමයි කියලා කියනවා. ආයි කියනවා රුපියල් 5ට තියෙනවා මහත් අයිස් පැකට් එකක්. ඒක තනිකර යෝගට් රහයි ලොකුම ලොකුයිල. ඒ වගේ රස බීම පැකට් ඉස්කෝලේ කාලේට පස්සෙම කෑවේ නැහැ කියලා කියනවා. දැන් ඉතින් නිකන් වතුර අයිස් කරලා දාලා වගේ නේද? රහයව හම්බුණොත් අපිටත් කියන්න.

0: FM 95 94.8. Kinderhändäva with Bashi.
1: දෙකයි විනාඩි 20යි වෙලාව. ප්‍රියදර්ශනී KKS අපි කැටපිටියේ ප්‍රියදර්ශනී ස්ටෝර්ස් එකෙන් ඕවාගෙන ඉන්නේ. ඉස්සර කන්න ආසම බූටෝ. නාරම්බික් සත පහට පහක් ලැබෙනවල. සත පහට පහක් ලැබුණනේ. ෂා. අපි ආසයි කිඳරි වාට වැඩිම ආස අපි මහත්තයා. ඔයාට කියන්නේ උම්ම කෙල්ල කියලා. එයා දත් අහගෙන ඉන්න ඔයාව අපි දෙන්නටත් උම්ම දෙකක් ඕනි ස්පෙෂලි අපේ මහත්තයට හොඳේ කියලා කියනවා. අනේ. ආදරේ අනේ දෙන්නටම. ආදරේ නෙගතකට ගන්නවා. Thank you so much. මට ආදරේ හින්දා හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
2: වේලාව 2:25
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණ වලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: අවසන්
1: කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
8: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
9: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
9: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
10: ලංකාවම දන්න වීලංග DJ ස්ටාවෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට වට්සප් කරන්න.
9: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
11: Brought to you by
12: Sloan Green Caps. Your city, your ride.
13: Oh my God, this is original.
14: Nako.
15: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
16: මාබිම කාන්ති අම්ම කෝල් කළා. හරිද? එයා කියනවා ඉස්සර 7:25 දුන්නහම නාරම්බිකි ගොඩාරියක් ලැබෙනවල. ඒ වගේම තමයිලු පෙපර්මින්ට් සෑහෙන තොගයක් ලැබෙනවල. එවනාට අම්මල නම් බනිනවලු ඒ කෙක්කෙනා දෙන නාරම්බිකි හෙමනම් කන්න යන්න එපා කියලා. ඉස්සර අර කරවල වාඩිවලට ළමයි වරගෙන යනවලනි කරවල වේලන්න. ඉතින් ඒ අනකොට ළමයිව රැවැට්ටුවේ නාරම්බිකි දීලාලු. ඉතින් ඒ හින්දා ඒ කාලේ අම්මල කියනවලු ඒ කෙක්කෙනා දෙනේවනම් කන්න යන්න එහෙම නෑ කියලා. අනේ ආදරය යනේ. එයා කියනවා අද පැය 3ම රහරහ කෑම ජාති කකා ඉන්න පුළුවන්ලු කන්දගෙන්. යනුක පැටියවයි ඉමාලිවයි අයිගාවට මොල් දවසල සංගීතවයි අපේ බුසබස කොල්ලව එකතු කරගන්න කියල කෙනෝ සින්දු ටිකක් අහන්න. දෙකෝ දෙකක් ආදර යොගල කෝටම සැහෙන වෙලාවකින් අපි වට්සප් එක පැත්තට ගිය නේද? අපේ දුවම වට්සප් එකේ ඉන්න කට්ටියව මතක් කරන්න මෙන්න මේ කට්ටියව තමයි එකතු කරගන්නේ. අපේ කැගල්ල නිදහස් මාවතේ ශාන්ත රේලස්. ශාන්ත අයියා ඔයාමයි කැගලු බත් කඩේ සෙට් එකයි. ඒ වගේම සුපිරි බයිට් කඩේ මගේ රාණියක් ඇතලු. කෑගල්ලේ මවහන ඔක්කොම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. චාමර ස්ටෝස් පනෝපිටියේ කළුතර හයි චාමරයා හයි තනුජක් ආදරෙන් ඕමලාවත් එකතු කරගන්න. උහන තිස්සපුර නිලන්තය දුව ඉසුරි වයිෆ් සුමිත්‍ර එක්කහගෙන ඉන්නවා. තැන්කියෝ. අයෝ භාෂ්‍යෝ මට මතක් වෙන්නේ රුපියලේ අයිස්ක්‍රීම් ලෝ. රුපියලට අයිස්ක්‍රීම් තිබුණද? අපි කාලනේ. බුල් ඊට රුපියල් දෙකක් දෙනකොට අටක් හම්බ වුණාලු. ෂා බණ්ඩාරවිල සාගරී තමයි මං හිතන්නේ මෙසේජ් එකේවල තියෙන්නේ. අනේ දැන් ඉතින්නේ එකට බුල්ට එකකුත් මං හිතන්නේ රුපියල් 20ක් විතර වෙනවා ඇති. Good afternoon. කාලිකින් ආවයනේ ඔයාව අහන්න බලන්න. ගෙදර අය අසනීපෙන් හිටියලු. එහෙමද? කොමාරි කටියම ආදරෙන් එකතු කරගන්නවා. සොහන්ගේ ආදරේ සින්දුව දෙන්න පුළුවන්ද? සොෆියා වෙනුවෙන් එයාගේ සින්දුවේ ආදරේ කියන ටිකට හෙන අල්සයිලා. අනිවාර්යෙන් අහමු. පස්සේ ශම්මිත එපුලි දෙවලේ ශෂි රංජි මාලි අකිනිය දනික වාතික සුමේදාක ආදරෙන් එකතු කරගන්නවා. එවගේම කැනඩා වලින් චන්න ඇන්ජි මිෂෙල් ඒඩ්‍රියන් ඒන්ජල් එක්ක මගේ පුංචි සොෆියා පැටියවත් එකතු කරගන්නවා. හයි සොෆියා කොහොමද? හයි භාෂා කියලා ලස්සන සිංදුවක් දෙන්න මම අම්පාරෙන් කියලා කියනවා. හයි තිවංක අවත ආදරෙන් එකතු කරගන්නවා. හයි දයකේ සුබ දහමලක් අපිට අවහගෙන ඉන්නේ. අපිවත් සිංදුවකට එකතු කරගන්න අම්පාර සුමන ඉලෙක්ට්‍රොනික්ස් ජය වේවා.

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 4 නාවල පිටිය ජුනි 5 ගිනිගත්
3: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දොය 47 31 33 540
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
3: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුම කරගන්න
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න

හවස දෙකයි විනාඩි 40යි වෙලා. හොරද මාලිනී අම්මා කතා කළා. ඒ කාලේ නාරම්බිකි පුදුම තරම් රහයිලු. හරිද? ඒ රහ දැන් ඒවයි නම් නෑලු. දැන් ඒව මෙලෝ රහක් නෑනේ. ඒ කාලේ නම් ඇත්තටම ඒව නාරං රහම්වල තිබ්බේ. ආසාවෙන් හුණු පිටරත් කෑවලු. අනේ. ශෝක්නේ කාලේ ආදරෙන් එකතු කරගන්න ඔයාව මම දෙකව දෙකක් ආදරේ. ඉගාවට මහරගම චන්දරී අක්කා කෝල් කළා. මංගව මතක් කරන වෙලාව අහන් ඉඳලා නෑ නේද? මම කිව්වා අයියා වයි පුතාල දෙන්නවයි දුවවයි කෝසල පුතාවයි ගම්පලොක්කමයි දික්වැල්ලොක්කමයි මහරගමනෙත් අහනොක්කමයි එකතු කරගන්නවා කියලා. අයිම වතාවක් ඔන්න එකතු කරගන්නවා. ජය වේවා. ඒ වගේම මහරගම චන්දනී අක්කා නෙමෙයි හොරණ මාලනී අම්මා කතා කරපු වෙලාවේ කියනවා ඊගාව පාර අපිටයි යාළුවෝ ටිකටයි කහබත් දන්සලක් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා.

නෝ කියලා. ඇතරම මම කල්පනා කරා දැන් මේ අපේ ඔය පොඩි චූඩි චූඩි අපි ආලෝ ටික එකතු වෙලා කරන මේ සීනි සම්බෝල බණිය සැඩේට අපිට ඕනි උනේ වෙන කෙනෙක්ට පවරලා මේක කරන්න නෙවෙයි. ඒක වෙන වෙන එකක් තියෙනවා නේද? අපිට ඕනි උනා සීනි සම්බල් එක අපි අතින්ම හදන්න හදද? ඉතින් අපි ආලෝ ටික ඔක්කොම එක ගෙදරකට එකතු වෙලා ලුණු කිලෝ 40ක් විතර ගෙනල්ලා වැඩේ පටන් ගත්තා හරිද? කට්ටියක් සුද්ධ කරනවා, කට්ටියක් කපනවා හරිද? මම හිතන්නේ මමත් කපන්නේ ලුණු කිලෝ 17ක්. ඊට වැඩි වෙන වැඩි වුණොත් මිසක් අඩු නම් උන්නේ. ඒ වගේ කැපුවා හවස 6:00 විතර ඉඳගත් එක නැගිට කෙලින්ම 10ට ඒ වෙනකම් එක දිගටම මම කැපුවා. දැන් මගේ මහපට ගිල්ලයි දබර ගිල්ලයි දෙකම හිරි වැටිලා තියෙන ළමයි. මම එහෙන බයෙන් ඉන්නවා එක දිගට මෙහෙම තේරිද කියලා නැති වෙයි නේද? ඉතින් කොහොමද දෙනේක පිරිසිදුව ලස්සන්ට සතුටින් දෙන්න ඕනි හින්ද තමයි අපි ඔක්කොම එකතු වෙලා එහෙම කළේ. ඉතින් අපි තව ටික වෙලාවකින් හවස 4:00 විතර අපේ මේ බිල්ඩින් එක පහළදී ඕෂන් වියු ටවර් එක පහළදී වැඩේ පටන් ගන්න යන්නේ. ඔයගොල්ලෝ මේ පැත්තෙන් යනවා නම් අනිවාර්යෙන් එන්න අපි යාළුව සෙට් එක එකතු වෙලා දෙන අපේ බනිස් ඩාන්ස්වල සීනි සම්බල් බන්න එකක් කාලේ යන එක පිරිසිදුයි. මේක මං හොඳටම කියනවා, එක හොඳටම පිරිසිදුයි වගේම හොඳටම රහටම තියෙනවා. බලමුක එතකොට කිය මොනාද කහබත් ඩාන්ස්ලක් දෙනවා කියලා. කියන්නේ සෑහෙන ගේමක් වෙයි නේද? හැබැයි ඒක තුනත් කරන්න බැරිකමත් නෑ. මොකෝ කියන්නේ නෝ දෙහෙම දුන්නොත් උදව් කරන්න. අනේ ආදරේ, අනේ ආදරින් ඔක්කොම එකතු කරගන්නවා. හරි, අපිට කටිය ගොඩක් ඉන්නවා, තව එකතු කරගන්න. ඔක්කොටම කලින් මම ඔයගලන්ට හීන දකින ගේ හදාගන්න එක්ස්පර්ට් ගැන මතක් කරන්න ඕනි. කැදල් එන්ටර්ප්‍රයිසස් මේ ක්ෂේත්‍රයේ ඒගොල්ලන්ට තියෙනවා සෑහෙන අත්දැකීම්. අවුරුදු 30කට වැඩි කාලයක් පුරාවට ආලගේ විශ්වාසය රැකගත්තු ආයතනයක් විදිහට. ඉතින් එයාලට කියලා වගේ සිහින නිවහන ඉදි කරගන්න වැඩේ කරගන්න පුළුවන් හරිද? මේ ලංකාවේ කොහෙම හරි තැනක ඔයාටම කියලා බිමක් තියෙනවා නම්, ඉඩමක් තියෙනවා නම්, ඔයාගේ බජට් එකට හරියන ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ගේ හදලා දෙන එකල ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔයාට ගේ වැඩ ෆිනිෂ් කරලා ඕනි කාලෙට ඒගොල්ලෝ වැඩේ ඉවර කළා දෙනවා. අනිතක තමයි එකපාර ඔයාට සල්ලි නැත්තම් ඇති. අපි හිතමු ගේ හදන්න යන සම්පූර්ණ ගාන 150යි කියලා. ඒ 150 මේක පාර දෙන්න ඕනි නෑ. ඔයාට පොලී රහිතව ටික ටික ගෙවන්න ඔයාගේ ගේ වැඩේ ඉවර කරගන්න පුළුවන් කම තියෙනවා. ඉතින් ඒ නිසා කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ හීන හැබෑ කරන තැනක්. ඒගොල්ලන්ව විසිට් කරන්න යන්න කලින් අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්න. මොකද එයාලගේ බ්‍රාන්චස් නෑ, එයාලා ඉන්නේ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරමයි. ඉතින් ඒ නිසා කම්පැනි එකට එන්න කලින් කෝල් එකක් දෙලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. 0.74 392 32 50 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0.74 392 32 50. ඒ නම්බර්ස් වලට කතා කළ වැඩි විස්තර දැනගන්න සෙවනකල ආයුර්වේදය ඔගලන්ට අරගෙන එනවා. අර කෑමට ඇපිටයිට් නැත්නම් බඩ පිපිලනම් බඩ පුරෝදාලනම් ඩොන්ඩොන් ගානවනම් බඩ හොඳටම කැක්කුමයි නං 100%ක් ස්වභාවිකව හදපු සෙවනකල සුබෝධගම් එකක්. ඒ වගේම තමයි හිසකෙස් සංශ්‍රිතව ගොඩාක් ප්‍රශ්න තියෙනවා නම් හරික්ම ඉක්මනට කොණ්ඩි ගැලවිලා ගැලවිලා යනවා නං මොන ගණන් දීලා මොන තෙල අරන් ගෑවත් වැඩේ හරි ගියේ නැත්තම් සෙවනගල ශ්‍රයාදේවි හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න විශේෂ වට්ටෝරුවකට තමයි මේක හදන්නේ. ඒ වගේම සෙවනගල ජීවශක්ති රසායනය ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කළ බලන්න. නිකම් පෙත්තක් ගිලලා බඩේ ගින්දරන බඩේ දැවිලා නැති කරගන්නවා වගේ නෙවෙයි නිතවට සුව කරගන්නවා කියන එක හරිද? ඉතින් ඒ හින්දා ආස දේවල් කාලා බීලා ඉන්න කාලේ සතුටින් පරිසුමින් සනීපෙන් ඉන්න මේ දේවල් පාවිච්චි කරන්න. ඔය කොම නිෂ්පාදන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලිකම සමාගමේ ගෙන්න ගන්න මට පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0.47 31 33 540 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෙම් සෑගෙනත් මම ඉක්මනට මතක් කරන්නම් ගෑන ළමයින්ට පීරියඩ්ස් කාලෙට හොඳම සපෝටිව් පාර්ට්නර් තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙනවා ෆෙම්ස් ඇයට. ක්වලිටි එක උපරිමෙන් තියෙනවා වගේම තමයි ඉතාම සාධාරණ ගානකට වෙළඳපළ තියෙනවා. ලීක් වෙන්නේ නැහැ, දවස පුරා ඇඳගෙන ඉන්න පහසුයි. ඉතින් ඒ නිසා පීරියඩ්ස් දවසත් සාමාන්‍ය දවසක් වගේම පහු කරන්න. වැඩපාඩු කරගන්නේ නැතුව ඩේ ටු ඩේ ලයිෆ් එක ලස්සනට කරගෙන යන්න. ස්පෙෂල් දේවල් මගහැරගන්නේ නැතුව කරගෙන යන්න. ෆෙම්ස් ඇය නම කියලා නම් බලලම අරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වෙලාව හවස දෙකයි විනාඩි 56. අපලගේ ගින්දර හඳාවේ දිවිනි පැයේ ඔයාට හඳ දෙන අන්තිම සින්දුව තමයි මේ ලෑස්ති කළා හඳ දෙන්නේ යන්නේ. මේ සින්දුව හඳ කලියේ මොගලට ආයිම වතාවක් මතක් කරනෝ KD රයිස් ලීඩ 125 පෙට්‍රල් බයික් එක. මෙච්චර වාසි ගොඩක් එක ආයේ හම්බ වෙයිද කියන්න දන්නේ නැහැ. හින්දා තොග අවසන් වෙන්න කලින් ඔයාගේ බයික් එක ඉක්මන් කළා වෙන් කරගන්න. සමනින් කෙඩි රයිස් ලීඩ 125 පෙට්‍රල් බයික් එකෙන් බිල වෙන රුපියල් 796500යි. හබබ මේ දවස්වල ඔකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එනවා. ඒ කියන්නේ ඔයා ගෙවන්න ඕනේ රුපියල් 696500ක් විතරයි. ඒ වගේම තමයි තව වාසියක් තව ලේසියක් ඔයාට කරලා තියෙනවා. දැන් ලීස් එකක් දාලා බයික් එකක් ගන්නකොට ගිවන ඩවුන් පේමන්ට් එක වැඩි වෙලානේ තියෙන්නේ. ඉතින් ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඔයාට තවත් රුපියල් 50000ක් අඩු කරනවා. ඉතින් මේ ඔක්කොම එක KD Rice Motor Company Private Limited එකෙන් වැඩි වුණු ලීසින් බරත් සැහැල්ලු කරගෙන බයික් එක ඔයාට ගන්න පුළුවන් රුපියල් 646500කට. මම දන්නවා මේ වෙලාවේ මේක ඔයාට මාරම හයියක් මාරම වාසියක්. ඉතින් ඒ නිසා KD Rice Lead 125 බයික් එක ඉක්මන් කරලා ඔයාගේක වෙන් කරගන්න. මතකයිනේ මේක හදලා තියෙන්නේ පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. 125cc මොනාද කියන්නේ 125cc අධි බලැති එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා පෙට්‍රල් සූනට පවා දුවන මේ ස්කූටිය ඔයාගේ කරගන්න. KD Rice Motor Company Private Limited එකට දැම්ම කතා කරන්න. 076යි වැරදුනා 077යි 406.43.97 077යි 406.43.97 නොගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ලස්සන දෙයක් ගැන ඔගලන්ට මතක් කරන්න ඕනේ. පොඩි වෙනසක් ගන්නත් එක්ක මම ඔගලන්ට ආදරෙන් ආරාධනා කරනවා ඔන්න ඉන්න ඕනි මෙන්න මේ දවසට හරියටම 13 වෙනිදා සෙනසුරාදා සිනමන් ලේක් සයිඩ් හෝටලේට රෑ 7 වෙනකොට අපි කවුරුත් ආස කරපු ආදරය කරපු ආදරය කරන ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන්ගේ ලස්සන ගීත අපි කාටවත් නේද ලේසියෙන් කෙනෙක්ට ඉමිටේට් කරන්න බැරි අපූරු හඬක් අපූරු ජවයක් ඒ හඬේ තිබුණා. ඉතින් ඒ නිසා ඒ මිහිරි ගීත වෙනම තැනක වෙනස්ම හැඩයකට විඳින්න තමයි හිමව අරණ සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අමරදේව උපහාර ප්‍රසංගය වෙනුවෙන් එකතු වෙන්න කියලා ඔබ හැම කෙනෙක්ටම ආදරෙන් ආරාධනා කරනවා. ගායනයෙන් එකතු වෙනවා සංඛ දිනේත් සශික නිසංසල සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න එක්ක අමීෂ මිනෝල්. හරිද? මේ ඇවිල්ලා මේ කාලේ ඉන්න දක්ෂයෝ ඒගොල්ලෝ එකතු කරගෙන තමයි වැඩේ කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය සංවිධානය කරන හිමව අරණ නරඹන්න ටිකට් එකක් වෙන් කර ගන්නවා නම් mytickets.lk වෙබ්සයිට් එකට යන්න. mytickets.lk within ticket එකක් වෙන් කරගන්න කාලිකිනෝට ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගික මිහිර මග නොහැර විඳගන්න.

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
1: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953 හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 076-347-940
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
2: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
3: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
4: Hondama de aduma bilata tepa vyapta shakha jalayak samagein Kasakala Green Super jeevithayata ithiriyak.
5: Tarangayak vitarak nevey. Meka DJ Attack ekak.
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
7: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ
8: මෙනි අලෙන්නේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
6: net fm DJ night face to face Attack Show! Attack Show!
9: 1, 2, 3, let's go!
5: Lanka Vilanga DJ star in the Kamathinam Oya DJ play karana pahadili video ak Dan maapita whatsapp karana
6: Binduai 711 95 95 95 Net FM DJ night Face to face Attack Show! මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
10: brought to you by
11: Sloan Green Caps your city your ride
12: ගින්දර හැන්දෑව
10: brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
14: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: වැඩියෙන ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කේඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4497ට කතා කරන්න.
16: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
17: ආ පැටියෝ කොහොමද?
18: සින්දුවක් අහනවද
19: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
18: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
20: අපිලගේ ගින්දර හැන්දෑව හන අන්තිම පෑය වෙලාව 3:01

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. රුපියල් 83,70,000 වටිනා විදේශීය දුම් වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ රේගු මද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන් පිරිසක් විසින් එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 35-38 සහ 50 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙක්. ඔවුන් මැලේසියාවේ ක්වාලා ලාම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ගමන් මළු 6ක් තුල සංගවා තිබියදී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,800ක් අඩංගු දුම්වැටි කාටුන් 279ක් සොයාගෙන ඇති බවයි ගුවන්තොටුපළ net news වාර්තාකරු පැවසුවේ. මිලගනෙත් නිවුස් පස්වරු 4ට.
2: Be pay what a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දෙයනන පහන්ඩල් වන සදහම් සිතිවිල්ල
2: ධර්මය ඇසීම පහසුය එය අන් අයට කියාදීම පහසුය ඒත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
3: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ් තියෙනවාද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති හතරින් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399
5: ගින්දර හැන්දෑවා.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: වැඩියෙන ලීසිංග් බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: FM 95 94.8.

0: Andra händer var vid Bashi.
1: හවසතුනයි විනාඩි 7යි වෙලම. එන්න පයක් ආව හරිද? එක පාට කොමටිකව. කල්ලු කරලා මේ දැන් ටිකකට කලින් හොඳ වැස්සක් දොන්න. අපේ චූටි සීනි සම්බෝල බනිස් දන්සල දෙය වෙන එකක් නැති වෙන්නේ නේද? වැහිදෙයියා එහෙමනම් කරන්න එපා. සෑහෙන නිදිමරල සෑහෙන මහන්සි වෙලා ඉන්නේ අපි. ඉතින් ඔගලොත් හවස හතරමාර පහට විතර යනවද? එන්න සීනි සම්බෝල බනිස් ගිරියක් කාලා උණු දුන් දාන ප්ලේන් ටිකක් වීලයන්න. බම්බල පිටි පැත්තේ ඉන්න කටියට කිව්වේ හොඳේ. හරි අපි මේ පැයටත් කටිය ගොඩක් ඉන්නෝ එකතු කරගන්න. මුලින්ම චාන්ස් එක දෙමු කෝල් කරපු ඔයාට. ඒකල චමින්දාය කතා කළා නිපුන් කෞෂික ඉගාවට සජිනි මේ කටිය මාද්‍රණ එකතු කරගන්න කියලා කෙනෝ සිඳු ටිකක් අහන්න. බද්‍රලී ඉන්ද්‍රාණි අක්ක කතා කළා දවස් ගානක් තිස්සේ ට්‍රයි කළා ඔන්න අද තමයි චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ. ඉතින් හරි සතුටයිලු කතා කළාට. මටත් එහෙමයි යන්නේ. ආදරෙන් එකතු කරගන්නෝ කම්බුරාවල ගමේ ඔක්කොමයි බොර පිටියේ තිලකරාණි අක්කවයි. දෙකක් ආදරේතින් ඈ. ඒ වගේම තමයි ෆේස්බුක් එක පැත්තට එන්න. ඉස්සර කාලේ මතක් වෙන කඩචෝරුවක් ලියාගෙන යන්න. මට නම් ඉස්සර කාලේ කිව්වම එකටම මතකිට ආවේ හුරු බිත්තර. ඔයාට මොනවද මතක් වෙන්නේ කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. හරිද? හරි සහන වෙලාවකින් WhatsApp එක පැත්තට ගියපු නැති නිසා අපි යමු WhatsApp එකේ ඉන්නේ කවුද කියලා බලන්න. වාෂියෝ සද්දයක් නැති වුණාට අපිත් මේ සද්දෙට හගින ඉන්නේ හොඳේ. වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් කොල්ල ටික. ආව ආව. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. උතුරන්න හරියනෝනි මහතේ ජය වේවා. උඩලමත්ත සඳස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙනා අද තහගින වැඩලු ආදරෙයි දෙකයි. Good afternoon Bashi Manike Gindara Sindhuwakata apiwat ekathu karaganna Isuruwaya Telinnangge ekak mama Sujit Pitta Baddare inna Adareya apa adarein ekathu karaganna Bashi apitat loku mike ak deela lassana sindhuwak kone api bokundara 10 kanuwe pare Mangali Fashion and Garment ekin ada ape nam tika oya kiyannuko matakada balanna එතකොට මම මොකද දන්නවද කරන්නේ? මම හිමින් චැට් එකේ හිස්ටරි එක බලනවා. ඔන්න ඉන්නවා සාලිය මංගලේශනන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත. මතකෙන් නම් නෙමෙයි කිව්වේ. ඔය දිග මද පිරිමහ ගන්න හා වාශයක කොහොමද? සීතල බණ්ඩාරවල ඉඳන් අපි තෝවාගෙන ඉන්නේ. වෙනද වගේම අපිවත් එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, ඒ වගේම වයි ෆිෂාංක, දර්ශන්, නිශාන්ත මේ වෙලාවේ ෂොපි කින හැමෝමයි ඔයාවයි. නැතහන හැමෝමයි එකතු කරගන්න. අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාරවල ජය වේවා. හැටපිටිය ප්‍රියදර්ශනී ස්ටෝස් එකෙන් ගින්දර හඳාව හගෙන ඉන්නේ. වාශිකේ සීනුව වගේ හඳා හගෙන ඉන්නේ මමයි හස්බන්ඩ් තිලකරත්නයි. ඊගාව සින්දුවකට එකතු කරගන්න. මං ඕගලගේ ෆේස්බුක් කමෙන්ට් එක නම් කියවා උම්මත් දුන්නා. එහින්ද බෝනස් උම්ම දෙන්නේ නෑ. එකපාරක් දුන්නනේ හා. මේක අපිල්ලගේ ගින්දර හන්දාවෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කලමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112559669.
2: වේලාව 3:16.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Don't stop remix remake ekat happena DJ blast ek
5: anga galene inna kumariye
3: radio itihase pratham vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
4: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go. DJ star in the Kamathinam. Oya DJ play karan pehadili video ak. Dan maapita WhatsApp karan.
4: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
6: Brought to you by
7: Sloan Green Caps. Your city, your ride.
8: Meltol. හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොම වෙරිලා?
9: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
10: මම මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරී.
8: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
11: අත්තම්නේ මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953.
12: වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිදීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
8: WhatsApp කරන්න 0776 441 1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
13: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: Happy Ahan. Satya Dawasal, Ute Daha Indang, Ekavenakan. De Dunu Mavat.
1: Oh my God, this is original.
2: Nato?
3: Make up like a kinder hand ever, bro.
4: අවසන් තුනේ විනාඩි 20යි වෙලාව. කාලිකට පස්සේ මෙන්න රූපිකා නංගි වහන්න යන හදන්නේ. කෙවින් අයෝ මතක් වෙනවා. රූපිකාව ඉල්ලලා ඩෝනෝරි ඉස්සර නේද? ඇයි අපේ සුජීවක්කත් එහෙමයි? සුජීවක්ක නෙමෙයි සමා වෙන්න. පස්සර කවුදනේ? නමතක වුණා. එයාත් ඒවා එයා දන්නවා දැන් මේ ආගෙන තමයි කියන්නේ කියලා. හරි කුමාරේ. කටියටම මේ සින්දුව දෙන්නේ යන්නේ සින්දුව අහන්න කලින් මම ඔයගලන්ට සෙවනකල ආයුර්වේදය ගැන මතක් කරලා ඉන්න. සෙවනකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හදනවා සෑහෙන නිෂ්පාදන ගොඩක්. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය රැකගන්න ගමන්ම මේ හැදෙන හැම ඖෂධයක්ම කමල් බන්දුල විරපිරුම අපේ වෛද්‍යතුමාගේ අධීක්ෂණයත් එක්ක තමයි හැදෙන්නේ. මේ අතරේ තියෙනවා සෙවනගල හන්දිරාජ තෛලය. හන්දිපත් කැකුණනම් කෝචරවත් වෙනවනේ නේද? ඒ හින්දා පුරුද්දට ගෙදර තියාගන්න ඕනි තැල් එකක් තමයි සෙවනගල හන්දිරාජ තෛලය කියලා කියන්නේ. ඒ වගේම සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවේ ගැස්ට්‍රයිටිස් වලින් ඔය පීඩා විඳිනවා නම් ඔන්න පාවිච්චි කළ බලන්න. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ශ්‍රණදේවි ඔයල් සීටිසියක් ස්වභාවික සෙවනගල සමෝධිගම් සෙවනගල ලිව බෝස්ටින් කැප්සියුල්ස් ඒ වගේම සෙවනගල මදෝකා කැස්සට පැනියෝ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල්ස් මේ හැමදේම අර සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා වැඩි විස්තර දැනගෙන ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න නම්බික 047 31 3540 37 31 3540 කතා කරන්න වැඩි විස්තර කොමුටිකම අලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අතරම මම ඔයගලන්ට ෆෙම්ස් ඇය ගැනත් කියලාම ඉන්නම්. ෆෙම්ස් ඇය කියලා කියන්නේ පීරියඩ්ස් දවස් වලට නැතුවම බැරි සපෝටිව් පාර්ට්නර්. පුරුද්දක් විදිහට වගේ ගෙදර කවර්ඩ් එකේ අල්මාරිය අනිවාර්යෙන්ම ස්ටෑන්ඩ් බයි පැකට් එක දෙකක් දාලා තියාගන්න. හදිසි අවස්ථාව කොයි වෙලාව වෙනවද කියන්නේ දන්නේ නේද? අනිත් එක තමයි තියෙන එක පාවිච්චි කරාට පස්සේ ආයෙ උමනාවක් වෙලා හොයනකොට ඇරෙන්න අපිට ඕක මතක් වෙන්නෙත් නෑනේ. එහෙනම් ගන්නකොට දෙක තුනක් එකපාර අරගෙන තියාගන්න. ස්පෙෂලි හෑන්ඩ් බෑග් එකේ දාලා තියාගන්න. ඒ වගේම ඔෆිස් එකේ ලොකර් එකේ වාගේ කා එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කූල් ගෙනියන බෑග් එකේ ක්ලාසස් ගෙනියන බෑග් එකේ වුණා ස්ටෑන්ඩ් බයි දාලා තියාගන්න එක හොඳ පුරුද්දක්. හරිද? නැත්නම් හදිසියේ හැදුනහම පීරියඩ්ස් වුණාම හොයන එක හරි කැතයි. එහෙනම් ගෑන් ළමයි ජීවිතේ පොඩ්ඩ සකසුරුවමට නේද දේවල් කරගන්න පුරුදු වෙන්න ඕනේනේ. එහෙනම් පෑඩ්ස් ළඟ තියාගන්න අමතක කරන්න එපා. හරි. අපි යමු කටියක් එකතු කරගන්න. WhatsApp එක පැත්තට තමයි මම යන්නේ. හයි භාෂමනිකා. ඔයාට කොහමද? ගින්දර හන්දෑ වහන ඔක්කොටම ලස්සන සින්දුවක් දෙන්න. මම රුවන් උදයා ශ්‍රියල් පිටිය පිටිගලෙන්. අනේ ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. අසංකය කියනෝ සීනි සම්බෝල බනිස් ගෙඩියක් කන ඔච්චර දුර එන්න ඕනි දප්පා කියලා. ආයි කියනෝ විහිළුවක් කරේ පින් සිද්ධ වෙන හොඳ වැඩක් ලෝ. ටයිම් එකක් නෑනේ නැත්තං ගිනවල ඔයාලම බලල යන්න. මන් දන්නවනේ විහිළුවට කියන්නේ කියලා. අපි මේ මාරෙ ලොකු එකක් කරනව නෙවෙයි. අපි ආලුව කැටි එකතු වෙලා කරන්නේ ඉතින්. ඒක නිසා ඔයගොල්ලෝ මේ පැත්තේ ඉන්නව නම් එන්න කියලායි මම කියන්නේ. හරිද? හරි. ගාවට මෙන්න මේ කැටිවත් එකතු කරගමු. නුවර අම්පිටි ආර්ය ටේලර් සොමතිලක අයියා ආදිත්‍යත් එක්කම යවත් එකතු කරගන්න. ආයෙ වහිනවලු මෙන්න හැලියගොඩ පැත්තට. චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සනත් රසිදු බින්ති මලින්ද තනුෂ ශාඛ්‍යා විහාරා නිලෝ සමන්ත මන්දාරා චාරිකා රුවන් එයාලගේ දුව තරෝෂි ගාවට මැගිනන්දා ප්‍රියංගිකා සමන් එයාලගේ ෆැමිලිකෙ ඔක්කොම වර්ක්ෂොප් එකට බයික් හදාගෙන අප හැමෝම ආදරෙන් එකතු කරගන්න ජය වේවා. අද මේ ෆේස්බුක් පෝස්ට් එකින් අහලා තියෙන්නේ ඉස්සර කාලෙ මතක් වෙන කඩ චෝරුවක් ලෑගෙන යන්න කියලානේ. කඩ චෝරුවක් නෑ නෙවෙයි මේක ඇත්තටම හැබැයි ඉතින් රහයිලු මට තාම කන්න බැරි වුණානේ. ඉනාවෙන්න එපා. ගාලේ සරත් අයියා කියනෝ පුන්නක්කු ඒක පුදුම රහයිලු. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වලත් තියෙනවා ඒක හරි රහයි කියලා. මං කාල නෑනි. නමා හරක් පැටියෙක්. පුන්නක්කු කාල නැති හරක් පැටියෙක්. සින්දුවකට එකතු කරගන්න මම සමන්දි. මගේ චූටි දෝනි ඉස්කෝලෙ ගිහිල්ල තමාවේ නෑලෝ. එයා ඔයාගේ සින්දු අහන්න මාර කැමතිලා. මමත් එකතු කරගන්න කියලා කියනවා. හැබැයි මෙසේජ් කෙවල තියෙන 1:35ට දැන් නම් දෝනි ඇවිල්ලා තින් දෙන්නව මාදරින් එකතු කරගන්නවා. ජය වේවා.

හවසතුනයි විනාඩි 28යි වෙලාව Facebook එක පැත්තෙන් ඇවිල්ලා ඉස්සර කාලේ මතක් වෙන කඩ චෝර ලියාගෙන යන මෙන්න මේ කටියම මතක් කරන්න ඕනේ. දිනෝ දිනෝ ශ්‍රන්ති ශාමා නිමේෂා මදුෂානි දමයන්ති රත්නායක දම්මිකා හේවා විතරණ දිනුෂා කුමාරි රොෂාන් ප්‍රියංකර ඉගාවට කමනි සෙල්ලා සුභාෂිනී කුමුදුමාල ප්‍රියදර්ශනී කේකේස් චූටි චූරි කුමාරි ජයවර්ධන චන්ද්‍රකාරිය රත්න සඳුන් කුමාර රසංක ගුණසේකර ඉගාවට මලීෂා තරුමාල් ලක්මාලි ප්‍රදර්ශනී ජිනාදරි හෙට්ටියාරච්චි ලක්ෂිතේ රෝෂන රම්‍යා කුසුම් උදයන්ගේ නිතුමේ ශිරාණි නදේශා කැපිටල් කැපිටල් කියල කෙනෙකුත් තියෙනවා. ඉගාවට ඉඳුනිල් අනුපම ශශි අශේන් රොෂාන් ෂාන් ලසන්ත කුමාර වසන්ත පෙරේරා කුලේෂිකා නවිමාන නාවිමන වෙන්න ඇතිනේ අසංක මදුෂාන් සුදර්ශන රණසිංහ නමල් ටේලර්ස් චරිත් නානායකාර ටෙක්ලා ජයකොඩි රෝහිණී ජයකොඩි ඉගාවට ජිබි ශාන්ත ධනුෂ්ක තිලංක කඹුරුපිටියේ මාලාකා ගයනි දිසානායක නිශාන්ත රත්නායක ශාන්ත හෙටේ ආරච්චි මානිල් බණ්ඩාර සුදර්ශනී සන්ධ්‍යා කුමාරි චතුරංග ජානක ඉශාන්ත පෙරේරා මාලනී දිසානායක නිලංක තුෂාර නමි දර්ශන නදී රෝණගේ ප්‍රදීහ ප්‍රගීෂා රණවීර රමණි සුමේදා කුමාර සිංහ ජයලා තිරන්දි ලේනගේ සුවපත් සිත කියල පේජකගතේනවා. ඉගාවට නිරෝෂා ක්‍රිෂාන්ති නිරෝෂා දිශාන්ති ජීකේ චන්ද්‍රරත්න අමාලි පල්ලියගුරු චමින්ද මෝටර්ස් කටිය ප්‍රියදර්ශනී ජයසිංහ අමේෂ රංගිකා සුරේෂ් රාජරත්න ඇඩ්මින් කෝරිත විශ්මිසි විතානිගේ එල්පේ අම්පාර හෙල්මට් ජැකට් කඩේ කට්ටිය ඉගාවට පත්තිනගේ චන්ද්‍රරත්න මදුව මදුව නිලන්ත කුමාරෝ යකෝම ආදරින් නිකුත් කරගෙන thank you so much Facebook comments දාන ආවට හරිද

0: COVID-19.
1: Sloan Green Caps. Your city, your ride.
2: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත්තනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
6: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
7: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
10: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
9: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
8: මේ අලුත් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් update වෙන්න.
9: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
12: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
14: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
15: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
16: Net FM, Algo Town.
17: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
18: Oh my god, this is original.
19: නැතු
20: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro.

හවසතුනයි විනාඩි 36යි වෙලාව. මට මේ බදුල්ලේ වරකා පොලින් නෑ සමාවෙන්න වරකා පොලින් බන්දුලයි කතා කරා. අම ලලිතත් එක්ක අහගෙන ඉන්නවලු. එයා කියනවා ගල් මස්කට් ඊගාවට පනව පතුරු ගල් බනිස් මෙව්වා මාර රහලු. ඔතනින් ගල් මස්කට් මම කාලා තියෙනවා. එක නම් ඇත්තටම රහයි. පනව පතුරු කාලා නෑ ගල් බනිස් කාලා තියෙනවා. අනේ.

ඉවත බගම අපි මේ ප්ලේ වෙන්න හදන සින්දුව අහන්න. කැකන දුරේ ශාන්ත අයියා ආදරෙන් ආවත් එකතු කරගන්න ඊගාවට. සුදු මැණිකේ දැන් තියෙන සෞබර එදා තරම් රහ නෑ. හරිම තුනී මම ඔයාව අහගෙන ඉන්නේ මෙසේජ් කළේ නෑලෝ. ඔයා මට ආදරේ නෑ කියලා හිතලාලු. අයියෝ මේගොල්ල පොඩි ළමයින්ට අන්තයි යන්නේ. කොමාරි එයාට අනිත් අයට වගේ ඇවිදගෙන ඉන්න බෑනේ. බැරි නිසා මාව බලන්න හරිම දුකයිලෝ. අනේ දවසක හම්බෙමු හරිද? ජයන්ත අයියවත් එකතු කරගන්න කියලා කියන උද්‍යංගයක් ආදරේ දෙකක් ආදරෙන් එකතු කරගන්න. ගින්දරු මැණිකේ අපිත් සද්දෙට අහගෙන ඉන්නේ. කෑගල්ලේ පුෂ්පාංගනි අක්කා හස්බන් නිමල් ඇතුළු ඔරික්මා ෂොප් එකේ ළඟ ත්‍රීවිල් පාකේ ලොක්කෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන ආදරෙන් එකතු කරගන්නම් උතුරන්න හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. ബാഷി നങ്കി അഭിവത്തേക്ക് കിടക്കുന്ന കല്യാണി ഡോക്ടർ നിരഞ്ജി ഇഗാവട്ട് ഇറങ്ങി നങ്കി റിൻസി അക്ക മേ കട്ടിയ മേക്കത്ത് കിടക്കുന്ന കിളിക്കുന്നു ജയ വേവാദരെ നികത്ത് കിടക്കുന്ന ലളിത് അങ്കൽ ആദരി നോമത്തേക്കത്ത് കിടക്കുന്നു ഇട്ട് പസി അതൊരു ദഹാൻ കിയന്നേ കിസസ് വെൽട്ട് ബബ හානේ ඒවට අතුරුදහන් කියලාද කියන්නේ? කිසස් නම් කනවා. ඒව මාර රහයි. ඔන්න අදින් ගෙන ගත්ත අතුරුදහන් කියන්නේ කිසස් වලට කියලා. අද නම් ගින්දර හන්දාවේ පැණි රස කැම ජාති පිරිලා ඉතිරිලා බලාගෙන කූඹි වහයි මයි අම්මා. ඕවනේ මම්මේ කකුල් දෙක තනින් තියාගෙන ඉන්නේ කූඹි පිරිලා. ආදරෙන් එකතු කරගන්නවා ලකි අයියෝ. ඊට පස්සේ හයි බාෂි, ගින්දරි අපි පොඩි කාලේ නාරම්බික් ඉගාවට ජොකෝ මෝල් ටොපි පාට පාට සීනි කෝරෝ ඔයා කාලා තියෙනවද පිදේනි? ඒක නම් හරිම රහයිලෝ. දැන් ඉතින් පිදේනි හොයපල්ලකෝ. ඔගොල්ලෝ කැමති නැද්ද පිදේනියක් විදියට මට පිදේනි දෙන්න?

නරම්මලා උඹ ගම්මනේ කැඳ කඩේනි මල්ලයියා. දමියක් අවයි පැටව දෙන්නවයි එක අඳුරෙන් එකතු කරගන්න හරිද? අතුරුදහන් තාම තියෙනව වාශී. මන් දන්නවා දැන් ඒ කියන්නේ කිසර්ස් වලට කියලා. යටි අන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාක් එකේ කොල්ල ටික නිමල්ලාය සුමුද ඊගාවට දිනේෂ් ඉන්නවලු තරිඳු ඉන්නවලු. ආ තව කවුද ෂෙල්ටන්? ඒ වගේම ප්‍රනාන්දෝ මම ලසන්ත කියලා කියනවා. ඔගොල්ලෝ කොම ආදරේ නිකුත් කරගන්න. ඒ වගේම යටි අන්තට ටයිටැනික් සලෝනිකේ තුෂාර අයියවත් එකතු කරගන්නලු වැඩ කරන අනිත් කට්ටියමත් එක්ක දෙකම දෙක කාදරේ. ඒගොල්ලෝ කොමත් මට දෙකම දෙක කාදරේලා.

ಆಸೆ ತುನೈ ವಿನಾಡಿ ಹತ ಲಿಸ್ ತುನೈ ಬೆಲವ ಅಪಿ ಲಾಸ್ ತುನಿ ಥವ ಲಸ್ಸನ ಸಿಂಧುವ ಕಹನ್ಯನ್ ಮೆನ್ನ ಮೇ ಕಹನ್ ಕಲಿಯನ್ ಒಗಲಂಟ ಮಮ ಕೆಡಿ ರೈಸ್ ಎತೆ ನರಗಿನ ಏನ ಅರ ನಿಯಮ ಸ್ಕೂಟ ಐಕ ಗೆನ ಮತಾ ಕರಲ ಒಯಾತ್ ಹೊಯನ್ನೇ ಅಡ್ಡು ತೆಲ್ ಪ್ರಮಾಣಿಕಿನ್ ದುರೋ ದುವನ್ನು ಪುಲನ್ ಸ್ಕೂಟಿ ಆಕ್ ನಾಯ ಮೇ ತರಂ ವಾಸಿಯ ಬಿನ್ನು ಕೊಹೆವಾತ್ ನೆ ಹರದ 125cc ಅದುಬಲತಿ ಎಂಜಿನ್ ಎಕಾಕ್ ಪಾವಚ್ಚಿಕಲ್ಲ ಹದಲ EFI ಟೆಕ್ನಾಲಜಿ ಏಕ ಪೆಟ್ರೋಲ್ ಇತರಿಕರಣ EFI ಟೆಕ್ನಾಲಜಿ ಏಕ ಕಂಬೈನ್ ಕಲಾ ಕೇಲಕ್ಕೆ ಅನ್ನೇ ಮಹತ್ಯವು ಮೇಕ ಪೆಟ್ರೋಲ್ ಸೂನ್ನಟ ಪವಾ ದೂನೋ KD Rice Motor Company Private Limited export quality scooters hadano eva europe countries godakata export karana sudu mahaturu padino etin e hinda thamai me scooter ekak gana mang ogalanta kiyala me dawassala scooter ekak gana hina dakina oyata lakshaka discount ekak ekata oy oyata labenne samane velandapala watinakama wenne me scooter eke 796500 ara lakshaka discount ekak addunama oyata KD Rice Leader 125 petrol bike ekak 696500 ekata ganna puluwan ඒ වගේම තමයි මේ දවස්වල ලීස් කරලා ගන්නකොට ඩවුන් පේමන්ට් එක සැහෙන ලොකු ගාණක් වෙලා තියෙනවනේ නේද? ඉතින් ඕට ලීසින් කරලා බයික් එක ගන්න තවත් රුපියල් 50000 KD Rice එකෙන් දෙනවා. ඒ හින්දා KD Rice Motor Company Private Limited ඒ වැඩි වුණු ලීසින් බර තෝගියලුවෙන් සහල්ලු කරනවා. එතකොට බයික් එක ඔයාට වෙන්නේ රුපියල් 646500ක් විතරයි. මේ වෙලාවේ එක මාරම ලොකෝම හයියක් වාසියක් නේද? ඉතින් ඒ නිසා KD Rice Leader 125 බයික් එක අදම වෙන් කරගන්න වාගේක. වැඩි විස්තර දැනගෙන කතා කරන්න 077 406 43 97ට 077 406 43 97 ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔන්න හිතන්න ට්‍රිප් එකක් යන ලෑස්ති වෙනවා කියලා. එහෙම නැත්නම් එක්සෑම් එකක් තියෙනවා පාඩම් කරලා උදේ ඉඳගෙනෝ යන්න. හරිනේ වැඩි. පීරියඩ්ස් කියන්නේ නම් ඒ වගේ අපිට මොකද්ද කියන්නේ පොඩි සපෝට් එකක් ඕනි වෙලාවට ඇවිල්ලා කරදර කරන කෙනෙක් නැද්ද? ඇත්තටම මේ පේන්ෆුල් අත්දැකීම මෙන්න මෙහෙම එකක් කියලා කියන්න අපිට වචන නැති තරම්. ඉතින් හැමෝ ගෑල්ලොමිටම මම ආදරෙන් මතක් කරනවා පොඩි හරි සහනයක් වෙයි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු පෑඩ් එකක් වා ඇඳගෙන ඉන්නවා නම් ඒ සහනය ෆිල්ම් සෑය ඔයාට අරගෙනලු අනිත් එක තමයි අපි හැමෝටම දරන්න පුළුවන් ඉතාම සාධාරණ ගානකට තමයි ෆිල්ම් සෑය වෙළඳ පළට එන්නේ. SLS ISO තත්ත්ව සහතික දෙකමත් තියෙන හින්දා ගානාඩුයි කියලා ක්වලිටි එක ගැන බය වෙන්නපා. ක්වලිටි එක උපරිමයට දීලා මේ පෑඩ් එකට ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගියාම නම කියලා නම බලලා ෆිල්ම්ස් ඇය ගන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
3: 9:49 දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අන්තිම සිද්ධුව අහන්න දීලා යන්නයි මම. අපේ සයිප්‍රස් වල සුජීවක්ක කියනෝ ඇයි සුදු මැණිකේ වෙරළු අච්චාරු ඉස්කෝලිකව එළිය ආච්චි අම්ම කෙනෙක් තියාගෙන වෙරළු අච්චාරු විකුණා. අනේ අපි ඉතින් අරගෙන කනවා. පුදුම රහයිනේ. භාෂාවක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි ඔයාගේ කට රිදෙන්න ඇද්ද කියවන කියවිල්ලට. මම පතනවා ඔයාගේ කට රිදෙන්න එපා කියලා. ඔයාගේ හුවක් ඕන, හුවක් ඕනි හැබැයි ආදරේ. අනේ ඔනිටි ආදරෙන් එකතු කරගන්න. හයි අපි නිකවැරටියෝ SAT කම්පැනි කෙන් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්න. දුලාකටයි, නිත්මි නංගිටයි, සඳුරි නංගිටයි, තරුෂියක්කටයි, සංදීපරි නංගිටයි ලොකුම ලොකුම එකක් හොනි මූඩ් එක ෆික්ස් වෙලා යන්න. මීට ඉෂාරයි නිසංසලයි. ඔය දෙන්නට උම එපා. මාකුල ගල්පත හඳේ ප්‍රියන්ත අයියා ආදරේ නෝවත් එකතු කරගන්න. ඉගාවට කවුද මේ? නයිස් පේපර්. ඉගාවට මින්ට්, සීනි පොල් කොහු, ඇංකිලි බිස්කට්. මේ දේවල් කියලා තියෙන්නේ කවුද කියලා තමයි නැතේ. ඔකේ, තැන්ක්යූ. වාෂිනංගේ අද නම් දුක හිතෙන දවසක් අනේ. හින්ද දුක හිතෙන සින්දුවක් දෙන්න මම ලක්මාලි කඩවත. අර මොකද දෙයනේ? දැන්නේ දැක්කේ දුක හිතෙන සින්දුවක් දෙන්න වෙලා තමයි නැත්තේ. කමන්නෑ. දුක දවස් වෙනවා, හැබැයි ඉක්මනටම ඔය දුක නැති වෙලා යයි සතුට දවසෙයි. හිත හදාගන්න, හයියට ඉන්න හරිද? ඇයි අනේ භාෂ්‍ය නාරම්භේ ෂෝක් ලසනයි. පාට පාට තිබ්බ රුපියලකට ගොඩායිලු. බොල්ලත නිරූපානේ ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඊට පස්සේ ලක්ෂණ භාෂි කෙම්ලයි සුදු මූණ දැකගන්න ඉන්නේ බලා සිංදු ඕනිලෝ. දැන් වෙලා තමයි නැත්තේ අම්මා. ඉබ්බව දියට දාන්නම් කිව්වහම ඉබ්බ කිව්වේ මොකද්ද දන්නවද? දියට දාන්නම් කිව්වහම ඉබ්බ කිව්වලු දැන් නෑවි කියලා. අනේ රංජනයි ඇන් නෑවි කියලා කිව්වේ. හා අනේ මගේ නම කිව්වේ නෑ අප්පා. අන්තිමට ජය වේවා කියලාත් කියන්නලු. කේෂා එන්න කෝලංගනේ වාගේ කැමිල සෝංගිකක් තමයි ඉල්ලලා තියෙන්නේ. හැබැයි දෙන්න ටයිම් තමයි නැති. අන්තිම මොහොතේ දැක්කේ කොහොම හරි කොල්ලට ජය වේවා. ආදරේ හොඳේ. ඊගාවට මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, තේජනා, සමාවෙන චේතනා, තේජ වෝරික, භාග්‍ය අවිෂ්ක කටියම ආදරේ නිකුත් කරගන්නවා. තැන්ක් යූ. ධෝනිගේ 14 බර්ත්ඩේ එක. ධෝනි හැපි බර්ත්ඩේ. ආගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබුම සුබු පන්දිරියක් වේවා. සවිත්‍ය, අවින්දි, ඒ වගේම අම්මා තාත්තා ආච්චි කටිය මේකට කරගන්න කියලා කියනවා. ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලාත් කියනවා. තැන්ක් යූ. සීනි සම්බල් එකට කූනිස්ස දාලා නම් තියෙන්නේ මං එනවලු. කූනිස්ස නෙවෙයි හොඳට උම්බල කඩ දාලා හැදුවේ. හා කෝනිසේ කරන් ඇවිල්ල එක කනකම මිනිස් එක කන්න. යටි අන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්දයි, ලොකු ධෝනි සඳසි පොඩි ධෝනි විදුනි, එවැගේම සුදර්ශනියක මහවිල ගමේ හැමෝම යටි අන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාක එකේ ඔක්කොමයි, යටි අන්තට සමන් දේවාලේ ගාව සිටි සලෝනි එකේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. මකුල්ලොලුවේ රංජිත අයියෝ ආවත් එකතු කරගන්න. ඊගාවට ත්‍රිකුටමලි, පහේ කනුවේ පුංචි බණ්ඩාය, ගුණසීලී අයියා, ගුණසීලී අක්කයි, රන්දිකා, මදුෂ, සසන්නය, සුපුන් දිලංක කටියමත් එකතු කරගන්න. ඊගාවට කොරියවල නුවන් අය, හයි, අනේ ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් එකතු කරගන්න පස්සර දේවතුර වෙල්කම් සලෝනිකේ කට්ටියම එකතු කරගන්නවා. ජය වේවා. ඔයාගේ සීනි සම්බල් බන් එක කන්න අපි ආවොත් අපිට එන්න වෙන්නේ හෙටලු. හෙටත් දෙනවා නම් එනවලු. ආදරේනි අනේ ඔට අපි කෑව වගේ තමයිලු. අනේ සින්දුවට ගොඩාක් ස්තුතියි. පස්සර සුමේදාකා. ආදරේ අනේ දුර වැඩීනේ නේද? ළඟපාත ඉන්න කැටි එන්න හරිද? ඊට පස්සේ භාෂයක් අපි හැමදාම අහනවා කලවානේ නිමා. ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. නාතණ්ඩියා, වලහ පිටිය, යශෝදා ශාමිනී, එයාගේ බර්ත්ඩේ කළු. අයියෝ අන්තිම මොහොතේ දැක්කේ ഹാപ്പി ബർത്ത്ഡേ അശോദ. ഇദ്ദേഹത്തിന്റെ സെത്തും പത്തും ബലാപുരത്തും ഒക്കെ ഇഷ്ടവേവാ ജയ വേവാ നാത്താണ്ടിയ പിലാ കട്ടുമുല്ലേ നാലനെ പൊഞ്ചി മല്ലികാറച്ചി വാ പഭാഗ്യനങ്കി ധവലമല്ലി കട്ടിയ മൊന്ന വിഷ്കരണോ ഈ ഗാവട്ട് ഭാഷനങ്കി മകെ സിനി സംഭവല ബണി സിഖ തൊയാമ കന്ന് അയ്യോ എന്ന വിധിയാക് നാനേ ബദല്ലിക്ക് ഹോമീൻ ബദല്ലിന്നങ്ക ഹോമീന്നത നേന്ത് ഈ ഗാവട്ട് ഉദയ അപ്പേ ധോണിയാണോ അമ്മ ഗിന്ദരിനെന്താ തേനോ ദിക്കല ഏത് വശികളോ തേന്നേ ഓ സുലോചന അനേ അമ്മമായി ധോണിയുമായി തിന്നോ എനിക്ക് ഭാഷ മഠാ സിന്ധു കോണി കേല കേനവാ മൊരട്ടു സുജാനെ അനേ ആദരം എക്കത്ത് കിടകണോ താങ്ക് യു എങ്ങനെ അപ്പൊ ഗെഹില്ല സേനി സംഭവല ബന്നെക്ക പ്ലെയിൻ ടീ ഡാൻസല ദിഗീല ജയവേ കൂട്ടുമോ മമ്മ ദേഖ കാദ്രേ.

0: गया क्वितरक नेवी देखो डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम वतावटा लांके सुपेरी डीजे थारू मुहुनट मुहुन गैटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1, 2, 3, let's go Lanka Vilanga DJ Star in the Kamatinam Oya DJ Play Karana Pahadili Video Then Mapita WhatsApp Karana
1: Binduai Hatsi Ekolhai Anupahai Anupahai Anupaha Net FM DJ Night Face to Face Attack Show Mesikurada ran away at her. Muhunata Muhuna Tarangavadine. Kalutara district care. DJ Bobo. Kolama district care. DJ Vixo.
2: Brought to you by
3: Ceylon Green Caps. Your city, your ride.
4: Anutana Kaduma Milak, Kasakala Green Super within Hitagana Berry Adama Milakata, then Panda Rasak, Obat Atame with Venusa Watahagana, Shaka, Matale Aturgiri Mulleria, Vanara Mulagane Mulakapula, Kasakala Green Super, Kasakala Samuha Vapare within.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-362-076-716-3672
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංඛ දිනය සාශිකා නිසංසලා
8: සුනීර සුමංගා
9: නුවන් විකාස සේනාරත්න
10: අමීෂ මිනෝල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
13: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
14: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: අන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
1: කින්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: සුබ සන්ධ්‍යාවක් හවස 4 දැන්

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Netnews මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
2: අයිබවන් මේ පේ රටතොට සමගින් මම සමීර. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ ආරක්ෂකංශ නවීකරණය කරමින් අමරිකානු රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57C රේන්ජ් වර්ගයේ හෙලිකොප්ටර් යාන 10ක් සහ විශේෂ වෙරළ ආරක්ෂක නෞකාවක් ශ්‍රී ලංකාවට රැගෙන වෙත් තිබෙනවා. කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමට රජයතරන උත්සාහයේ වැදගත් පියවරක් ලෙසයි මෙය සැලකෙන්නේ. අමරිකානු රජයේ අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍ය වැඩසටහන යටතේ ලැබුණු මෙම හෙලිකොප්ටර් යාන 10 ප්‍රකට බෙල් 206 හෙලිකොප්ටර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිපදවා තිබෙනවා. මෙම යාන ඉදිරියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියම පුහුණුවීම් ආපදා සහන සේවා මානුෂීය ආධාර සහ සීමා නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි. මෙම ගුවන් යානාවලට අමතරව අමරිකානු වෙරළ ආරක්ෂක බලකායට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ තවත් කටාර් වර්ගයේ නෞකාවද මේ වන විට දිවිනට නගා වී තිබෙනවා. මීටර 64ක් දිගද මෙම නෞකාවට නාවික සැතපුම් 6000ක දුරක් අඛණ්ඩව යාත්‍රා කිරීමේ හැකියාව පවතින අතර එය මෙම සතිය අවසානයේදී නිල වශයෙන් අධිකාරියට පත් කිරීමට නියමිතයි. මෙම නව ආරක්ෂක මෙවලම් මගින් ශ්‍රී ලංකාවේ ස්වයිරීභාවය සුරකීමට මෙන්ම මෙරටට අයත් අනන්‍ය ආර්ථික කලාපය තුළ සිදුවන නීති විරෝධී මසුන් එල්ලීම, ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහන වැළැක්වීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. සෙසු රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත් කරගනිමින් රටේ ස්වාධීන සහ නොබැදී විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමට මෙම පියවරෙන් මහඟු පිටුවහලක් ලබා දෙන බවයි රජය අවධාරණය කරන්නේ. මිලඟනෙත් නිවුස් පස්වරු පහට.
1: නෙත් නිවුස් මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැයි නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල
2: තමාට සරණ තමාම පමණි කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැළොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 299
5: හතර වටේ
6: ඔබ වෙත ගෙනෙන්නේ
7: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
9: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
10: ඔයත්

Hatterawati, Evening Driveca, Net FM, Hatterawati. කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95 4 වටේ

0: Hatera Aten, Sindu Ahena, Net FM, Hatera Wate.
1: සුබසඳාවක් හවස 4 විනාඩි 9යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ බ්‍රහස්පතින්දා නෙවෙයි බද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. හිට බ්‍රහස්පතින්දානේ. අද බදාදානි. රයිට් ඕකේ. අද සෑහෙන කාර්ය බහුල දවසක් කියලා මම දන්නවා ඔයාට. මොකද සතියෙමද කියලා කියන්නේ වා සෑහෙන බිසි වෙන දවසරි නේද? අන්න ඒ නිසාම තමයි වාගේ මහන්සිය යන්න, කම්මැලි කම යන්න, පාළුව යන්න, තනිකමක් දැනනවා නම් ඒක නැති වෙන්න. ආසම් සින්දුරික ගහන ගමන් ආදරය කරන කට්ටියව එකතු කර ගන්න හවස්වරු මේ පැය දෙකක වැඩ පටන් ගන්න හදන්නේ. ආට ඕනම සින්දුවක් මේ පැය දෙක පුරාවටම ඉල්ල ගන්න chance එක තියෙනවා. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට message කරන්න පුළුවන්. ආට කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නැහැ. හරිද? පැය දෙකක් තියෙන නිසා අපිට තරම් chat එකක් දාගෙන ඉන්න පුළුවන්. අසා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. මෙන්න මේ කට්ටිය ඉන්නවා. මෙන්න මේ වැඩේ කරන ගම මම ඉන්නේ. ඔය ඕන දෙයක් කියන්න පුළුවන්. හරිද? ලස්සන කොල්ලෙක්ගේ වල් පෝස්ට් එකක් දාලා තියෙන්නේ අද. යන්න Net FM official Facebook page එකට. ගොඩාක් කට්ටිය comment කරනවානේ මේ වෙලාවෙ නේද? ඉතින් ඒ නිසා comment කරන set එකව මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. දැන් අද දාලා තියෙන වල් පෝස්ට් එකට බබා. ඔයා කරන්න ඕන heart එකක් react එකක් විදියට දාන එක. හරිද? මම බලන වැඩිපුරම heart reaction දාන්නේ කවුද කියලා. ඒ නිසා Net FM official Facebook page එකට ගිහිල්ලා ඔයා දැම්ම like කරලා follow කරලා ඊට පස්සේ දාලා තියෙන වල් පෝස්ට් එකට අනිවාර්යෙන් heart react එකක් දාන්නම ඕනේ. හරිද? ආඩි හිතනවා නම් නිකන් හරි මැසේජ් කරලත් මදි අසා ඔයත් එක්ක කමෙන්ට් කරලත් මදි. මට චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. හවස මමත් ගෙදරට වෙලා වැරඩි ඔක්කොම ඉවර කරලා පොඩ්ඩක් තේකක් බොන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු කියලා හිතනවා නම් හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ. ගෙදර නම්බර් එක තරම්ම කටපාඩම් නේ. ඒ නිසා ඉතින් ටග් ගාලා කෝල් එකක් ගන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ආගෙන් කෝල් එකක් එනකන්. හරි. දැන් එන්නේ දවස් ලඟ වෙන්නේ කවදාටද? සිකුරාදාට. ගිය සිකුරාදා ඉඳලා මම දන්නවා වැඩිපුරම බලාගෙන ඉන්නේ සිකුරාදා රෑ 9 වෙනකම්. මොකද Net FM DJ Night අතිශය ප්‍රථම වතාවට දිස්ත්‍රික්ක අතර දැවැන්ත DJ සංග්‍රාමයක් අරගෙන ඉන්න ලෑස්ති වුණා අපි ගිය සතියේ ඉඳලා. ඉතින් ඒ නිසා අපි ඔන්න නිල වශයෙන් ප්‍රකාශ කරා මේ සිකුරාදා වේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සහ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි DJ තරු දෙකක් මුහුණට මුහුණ දැවැන්ත සංග්‍රාමයකට එකතු වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වාර් chance එක තියෙනවා මේ සිකුරාදා රෑ 9ට කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ බෝබෝ එනවා. ඒ වගේම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වික්සෝ එනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නගෙන් ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සම්පූර්ණ හැකියාව සහ පුළුවන්කම තියෙන්නේ ඔයාට තමයි. ඉතින් ඒ නිසා ඔයාලා ඇස්ති වෙලා ඉන්න සිකුරාදා රෑ 9 මිස් කරගන්න එපා. ඔයාට හිතා ගන්න බැරි මුහුණට මුහුණ දැවැන්ත DJ සංග්‍රාමයක් බලා ගන්න පුළුවන් Net FM DJ Night face to face attack kicking. හරිද? ඒ නිසා ඔන්න එකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ කට්ටිය. රයිට් ඕකේ. ওই විදිහට තමයි අපිට වැරඩික පටන් ගන්න තියෙන්නේ. ආසම සින්දු අහන ගමන් හවස් වරුවේ ඔයා ඉන්න ඕනේ මාත් එක්ක. මම දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: හවස 4:19 දැන්.
3: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිම සෙට්.
6: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: Coca-Cola රසදේ නොතිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනි
8: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
10: සංක දිනය සශිකා නිසංසලා,
11: සුනීර සුමංගා,
12: නුවන්තිකා සේනාරත්න,
13: අමීෂ මිනෝල්.
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
17: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
18: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
19: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
20: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
18: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
19: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. 1, 2, 3,
18: let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
19: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
21: Brought to you by
22: Sloan Green Caps. Your city, your ride.

0: සින්දු ඇහෙන නැට FM 4 වටේ.
1: රයිට් වෙලාව හවස 4:28 අපි 4 වටේ අහගෙන ඉන්න ගමන් මම මේවට මතක් කරන්න හදන්නේ අපි ගොඩාක් දිනට තියෙන ලොකු බලාපොරොත්තුවක්නේ ජීවිතේ එකම එක වතාවක් කරන විශාලතම ආයෝජනයක් තමයි ගියක් හදන එක නේද? ගෙදර ඇතුළත ලස්සන ගැන හිතන ඔයාට දැන් ගොඩාක් වෙලාවට ගෙදර ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ අනම්මනම් මේ හැමදේම ගෙන්නේ ගෙදර ඇතුළත ලස්සන තියාගන්නනේ නේද? ඔය කොහොම කරද්දී වාට මිස් වෙන පොඩි දෙයක් තියෙනවා. ගෙදර ඇතුළත ලස්සන පරිස්සමට තියාගන්න නම් ලස්සන තව තව වැඩි කරන්න නම් ගෙදරට ලස්සන සිවිලිමක් තියෙන්න ඕන නේද? හොඳ සිවිලිමක් ගැහුවට පස්සේ ලස්සනට පිළිවෙලකට ගෙදරට මාර ෆිනිෂින් එකක් එනවා නේද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ලස්සන ෆිනිෂින් එකක් ඊට පස්සේ ආකර්ෂණීය පෙනුමක් ගේ ඇතුළට ලබා ගන්න නම් වා අනිවාර්යෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි දාන්නම ඕන. මොකද වාගේ ගෙදරට ගැලපෙන අලුත් ඩිසයින් ගණනාවකින් මේක ඇවිල්ලා තියෙනවනේ. දැන් ගොඩක් ගෙවල් වලට සිවිලිම ගහද්දී නැචරල් වුඩ් ලුක් එකක් ගන්න ට්‍රයි කරනවනේ නේද? ඒකට හරියටම හරියන තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? මේක හැබැයි හොඳම දේ තමයි නැචරල් වුඩ් ලුක් එකක් දෙනවා වගේම වේව කන්නේ නැහැ, දිරන්නේ නැහැ, කාලයත් එක්ක පරිසර උෂ්ණත්වයත් එක්ක හැඩය වෙනස් වෙන්නේ නැහැ, අවුවට කෙලින්ම නිරාවරණය වෙන්නේ නැති නිසා කලයක ෆේඩ් වෙන්නෙත් නැහැ. හිතන්නකො ටික කාලයක් ගියාට පස්සේ දූවිලි බැඳිලා මකුණු දැල්ල එහෙම බැඳිලා තිබ්බොත් එහෙම ආඩ බය නැතුව ෂීට් එක වතුරින් පියදාලා වුණත් ආයි දීර්ඝ කාලයක් තීච්ච විදිහට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මට පස්සේ අමතර වියදමක් දරන්න නැතුව ගෙදර ඇතුළේ පෙනුම දිග්ගටම හිතේ සැනසීම තියාගෙන ඉන්න පුළුවන් කියලා නේද? අනිත් එක තමයි මේක ෆික්ස් කරන්න තියෙන විදිහත් එක්ක සිවිලිම ගැහුවට පස්සේ අර මං කිව්වා වගේ මාර නීට් එකක් එනවා. හරිද? දැන් ගොඩක් වෙලාවට ඔය සමහර වෙලාවට සීලින් ගැහුවට පස්සේ ඒ සිවිලිම කැත වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හිඩස් තියෙනවා නේද? හැබැයි ඒ වුණාට මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ෆික්ස් කරන්න තියෙන විදිහත් එක්ක කොහෙත්ම ස්ට්‍රිප් දෙකක් අතර හිඩස් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මාර නීට් එකක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට අඩු වියදමකින් වැඩිම ලස්සනක් අරගෙන එන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් ගෙදරකට සිවිලිමක් ගහන්නේ අපි ගේ ලස්සනට තියාගන්නනේ නේද? එතකොට කල්පවැත්ම පිළිබඳවත් අපි සෑහෙන්න හිතන්න ඕනේ. මං කිව්වා වගේ වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ, ඊට පස්සේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ තියෙන නිසා ඔයාලට බය නැතුව මේ සීලින් ෂීට් එක වසර ගණනාවක් එක දිගට තියාගෙන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ස්ට්‍රිප් සීලින් එකේ කලයකට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. අනිත් එක තමයි ෂීට් එකට අවුරුදු 25ක වගකීමකුත් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. කල්පවැත්ම ගැම 100%ක් විශ්වාසිතයන්න පුළුවන්. ඔයාලට මිලදී ගන්නකොට කොස් මහෝගනි තේක ඊට පස්සේ බුරුත කියන ආකර්ෂණීය පාට හතරකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඔයාගේ ගෙදරට වැඩිපුරම ගැලපෙන කලයක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. කලර් අප් ස්ට්‍රිප් සීලින් තමයි ගෙදර ලස්සනට පිළිවෙලට හොඳ ෆිනිෂින් එකක් එක්ක සිවිලිම ගහ ගන්නවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම 0115 748 734 කතා කරොත් වැඩි විස්තර දැනගෙන ඔයාලට මිලදී ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මේ මතක් කරන්න හදන්නේ මට WhatsApp එකේ මැසේජ් කරපු උදාර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගැන. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. හතරවටෙම අපි ආව අහගෙන ඉන්න නිසා අපිවත් එකතු කරගන්න කියලා යටියන්තොට පීපල්ස් බැංක් එක ගාව වීල් පාක් එකේ කොල්ලෝ සෙට් එක. සුමුදු තරිදු ඊට පස්සේ දිනෙත් ප්‍රියන්ත සිසිර නිමල් ඊට පස්සේ කැලුම් එක ලසන්ත තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ස්පෙෂලි ටයිටැනික් සලෝන් එකේ තුෂාර අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. උදාරයි පුතේ, අනිවාර්යෙන්ම මං ආව එකතු කරගන්න. හරිද? ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා අනුරපුස්සල්ලාවෙන් මැසේජ් කරලා තියෙනවා. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා බදුල්ලෙන් රසංක මැසේජ් කරලා තියෙනවා. මීගහ කිව්ලේනේ, අනිවාර්යෙන් උදාර විදිහට මැසේජ් කරලා තිනවා, ආවත් එකතු කරගන්න. ඊට පස්සේ හයි කොහොමද සා, අපිටත් සින්දුවක් දෙන්න. මම අනුරාධපුරේ ලස්සන ගෑනු ළමයා සඳලි. Thank you darling, ඔයාවත් උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. තාමත් කට්ටියමට මැසේජ් එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95 තියෙනවා. ඇති තරම් මැසේජ් කරන්න පුළුවන්. වාල් පෝස්ට් එකක් දාලා තිනවා බබා. ඔයාගිලා හાર્ට් රියැක්ට් එකක් දාන්න මම ඔයාවත් මතක් කරන්නම්. හරිද?

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
1: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0712892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: ආ කොහෙන්ද මේ JBL එක?
4: කීල්ස් එකෙන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ office furniture කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture දම්රෝ showroom සිතින් ගන්න පුළුවන්.
7: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායමේ එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත් තේන
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: එක යහන්න ජනී එක දේ දුනු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
1: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: හවස හතරයි විනාඩි 43යි වෙලාව. මම මේවට මතක් කරන්න හදන්නේ ඔයාගේ කෝටිපති සීනිය සැබෑ කරගන්න විශ්වාසයෙන්ම NLB ලොතරැයි පත්වා වැඩි වැඩියෙන් මිලදී ගන්නකොට ඒ අතරින් රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරි ත්‍යාගයක් එක්ක සතියේ දවස් 7ෙම දිනුම් වදින ගොවිසෙත ලොතරැය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. අපේ රටේ ජීවනාලිය වගේ ඉන්න ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දීමට ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැයනේ. එතකොට ඊට අමතරව ජාතික අලුත් සහල් මංගල්‍යය, ඊට පස්සේ ආපදා සහන සැපයීම, ඒ වගේම ගොවි ජනමන් සල් ඉදිරි කිරීම ඇතුළු දැවැන්ත කාර්යභාරයකට හැමදාම අතහිත ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැය්‍ය. මේ වගේ සංවර්ධන වැඩසටහන් රාශියකට අරමුදලින් ප්‍රතිපාදන වෙන් කරන ගමම් ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරන්නත් හැමදාමත් කටයුතු කරන්නේ ගොවිසෙත ලොතරැය්‍ය. ඉතින් ඒ නිසා ඔයාගේ සීනේ හැබෑ කරගන්න ගමම් ගොවි ජනතාවට සිරසල්සන, ඊට පස්සේ තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන. දිනම ජයනියත ගොවිසෙත ලොතරැය්‍ය ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරගන්න නම් ගොවිසෙත වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හතර වටෙන් සද්දෙටම අපි අහගෙන ඉන්න නිසා පිටපැද්දර සතසෙ සෙට් එක මේ වෙලාවේ තිරිණි නංගිවයි සුජිත්වයි එකතු කරගන්න කියලා තියෙනවා. ස්පෙෂලි අනිවාර්යෙන් සෙට් එක මේකතු කරගන්නම්. තැන්ක් යූ උදාරයි. හරිද, ඊට පස්සේ හයි කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න උදාර කොල්ලෙක් විදිහට ඔයා ඉති මාව මතක් කරයි කියලා මම බලාගෙන ඉන්නවා කියලා කුරුණෑගල මාවත ගමින් ෂර්මි එයාගේ දුව ෂනුල්යව එකතු කරගන්න කියලා තියෙනවා. උදාර විදිහට ලෑස්ති කරගෙන තියෙන සින්දුව අලවත් එකතු කරගන්නම්. ඊට පස්සේ පස්සර පැත්තට තමයි යන්න හදන්නේ. දේවතුරු වෙල්කම් සලෝන් එකෙත් අපිත් මේ වෙලාවේ කටිය මහගෙන ඉන්නවා කියලා තියෙනවා. උදාරයි පැටියෝ, ඔයාලා සෙට් එකම එකතු කරගන්නම්. ජය වේවා. ටගල් මැසේජ් එකක් දාලා තියෙනවා, මතක් කරන්නම්.

0: Hatara Atel, Sindhu Ahena, Net FM, Hatara Wate.
1: ආසම සින්දුරිකක් අහගෙන ඉන්න ගමන් හවසරුවේ වැඩ ඇරලා ගෙදර යන ගමන් දින්නේ මට මැසේජ් එකක් දාන්න බස් එකේ මාව අහගෙන නම් ඉන්නේ බස් එකේ නම්බර් එකයි මේ වෙලාවේ කන්ඩක්ටර් අයියා නම් ඉන්නේ මොකද්ද මොන පාටද ඊට පස්සේ ඩ්‍රයිවර් අයියා මොන පාට එකක්ද නම් ඉන්නේ බස් එකේ කී දෙනෙක් ඉන්නවද ওই ටික ඔක්කොම විස්තර මට එවන්න හරිද ට්‍රාන්ස්පෝර්ට් එකේ වුණත් ප්‍රශ්නයක් නැහැ ඔව් මම මතක් කරන්න හරි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕකනේ මේනේ කන්ඩක්ටර් අයියා නම් ඉන්නේ ෂර්ට් එකේ පාට කියන්න උනත් ඔයාගේ ඇස් දෙකේ පෙනුම හොඳට තියෙන්න ඕන නේද පෙනීම සමහර වෙලාවට වට දැන් හිතනව නේද අනේ දැන් නිකන් ඉස්සර තරම් පේන්නේ නැහැ නේ අනේ දුරේන බස් එක බෝඩ් එක කියව ගන්නෙත් මේ මූණ ළඟට ආවට පස්සේ පොතක් කියවන්න ගියාම ඔළුව කැක්කුමයි ටිකක් වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට ඇස් දෙකෙන් කඳුළු එනවා ඔය වගේ ප්‍රශ්න වලට ඔයා මූණ දෙන ගමන් දින්නේ ඔකට හේතුව තමයි ඔයා වාගේ අක්ෂි පරීක්ෂාව හරි විදියට හරි තැනකින් කරගෙන නැහැ හරිද ඊට පස්සේ සමහර වෙලාවට ඔය කණ්ණාඩි දැම්මහම ඔළුව කැක්කුමයි කියලා කියන්නේ හරි තැනකින් කණ්ණාඩි දෙක හදාගෙන නැහැ කඩුවෙලවට ඉන්න කෙනෙක් නම් යන්න කඩුවෙල අලුත්ම විෂන් කියා ශාඛාවට ඔයාට හරි ප්‍රමිතියට නිවැරදිම විදිහට නවීන තාක්ෂණය භාවිතා කරලා හරි විදිහට අක්ෂි පරීක්ෂාවක් කරගන්න කඩුවෙලවට ඉන්න කට්ටියට තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ කඩුවෙල විෂන් කියා ශාඛාව. ඒ වගේම තමයි ගෙදර කට්ටිය වගේ හරිම සුහදශීලී ස්ටාෆ් එකක් නින්නේ. වාට ඕන දෙයක් බය නැතුව කතා කරලා හරි විදිහට හැමදේම දැනගන්න පුළුවන්. මොනවාම හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒගොල්ලෝ කියලා දෙයි කොහොමද ප්‍රතිකාර වලට යොමු වෙන්නේ කියලා. ඕනම වයස් සීමාවකට හරියන්න හරිද? දැන් කැම්පස් යන කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ රසාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. Tamanට ගැළපෙන විදිහට ඇස් කණ්ණාඩි දෙකක් හරි විදිහට නියම ප්‍රමිතිය නිර්මාණය කරගන්න නම් ඔයාලට ඒ තියෙන ඉතින් කඩුවෙල විෂන් කියා ශාඛාවට යන්න තමයි. මම මේ කියන්නේ ලංකාවට විෂන් කියා ශාඛාවල් තියෙනවා. කඩුවෙල අලුතෙන්ම ඕපන් කරපු බ්‍රාන්ච් එක. කඩුවෙල කට්ටිය යනවා නම් හොඳම තැන මේක තමයි. හරිද? ඉතින් ඒ නිසා සුවිශේෂී වට්ටම් සහිතව මේ සියල්ල කරගන්න නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි කඩුවෙල විෂන් කියා ශාඛාව කියලා කියන්නේ. වාහනේ යනවා නම් එහෙම හොඳ පාකින් ඒරියා එකක් එහෙම තියෙනවා. ඔයාලට වාහනේ දාලා ගිහිල්ලා ඇති තරම් වෙලා අරගෙන ඔයාගේ බැල ටික කරගෙන ඉදහසේ එන්න පුළුවන්. ගෙදර වගේ තමයි ඉතින්. හරිද? රයිට් ඒ නිසා ඉතින් ඔයාගේ ඇස් දෙකට අත දා පරිස්සම් කරගන්න නම් විශ්වාසයෙන් යන්න ඕනේ එකම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. හරිද?

රිකිල්ල ගස්කන සැලොන් දිනශ්‍රීයක පැත්තට තමයි යන්න හදන්නේ. ශාම එක්ක ඊට පස්සේ සන්දීපනීවයි නුවන්තිකාවයි ඔකෝම කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. උදාරයි. සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wate.
1: අපි අලුත් පැයකට යන්න කියලා හදන්නේ මට මැසේජ් එකක් දාලා තිනවා අසායි යන්න කලින් අලුත් පැයේ අපිවත් මතක් කරලා මේ යන්න කියලා වසන්ත රුවන්වැල්ලෙන් මැසේජ් එක දාලා තියෙන්නේ උදාරයි හා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඒ වගේ මම්පාරෙන් මටත් දෙන්නකො ලස්සන සින්දුවක් කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ තිවංක thank you ජය වේවා
0: හතර ව

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4 විනාඩි 58යි.
4: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉන්න කුමරියේ
7: ප්‍රේමී අලෙන්නේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: NetFM DJ Night Face to Face Attack Show.
8: Attack Show.
4: 1, 2, 3, let's go. DJ star in the Kamathinam. Oya DJ play karan a pehadili video ak. Then maapita WhatsApp karan.
5: Binduai 711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
9: Brought to you by
10: Sloan Green Caps. Your city, your ride.
11: අම්රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
13: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.
14: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
15: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
16: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
17: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
18: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
19: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
20: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
21: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
22: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
21: මුළු තැන් ගෙටම විජය.
22: විජය තුන පහ, අපේ රසය රටේ සැමට.
23: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
24: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
25: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
26: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
27: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
28: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන.
29: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
30: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
29: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
28: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
27: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
29: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
27: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
29: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
2: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
3: FM Algo Town.
4: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැත්ලස් මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිපොන් මෙපැයි රටතොට සමගින් මම භාෂිලිනී. ඉරානය විසින් කුවේටේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. අදාළියම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන මගේ පර්යන්තයකට දැඩි හානි සිදු වූ අතර ඒ හේතුවෙන් රට සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් සියලුම ගුවන් ගමන් මාර්ග තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබුණා. මෙම ආක්‍රමණශීලී ක්‍රියාව කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය බිඳ දමන්නක් බව පවසමින් කුවේට් රජය එය දැඩි ලෙස හෙළා දැක ඇති අතර ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවද අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ ගුවන් තොටුපලේ කටයුතු අර්ධ වශයෙන් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි. ප්‍රහාරයට ලක් නොවූ අනෙක් මගේ පර්යන්තයේ ගොඩනැගිලිවල සූදානම සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ තාක්ෂණික ඇගීම් සිදු කිරීමෙන් අනතුරුව කුවේට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර කිහිපයක් මෙලෙස යළි ආරම්භ කිරීමට බලධාරීන් අවසර ලබා දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
1: net news මේ පැය රටතොට
3: දැන් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
4: ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
5: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
6: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 397 399 0710 397 399

0: Hatera Aten, Sindu Ehenä, Net FM, Hatera Wade.
1: ඔයාට දෙන්නේ මොකද්ද සින්දුව කියලා කල්පනා කර කර ඉන්නකොටම තමයි සෙන්ටිලාගේ හදාගන්න මේ හිත සින්දුව මට උඩින්ම ආවේ. හරිද? ගොඩාක් කට්ටිය සෙන්ටිලාගේ සින්දු මගෙන් නිතරම ඉල්ලනවානේ. ඒ නිසා මම මේක ලෑස්ති කරගත්ත අලුත් පැය පටන් ගන්නකොට මට අහන්න දෙන්න. හවස 5යි විනාඩි 12යි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි උදාර විදියට අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ පුතේ. අපි අලුත් පැය පටන් ගන්නකොටම හවස්වරේ මාත් එක්ක සෑහෙන කට්ටියක් ඉන්නවා. කට්ටිය මතක් කළාම අපි යන්නේ අලුත් පැය වැඩ ටික පටන් අරගෙන. Hi, good evening Asa boy. අපි මේ වෙලාවේ සද්ද මාව අහගෙන ඉන්නවා. Thank you සෙන්ටිලාගේ සින්දුවක් දුන්නාට කියලා අකුරැස්සෙන් යෂෝ මැසේජ් කරලා තියෙනවා. අපරාදි කියන්න බෑ. ඉතින් ඔයා මං මොකක්ද ඒකට කියන්නේ දෙමළ පත්‍රයක උතන කරුණ කැලලා දුන්නා thank you කියලා කියනවා නේද යෂෝ. උදාරයි හොඳ ඊට පස්සේ අසා කොහොමද අපි හතර වටේ අහගෙන ගමන් ඉන්නේ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා සෙට් එකම එකතු කරගන්න මහන්සිලා වැඩ කරන උදාර කොල්ල කෙල්ල සෙට් එකක් අනිවාර්ය කොල්ල සෙට් එකක් නේ කෙල්ලෝ නෑනේ. ඔක්කොම කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ සිගිරිය කුරුටු ගීත දෙන අයියේ කියලා රුවන් ඩුංගින් ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ට්‍රයි එකක් දෙන්නම් සින්දුව දෙන්න. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න අසා යටියන්තොට මහවිල විදුනි. ඊට පස්සේ කුකින් විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අයියා. ඊට පස්සේ ලොකු දෝනි සඳසි, පොඩි දෝනි විදුනි වයි, වයිෆ් සුදර්ශනී වයි, යටියන්තොට හැමෝමයි මේ වෙලාවේ මහවිල ගමේ හැමෝමයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙන උදාර විදිහටම සෙට් එක එකතු කරගන්නම්. තැන්ක් යූ. බලන්න කොච්චර හොඳ උදාර සෙට් එකක්ද කියලා. ඔයාලගේ වැඩ කරන කට්ටියව, පවුලේ කට්ටියව විතරක් නෙමෙයි ගමේ කට්ටියවත් මට මතක් කළ මෙසේජ් එක දාලා තියෙනවා. ආ දැන් මොකද ඊළඟට කරන්න ඕනේ? ගමේ හැමෝටම කියන්න ඕනේ හවස 4ට Net FM 4 වටේ අහන්න කියලා. හරිද? උදාරයි නේද එහෙම? ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සා. අනේ මට නිලංග සිල්වාගේ පොන්සද්දද ඔබ මාගේ සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. කාගෙන්ද අප්සරා මේක ඔයා අහන්නේ? රයිට්, ඕකේ. මම අනිවාර්යෙන් දෙන්නම්. Thank you Apsara. වාව මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ළඟට ඉන්නේ? චානුක. ඕකේ, මං වාවත් එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම නිලංගගේ පුන්සඳද ඔබ මාගේ වෙනුවට ඊට වඩා ආදර හිතෙන සින්දුවක් දෙන්නම් එයාගෙම. මේක හොඳයි නේ. රයිට්, එහෙනම් උදාර විදියට මාව අහගෙන ඉන්න සෙට් එකට අග්ගල 0711 95 95 95 මැසේජ් එකක් දාන්න. මගේ වෝල් පෝස්ට් එකට හાર્ට් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මදි හැබැයි තව ඕන. හරිද?

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: Yes, Fortune Soy.
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
0: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
11: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4497 කතා කරන්න.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
15: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
16: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
17: සංක දිනය සශිකා නිසංසලා,
18: සුනීර සුමංගා,
19: නුවන් විකාස සේනාරත්න,
20: අමීෂ මිනෝල්.
21: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
22: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
23: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
24: හොඳම දේ අඩුම විලට තෙප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
25: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
26: Non-stop remix remake ekat happena DJ blast ek
27: anga galene igna kumariye
28: premi alagende
29: radio itihase pratham vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show ek
26: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
29: 1, 2, 3, let's go. Lankawama danna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
26: 0711-95-95-95. NetFM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
30: Brought to you by
31: Sloan Green Caps. Your city, your ride.
32: ඔබ O-level අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
33: 4 වටේ
34: 4 වටේ
33: ඔබ වෙත ගෙන එන්නේ
35: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
36: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
37: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
38: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: සිංදු ඇහෙන නැතපෙම් හතර වටේ
1: හවස 5යි විනාඩි 30යි වෙලාව. මම මතක් කරන්න හදන ගවසත ලොතරැයි ගැන ආගේ ජීවිතේ වාසනාව උදා කරන NLB ලොතරැයි පත් හරහා සතිය දවස් 7ේම දිනුම් මදින කෝටි 6කින් සුපිරි තෑගී දිනුම් වාරේ ආරම්භ වෙන ලොතරැයි තමයි ගවසත ලොතරැයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයත් වැඩි වැඩියෙන් ගවසත ලොතරැයි අරගත්තොත් ඔයාගේ ජීවිතේටත් වාසනාව උදා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ ජීවනාලිය බඳු ගොවිපරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දීමට ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නෙත් ගොවිසෙත ලොතරැයියම තමයි. හරිද? ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමේ වගේම ආපදා සාහන සැපයීම වගේම ගොවි ජනමන්සල් ඉදිකිරීම ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා ගොවීන්ගේ භාරකාර අරමුදලින් ප්‍රතිපාදනය යටතේ විශේෂ කාර්යභාරයක් සිදු කරන ගමන්ම ඔයාගේ ජීවිතයට වාසනාව උදා කරගන්නේ කෝටි 6කින් නැරඹෙන සුපිරි තෑගි ලබා දෙන ගමන් දවස් 7ේම දිනුම් වදින්නේ ගොවිසෙත ලොතරැයිය තමයි. ඉතින් එන්සා වාගේ ජීවිතේ සීන සබෑ කරගන්න ගමන්ම ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩි වැඩියෙන්ම හම්බ වෙන හිතේ හැටියට ගොවිසෙත ලොතරැයිය අරගන්න සද්දිනම ඡයනියත ගොවිසෙත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හයි, කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අද හතර වටේ ගැම්මටම තියෙනවා උදාරයි කියලා මට මැසේජ් එකක් දාලා තිනු උඩුගම්පලින් ගෝල්ඩන් ඩෙනිම් හවුස් එකේ රුක්ෂාන් සංජීව නයනා සඳවිනි මනුජී පවුලේ ඔක්කොම එකතු කරගෙන මේ වෙලාවේ ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙන උදාර විදිහට අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා සුබ දවසක්. අපිත් මේ වෙලාවේ හවසරුව ආව අහගෙන ඉන්නවා අලුබෝ මුල්ලේ ඉඳලා සචින් ඒ වගේ මෝෂදී ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. ඒ වගේම හයි කොහොමද සයි, අපිත් හැමදාම net එක තමයි ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ඔමාෂදුවවයි, රනිදු පුතාවයි, රසිඳු පුතාවයි, චූටි මණික චනූෂවයි, හබි සුසන්තවයි ආවත් ආදරෙන් උදාර විදියට එකතු කරගන්නවා කියලා යටියන්තොට මහවිල සඳ මාලි මැසේජ් කරලා තිනවා. උදාරයි, ජය වේවා. ඒ වගේම අසාගොල්ල අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ සින්දුවක් ඕනේ. අපි බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් එකේ ගාමන්ට් එකේ සෙට් එක සාලිය ඊට පස්සේ මංගලී ශිරන්ති සංජීව මහේෂ් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා. ස්පෙෂලි ලක්මුතුවයි මදුවන්තවයි එකතු කරගන්න කියලා තිනවා. උදාරින්ම එකතු කරගන්න thank you jay weva. ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ අපි දැන් ලෑස්ට් එකරගෙන තියෙන සින්දුව අහන්න යන්න කලින් right okay මම ඒක ගැන මතක් කරන්න සින්දුව අහලා ඇවිල්ලාම හවස 5 විනාඩි 32යි 6ට කලින් මැසේජ් එකක් දාන්න මම ඔය මතක් කරන්නම්.

0: FM anu hatırayı taşıma ata Net FM.
1: කතරගමින් නාලනී නේ රයිට් ඕකේ මං ආවත් එකතු කරගන්නම් ගම් කීයක නම් කිව්වද නේ මම එතකොට ආවත් එකතු කරගන්න ගම හයි කොහමද සා මම රුවන්වැල්ලෙන් මංජුල මටත් සින්දුවක් දෙන්න කියලා තිනවා අනිවාර්යෙන් ආවත් එකතු කරගන්නම් මොරටුවෙන් සුජානී වගේම රුවන්වැල්ලෙන් නදීෂිකා thank you ජය වේවා වගේම වාශි සින්දුවක් දුන්නේ නෑනේ ඔයාවත් මට තමිල් සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කෙෂාන් නේ ඕකේ මං අනිවාර්යෙන් දෙන්නම් වාශි මට කියලා කිව්වා සින්දුවක් කිල්ලුව අනිවාර්යෙන් ආයි පාරක් කිල්ලුවොත් ඒක දෙන්න කියලා එනිසා මං ඊළඟට තමිල් ට්‍රැක් එකක් දෙන්නම්

0: හවස 5 විනාඩි 43 දැන්.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel 5 within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මාසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමිපෙත්තට යන්න. අපිට කතා කරන්න 076-44-11600 52-34-03.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: Coca-Cola රස දෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 4 නාවල පිටිය. ජුනි 5 ගිනිගත්
8: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
9: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5යි විනාඩි 50යි දැන්.
4: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනවල්
12: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
13: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
10: හොඳම දේ අඩුම විලට තෙප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
14: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
15: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
16: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
17: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
15: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
17: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන්ම අපිට WhatsApp කරන්න.
15: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
18: Brought to you by
19: Sloan Green Caps. Your city, your ride.

ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ සංගීතයේ කැපී පෙනෙන මග සලකුණක් සනිටුහන් කරමින් එදා සින්දු අද වගේම රසයෙන් අහන්න පුළුවන් අපූර්ව අත්දැකීමක් අපි වට අරගෙන එනවා. හිමව් වරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය මේ මාසේ 13 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 7ට සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පවත්වන සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා වට පුළුවන් මේ අමතක නොවන අත්දැකීම විඳගන්න එකහසු වෙන්න සංකදිනෙත් සශිකා නිසංසලා සුනිල් සුමංග නුරන්දිකා සේනාරත්න ඒ වගේම අමීෂ මිනෝල් ඒ රසයේ ඒ විදිහටම අරගෙන ඉන්න සූදානම් වෙලා ඉන්නවා. එදා දවසට ඉතින් එන්සා මේක සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංගමය. ඔයාලට මේ වැඩසටහනට එකතු වෙන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න අවස්ථාව තියෙනවා myticket.lk වෙතින් ටිකට් මිලදීගෙන. ඉතින් එන්සා කාලෙකට පස්සේ වාට මිහිරි සොඳුරු ප්‍රාසංගික අත්දැකීමක් මගහැරගන්න නැතුව රස විඳින්න නම් ඔයාගේ ටිකට් පත ඔයා අදම වෙන් කරගන්න ඕන myticket.lk වෙතින්. ඒ ගැනත් මතක් කරලා මම අදට යන්න හදන්නේ කෝල් කරපුවා මැසේජ් කරපුවා සෝෂලිය වෝල් පෝස්ට් එකට හાર્ට් රියැක් කරපුවා හැමෝට Thank you. අපි හම්බ වෙන්නේ හෙට හරියටම හවස 4ට වාගේ මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටින් සිකුරාදා 9ට කලුතර එක්ක කොළඹ DJ night එකට හැපෙන්න ලෑස්ති වෙලා ඉන්න වැඩේට set වෙන්නත් ලෑස්ති වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අදට යනවා ගිහින් එන්න ජය වේවා පරිස්සමින් ඉන්න ඕන මම DJ අසා good night

0: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිති
3: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව FM 95.8 Net FM Divaina Pura
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමතිම සෙට්.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමතිම සෙට්.
9: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
3: අයිබෝන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙත් නිවුස් සවස් 6:30 සමගින් මම සචිනි සීලවර්ධන. ප්‍රති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙත් නිවුස් සිරස්තල.
3: ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්. සලේගේ මෝසම හෙට කැඳවීමට නියෝග. යෝෂිතගේ පෙත්සමටත් දින නියම කෙරේ. රංගගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අධිකරණයේදී හෙළිවෙයි. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු එක් දින තරගය රාත්‍රී 8:00. මැද පෙරදිග යුද උණුසුම මැද බොරතෙල් මිල ඉහළට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
3: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. යුද හමුදා බුද්ධ්‍යංශයේ හිටපු සමාජිකයන් වන මොහොමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගම යන අයටද මෙම විදේශ ගමන් තහනම පැනවීමට කටයුතු කෙරුණා. මෙම නියෝගය ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් සිදුකරන විමර්ශනවලට අවශ්‍ය මෙම පුද්ගලයන් විදේශගත වුවහොත් ඉදිරි විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කළා. මෙම පුද්ගලයන් විදේශගත වීමේ අවධානමක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මෙවන විට රඳවුම් භාරයේ පසුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දන්වා සිටියා. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. පාස්කෝ ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් කළා. මෙම මෝසම කැඳවීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම මෝසම අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කළා. මෙම සැකකරු විෂාදය, පශ්චාත් කම්පන, මානසික ආතතිය, චිත්ත ආතතිය වැනි රෝගී තත්වයන්ට ගොදුරු වී තිබෙන බවත් ඔහු සඳහන් කළා. එම වාර්තාවේ ස්ථාන පහක සැකකාර සලේ වදහිංසාවට භාජනය වී ඇති බවට දක්වා ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොදුරු වී තිබෙන බව දක්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සියදිවි නසා ගැනීමේ දැඩි අවධානමකට මුහුණ පා තිබෙන බවත් එම වෛද්‍ය වාර්තාව තුළින් දක්වා තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පැමිණිලිකාර පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබා දිය නොහැකි බවයි. එය අනුව මෙම මෝසම හෙට දින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර තිබෙන කුමන්ත්‍රණී නැමැති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහදිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කරන ලෙසilla හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිචෝදන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා. එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා. එයනුව මෙම පෙත්සම විභාගය සඳහා ජුනි මාස 17 වනදා කැඳවන ලෙසයි අධිකරණයේ දින නියම කළේ. මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටි බවද net news වාර්තාකරු පැවසුවා. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න.
4: ජාතික ආර්ථිකයේ බාහිර කොටස ඒ තුළ ඉතාම ඉක්මන් පරිවර්තනයක් සිදු කිරීම වෙනුවෙන් මාලිම ආණ්ඩුව විසින් මේ රටට කරපු සුප්‍රකට යෝජනාව. මාලිම ආණ්ඩුව මැතිවරණයේ කාලේ ඉතාම

0: බලයට පත් වෙලා මෙතුමල්ලගේ ආණ්ඩුවේ සමස්ත දුරකාරයන් හරියටම තුනෙන් එකක් දැන් අවසන්. නමුත් අර විදේශගත ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලී මිතුරා මේ ආණ්ඩුවට තවම මුණ ගැහිලා නැහැ. අපි දන්න තරමින් ඒ විදිහේ මාර්ගයකින් ඩොලර් මිලියන ගාණක් තියා ඩොලර් එකක්වත් රට ඇතුළට නම් තාම ඇවිල්ලා නැහැ. ආණ්ඩුවත් මං හිතන්නේ මේක නිල වශයෙන්ම එහෙම ඩොලර් ආවෙන්නේ නැහැ කියලා පිළි අරගෙන ඉවරයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පැවසුවේ ආණ්ඩුව රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලාවට ලක් කර ඇති බවයි.
2: ඉතින් ඒක තමයි අපි ජනාධිපතිතුමාට කියන්නේ ඒක වෙන්න කලින් අපි එතුමාට මේ සත්භාවයෙන් අපි මේක කියන්නේ මේ ඔබතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙන්න යන දේ වෙන්න කලින් තමයි පෙන්නලා දෙන්නේ. මොකද එතුමාලත් ඒ අරගලේ හිටියානේ. එතකොට එතුමාලා තමයි මේ රටේ කිසිම ආණ්ඩුවකට තමන්ගේ කාර්යභාරයන් කරන්න දීලා නැත්තේ කියන එක දැන් ජනතාව පිළිගන්න තියෙනවා. මින් පස්සේ නම් අනුර කුමාර සානායක මහත්තයා ඇතුළු අර ඒගොල්ලන්ට 100%ට පල්ලෙහාටම බහිනවා. මොකද ඒගොල්ලෝ කියන දේ පිළිගන්නේ නැහැ රටේ මිනිස්සු. පට්ටපල් බොරු ටිකක් නේ කිව්වේ. මේ පට්ටපල් බොරු අද මහ පොළේ දවසින් දවස යථාර්ථයක් බවට පත්වීමෙන් එන්නේ නැද්ද? වේදිකාවල කිව්ව දේවල් මගේ මේ ෆෝන් එකේ තියෙනවා. මම එකයි කිව්වේ මං එතුමාගේ වචන වලින්මනේ කිව්වනේ. එතුමාගේ වචන වලින් එක වේදිකාවක එතුමා කියනවා ජනාධිපති මැතිවරණ සමයේදී මේ තෙල් කියන එක නරක් වෙනවද කියලා අහනවා. පිට රටින් ගේනවා, ගබඩා කරනවා, පාරිභෝගයට විකුණනවා, සල්ලි ගන්නවා, ආයෙ තෙල් ගේනවා, විකුණනවා. ඊට පස්සේ අහනවා එහෙම කරන්න බැරි නම් මොකටද ආණ්ඩුවක් කියලා අහනවා. දැන් මමද කිව්වේ එහෙම? ඒ කිව්වේ මේ වත්මන් ජනාධිපතිතුමා. මේ දේවල් එතුමා විතරක් නෙවෙයි එතුමාගේ මේ පිළේ ඉන්න මේ කණ්ඩායමම කිව්වනේ. මේවට රැවටුණා රටේ මිනිස්සු. මිනිස්සු කම්පා වෙනවා. මිනිස්සු ආප කරනවා. ඉතින් ඒ නිසා අර කතාවක් තියෙනවනේ රටේ පාලකයා රටේ ජනතාව මුලා කරනවා නම් බොරු කියනවා නම් ඒ රටට හරියනවද? ඉතින් දැන්වත් මේ බොරු කියන එක නවත්තලා දැන්වත් මේ රටේ ජනතාව රවට්ටන එක නවත්තලා ඇවිල්ලා අඩුම ගානේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇත්ත කතා කරන්න. මේ රට ගැන හිතලා පාලකයා රටේ ජනතාව රවට්ටනවා නම් මුලා කරනවා නම් මේ රටට හරියන්නේ නැහැ. මේ රටට අපිත් ආදරෙයි.
1: අමාත්‍ය කේටි ලාල්කාන්ත මහතා රාජනිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
3: යුගයක් තිබ්බා රාජ්‍ය සේවයේ වැඩ කරපු ඒ අවදියේ අපි පොඩා අවදියේ කාටත් ගෞරවයක් පිළිගැනීමක් සමාජෙ තිබ්බා. ඒගොල්ලෝ ඒ ගෞරවය රැකගත්තා, ආරක්ෂා කරගත්තා. ඒ නිසා ඕනම ගමක රාජ්‍ය සේවයේ කෙනෙක් හිටියනම් එයා ගෞරවණීය කෙනෙක් බවට පත් වෙලා තිබ්බා. දැන් තත්ත්වේ ඊට වඩා වෙනස්. හිතන්නේ 1960 ගණන් වලින් විතර පස්සේ 1970 බලයට ආපු පාලනයත් එතනින් පස්සේ බලයට ආපු පාලනයන්ගේ මුළු කාලය තුලත් රාජ්‍ය සේවය කියන එක බිඳ වැටිලා තියෙනවා.
1: මහා පාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවයේ යෙදී සිටියේදී ආන්දෝලනාත්මක ලෙස මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා සිදු වූවක් බවට ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකුගෙන් යුත් කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඊලංගරත්න බණ්ඩා කුලියපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද සාක්ෂි ලබා දෙනුමුයි මේ බව කියා සිටියේ. මෙම නඩුවට අදාළව ඉකුත් නඩුවාරයේදී මරණකරුගේ බිරිඳ දේනිය ඇතුළු පිරිසකගෙන් සාක්ෂි සටහන් කර ගැනුණා. අද සාක්ෂි ලබාගෙනුනේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඊලංගරත්න බණ්ඩා, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක සහ විමර්ශනවලදී නිල සුනකයා මෙහෙ වූ සැරෙන්වරයා ඇතුළු විමර්ශකීන්ගෙන්. කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තිකර සතරසිංහ ඉදිරියේ මෙම සාක්ෂි විභාගයේ සිදු කෙරුණා. සාක්ෂි මෙහෙවනු ලබන්නේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසින්. මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බලනහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද ඔහු විසින් විමසා සිටියා. ඊට පිටතුරු දෙමින් අධිකරණ වෛද්‍ය නිලධාරී ඊලංගරත්න බණ්ඩා පැවසුවේ බලනහර ලෙස හැඳින්වෙන ශරීරාංගයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති බවයි. ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමග සාකච්ඡා කළ බවත්, මෘතදේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ බවත් ඔහු කියා සිටියා. එහිදී මෘතදේහයේ තිබූ තුවාල තමන් විසින්ම කපාගෙන සිදු වූ තුවාල බවට විශේෂඥ වෛද්‍යවරුන් සියු දෙනාම තීරණය කළ බවයි අධිකරණ වෛද්‍ය නිලධාරී ඊලංගරත්න බණ්ඩා වැඩිදුරටත් පැවසුවේ. තුවාලවලින් රුධිර වහනය වීමේදී ඇතිවූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවටද විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම තීරණය කළ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. සාක්ෂි විභාගයේ මැදදී පෙන්වා දුන් මරණකරුගේ ඇඳුම් සිරුපු හා පිහියද වෛද්‍යවරයා විසින් හඳුනාගත් අතර තුවාල වූ ස්ථානවල ඡායරූප අධිකරණය වෙත ඉදිරිපත් කළා. කෙසේ වෙතත් රස පරීක්ෂක වාර්තාද පැමිණි පසු එහි ස්ථාවරයද සලකා අපරාධ නඩ විධාන සංග්‍රහයේ 30 වන වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබා දෙන ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

0: කරුණු සැලකිල්ලටගත් කුලියාපිට මහේස්ත්‍රාත් මිහිල් චිරන්තක සතරසිංහ නඩුව යලි ලබන දොළසන දින කැඳවීමට නියම කළා. ඉරානය විසින් කුවේටයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දරුණු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. අදාළියොම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන මගී පර්යන්තයකට දැඩි හානි සිදු වූ අතර ඒ හේතුවෙන් එරට සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබුණා. මෙම ආක්‍රමණශීලී ක්‍රියාව කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වයේ බිඳ දමන්නක් බව පවසමින් කුවේට් රජය ඒ දැඩි ලෙස හෙළා දැක ඇති අතර ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවද අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිවේදනය කළේ ගුවන් තොටුපලේ කටයුතු අර්ධ වශයෙන් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි. ප්‍රහාරයට ලක් නොවූ අනික් මගී පර්යන්තයේ ගොඩනැගිලිවල සූදානම සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සහ තාක්ෂණික ඇගීම් සිදු කිරීමෙන් අනතුරුව කුවේට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර කිහිපයක් මෙලෙස යළි ආරම්භ කිරීමට බලධාරීන් අවසර ලබා දී බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර හටගෙන ඇති නව ප්‍රහාරාත්මක තත්වයේ හේතුවෙන් සාම සාකච්ඡා බිඳවැටීමේ අවධානම මතුව ඇති අතර මේ හේතුවෙන් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ගණන් සීග්‍රේන් ඉහළ ගොස් තිබුණා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට මින් දිගින් දිගටම බාධා එල්ලවිය හැකි බවට වෙළඳුන් තුළ මතුව ඇති බිය මේ සඳහා ප්‍රධානතම හේතු වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. ඒ අනුව අද දිනේදී ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල 2.6%කින් ඉහළ ගොස් $98.50 ලෙස සටහන් වුණා. එමෙන්ම ඇමරිකානු තෙල් මිල දර්ශකය වන WTI බොරතෙල් බැරලේක මිලද 2.8%කින් ඉහළ ගොස් සටහන් වූයේ $96.34 ලෙසයි. පසුගිය සිකුරාදා වෙළඳපොළ වසා දමන විට පැවති මිලට වඩා බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල මෙවැනි විට $7 වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
1: පුදු දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
2: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
0: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙනවා. දිනට අතර පළමු එක්දින තරගයේ අද පැවැත්වෙන්නේ කිංස්ටන්හිදී. මෙරට වෙලාවෙන් රාත්‍රී 8ට එම තරගය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා එක්දින සහ 20-20 ක්‍රිකට් කණ්ඩායම්වල නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගය මෙය වෙනවා.
1: Net News.
0: Net News නිමාව. මේලඟ Net News හට උදැසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
1: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
3: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 0112-222-200.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනේ.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-222-200.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්.
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
15: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
16: FM 95.8 Net FM Divaina Pura.

මතක තියාගන්න මිත්‍රයා, රැය අවසන් වුණාට සඳ අවසන් වෙන්න නෑ. ඒ නිසා එක මත්තක දවසක ආයෙත් එවන් සඳේලියක් යට මෙවන් රැයක් උදා නොවී තේවිය කියලා හිතට කියලා යන්නේ.

රාත්‍රිය අවසන් වන තැනින් ජීවිතය අවසන් නොවීම මහ පුදුමාකාර දෙයක්. ඉතින් ඒ නිසාම ඇතැම් සංවේදනා හිත්වල හංගගෙන මිනිසුන් යන වෙනවා. සමහර වචනවලට තේරුමක් නෑ කියලා දැනුණු තැන්වල ඔබත් නිහඬ වෙලා තියෙනවද? 0711 95 95 95 වචනවලට තේරුමක් නැහැ කියලා දැනුණු තැනක නිහඬවම ඔබටත් නොතේරෙන නිශ්ශබ්ද වන මොහොතක් ගැන අපි කියමු. එන්න Net FM Facebook පිටුවට.

මගේ දයාබරහිත හිත මතේ නොමට රිසිසේ දුර නොයන්න නොඹේ වේගෙට එච්චර වේගෙන් යදෙන්න බෑමට හතී බං පබෝ.

දවස වැඩ කරලා මගේ මසිතවිලේක පුරබදල අනෙකාගේ ප්‍රශ්නත්මගේ උදටර නිදිමතවත් නොයන පීඩාකාරී ජීවිතයක් මොහොතකට සැනසෙන්නේ ඔයාගේ හඬින්.

හැම ප්‍රශ්නකටම වචනවලින් උත්තර බඳිනවට වඩා නිහඬව ඉන්න එක කොච්චර අපූර්වද. මොකද මේ ලෝකේ තියෙන ප්‍රබලම වගේම ආදරණීයම පිළිතුර නිශ්ශබ්දතාවය. එහෙම කියන්නේ සම්පා මේ ලෝකේ තියෙන ප්‍රබලම නිශ්ශබ්දතාවය.

0: rẻ,
1: quán ta rắm rẻ.
0: रेडियो इतिहास से प्रथम वतावट लांकेय सुपेरी डीजे तारु मुहुनट मुहुन गैटना डीजे अटैक शो का
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කලුතර දිස්ත්‍රික්කය DJ Bobo, කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo.
2: Brought to you by
3: Sloan Green Caps. Your city, your ride.

අඩුවෙන් කතා කරන මිනිස්සු කතාවට පෙළඹෙන්නම ඒ මිනිස්සුන්ට දැනෙනුන් නැකලා විතරයි. ඒත් එහෙව් උන්ගෙනුත් ප්‍රතික්ෂේප වෙන එක ඒක කොච්චර දරාගන්න අමාරු දෙයක්ද? තනිවෙන එක සුන්දරයි, තනිවීම කලාවක් කියලා මිනිස්සු මොන්න බයිලා ගැහුවත් වෙලාවක් එනවා තනිකමම අපේ හුස්ම හිර කරන. ඉතින් හැම වෙලාවට තමන්ට හුම්කම් දෙන්න කෙනෙක් තමා ළඟ නැහැ කියලා දැනෙනකොට දෙයන මේ ලෝකේ කාටවත් එහෙම වෙන්න එපා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ අක්කේ. ආයමත් කියනවා ඒ හැඟීම දරා ගන්න අමාරුයි. මාතලෙන් නෙතු මේ ලෝකේ කාටවත් තනිකම දැනෙන්න එපා. කඳුළු එක්ක හැබැයි තමන් එක්කම හිනා වෙන්න පුළුවන් දවසක් ආවොත් නවතින්න තමන් ළඟ.

0: පමණයි.
1: ආදරණීය තරංගාට පිටු අංක 162 ලියන්නත් නැති ලියන්නත් නැති කරපන් ලියන්නත් නැති කරපන්. වචනවල අගේ බිඳුවට වැටුණාට පස්සේ ඒ වචන ලියවෙන පිටු පස්සේ ඒ හැම පිටුවකම ආදරේ වැක්කිරෙනවා. ලියන්න ලියන්න පපුව හීරෙනවා. පිටු අස්සෙම මැරෙනවා. පිටු අස්සෙම මැරෙන්න බෑද යනේ ඉතින්. මෙහෙම ගිහින් මට ලියන්නත් නැති කරපන්. වලාකුළු ආදරවන්තේ. මෙහෙම ගිහින් මට ලියන්නත් නැති කරපන්කෝ.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක්, අධ්‍යාපන පුහුණුව, රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
3: වට්සප් කරන්න 0674421048, ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදා කාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 559 669.
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය,
5: සංඛ දිනය, සාශිකා නිසංසලා,
6: සුනීර සුමංගා,
7: නුවන් විකාස සේනාරත්න,
8: අමීෂ මිනෝල්.
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
10: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk වෙතින්
12: ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
13: හොඳම දේ අඩුම විලට. තේප ව්‍යාප්ත ශාකජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

Prayer with Taranga. Mandaram re. ඇත්තටම තරංගා කියල වැඩක් නෑ කියලා හිත වැලපුනා. විස්සෝපුනා, ඇස් හංගන් ඇන්ඩුවා. අන්තිමට නිහඬවීම හොඳ විසඳුමක් කියලා. අතහැරෙන්න ඇරියා. හිතට සැනසීමක් ලැබුණා. අදත් ඒ සැනසීම තියෙනවා. ජීවා

Ádrenie taranga. Sitsu patkaravan subamandaram rayaka datuda vela. Oh, vachanataratra mangu adre terumak tibunne. Kohomada kiyala ahuwat eke satutakda dukakda? Kavurut therum gatte naha. Parisamin inne kiyana vachane athule hangagena tibune nokiyu adareyak. Api katha karapu deva ohomai. ඒත් හිතේ තිබුණු දේවල් වචන වලින් කියන්න බය වුණා. ඒ නිසාම වචන අතර මං වුණා. හැඟීම් නිහඬ වුණා. ආන්දරය මඟ වැරදුනා. අදත් මතක් වෙනවා. තේරුමක් නැති වචන ගොඩාක් අතර හරිම ලස්සන ආදර කතාවක් ජීවත් වුණ හැටි. අවසානයේ වචන ඉතිරි වුණා. ඒත් ආදරය ඒ වචන අතරම සදාකාලික වතුර මං වුණා. ඒ තරමටම සුන්දරාත්මක ඒ තරමටම වේදනා බර අතීතයක් ලෙරංගනා.

0: ඇසුරු දුටු ගමන්
1: ඔන්ලයින් නිවුස්
2: මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. හොරණ බටගොඩ මිල්ලනිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක අද පස්වරු ඇති වූ ගින්නකින් පුද්ගලින් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගල 11 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තවත් 44 දෙනෙකු බේරාගත් බව පොලිසිය පැවසුවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. හොරණ බටගොඩ මිල්ලනිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක අද පස්වරු ඇති වූ ගින්නකින් පුද්ගලින් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. 11 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තවත් 44 දෙනෙකු බේරාගත් බවයි පොලිසිය පැවසුවේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු net news total කියාපගේ වෙබ් අඩවියෙන් net news youtube නාලිකාවෙන් සහ net news facebook පිටුවෙන් ඔබට නැරඹිය හැකි.
0: ඇසුරු දුටු ගමන්
1: online news
3: මන්දරම් රැ 7 විනාඩි 49යි.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: හැපී එක යහන්න ජනී එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
1: මම කැමති ඉන්නේ විලා ඉන්න උනත් ඇවිලෙන අවස්ථාවල අසරණ වෙන එක නතර කරගන්න අමාරුයි. ඒත් ජීවිත පහන් හැමදාම දැල් වෙලා තියෙන්නේ නැහැ. ආදරණීය තරංගකේ මහා පර්වත වගේ මිනිසු තුල පිටින් පේන ගැඹීරත්වයේ පරයා මහා කළු කුහරමෙන් ඉමක් කොනක් නොපෙනෙන රික්තකයන්ගෙන් වසාගත් සිදුරු එකක් දෙකක් නැතිනම් අසංකේය පමණක් දුටුවෙමි. ඇතුලන්තෙන් හඳා වැටෙද්දී අහංකාර ඇස් සිනා වෙන දුටුවෙමි. තනිකමෙන් පෙළෙද්දී ඕන් හුදෙකලාවට මිලක් දෙන දුටුවෙමි. කඳුළු වැල් රහසින් ඇද හැලෙද්දී ලුණු රස නොහඳුනන බව පවසනවා ඇසුවෙමි. කෙසේ නමුත් ඇතුලන්තෙන් මහා හඬ නගමින් ආයෑමට ඉඩ දුන්නා මිස අදටත් හෙටටත් බාහිරින් ඕන් නොසලී සිටිති. නෙතු අනුත්තරා

අදයි මට අහස හම්බුනේ. අදයි මං පාවෙලා යන්න පටන් ගත්තේ. මිල් ගයි ආශ් ආසමාසේ මට අද අහස හමුවිය. ආදරණීය තරංග, මට ගොඩාක් සිදුවීම් තියෙනවා. ඉතින් ඒව කැටි කරලා ලිව්වා. මම ලිව්වා ඉල්ලා සිටියා. කවුරුත් ප්‍රතිචාර දැක්වෙ නැහැ. ඥාණව බලාගෙන හිටියා. ඇස්සල කඳුල තිබුණා. දුක දැනුණා. ආයි මුකුත් නොඉල්ලන්නම හිත හදාගත්තා. ඉන්දිකා

dahin, an hatırayı daşımı aten.

හදවතේ කුටීරවලට ලේ බැහැලා. කඩි මුඩියේ ඕ කඩි මුඩියේම මම ලා කපාට එලියක් දැල්වෙන පුඩි චිමිනි ලාම්පුවක් පපුවේ තියාගෙන බව විශ්මත්ති සුලඟත් ඇඟ තවරගෙන දොස්තර හමු වෙන්න දින වෙන් කළා. අදම දොස්තර හමුවා. බෙදනලාව තියාමයි පපුවට කන්දීලා සුසුමට නාඩි ගණන් කරලා එක තප්පරයට එක වචනයෙන්ම බරපතලයි. හදවතේක කැපුම් තුවාල ඉදිමීම් පැලස්සර තෙත් කරගෙන ලේ ගලනවා. තාම කුමක්ද වියවල මං අදේකිව දැක්කා. ඉර මලක් වගේ උදයම හිනැහුණු ආදරමල් කිනීති අත දැරුව තෝඩුවලින් සැරසුණු කිංකිණි වලලු නොවරදවාම අතරඳුණු මම්මගේ කෙල්ලව දැක්කා. දුහුල් සලු පොරවගෙන දරු පැටියෙක් අතතිව උක්කුලේ හොවාන ඉන්න මං අදෑයව දැක්කා. උණු උණුවෙම ලෝදිය බින්දුවක් බිමට වැටුණා. හැම වේදනාවක්ම දුකක්ම රින වෙලා අන්තිමේටම ආදරේ විතරක් ඉතිරි වුණා. ඉතින් අන්තිමේදී පාන්දර ඇහැපිය වෙන්නට කලින් උඹ මගේ ළඟ ඉන්න රූපෙ විතරක්ම දැක්කා. මං අදේ කිව දැක්කා ජනනි භවන්තිකා.

හුස්ම අත්තක පිපුණු ලස්සනම වන මලකින ඔබ පමාවේ මුණ ගැහුණු නමුත් සුන්දර මතකයන් ගොන්නක් අදටත් මතකයේ නිදන් කර දුරස් වී සිටියාට ආදරේ දනෝ

පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: අන්ජුවත් කාල ඉරාන්රුකෝත් මාරවද යවවා එක පරික්ෂණ තියෙනකෝ බෑන්ඩ්ලෝ ආයන්ද පරික්ෂණ කරලා ඔපරේෂණ කරවා මං අහනවා එවන අමලබන්ධ මාර්ගගෙන කිව්වා විස්තර ඉන්න බෙන්ගත පස්සතාවන් ගත්ත දැන් හොඳයි මාන්සේ පොඩිකල් ටිකම්බුලු කලේම නැද්ද ඉන්නකම හොඳයි දැන්
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940 දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே மந்தாரம் ரே.

මගේ කවිය, මගේ ජීවිතය, මගේ ආත්මය මුළු අහසම ඔයා විතරයි. වෙන කාටවත් බෑ මගේ හිත අහසට කිට්ටු වෙන්න. ඒ කවිය හරිම ප්‍රබලයි.

ආදරණීය තරංගා, අලුපාට තවරුණු වලාකුළු බිම්මට බරව දුකින් බලා සිටියා. සඳත් අරුත් ලං වෙලා අහනවා, ඇයි ඔබ අඬන්න වගේ? බලාකුළු යන්තම් හිනා වෙලා කියනවා, ඇත්තටම මට අඬන්න ඕනේ, කෑ ගහලා අඬන්න ඕනේ. ඒත් මං අඬන්නේ නෑ, මොකද මම එහෙම කළොත් මට වැලව පේන්නේ නැතිව යනවා. ඉතින් මං ඒකට කැමති නෑ. ඉර මට ඔච්චම් කළාට හඳට තරුවලට තවම මං ආදරේ. වින්දිත යනේ අඩයි විත්තිකරු කතා කරයි. අරුම පුදුම ජීවිතේ.

එක මත් එක කාලෙක අර හඳ මාම අන්න එහෙම කතන්දර කියලා දුන්න තාත්තෙක් හිටියා මගේ ජීවිතේ. මගේ පන්නම මගේ තාත්තා. අද ඒ තාත්තා ළඟ නෑ. ඒත් මං තාමත් මගේ තාත්තාව හොයනවා.

0: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරතින සංදි සෝය උදා කරගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
1: මුදලාලි
2: අනෝලා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
0: අලුතෙන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansudaye idiripat kirimak anugrahaya
0: hondama de aduma bilata tipa vyapta shakha jalayak samagin kasakala green super jeevithayata ithiriyak
8: mand

ප්‍රේමයට කොහොමද ඩීජේ නයිට් එක සමපාත කරන්න කියලා මම මෙච්චර වෙලා කල්පනා කළා. ඒත් සම්පාත වෙන්නම ඕනේනේ. මන්දාරම් රැටයි විනාඩි 30යි තත්පර 3ට මතක් කරනවා හෙට දවසේ ඩීජේ සංග්‍රාමය ගැන. කලුතර දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ අතරයි මේ ඩීජේ සංග්‍රාමය පැවැත්වෙන්නේ. ඉතින් මතක ඇතුව හෙට මන්දාරම්, හෙට නෙමෙයි අතරම අනිද්දා. අනිද්දා මන්දාරම් රාත්‍රිය අවසන් වුණාට පස්සේ ඔබ සූදානම් වෙන්න ඩීජේ නයිට් සංග්‍රාමයට. කලුතරද කොළඹද ජයග්‍රහණය කරන්නේ? වැඩිපුර ලයිව් ෂෝස් වෙන්නේ කාටද කියලා දැනගන්න ඔබ සූදානම් ඉන්න ලබන සිකුරාදා වෙනකොට.

සෛරිය තරංගා අනිකාගේ වචනට අහුම්කම් දෙන්න අකමැති වෙන්නේ ඒ සබඳියාවේ අන්තිම හුස්ම අදින කාලයේදී තේරුම් ගත්ත මම සමශීල සම ප්‍රඥා සම ත්‍යාග සම ශ්‍රද්ධා නොගැලපීම නම් නිහඬ වීමයි හොඳම එහෙම කියන්නේ සුජා ජීවිතේ අන්තිම පිටුව වෙනකම් එකම හිතක් මත

හිටිය තරංගා. එනිහඬ බව ඇතුළේ ආදරේ තියෙයි කියලා තේරුම් ගන්න. කොයි තරම් ඇඟිලි ගන්නද. ඒත් අවසානයේ නිශ්ශබ්දතාවය මට කියලා දුන්නා. අතහැරීමයි නිවන කියලා. Pinky.

මේ හදවත මොකද්ද මට කියන්නේ? මගේ හිතේ ඔබ කෙරෙහි ප්‍රේමයක් හටගෙනලු. ඔබ කියනවා නම් සඳයි තරුයනත් මට ගෙනත් දෙන්න පුළුවන්ලු. මේ ආදරේ නෙවෙයිද? ඉතින් ඒක දැනනවා නම් ඔයත් මට ආදරේ කියලා කියන්නකෝ.

0: मुझसे प्यार कर लो,
1: प्यार कर लो।
0: मंदारम राठा विनारी हतरीस अटाई तात्पर्य दह अटाई
2: वेलाव ओब वेत गेन एन्ने
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද
6: පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
8: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
9: අංගා ගලේනේ ඉන්නා කුමරිය
7: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
8: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
7: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
8: 0.7 95 95 95 NetFM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කලුතර දිස්ත්‍රික්කය DJ Bobo කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo
10: brought to you by
11: Sloan Green Caps Your City Your Ride
0: Mandaram Rae with Taranga. Pandit Amaradevayan Pilibandava hitata hangima gena sangeetha naadayak apita notherenna api koi taram dure aeth atheetayakata aran yanada. Himau arana evani hangim bahala hit tiyana ayata. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් අපේ සංගීතය කැපී පෙනෙන සලකුණක් ඉදින් හිමව අරණ ඒ වෙනුවෙන් තමයි සංක දිනෙත් සාශිකා නිසංසලා සුනිර සුමංග නොන්දිකා සේනාරත්න සමග අමීෂ මිනෝල් ගයන මේ මාසේ 13 වෙනි සෙනසුරාදා රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයට ඔබ එන්න ඔබේ ප්‍රවේශ පත්‍රය දැන්ම වෙන් කරවා ගන්න my tickets.lg වෙතින් හිමව අරණ ඔබ වෙනුවෙන්

මේ තරම්ම ආදර පණිවිඩ කොහොමද මගේ ඇරලා යන්නේ? ඒත් සමහරක් එකක් දෙකක් මගේ හැරි වෙන කරන්න දෙයක් නැතිකමට ඇයි කිව්වත් කාලයත් එක්ක සටනක අපි හැමෝම වචන වචන තමා ඕනට තොඩ ලංකර ගත්තු ඕනට තොඩ විශ්වාස කරපු ඕනට තොඩ ආදරය කරපු ඒ වචනම තමයි හිතුවටත් වඩා ඉක්මනට අතුරලා ආන්න ඕනේ. හිතුවද කවදාවත් ඒ අහංකාර වචන මම තනි කරයි කියලා? නොදෙනුනා නෙවෙයි ඇත් වෙනවා කියලා. ඒ මොකක්ද ඒ වචනවල තිබ්බ සුදු පාටකින් මම මගේ හැඟීම් යටපත් කරගත්තා. කමන්නෑ වචන වචනම විතරයි කියලා මම ඉගෙන ගත්තා ඉතින්. වචන වචනම විතරයි පැණි කලවැද්දෝ මං වැල්ලවායෙන් නෙලා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව

නිත්‍ය ෆිල්ම් ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

0: මේ මුළු මහාතුන් ලෝකයම සද්ධර්මයේ උතුම් මනුහසින් සනසා නිවා වදාළ ලොවේ ලෝතුරා අමාමෑණී බුදු හිමියනේ සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. ලෝකය පුරාම අපිව බලාගෙන ඉන්න, අපිව අහගෙන ඉන්න පින්වන්ත අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස, කුඩා මෙහෙණින් වහන්ස අවසරයි. ඒ වගේම අදත් ලංකාව පුරාම, ලෝකෙ පුරාම විවිධ තැන්වල, විවිධ ස්ථානවල ඉඳගෙන අපිව අහගෙන ඉන්න සුපුරුදු පරිදි බදාදා ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන කාරණාව පුරුද්දක් කරගත්තු ආදරණීය පින්වන්ත මවුරුනි, පියවරුනි, දරුවනි, ගිය සතියේ දේශනාව නතර කරපු තැනින් නැවත පටන් ගන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දායකත්වය දරා කටයුතු කරන පින්වතුන් පිළිබඳව අපි සිහිපත් කරන්නට ඕන. පානදුර පින්වත්ත සරණපාල මාවතේ පදිංචි ඉනෝකා වික්‍රමරත්න සමන් සුදීප්ත දෙමව්පියන් විසින් තමයි අද උතුම් උදාරතර බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන ජන්මදිනවලට ආශිර්වාද කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සෙත් පැතීම වගේ බලාපොරොත්තු හිතේ තියාගෙන දායකත්වය දරන්නේ. ඒ වගේම තිලකසිරි ලුණුගල ජනපදයේ බුත්තල පදිංචි JM චාමර විරාජ් මදුරංග, K සනෝජි ලක්මාලි, JM ඉනෝකා දමයන්ති, RM ප්‍රියන්ත නාමල්, JM නිලෝෂා මදුවන්ති කියන මේ පිරිසත් අද ලුණුගල ජනපදයේ බුත්තල ඉඳලා පින්බර දායකත්වයක් ගෙන කටයුතු කරනවා. ඉතින් මේ දෙපිරිසේම දායකත්වයේ අරමුණු පිළිබඳව උදාරතර අරමුණු දෙපිරිසටම තිබෙනවා. තම තමන්ගේ පවුල් වලට ආශිර්වාද කිරීම, සාංසාරික වශයෙන් සසර ජීවිතයට ආශිර්වාද ලබා ගැනීම, නිර්වාණය ප්‍රාර්ථනා කිරීම ආදී විවිධ වූ බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ දායකත්වයේ බලාපොරොත්තු පිළිබඳව ධර්මදේශනාව අවසානයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒට ආශිර්වාද කරන්න, ඒ පිළිබඳව කරුණු කාරණා සිහිපත් කළ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන පිරිසක් මැදිරියටත් පැමිණලා තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් ඒ බණ අහන්න දායකත්වය දරලා මැදිරියට පැමිණුණු පින්වතුන් ප්‍රධාන ලෝකයේ පුරාම, ලංකාව පුරාම අදත් අපි වහගෙන ඉන්න සමාජරෑ වැඩමුරේ, ආරක්ෂක අංශේ, පොලිසියේ, යුද හමුදා කඳවුරේ, රෝහලේ, සමහරලාට ගමනක් බිමනක් යන්න පිටත් වෙලා තමන් යන වාහනේ මේ හඬ අහගෙන යන, මාව අහගෙන යන, ආරම්භයේ ඉඳලා මාව අහගෙන යන පින්වතුනි, එවාගෙම net fm youtube නාලිකාව, නේත්‍රාලෝක youtube නාලිකාවට නැවත නැවත ගිහිලා මේ දවස්වල වැඩිපුරම බලන ධර්මදේශනාව තමයි බදාදා ධර්මදේශනාව. විශාල පිරිසක් youtube එකට ගිහින්ලා ජංගම දුරකථනෙන්, පරිගණකයෙන්, මේ තාක්ෂණය හරහා බදාදා මේ බණ ඇතුළු දේශනාවන් සියල්ල බලනවා. ඒක අපිට දැනෙනවා. ඉතින් ඒ නිසා අපිව නැවත නැවත අහන, ශ්‍රවණය කරන net fm youtube නාලිකාවට ගිහිල්ලා මේ ධර්ම දේශනාව බලන ඔබට, ඔබ හැම දිනාටම ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව තමයි මුලින්ම තබන්නේ. පින්වත්නි, අද දේශනාවේ පින්බර දායකත්වයන් නැතුව පසුගිය සතියේ ඔබ නතර කරපු තැනින් තමයි මම නැවත ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තුවක් ගත්තේ. පසුගිය සතියේ ධර්මදේශනාව අවසාන හරියේ මම ඔබට කිව්වා නේද, අපිට ගොඩාක් අය ඉතින් හැපි බර්ත්ඩේ ටු යූ කියනවා, සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවා, හොඳට කට දිග ඇරලා කියනවනේ ගොඩක් අය නේද. සමහරලාට අපේ ඇඟ අතගාලා කියන ඔය ඇත්තන්ට, අනේ නංගියේ ඔයාලට කිරියෙන් පැනියෙන් උතුරන්න ඕන, හරියන්න ඕන, ඔයාලට මන් දන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන, මං කොහොම ස්තුති කරන්නද ඔයාලට, එහෙම කියනවා. සමහරවිට ඔයාලා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට වාහනයක් ගෙනාවම්, සමහරවිට හොඳ ගෙයක් දොරක් හදාගත්තම, ඔය අතරේ සත්භාවයෙන් ආශිර්වාද කරන කොටසක් ඉන්න එක හරි අඩුයි. අම්මා තාත්තා සැමියා බිරිඳ මම ඒ ගැන විස්තර කළානේ ගිය සතියේ. හැබැයි ඉතින් ওই ගොඩාක් අය පින්වත්නි අපිට කිරියෙන් උතුරන්න කියන අය දන්නවා අපිට උතුරන්නේ නැහැ කියලා. එයාලගේ හිත දන්නවා මෙයාලට කිරියෙන් උතුරන්නේ නැහැ. මෙයාලට පැනීෙන් උතුරන්නේ. ඔය කිව්වට එකසේ විස්සට දෙසේ විස්සක් ලැබෙන්න. ඒ නිසා ඕක ගට දිගඇරලා කියනවා. බැරි වෙලා හරි අපිට කිරියෙන් ඉතුරුවන ඔය ගොඩක් අය කියන්නේ. ගොඩක් අය ගටවාගෙන ඉන්නවා. ආපු ඔය වචන කියන්න බෑසාහින්හන්ස අපි කිව්ව ගමන් කිරියෙන් උතුරනවා නයාලට. උතුරන් නැති බව දන්න නිසාම හැපි බර්ද්දේ වෙන් නැති බව දන්න නිසාම එයාල අපිට කියන හැපි බර්ද්දේ ටූයු සුභ උපන්දිනයක් වේවා. බැරි වෙලා හරි ඔය කියන තරමට එක අංසුව ගානි අංසුව ගානි හරි අපිට කිරි උතුරනවනම් ඔය ගොඩක් අය කියන්නේ නෑ අප්පා. ඉතින් ඒ නිසා මම ගිය සතියේ ඔන්න ඔය වගේ දේශනාවක අවසානේ නැමැත්තුවා. ඉතින් මේ සතියේ මම එතෙන්ට ගලපලා දේශනා කරන්න කැමති සත්‍යවාදී වීම පිළිබඳව තමයි ගිය සතියේ මම ඇත්තක් ප්‍රකාශ කරන හැටි. ඔයත්ට මතකයි අර නගර සෝබිනියක් කළ අධිෂ්ඨානය ගැන එහෙම ගිය සතියේ මම දේශනා කළා. අවසානේ දේශනාව අවසානේ. ඉතින් මේ සතියේ මම කැමති පින්වත් මේ කේන්තිය ගැන කේන්ති ගන්න එක පිළිබඳව දැන් අද ගොඩාක් අයට තියෙන ගැටලුවක් අපිටත් කතා කරලා කියනවා. දැන් මේ ළඟදී දවසක මට මගේ දුරකථනෙට කෙටි පණිවිඩයක් ලැබෙනවා. මම දන්නේ ආගෙන්ද කියලා. මට පණිවිඩයක් ලැබෙනවා අනේ සායනාංශ මගේ ජීවිතේ බේර ගන්න කියලා. මට කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මම කොච්චර වුණත් වෙනවත් මේ ජීවිතයක් බේර ගන්න කියලානේ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. කේනා කවුද දන්නේ නැහනේ. ඉතින් මම මේ අංකෙට ඇමතුමක් අරගෙන බැලුවා කවුද මේ මට මැසේජ් එකක් කියලා දෙනවා මගේ ජීවිතේ බේර ගන්න හාමුදුරනේ කියලා. මං අරගෙන බැලුවා දුරකථන ඇමතුමක් මං අහුවා පුතා කවුද? මං පිරිමි ළමයෙක් එහා පැත්තෙන් කතා කළා. මං අහුවා පුතා මට කෙටි පණිවිඩයක් කියලා දෙනවා මගේ ජීවිතේ බේර ගන්න කියලා මොකක් හරි කරදරයක්ද? අනේ සයනාස මට පුදුම විදියට කේන්ති යනවා. මට මේ හිනා වෙන්න ඕනේ වට විනෝද වෙන්න ඕන දේවල් වලට සමහරට හොඳ සින්දුවක් කවුරු හරි අහා හිටියත් මට කේන්ති. මොකද ඒ සින්දුව යාහන්නේ හරි කරදරයක් ඒ සින්දුව කියලා එම කරද මට කේන්ති යනවා. පුදුම කේන්තියක් යන්නේ මට. ඒ කේන්ති යන වෙලාවට සයනාස මට මගේ ජීවිතේම නැති කරගන්න හිතන බලන්න. කෝපය ක්‍රෝධය කේන්තියම එකම බක්කී තියෙන දේවල්. එකම ගොඩේ තියෙන දේවල් කෝපය ක්‍රෝධය කේන්තිය. ඊළඟට ඉතින් මේකේ තව ප්‍රතිඵලයක් පලිගැනීම වෙන්නත් පුළුවන්. පලිගන්න හිතෙනවා. පලිගන්න හිතෙන්නේ පින්වත්නි හේතුකව නෙමෙයි අහේතුකව. අහේතුකව කියන්නේ පින්වත්නි තව කෙනෙක් සතුට වෙනවා දැක්කත් පලිගන්න හිතෙනවා. තමන්ට නැති සතුටක් ඇයි එයා විඳින්නේ කියලා. තමන්ට නැති ප්‍රීතියකින් ඇයි ඉන්නේ කියලා. තමන්ට නොලැබෙන සැහැල්ලුවකින් ඇයි එයා ඉන්නේ කියලා කේන්ති යනවා. සමහර ගෙවල් වල ඇතුලේ වුණත් දැන් සමහර ඇත්තෝ ඉන්න අනිත් ගෙදරයි සතුටෙන් කාලා විනෝදෙන් අප්පුඩි ගහලා ලස්සනට ඉන්නකොට කෙනෙක් ඉන්නා ගෙදර ඒක බලන් ඉන්නේ බෑ. එයාට ඒ ගෙදර අය සතුටෙන් ඉන්න එක බලන් ඉන්න බෑ. එයාට හරියට කේන්ති හරියට කෝපයක් එනවා හරියට ක්‍රෝධයක් එනවා. අම්මා මෙව්වා සමහර දේවල් සංසාර පුරුදු සසරෙන් ප්‍රාර්ථනා කරගෙන ආපුවා. ඒ කියන්නේ ඔබ සතුටෙන් ඉන්නවට බලන්න කැමති නැති කට්ටිය ඔබේ සතුට බලන්න කැමති නැති අය ඔබේ දරුවෝ වෙලා සැමියා වෙලා සමහරට අම්මා තාත්තා වෙලා උනත් ළඟට ඇවිල්ලා ඉන්න පුළුවන්. සේවක සේවිකාව වෙලා ඇවිල්ලා ඉන්නවා. ඔබේ සතුට එයාට ඔබේ භාෂාවෙන් කියනම් දිරවන්නේ. මොකද එයා ප්‍රාර්ථනා කරලා තියෙන සංසාරයේ මං පස්සෙන් එනවා ඔබට සතුටෙන් ඉන්න දෙන්නේ නැහැ. ඔබට සැහැල්ලුවෙන් ඉන්න දෙන්නේ නැහැ. මං ඔබේ සතුට උදුරා ගන්නවා. මං ඔබේ සැපත උදුරා ගන්න. අන්න එහෙම ප්‍රාර්ථනා කළේ. එතකොට ඒ වගේ කේන්ති යන ක්‍රෝධී සිතුවිලි තියෙන පලිගන්නා සිතුවිලි තියෙන අය අපේ පස්සෙන් එනවා සංසාරේ. අපි කතා කරමු මේ කේන්තිය ගැන ඉස්සෙල්ලා අපි කතා කරමු පින්වත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඉද තප්පති පෙච්ච තප්පති කතපුඤ්ඤෝ උභයත් තප්පති. දැන් අපි පාපකාරී උභයත් තප්පති. පින්කමක් කරාට පස්සේ දෙලොවම සතුටු වෙන්න පුළුවන්. හැබැයි පාපකාරී පවක් කරොත් එහෙම කරන දේ පාපයක් නම් ඒ පාපය නිසා අම්මා දෙලොවම තැවෙනවා. මෙලොවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. ඊළඟට නිරේ ගිහිල්ලා ප්‍රතිඵලයක් විදියට නිරේ ගිහිල්ලා ඉපදිලා නිරයෙත් තැවෙනවා. ඔය යමපල්ලෝ කියනවලුනේ නිරේ දුක් දෙනකොට. දැන් ඔය ඇත්තෝ නිරේ දුක් දෙනකොට දැන් මෙහෙ උනත් මරණ ආසන්නේ මරණ මංචකේ සමහරට හොඳට ලෙඩක් දුකක් හැදුනත් ටිකක් අපි අම්මේ ගාලා කෙඳිරි ගන්නවනේ. අනේ අම්මේ කොන්ද ගගෙන ඕන තරම් ගෙවල් වල ඉන්න පුළුවන්. අම්මේ කියලා කෑ ගහන කෙඳිරි ගානයි ඉන්න පුළුවන් ජීවිතේ. වේදනාව දරා ගන්න බැරුව. එතකොට දැන් නිරේ ගිහිල්ලා නිරාදුක් විඳිනකොට වෙනවාදී ඔයතු කෑ ගහනවා බුදු අම්මෝ කියලා කෑ ගහනවා. මට වෙච්ච විපතක් කියලා කෑ ගහනවා. එතකොට යමපල්ලෝ කියනවලු මනුස්ස ලෝකේ ඉපදිලා ඉඳලා නුඹලා විසින්ම කරගත්තු කර්ම මිසක්කා අපි කරපු අනුඹලට ගෙවන්න දෙනවා නෙමෙයි මේ. නුඹලාම තමයි මනුස්ස ලෝකේ ඉපදිලා සුගති භූමියකට යන්නේ නැතුව මනුස්ස ලෝව මිනිස්කම හරියට අර්ථකථනය කරගන්න නැතුව නිරයේ ආයන අකුසල කර්ම කරගත්තේ නුඹලාමයි දැන් විඳපල්ලා කියලා අර දුක් දෙනවා කියලා කියනවා. එතකොට කෑ ගහනවා කියනවා. ඉතින් යමපල්ලෝ කියනවා නුඹලම කරපුවා නුඹලා ගෙවනවා මිසක අපේ එකක් නුඹලා ගෙවනවා නෙමෙයි කියලා කර්ම ගෙවනකොට කියනවලු. අන්න ඒ නිසා දැන් මේ පින්වත්නි බලන්න කේන්තිය නේද සමහර අය ඉන්නවානේ දැන් දවසම රත් වෙලා ඔය සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නවා බිරිඳ ඇවරු ඉන්නවා දැන් සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නේ ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ කියන්නේ කතා කරන්න බෑ ගෙවල් ඇතුලේ බිරිඳට ගොඩාක් දේවල් තියෙනවා මහත් එක්ක කතා කරන්න කියන්න බෑනේ කේන්ති ගන්නවා බඩු පොළවේ ගන්නවා කෑම කන වෙලාවට කියන්න බෑ බිම්පින් ගන්න පොළවේ ගන්නවා තේ බොන වෙලාවට කියන්න බෑ කෝපි පොළවේ ගන්නවා රෙදි අඳින වෙලාවට කියන්න බෑ හයියෙන් දොර වහගෙන යනවා යන්න ඈ විසිකලා දානවා යන ගමන නවත්තනවා වාහනේ එලවන වෙලාවට කියන්න බෑ වාහනේ හප්පනවා වද්දනවා පාර යන අනිත් මිනිස්සුන්ට බයිනවා ඉතින් නෝනා ටිකක් කියාගෙන එනකොට මේමයි මාත්‍යා දැන් අපි මේ ඉඳලා හරියන්නේ නැහැ නේද බලන්නකෝ අපිට දැන් ප්‍රශ්න නේද මුදල් ප්‍රශ්න අපි දැන් මොකක් හරි යන්න ඕන නේද කියනකොට වෙන කෙනෙක්ගේ වාහනේක හප්පන්න යනවා පාර යන කෙනෙකුට බයින්න එතකොට නෝනා කතාව එතනින්ම නවත්තනවා මොකද කතා කරන්න බෑ ඉවසීමක් නැහැ කේන්ති ගන්නවා එහෙම නෝනලත් ඉන්නවා මහත්තුරුත් ඉන්නවා ආයතනවල ප්‍රධානීන් ඉන්නවා සේවකයොත් ඉන්නවා දරුවොත් ඉන්නවා දෙමව්පියොත් ඉන්නවා ආන්දරුත් ඉන්නවා ගුරුවරුත් ඉන්නවා කේන්ති ගන්නවා සමහර හාමුදුරුවරුත් ඉන්නවා නේද ඉතින් දැන් අපි මේ සානහසල ගැන කිව්වා මේ වැරදි කියනවා නෙමෙයි ඉතින් අපි සානහසල ගත්තාට පස්සේ අර වැරද්දේ වැරද්ද පෙන්වා දීමට යම් කිසි ප්‍රියවරක් ගන්නවා වගේම සමහර ස්වාමීන් වහන්සේලාත් එක්ක දැන් ඔය ඇත්තොන්ට නෙමෙයි අපිට කතා කරන්න දැන් ගිහියන්ට නෙමෙයි අපි හාඳුරු වෙලානේ අපි ආමතුරු ස්වාමීන් වහන්සේලා වෙච්ච අපිටත් ගිහිල්ලා සමාජයට බෑ මේ වැහැදකලා වැඳලා සමහර මේ නායක ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරන්න බෑ අපි එක්කත් කේන්ති ගන්නවා හාමුදුරුවරු එක්කත් කේන්ති එව්ව අපි හිනුවත් මේ මම මේක කිව්වේ මේ අනේ එතකොට ඔය ඇතුළේ ඔව් බලන්න හාමුදුරු බණටත් කිව්වා මේ තරහ යන හාමුදුරු ඉන්නවා කියලා අපේ පන්සල් වලත් ওই වගේ හාමුදුරුව තමයි ඉන්නේ ඒව අපි හිනුවත් මේ හාමුදුරු කමේ වැරද්ද නෙමෙයි හාමුදුරු කමේ වැරද්ද නෙමෙයි පෙර සාංශාරික පිනකට කහවත දැරුවාට එහෙම ඇත්තෝ ජේතවනාරාමෙත් හිටියා ඈ තණ්හාదిక හාමුදුරුවරු කෝපය කෝප වෙන හාමුදුරුවරු ඈ දන් වළඳන්න ගිහිල්ලා ජේතවනාරාමේ පාත්‍රා එකට ගස්තනේ කරගන්න ආමුදුරු හිටියා ඈත රැහෙන්නේ පාත්‍රා හඬ විතරයි රණ්ඩු වෙනවා පින්ඩ පාතේ යන මාවතේ රණ්ඩු වෙනවා එහෙම මහාන බබුනෝ හිටියා එහෙම ගිහි අය ඕන තරම් ඉන්නවා ගැටෙන අය දැන් ඔය අපේ සමාජ උනත් බලන්නකෝ මම අර ගිය සතියේත් බණට කිව්වේ එක්කෙනෙක් පලාකඩයක් දානවා ඒ තල්ලුපු ගෙදර ඇහි තන් ඉන්නවා එයා දිනු වෙන්නේ පලාකඩෙන් කියලා එයා අරයක් දා ගන්නවා පලාකඩය දැන් මොකද කරන්නේ කඩ දෙකේ ඉඳන් දෙන්නට දෙන්න හින්ට් ගහ ගන්නවා කඩ දෙක ළඟනේ තියෙන්නේ මේ කඩේ ඉඳන් ඉස්සෙල්ලා දාපු කට්ටිය කියනවා අර කට්ටියට හින්ට් පාස් කරනවා එයාලා එහෙ ඉඳන් හින්ට් ගන්නවා ඈ දෙගොල්ල බෝඩ් ගන්නවා වස විසෙන් තොර පලා කියලා අර කට්ටිය තව එකක් ගන්නවා දෙගොල්ල දෙපැත්තේ ඉඳන් හින්ට් ගහ ගන්නවා මම අර ගිය සතියේ ධර්මදේශනාවෙත් කිව්වේ නේද ඈ ධර්මදේශනාවේදී අපේ රටේ ලංකාවේ මිනිස්සු අඳුනා ගන්න ක්‍රමයේ ගැන ඔයතන මතක ඇති නේද පිට රටවල මිනිස්සු කරන්නේ එක මිනිහෙක් ඉදිකට්ටක් ඇදුවොත් අනිත් මිනිහා නූල හදනවා අපේ රටේ එකෙක් ඉදිකට්ටක් ඇදුවොත් ඊළඟ එක හදනවා ඊට වඩා ලොකු ඉදිකට්ටක් අපේ රටේ එහෙමනේ පන්සල් ගත්තත් ඔච්චර තමයි ඉතින් නේද එක ආදුරු කෙනෙක් හදනවා අඩි 80ක පිළිමයක් ආරය හදනවා 120ක පිළිමයක් ඊළඟ එක හදනවා 1000ක පිළිමයක් අඩි ඉතින් ඕම වගේ ඒවත් ඕනේ අවශ්‍යයි හැබැයි මේක තරගෙන දායක සභාවේ තියෙන තරගෙන අර දායක සභාවයි මේ දායක සභාවයි අතරේ තරගේ
1: අර දහම් පාසලයි මේ දහම් පාසලයි අතර තර අපිට අවශ්‍ය බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්න නම් බෞද්ධ දරුවාගේ සංකල්ප ප්‍රවර්ධනය කරන්න නම් හොඳ ආකල්ප ප්‍රවර්ධනය කරන්න නම් සමස්ත බෞද්ධ ආයතන සියල්ලේම සංකල්පය එක ආයතනයකට ගහලා එක ආයතනයෙන් නැගිටින්න නෙමෙයි ඔක්කොගෙම සංකල්පෙ පින්වත්නි සමස්ත බෞද්ධ පුනරුදය නගා සිටුවීම ඒක වෙන්නේ පාය දැන් එහෙම නෙමෙයි ඉන්නේ වෙන්නේ එක බෞද්ධ ආයතනයක් නැගිටිනවා තව එකකට ගහලා තව එකිනක් පාගගෙන තව ආයතනයක් යටපත් කරගෙන තව දහම් පාසලක් වහගෙන තව පන්සලකට දාන්නේ නැති කරන් එහෙම බෑ සියලු දෙනාගේ පොදු අරමුණ එක නම් සියලු දෙනා මිනිසුන් නිවන කරාගෙන යෑම නම් ඒක තමයි අරමුණ වෙන්න ඕනේ ඒක තමයි අදහස වෙන්න ඕනේ ඒක තමයි ආකල්ප වෙන්නට ඕනේ අන්න ඒ වගේ කල්පනා කරන් එසා ඉරිසියාව කුහකකම ක්‍රෝධය පලිගැනීම වෛරය කියනවා නම් ඊට වැඩිය පින්වාදී මං හිතනවා දැන් ඔය තියෙනවානේ එක එක සම්මාන දෙනවානේ රට ජාත්‍යන්තරෙත් ගිහිල්ලා දෙනවා සම්මාන නේද ඈ මේ හොඳම සම්මාන විශිෂ්ටසහ සම්මාන කුසලතා සම්මාන අපි රටේ මිනිසුන්ට සම්මානයක් දුන්නොත් මොන වගේ සම්මානයක් හම්බෙයිද අපේ රටේ මිනිසුන්ට සම්මාන උළෙලක් තිබ්බොත් එහෙම ඈ කුඩු කේඩුකම් කිරීම අතින් ඉහළ කියලා එකක් ආවොත් මොකක් හරි සම්මානයක් අන්න අපේ අයට ගිහිල්ලා ගේන්න පුළුවන් ආයි පරද්දන්න බෑ කාටවත් ඈ යටි කූට්ටුකම් කිරීමේ සම්මානය වසරේ විශිෂ්ට සම්මානය ලබා දෙනවා ලෝකේ තියෙන රටවල් ඔක්කොම එකතු යටි කූට්ටු වැඩ කිරීමේ සම්මානය එහෙම වුණොත් අපේ කට්ටිය ගේනවා අනිවාර්යයෙන් අනුන්ට උගුල් ඇටවීම නූල් සූත්‍ර සම්මානය කියලා එකක් දුන්නොත් එහෙම මොකද වෙන්නේ ආයි ගන්න හම්බෙන්නේ නැහැ කාටවත් ඈ පෞල් වශයෙන් දුන්නත් ගනි ඈ පෞල් වශයෙන් වෙන වෙනම දෙන සම්මානයක් වුණොත් ඒත් ගනි තරඟ කරන්න තරඟකරුවෝ ඕන තරම් ඉදී ආයි සුද්දන්ට ඉතා ගන්න බැරි වෙයි අපි කොහොමද යටි කූට්ටු වැඩ කරන්නේ නූල් සූත්‍ර වැඩ කරන්නේ කියලා ඉතා ගන්න බැරි වෙයි මේවා ජානමලින් ආවද මේවා ඇඟෙන් ආවද මේවා පන්ති ගිහිල්ලා පුරුදු වුණාද මේවා ට්‍රේනින් වුණාද කවුරු හරි කියා දුන්නාද ඉතා ගන්න බැරි වෙයි පින්වත්නි ආන් ඒ වගේ ඉතින් චේන්තිය ගැන කියනකොට දවසේම රත් වෙලා ඉන්නේ විවිධ හේතු නිසා විවිධ එකෙක් දියුණු වේ ඉහළට යනවා බලා හිඳින්නට බැරි නම් එකෙක් දියුණු වෙලා යනවා ඉහළට බලන් ඉන්න බැරි නම් මොකද කරන්නේ පෙස්සම් ගන්නවා ඊළඟට දේවාලව ගිහිල්ලා පලි ගහනවා ඈ සමහර අය ඉන්නේ පිනදි කපු මහතුරු එක දීග ගන්නවා වගේ දේවාලවල පොඩි දෙයක් gedara aya hayyen kæssat pol gediyak karan dewal dura mokada gedara okkoma kahinwa saamithuma ek digata ek polata enan api pol gaamu enan nool bandimu ha hariyata kiyanne pinwadne kapu aya ek diga ganawa wage kiyala e gane gedara mokak unath dewalata duwanne dewalata duwanne mona de unath dewalata duwanne nitharoma gihila anung ekak kiya kithin ehinsa baluwama ඕ විදිහේ කපු මාත්‍රුන්ටත් ඉතින් මොනවාද පණුව ගාලා මැරෙන්නේ පිනවත්නි අනුන්ටම ගිනි ගෙඩි දෙනවා අනුන්ටම හෙන ඉල්ලනවා අනුන්ටම විපත් පමුණුවනවා ඒ නිසා ලෝකේ ලස්සන සුන්දර තමයි පිනවත්නි ලෝකේ ලස්සන වෙන්නේ පිනවත්නි සුන්දර මිනිස්සුන්ගේ ආදරණීය මිනිස් සත්‍යවාදී සාන්තිවාදී ඊළඟට ලෝකෙටම මිත්‍රත්වයේ හිම මිනිස්සුත් ඉන්නවා පිනවත්නි එම මිනිස්සුත් ඉන්නවා සමහර ගෙවල් දොරවල් දිනු මේ අනුන්ගේ දේවල් ගැන හෙවිල්ලක් නැහැ කාට හරි උදව්වක් විතරයි කවදාවත් අවඩක් කරන්නේ ඒ අය සද්දෙට වචනයක් කතා කරන්නේ ඈ ආන් ඒ වගේ ලස්සන ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා සමහර අර වගේ කේන්තිගෙන කෝපගෙන ක්‍රෝදයෙන් වැඩ කරන ගෙවල් ඇතුලේ සමහර චරිත ඉන්නවා සයිනාස අපේ ගෙවල් වල අයත් එක වැඩ කරන්න බෑ නිතරම කේන්තියෙන් කෝපෙන් ක්‍රෝදයෙන් ඉන්නේ සයිනාස මන් නැහැනේ සයිනාස මම මගේ පාඩුවේ මම පිනක් කරගෙන මිනිස්සුෙකුට උදව් කරලා මට අපේ ගෙවල් වල මිනිස්සු උනත් ස්වාමීන් වහන්සේ මූ වෙන්න බෑ එකතු වෙන්න බෑ එසම මම මගේ පාඩුවේ සයිනාස මගේ ගමන මං අදා ගන්න ආන් එහෙම ගොඩක් මැද එක්කෙනෙක් ඉන්නවා එනිසා දවසේම රත් වෙලා දවසේම ගේන්ති අරගෙන ධර්මාශෝක අධිරාජ්‍යා පින්වත්නි චණ්ඩාශෝකනේ ධර්මාශෝක උනේ අන්තිම වෙලාවේ පින්වත්නි දැන් ලෙඩ ඇඳේ ඉන්නවා ලෙඩ ඇඳේ ඉන්නකොට පවන් සලනවා විජිනිපතකින් සේවිකාව විජිනිපතෙන් සේවිකාව පවන් සලනකොට ඒ විජිනිපත වැදෙනවා ඇඟේ සෙමරපත ඇඟේ වැදෙනවා වැදෙනකොට මෙයා කල්පනා කරන මං කොයිතරම් ප්‍රබල රජෙක්ද රටවල් නම් කීයක් නම් ඇල්ලුවද මේක දික්විජය කළා ඊළඟට ධර්ම විජය කළා ඈ මේ තරම් ප්‍රබලයක් වෙච්ච මට අතපය පණ නැජි වෙච්ච දවසේ නුඹලා වටාපතෙනුත් ගහනවානේ කියලා හිතුවා ධර්මාශෝක ධර්මාශෝකගේ ඇඟේ චණ්ඩාශෝක ධර්මාශෝකෙන් ධර්මාශෝක ලෙඩ වෙලා ඇඳේ ඉන්නකොට විජිනිපත ඇඟේ ඩිංගක් වැදුනා මෙහිමයි ඉන්නේ සමහර අය නේද එහෙමයි ඉන්නේ සමහර හොඳ කරන්න ගියාම ඒත් කේන්ති ගන්නව නේද ටික අතක ගන්නවා ගම තෙල් ටිකක් ගාලා අත ගන්න ගියත් අත රිදෙනවා කියලා කෑ ගහනවා අත කඩන්න හදනවද කියලා කෑ ගහනවා හොඳ කඩන්න හදනවද කියලා කෑ ගහනවා සමහර වතුර ටිකක් පිට උගුරේ ගිහිල්ලා වතුර ටිකක් දීලා ඒ වතුර ටික පිට උගුරේ ගියාම වතුර දීලා මරන්න හදනවද කියලා බයිනවා හොඳක් කරන්න ගියාම අවඩක් Tamanට කරකවිලා එනවා සමහර තැන්වල පින්නත්නි ඔය ඇත්ත හොඳ කරන්න ගිහිල්ලා ඒක කරන්න ගිය අපි කියන්නේ දේවාලි ඉහි කඩන් වැටුණයි කියනවනේ නේ වඳින්න ගිය දේවාලි ඉහි කඩන් වැටුණයි කියනවා ඉතින් එතකොට පින්නත්නි හොඳ කරන්න හදන මිනිස්සුත් හොඳ කරන්න නැතුව හොඳෙන් ඈත් වෙනවා මොකද දන්නවද හොඳ කරන්න ගිහිල්ලා දැන් ගොඩාක් ඇත්තන්ගේ හිතවල තියෙනවා පින්නත්නි හොඳ දේවල් කරන්න මිනිසුන්ට උදව් කරන්න හොඳ සමාජ සේවය කරන්න දැන් ඔය මේ බණ අහගෙන ඉන්න ඇත්තෝ ඉන්නවා ස්වාමීන් වහන්ස අපිට හිතයි මේ ගෙදර ඉස්සරහා තියෙන පාර ටිකක් හදාගන්න. මගේ ගානි හරි ස්වාමීන් වහන්ස සිමෙන්ති ටිකක් දාලා ඔය වලවල් ටික ගොඩ කරලා ස්වාමීන් වහන්ස හදන්න නම් හිතක් තියෙනවා මට. ඒ වුණාට බෑනි ස්වාමීන් වහන්ස අල්ලපු ගෙදර මිනිහා කියයි එයාගේ මල් ගහ කැපුවයි කියයි. අඹ ගහේ ඉත්ත කැපුවයි කියයි. ඈ එයාගේ ගානුව ගොඩ උණයි කියයි. දැන් එහෙම නෙවෙන්නේ. ඉතේ තියෙනවා ස්වාමීන් වහන්ස මට හිතයි මේ එන පාරනේ අපි මේ ලේන් එකේ ගෙවල් 10ක් නේ තියෙන්නේ. මං ඔය සිමෙන්ති කොට ටිකක් ගෙනල්ලා වැලි ටිකක් දාලා ඕක අදනවා මගේ ගෝලෙක්වත් දාලා බෑනේ සායනාසේ එහෙම කරන්න එහෙම කරන්න ගිය ගමන් අනිත් අය කියන්නේ නැහනේ ඇත්තද ඔබතුමා මුදල් වියදම් කරනවද අපි ශ්‍රමය දෙන්නම් අපි හදාගමු මේ පාරා දැන් එහෙම හිතුවා නම් මේ ලෝකේ තව සුන්දරයි නේ මීට වඩා ඈ මේක සුන්දර වෙලා නේ පින්නද එහෙනම් අපි ශ්‍රමය දෙන්නම් අනේ සාදු අපිට මූල්‍යමය ශක්තිය නැහැ ඔබතුමා මූල්‍ය ශක්තිය දෙන්න අපි එකතු වෙලා කරමුකෝ මේ වැඩ. එහෙම නෙමෙයිනේ කරන්නේ. අනිත් අය ගේට්ටුවෙන් බලනවා ගෙට දුවනවා. මොකද කියන්නේ? අපි කියමු එරමාරිස් උපාසක මාත්‍ය කියලා. ආන් එරමාරිස් පාර අල්ලන්න හදන්නේ දැන්. පාරේ වැට ගන්න හදන්නේ. ඉමින් කෝල් කරනවා ප්‍රාදේශ සභාවට. පොලිසියට කෝල් කරනවා. මොකද කියන්නේ? එරමාරිස්ලා සිමෙන්ති තනාගෙන පාරට ඇවිල්ලා පාර අල්ලන්න හදනවා කියනවා. දැන් ওই නිලධාරි මහත්තුරුත් ඉන්නවා නේද? නිලධාරි මහත්තුරුත් පින්වත්නි මේ මොකක් හරි වෙන වැරද්දක් කිව්වොත් පොලිසියේ මහත්තුරු නේද සමාව අවසරයි ඉතින් මෙව අපි කියන්න ඕනේ මොකද මිනිහක් මරනවා කිව්වොත් මරලා පැය 8ක් 10ක් ගිහිල්ලා තමයි එන්නේ ඈ වෙන මොකක් හරි වැරද්දක් කිව්වොත් එහෙම මොකද දැන් පසුගිය දවසක මම අපේ විහාරස්ථානයේ ළඟ හොඳටම මේ මතින් මත් වෙච්ච මිනිහෙක් වැටිලා ඉන්නවා අපේ ගේට්ටුව ළඟ මං ඉතින් ඒ ආරක්ෂක අංශයකට කතා කරලා ගියෝ මට වෙන කරන්න දෙයක් නැහැ මට මං කතා කරලා ගියෝ මාත්‍යා මේ කවුද දන්නේ හොඳටම බීලා වැටිලා ඉන්නවා පාරේ පන්සලේ ගේට්ටුවේ මොකද මලොත් අපෙන්නේ කට උතර ගන්නෙ සායනාංශ කවුදර ගේට්ටුව ළඟ වැටෙන්නේ ඔබ වහන්සේ දන්නවද අඳුරනවද දායකයාද කින්ද මන්ද කියලා අහනවනේ පන්සලට ආවද ඉතින් ඒවට කට උතර දෙන්නත් එපා එතකොට ඒ ආරක්ෂක අංශයේ මාත්‍යා මගෙන් අහනවා ඔබ වහන්සේ ගිහිලා සාකච්ඡා කරලා එහෙනම් පිටත් කරා මං කෝ සාකච්ඡා කරන්නේ කොහොඳ මාත්‍යා බිම වැටිලා ඉන්න මිනිහා එක්ක බනන්නවන සාකච්ඡා කරන්න තිබුණා මං ගා සාකච්ඡා කරන්න ගිහලා ආන්දරු ගැව්වා කිව්වොත් එහෙම ඈ සාකච්ඡා කරන්න ගිහලා මට නිකන් නඩුවක් අරගන්න වෙනවා ඊට පස්සේ කිව්වා එහෙනම් හොඳයි සායනස අපි බලන්නම් කිව්වා ඒ මිනිස්සයා කොමාරි නැකිටලා ගියා ගිහිල්ලත් පැය 8කට විතර පස්සේ ඇවිල්ලා ආනවා කෝවර වැටුණු මිනිහා කියලා මං ගා ඒක නැකිටලා බඩගාලා ගියා කියලා දැන්ද මාත්‍රු එන්නේ කියලා ආන් ඒ වගේ එකට මං කියන්නේ නෑ මොම කියලා. ඒ වගේ එකට ටිකක් ස්ලෝ තමයි එන්නේ ඉමින්. හැබැයි අර වගේ එකක් මං හිතන්නේ එව්වත් ආයතන හැදිලා තියෙන ඔය අංචි අදිනේ වටම හරියන විදියට. අර වගේ හොඳ වැඩක් කරන්න කුණු කානුව සුද්ධ කරනවා. කවුරු හරි මිනිස්සෙක් මේ කානු කුණු කානුව පිළිලානේ කියලා හිතලා කානුවට බැහැලා කානුව සුද්ධ කරනවා. එතකොට කවුරු හරි කෝල් කරනවා. කෝල් කළ ප්‍රාදේශ සභාවට කියනවා ආන් අසවල් ගෙදර ඒබ්‍රහම් උපාසක මහත්තයා කානුව ගොඩ කරනවා එහෙම කියන්නේ. කානුව සුද්ධ කරනවා කියන්නේ නැහැ. කානුව ගොඩ කරනවා කියලා කියන්නේ. එතකොට මොකද කරන්නේ? අර ගැටිය දික්මණින් එනවා. නීති පොත් අරගෙන පොත්පත් අරගෙන දූවගෙන එනවා. කවුද මේ කානුව ගොඩ කරන කෙනා? බැලුවම කානුව ගොඩ කරනවානේ මේ කානුව සුද්ධ කරනවා. කානුව පිරිසිදු කර. ඉතින් සමාජයේ ඉන්නවා අම්මා සමාජ සේවය කරන්න. දැන් අපි කියමු දන්සලක් දෙන්න කියලා. දැන් දැන් මේ පොසොන් කාලේනේ ආරම්භ වෙලා තියෙන්නේ. දැන් පොසොන් කාලේ ආරම්භ වෙලා. ඒතර දන්සල් තියෙනවා. දැන් එවටත් නීති රීති එහෙම රාමු එක එක දේවල් තියෙනවා. ඒවත් හොඳයි. සමහර අපේ මේ මේ කටයුතු කරන ඉවක් බවක් නැතුව අවිචාරවත්ව කටයුතු කරන අයට සමහර නීති රීති හොඳයි. හැබැයි සමහර අයට දානීය දෙන්න තියෙන නීති ටික බැලුවාම ඈ ඒ යන්න තියෙන නිලධාරී ටික අවසර ගන්න තියෙන අය පිරිසිදු කම එකී නොකී මෙකී ටික කරන්න ගියාම දන්සල දෙන්න වෙන්නේ නැහැ. දැන් එයත් මේ වැඩි වෙලා නෙමෙයිනේ හිතේ සද්ධාවට හිතේ සතුටට මීඳු මහරහතන් වහන්සේ වැඩියා නේද කියලා හිතලා ඈ බුදුන් බුදුනා නේද කියලා හිතලා එයා කල්පනා කරනවා තමන්ගේ ව්‍යාපාරයෙන් ලැබුණු මුදලකින් යම් කිසි දෙයක් ධන දාන්න ටිකක් බත් ටිකක් ආහාර ටිකක් දන් දෙන්න ඕන කියලා. එතකොට එයාට දාලා තියෙන නීති පද්ධතිය නීති පද්ධතිය නීති පොතේ විදියට හදාගෙන එනකොට වෙන්න ඕන හරි වෙලා දන්සල එපා වෙලා ඒවෙන් අවසර ගන්න ගියා. සයිබ එක තැනකට ගොනු කරලා එක්ක පන්සල මූලික කරලා එතෙන් නිලධාරියෙක් යොමු කරලා ඒ අධීක්ෂණයක් අදලා අන්න ඒ වගේ සමාජට දානේ දෙන්න හිතන් ඉන්න මනුස්සයට දානේපා කරනවා. දානේපා කරන පොදු වැඩ කරන්න හිතන් ඉන්න මනුස්සයට පොදු වැඩේ එපා කරනවා. එයාට ආයි සංසාරේට සමහර අය දානේම දීලා සමහර අය වැඩ කරලා නැති බැරි මිනිසුන්ට උදව් කරලා පස්ස නොබලා යනවා කියනවා සායන් අහංස මං කරෙනොත් කරගත්තේ නෑ සායනහස මේ වගේ ගොන් කමක් ආයිනම් කරන්නේ නෑ සායනහස කියලා. ඒ මොකද දෙන්න ගියා මේ ඉල්ලන අය මොකද කරන්නේ සමහර අය දෙක තුන දැන් අපි හිතමුකෝ ආහාර පාර්සල් බෙදන්න ගියොත් වැඩක් නැතුව පාර්සල් හත අට උස්සගෙන යනවා. උස්සගෙන ගිහලා ගෙදර බල්ලන්ටත් බෙද දෙනවා. ඒක විකුණනවා. ඒක මගදිගේ දාගෙන යනවා. ඒ කියන්නේ අවශ්‍ය පමණට නෙමෙයි ගන්න. ඒක දෙන දානපතියා දැක්කාට පස්සේ එයාට අපහැදෙනවා. අයියෝ මෙහෙම මිනිස්සුන්ටද මං දන් දෙන්නේ කියලා. හැබැයි ඒක එකක් තියෙනවා අපි නේද අපි එහෙම අපහැදෙන්න හොඳ නැහැ. මොකද දන්නවද අපේ හිතේ චේතනාව අපි දීම ගන්නගෙන අපිට වංචා කරනවා නම් ඒක එයා අරගෙන යනවා. අපි දීලා සතුටු වෙන්න අපි ওই දෙයක් දෙන්න ගියාම සමාලාට කල්පනා කරනවානේ නේද මේ මිනිස්සයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා එයා මේවා අරන් ගිලා මෙහෙම කරනවා අරෙම කරනවා අපි එහෙම හිතනවානේ ඈ සමාලාට අපි ළඟටත් ඇවිල්ලා යමක් කිව්වම අපිට හිතෙනවා මෙයා බොරුවක් කරන්න කියලා. ඒත් අපි තියෙන දේ දෙනවා. අපි හිතින් හිතන්නේ මොකද දානේ නැමැති කඩේම මගේ ළඟට ආවා මං ඒ කඩේම පැනගත්තා. ඒ පින මට. හැබැයි මම ඒක අතපසු කරගන්නේ මොකද ඔය මේ අර කතාවක් තියෙනවනේ පින්වත්නේ. පැරණි කතාවක් තියෙනවා ඔය අපේ දකුණු පළාතේම කතරගම දෙවියෝ මේ මහලු වෙසක් මවාගෙන එනවලු දුගියෙක් විදියට. ඉතින් ඔය පැරණි අම්මලා අපිට කියනවා හිඟන්නේ කාවොත් දෙයක් නොදී යවන්න එපා කියලා. මොකද සමාට කතරගම දෙයියෝ එන්න පුළුවන් අපිව පරීක්ෂා කරන්න එන්නේ කියලා. මොකද ගැමියෝ ළඟ කතාවක් තියෙනවා පරණ. ඈ කතරගම් දෙයියෝ මහලු වෙසක් මවාගෙන එනවලු. ඒ කියන්නේ මේ අපිට පුද පූජා පවත්වන විවිධ මේ මේ බාරහාර වෙන්න එන අය බැතිමත්තු ඇත්තටම දානපතියෝද බලන්න කතරගම් දෙයියාඳුරු මහලු වෙසක් මවාගෙන එනවලු ගෙවල් වලට ඉල්ලගෙන. දොරේ පැරණි අම්මලා කියනවා වයසක අම්මලා මහල් එක්ක આવොත් හිඟන්න එක්ක આવොත් ගෙදරට අතාරින්න එපා. බත් ටිකක් හරි තියෙන එකෙන් දෙන්න. හාල් උණ්ඩුවක් හරි දෙන්න. බැනලා පන්නන්න එපා. මොකද කතරගම දෙයියොත් දන්නේ නැහැ. ඈ මේක සංකල්පේ මොකද්ද දන්නවද? තමන් ළඟට ආපු දානෙට පහින් ගහන්න එපා. තමන්ගේ අභිමුවට ආපු පාරමිතාවට ඒක දාන පාරමිතාවනේ. ඈ තමන්ට දෙන්න ලැබුණු අවස්ථාව ආපහු හරවා යවන්න එපා. ඒ පැරන්නෝ දැන හෝ නොදැන කිව්වේ ඒ කතාව. ඈ දෙවියෝ මහලු වෙසෙන් ඇවිල්ලා ඇති. ඒ නිසා දෙවියන්ට පස්ස හරවන්න එපා. දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න එපා කියලා කිව්වේ ඒකයි. නේ? අන්න එහෙනම් මතක තියාගෙන අරතරන් දේවල් කරපු රජතුමා අන්තිම වෙලාවේ හිතට වෛරයක් ගත්තා පින්වත්නි කෝපයක් ගත්තා. මොකද්ද? මගේ අතපය පණ නැති වෙච්ච වෙලාවේ නුඹලා වටාපතෙනු ගහනවා නේද මට කියලා. දැන් ගෙවල් වල මැරෙන්න හදන තාත්තලා අම්මලා ආච්චිලා සීයලා ඇතිනේ වෛරෙන් මැරෙනා ඉන්නවනේ කෝපෙන් ක්‍රෝධේ. දරුවන්ට කන්න පතලා වෛර කරලා ලෙඩ ඇඳේ කෑ ගහලා ඈ නපුරු වචන සමාහට මේ ජීවත් වෙලා ඉන්න කාලේ කවදාවත් නපුරු වචන කියපු නැති අය මරණ මංචකේ අපි අහලවත් නැති නපුරු වචන කියනවා. ඈ වෛර වචන කියනවා. ඇයි ඒ? සංසාරේ සමහර පුරුදු. සංසාරෙන් ආපුවා. එයා සංසාරේ මරණය ප්‍රාර්ථනා කරපු ඇති. එයාට සංසාරේ කරපු මහා අකුසල කර්මයක් ප්‍රාණඝාතයක් මතක් වෙලා. දැන් බලන්න පින්නදී ඔය ඇත්තෝ දැන් මේ බණ අහනකොට බණ අහලා ඉවර වෙනකොට ඔය ඇත්තෝ දකින්නවා කොහේ හරි තැනක අපි හිතමුකෝ ගවයෙක් ඝාතනය කරනවා. ඔය ඇත්තොන්ට පේන්න තියෙනවා දැන් මේ රාත්‍රී කාලේ. එකෝ ඇත්තෝ පාරේ යනකොට ඔය ඇත්තන්ට දැන් මේ බණත් අහලා යනකොට ඔය ඇත්තන්ට පේන්න තියෙනවා මිනිස්සේ කුළු ගෙඩියක් අරගෙන ගවයෙක් ගැට ගහලා කුළු ගෙඩියෙන් ගහනවා. හරි ගහන්න හදනවා. දැන් ඔය ඇත්තන්ගේ හිතට මොකක්ද එන සිතිවිල්ල? ඔය ඇත්තන්ට එන සිතිවිල්ල අර මරණ මිනිහා ගැන අනුකම්පාවක් එන්නේ නැහැ. අනේ පව් අර හරක නේද? මරණව නේද කියලා දැන් අර වැද්දා පිළිබඳව මරන්නා පිළිබඳව දැඩි වෛරයක් එනවා ඔය ඇත්තන්ගේ හිතට. නේද? ඒ කියන්නේ අර කුළු ගෙඩිය අරගෙන වැද්දාට පාරවල් දෙක තුනක් ගහන්න පුළුවන් නම් ඔය ඇත්තෝ අර නීති රීති දේවල් නිසා පසුබට වෙනවා මිසක ඒ කියන්නේ දැන් ගවයා බේරගන්න සංකල්ප විතරයි ඔය ඇත්තන්ගේ හිතේ දැන් තියෙන්නේ. ඔයත් කල්පනා කරනවා මේ වැද්දා කුළු ගෙඩියෙන් මේ ගවයාට මට ඔය කුළු ගෙඩිය ලැබුණා නම් මං ඔය වැද්දාගේ ඔළුවට ගහනවා කුළු ගෙඩි පාරවල් දෙක කියලා හිතනවා. එතකොට දැන් ඒ වෙලාවට තමන්ගේ හිතට එන ඒ වෛරී සිතිවිල්ලයි කෝප සිතිවිල්ලයි ක්‍රෝධ සිතිවිල්ලයි බැරි වෙලා හරි ඒ කුළු ගෙඩිය අරන් වැද්දාට පහර දුන්නොත් තමන්ට වෙන ප්‍රාණඝාතයයි ගැන තමන්ට සිතිවිල්ලක් නැහැ. එහෙනම් දැන් මේක දැකලා අපි මොකද්ද සත්වයා බේරා ගන්නට යම් කිසි ක්‍රියාදාමයක් වාචසිකව කරන්න පුළුවන් නම් සාමකාමීව ක්‍රියාදාමයක් කරන්න පුළුවන් නම් ඒක හරි අවබෝධාත්මකව. හැබැයි මේක දැකලා අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒ තමයි ගවයා කර්මපතේ සකස් කරපු හැටි. නේද? අපි කල්පනා කරන්න ඕන සංසාරේ ඔහු මැරෙන්නට කර්මය සකස් කරලා තියෙන ආකාරය. අන බලන්න සතෙක් වෙලා ඒ සතා මැරෙන්න කර්මය සකස් කරලා තියෙන ආකාරය. කර්මය ගෙවන හැටි. ඒ සතා කර්මය ගෙවා දමන හැටි. ඊළඟට වැද්දා තවත් කර්මයක් සකස් කර ගන්න ආකාරය. එතකොට දැන් අපි මේකට තක්කු මුක්කු තියන්න ඕනද? නැහැ. අපි මේකට තක්කු මුක්කු තියන්න අපිට පුළුවන් නම් වාචසිකව හෝ සාමගාමී ක්‍රියාකලාපයකින් අර වැද්දාට අවබෝධ කරවන්න මෙහි ආදීනවය. ඒක හොඳයි. හැබැයි අපි වැද්දා මරන්න ගිහිල්ලා අපි වැද්දාට කුළු ගෙඩියෙන් ගහන්න ගිහිල්ලා නැත්නම් අපේ ලේ ධාතුව කෝප කරගන්න ගිහිල්ලා දැන් අපි වැද්දා ගැන හිතනවා මෙහිමත් තිරිසන් මිනිස්සු ස්වාමීන් වහන්ස දැන් අපේ අර සත්වයා ගැන උපරිම සත්ව කරුණාව දැන් වැද්දා ගැන වෛරය. එතකොට එක්කෙනෙක් කර්ම සකස් කරනවා එක්කෙනෙක් කර්ම ගෙවනවා. දැන් අපි මොකද කරගන්නේ? අපි කොහේවත් නැති කර්මයක් අපි තුල සකස් කරගන්නවා. ඈ කොහේවත් නැති ලේකෝප කර ගැනීමක් අපේ ශරීරය ඇතුලේ අපි ලේකෝප කරගන්නවා. දැන් ඔයත්තන්ට මතකයි පින්නාදී ඔය බණ පොතේ කතාවක් තියෙනවා. එක දවසක් තරුණියක් නාලා නේද තරුණියක් නාලා පින්නාදී හවස් කාලේ නාලා ඉන්නවා මේ වැට ළඟ කොණ්ඩේ පීර පීර. සාමාන්‍යයෙන් එහෙම එකක් තියෙනවා. අර ගීතයකක් තියෙන්නේ නේද? කවුද පාර දිගේ එහෙ මෙහෙ ගියේ? නුඹත් හැඩවි වැට ළඟම ඇයිද දුවේ? ගායක මහත්තයෙක් එහෙම කිව්වනේ නේද? කවුද පාර දිගේ එහෙ මෙහෙ ගියේ? දැන් ඔය තරුණ ගෑනු ළමයින්ට ලෙඩක් තියෙනවලු නාලා කරලා කොණ්ඩේ පීරන්නේ කරන්නේ වැට ළඟ. ගේට්ටුව ළඟ. ඉස්සර නම් වැට. දැන් නම් ගේට්. එනේ පාර

දූලා මොකද කරන්නේ වැටවල්ලන් ඉඳන් මේ දරුවා නාලා කොණ්ඩ පීර පීරෙනකොට මෙතෙන් යන දීවරේ එයාට ලැබෙන මේ පැස් බෑ බිත්තරය මේ බිත්තරේ ලැබුණාට පස්සේ මේ දියණියට යන ගම මේක දීගෙන යනවා. මෙයා මේක තම්බල කෑවම හරි රසයි. ඉතින් අම්මාට කියනවා මේක හැමදාම මේ රසය ඉල්ලනවා. දැන් සමහර අය ඉන්නේ මාළුවගේ ඔළුව කන්න කැමති නේ, මාළුවගේ බිත්තර කන්න කැමති. ඒකේ පින පව ඒක මේක ගැන වෙනම විග්‍රහයක් අපි කරගමු. මම මේ ළඟදි දැක්කා මාළුවෙක්ගේ බිත්තරයක් වින්නත් නේ කිලෝ 4 මාළු බිත්තරයක්. එතකොට ඒකේ තියෙන්නේ පුංචි ඩොඩ් පැටව් කිලෝ 4 මං හිතන්නේ මම දන්න ගණන්වල හැටියට ලක්ෂ ගණක් පැටව් කියලා මං කියන්න. ඔය ඇත්ත දන්න ගණන්වල හැටියට මං හිතනවා බිලියන් ට්‍රිලියන් ගණක් විතර පැටව් ඇති කියලා හිතෙනවා. කිලෝ 4 බිත්තරයක් චූටි පෑන් තුඩක් වගේ තරම් සයිස් එකේ බිත්තර. එතකොට අපිට චුට්ටක් නතර වෙලා මෙහෙම කල්පනා කරලා බැලුවාම පින්වත්නි, ඒත් අම්මා කෙනෙක් නේද? දැන් සත්තු කිව්වාම සත්තුන්ගේ තරමටත් කාමයේ රාගේ නැතුව නෙමෙයි. කාමයේ තියෙනවා, රාගයේ තියෙනවා, දරුසෙනිහස තියෙනවා. ඒ කියන්නේ උන්ගේ තරමට පිහිටලා තියෙන මේවා. යම්කිසි කාල පරිච්ඡේදයක් සත්තුන්ට යම් පීරියඩ් එකක් යම් කාලයක් තියෙනවා පින්වත්නි. ඒ දරුසෙනියස තියෙන. ඔයතු දැකලා ඇති. ඒ කාලෙන් පස්සේ ඒ දරුසෙනියස අතාරිනවා. එතකොට ඒ පැටි අතාරිනවා. හැබැයි කාලයක් තියෙනවා මේ මනුස්ස අපිට වඩා සමහර ත්‍රිසංගත සත්තු ඉන්නවා පින්නන්දි. යම් කාල පරිච්ඡේදයක් තියෙනවා ළමයින්ට ආදරේ, පැටවුන්ට ආදරේ. ඈ මනුස්ස වෙච්චර ආදරේ නෑ. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ දරුවන්ට එච්චර ආදරේ නෑ. සමහර ලාට පින්නන්දි මේ ත්‍රිසංගත සත්තු ඉන්නවා අපිට වඩා. දැන් ඔය තල්මස්සු එහෙම ගත්තාම නේද කිරි විදිනවනේ මේ. මව් කිරි විදිනවා. පැටියා ගිහිල්ලා කට ඇරලා මෙහෙම ගන්නවා කටට ආදරේ. කට ඇරලා කට ඇතුළට ගන්නවා පැටවු ටික මෙහෙම. උවදුරක් එනකොට පැටවු ටිකක් කට ඇතුළට යනවා මෙහෙම. කටේ දාලා වහ ගන්නවා. සමහර මාළු ගෙනල්ලා කපලා බැලුවාට පස්සේ බින්නදි කටේ පැටවු ඉන්නවා. ඒ කියන්නේ තාත්තා පිරිමි සතා. ගොඩාක් දුරට පැටවු ටික කටට ගන්නේ පිරිමි සතා. ගැස් සතුත් එහෙම කරන අවස්ථා තියෙනවා. සමහර මාළු ගෙනල්ලා කපලා බලනකොට කට ඇතුළේ ඉන්නවා පැටවු. ඒ කියන්නේ පිරිමියා තමයි බොහෝ වෙලාවට පැටවු ටික කටට දාලා වහගන්නේ. පැටවු ටික ආරක්ෂා කරන් තාත්තා. ඒ කියන්නේ පැටවු කටේ ඉන්න සතෙක් නම් මාළු ලෑල්ලේ කැපුණේ ඒ අනිවාර්යෙන් තාත්තා කෙනෙක්. අන්න තාත්තා ගැනත් මම මෙතන වචනයක් කියන්න. ලෝකේ තාත්තලා කියන්නේ පුදුම ආදරණීය චරිතයක් වෙනත්. මේ පොසොන් මහේ ගෙවෙන කාලේ ඔයත් කල්පනා කරන්න ඈ. අදත් වෙහෙසෙන අපිට කන්න දෙන වෙහෙසෙන කන්න දෙන මහන්සි වෙන තාත්තලා අම්මලා ලෝකේ නේද? කවදාවත් තාත්තා අම්මා පිළිබඳ වෛරයක්, කෝපයක්, ක්‍රෝපයක් හිතන්න එපා. සමහර දෙමව්පිය ගැන කෝපෙන් කල්පනා කරන අයත් ඉන්නවා නේද? දරුවෝ ඉන්නවා. දෙමව්පිය ගැන නිතරම කේන්තියෙන් ඉන්නේ අම්මා තාත්තා ගැන. කේන්ති සාගත වෙයින්. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෝ ගැන කේන්තියෙන් ඉන්න. ඉතින් මේවා එච්චර හොඳ ඒවා නෙමේ සසරට ගෙනියනවා. ඉතින් මේ දැන් කැස් බෑ බිත්තරේ රසයි. දැස්සේ දෙමව්පියෝ කල්පනා කරා මේ දියණිය කැස් බෑ බිත්තරේ ඒවා දෙන්නේ කොහෙන්ද? ඊළඟට කිකිලි බිත්තරයක් දෙනවා. හැමදාම කිකිලිය බිත්තර රකින්න එකක් අරන් දෙනවා. මේ කෙල්ල හැමදාම මේක අරගෙන කන්න පුරුදු. කිකිලිය කල්පනා කළා පින්වත්නි බිත්තර දානවා විතරයි කවදාවත් පැටවු නැහැ. හැමදාම කනවා මේක අරගෙන. සත්තුන්ට කෝපය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, වෛරය තියෙනවා, පලිගැනීමේ චේතනා තියෙනවා. එහෙනම් ඔය ඇත්තු වෙනුෙන් මැරෙන සත්තු, ඔය ඇත්තු වෙනෙන් මැරෙන සත්තු 1000 මැරෙනකොට 2-3 ඔය ඇත්තු ගැන වෛරය හිතුවොත් නිකන් හිතලා බලන්න මම දෙන්නම් වැඩි මමත් එනවා නුඹටත් ඔය දුක පැමිණෙනවා කියලා වගේ හිතුවොත් නිකන් ඔය ඇත්තු වෙනුවෙන් මැරෙන සත්තු, ඔය ඇත්තුගේ නමින් මැරෙන සත්තු ඈ හිතුවොත් එහෙම වෛරයක්. ඔය ඇත්තන්ගේ ගෙදර ආදන සුරතල් සතා ගහලා දොට්ට දානකොට එලවනකොට ඈක් ගහලා අඬු කඩනකොට එයා එකපාරක් දෙපාරක් එයාගේ සංඥාව තරමට එයා කල්පනා කරොත් ආ හිතනවත් දන්නේ නැහැ අපිට එහෙම ඒක ගැන අවබෝධයක් ඇති කරගන්න විදියක් නැහැ නේ. අපි හිතනවා වගේ මිහිතුවොත් මමත් කවදාරි නුඹේ අඬු කඩනවා කියලා හිතුවොත් ඈ මගේ පැටවු ටිකත් එක මාව එළියට දැම්ම මගේ පැටවු දැන් ඔය සමහර තිරිසංගත සත්තු බලන්නකෝ පැටවු මැරිලා මා සෝකෙන් ඉන්නවා මම දැකලා තියෙනවා. බලු පැටවු ටිකත් එක බැල්ලිය එළියට දැම්මාම වාහනයකට අහුවෙලා පැටවු මැරුණම බැල්ලිය සෝකෙන් ඉන්න ඔය ඇත්තන්ගේ දෙමව්පියෝ වගේ මැස් වලින් කඳුළු මෙහෙම වැක්කිරිලා තියෙනවා. අඬන්න බෑ. සමහරට උඩුබුරනවා උඩ බලාගෙන. බැලුවම අර පැටි අහුවෙච්ච දුක කියන්නේ. ඒ දුක ඔය ඇත්තන්ගේ දුක හා සමානම නම් ඔය ඇත්තෝ හිතුවා නම් ඔය ඇත්තන්ගේ දරුවා මැරිච්ච වෙලාවේ නේද? ඔය ඇත්තෝ කල්පනා කරා නම්
ඒ මොනහරි හේතුවකට මැරුණා ඒ ගැන වෛරයක්

කෝදයක් ඔය ඇත්තු හිතුවන ඒ කෝපය ක්‍රෝදේ මරම්මටත්තාවන. මට මේ විපත කරපු මගේ දරු පැටව් මරපු මන් නුඹට ප්‍රසංසාරය පස්සෙන් එනවා මේ දුක ගේනවා කියලා නිකන් හිතුවන වර්ගය ආභෝ කරනවා, කාමය තියෙනවා, ආදරය තියෙනවා, උන්ගේ තරමට කේන්ති යනවා, උන්ගේ තරමට කෝපය තියෙනවා, උන්ගේ තරමට ක්‍රෝධය තියෙනවා, අපේ ධර්මයට නොවෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න, මේ සෑම සත්‍යයටම සාධාරණ හේතු තියෙනවා. දැන් මේ කාරණාව නතරුනේ අන්තිමට කාලියක් ඉන්න වෙලා පින්නත් දෙන්නට දෙන්න මෑ පූසෙක් වුණා, කිකිලියක් වුණා, ඕමෝම සංසාරයේ ඉපදි දෙන්නට දෙන්න කාගෙන දෙන්නාගේ පැටවු කාගෙන අන්තිමට බිත්තරයකින් පටන් ගත්ත වැඩේ ලෞතුරා බුදුහාඳුරු ළඟදි මේ කතාව දිගෑරුනේ. වෛරය කොමද, කෝපය කොමද, ක්‍රෝධයේ කෙලවර කොතනද? කල්පනා කරන්න ඔය ඇත්ත. දැන් ඔය කතාවක් තියෙන පිටදී දෙවියන් අතර මේ සුරාසුර යුද්ධය ගැන තියෙනවනේ කතාවක් නේ. සුරාසුර යුද්ධේ අසුරයන්ට අසුර භවනේ පිපෙනවලු පාටලී කියලා ගහක මල් විශේෂයක්. හැම කාලෙටම නේ, එක කාලෙකට. ඒ පාටලී ගහේ මල් පිපෙන කාලෙට අසුරයන්ට මතක් වෙනවා සුරයොත් ඇති වෙච්ච ප්‍රශ්නේ. එතකොට අසුරයන්ට කේන්තිය වැඩි වෙනවා. දැන් සමහරැත්තන්ට එහෙම තියෙන්නේ නේද? සමහර අල්ලපු ගෙදර මගුල් ගයක් නම්, අල්ලපු ගෙදර අය ගේ හදනවා නම්, තමන්ගේ යාළුවා වාහනයක් ගේනවා නම්, එහෙ දානයක් නම්, දැන් සමහර දැන් තියෙන්නේ දානයක් කවදාවත් ඒ ගෙදර කරන්න දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර අය රණ්ඩු වෙනවා දානේ තියෙන දවස. මගුල් ගයක් කරන්න දෙන්නේ නැහැ. එක්කෝ එන අය වලක්වල යවනවා, එක්කෝ රණ්ඩු වෙනවා, රණ්ඩුවක් අදාගෙන ඒ වැඩේ අරවනවා. සමහර ඥාතිත් ඉන්න පින්නන්නේ නේද? ඔයත් සමහර ඥාතිින්ට දැනගන්නවත් තියන්නේ නැහැ ගෙදර වැඩක් තියෙනවනම්. මොකද දන්නවද? ඇවිල්ලා පැනලා එතන නැති ප්‍රශ්නයක් හදලා රණ්ඩුවක් ඇති කරගෙන සමහර ඥාති ඇවිල්ලා සැලකුවේ නැහැ, කන්න දුන්නේ නැහැ කියලා මොකක් හරි ප්‍රශ්නයක් හදලා තරහ වෙලා තව ඥාති දෙන්නේ තුන් දෙනෙකුත් තරහ වෙලා අකුලගෙන යනවා. එසා ඔයත් ආරංචි වෙන්නවත් තියන්නේ නැහැ සමහර ඥාතිින්ට දෙයක් කරනකොට. දන්නවා ඇවිල්ලා වැඩේ විනාශ කරනවාමයි. හැබැයි ඒ අය ඉවෙන් හරි දැනගෙන එනවා. දැන් අපිට කියන්නේ නෑනේ, ඔන්න අපි දැනගෙන ආවා කියලා එනවා. ඒ ආපු එලේ ඉඳලා ඔයත් බයේ ඉන්නවා. අනේ සායනාස දැන් මොනවා අක්ක ආවා කියන්නේ ඈ? එක්කෝ අධික කුල මාන්නේ ඈ, අධික මාන්නේ, මාන්නක්කාරක ඇති දෙයක් නෑ. හැබැයි රට ඉන්න දුවගේ ලොකුව, එක්කෝ ડોක්ටර් පුතාගේ ලොකුව, එක්කෝ ඉංජිනේරු බෑනගේ ලොකුව අපිට ඌව වැඩක් නෑ සායනාස. අක්කා ඒ ලොකු අරගෙන අක්කා නිකන් ඉන්නේ ජනාධිපති වාගේ. එයාට වෙනම සලකනෝ, පූජකයෙකුට සලකනෝ වගේ සලකනෝ. ඩිංගක් එහෙම එහෙ වුණොත් එයා වැරදි හදාගෙන අඬුබඬු ගසලා දාලා ඒ මේ ගාලා පොළවේ ගාලා තරහ වෙලා යනවා. ඒ නිසා ඔය ඇත්තෝ කිව්වේ නැතත් ඒ වගේ ආරංචියට හරි එනවා. ඇවිල්ලා අංචියක් ඇදගෙනමයි යන්නේ, රණ්ඩුවක් හදාගෙනමයි යන්නේ. තමට අම්මලා දුවලා පවුල් පිටින් එනවා ඒ වගේ අය. ඇවිල්ලා රණ්ඩු වෙලා යනවා. ඒ නිසා මෙව්වා ගැලපෙන්නේ නැහැ. මෙව්වා තමයි අපි ධර්මයෙන් දැකලා හදා ගන්න ඕන, වෙනවා දැන් නිවා ගන්න ඕන දේවල්. දැන් මේ දෙවිවරු මොකද කරන්නේ? දෙවිවරුයි අසුරයේ ඇති වෙච්ච ප්‍රශ්නේ මතක් කළා. අසුරය බඩ ගන්නවා අර පින්වත්නි සිනේරු පව්ව මුදුනට. බඩ ගන්න සුරයොත් එක්ක යුද්ධ කරා. සුරයෝ එහෙම පරාද වෙන්නේ නැහැ. සුරයෝ එකමුතුයි, සාමකාමී. එතකොට තමයි කියන්නේ මම ඒව තස්මින් සමේ දජග්ග. දෙවියෝ, සක්‍ර දෙවියෝ අවවාද දෙනවා තමන්ගේ දේව සභාවට. අසුරයෙක් යුද්ධ කරනකොට බයක් ඇතිගැන්මක් ඇති වුණොත් සක් දෙවිඳුන්ගේ තේජස ගැන, එහෙම නැත්නම් ඒ ප්‍රාන්ත ඒ කණ්ඩායම් වලට ප්‍රධාන වෙච්ච දේව සේනාධිපතිවරු ඉන්නවනේ, ආන් ඒ අයගේ තේජස ගැන කල්පනා කරලා ධෛර්යමත්ව අසුරයෙක්ව යුද්ධ කරන්න කියලා. ඉතින් මෙතන තියෙන්නේ වෛරය, මෙතන තියෙන්නේ කෝපයක්, මෙතන තියෙන්නේ ක්‍රෝධයක්. අසුරයෝ දෙවියන්ට කරන්න ගියපු දේ කරගැවුනේ අසුරයන්ටමයි. දෙවියෝ සුරභවණෙන් නිරපන්න තමයි අසුරයෝ ප්ලෑන් කරේ, සැලසුම් කළේ. නමුත් ඒක කරගැවිලාවේ තමන්ට මේ සමහර කෝප ක්‍රෝධ ක්‍රියාවන් තියෙනවා පින්නන්දි. අපි ඥාතීන්ට ගුලි අඹරන්න හිතාගෙන වෙන අයට අඹරන්න හිතාගෙන කරපුවා කරකැවිලාවිල්ල අපිට වැටේ. අපේ ගෙවල් වල අංග විකල ළමයි බිහි වෙනවා අපේ ගෙවල් වල මිනිස්සුන්ට පරිසම් දෙනවා. අන්තිමට ගියේ කාටවත් ගිනි දෙන්න. ඒකනේ කියන්නේ ගිනි කෑවොත් අඹුරු පහරන්න වෙනවායි කියලා කියන්නේ ඒකනේ පින්නන්දි. කෝපයෙන් ක්‍රෝධයෙන් වැඩ කළොත් අනිවාර්යෙන් පින්නවාදී මේවා මේ සුයිප් හූරනවා වගේ අද හෙට නොපිනුනාට
මේවා සසරේ සකස් වෙලා කර්මපත සකස් කරලා තියෙනවා. සා පරිස්සමෙන් ජීවත් වෙන්න. අනුන්ට ගිනි දෙන්න කියලා තමන්ට අඟුරු පහරන්න උනොත් එහෙම ඒක හරියේ ඛේදනීය තත්ත්වයක්. දැන් මම අර මුලිනුත් කිව්වා ඔය දේවාල කපු මහත්තුරු ගැන මම මුලිනුත් දේශනා කළා. ඉතින් සමහර අය ඉන්නවා පින්වත්නි, අනුන්ටම වින කරන වැඩ කරන්නේ, කන්නේ බොන්නේ, දරුවන්ට අඳින්න දෙන්නේ, අනුන්ටම වින කරන වැඩ. ඒවා කරලා වැඩක් තියෙනවාද පින්වත්නි? ඈ වැරද්දකට හරි අනුන්ට දඬුවම් දෙන්න අපිට ඒකේ අයිතියක් නැහැ විනිශ්චය කරගන්න. ඒක නීතියකට හෝ එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ කියලා එකක් තියෙනවා. අපිට ඕන කලබලෙට නෑ. ඈ ස්වභාව ධර්මයේ කාලයක් ගිහිල්ලා ඒ පුද්ගලයාට ඒකේ ආදීනවත් පෙන්නලා ඈ මෙන්න නුඹ කරපු කර්මයට නුඹ ළඟට ආවා කියලා දැන් බලන්න පින්වත්නි, ලෙඩ ඇඳක හරි කොහේ හරි තැනක ඉඳන් අපිට පසුතැවෙන්න වුණොත් එහෙම අනේ සායනහස දැන් අපිට අනන්ත එහෙම අත්දැකීම් තියෙනවා. සමහර අය ළඟට ගියාම කියනවා සායනහස මට මේක ගෙවන්න වෙනවා සායනහස මන් දන්නවා. එහෙම පව් මගෙන් වෙලා තියෙනවා සායනහස. සමහර අය මරණ මංචකේ අපිට කියලා තියෙනවා. ඈ අපි ගිහිලා සෙට් කරනකොට අත් දෙක අල්ලලා කියනකොට නෑ සායනහස මෙව්වා ඉතින් අපෙත් වැරදිනේ සායනහස. ඈ උණක් ටිකක් දරුණුව වැඩි උණක් එයාගේ හිතට එන්න ගන්නවා. මොකද උඩු හිතෙන් ප්‍රීතියෙන් එයා හිටියාට යටි හිත ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. යටි හිතට බොරු කරන්න බෑ. ඒක ඇතුලේ තියෙනවා ගැබ් වෙලා. ඒ කියන්නේ කියන්නේ පේනවාද? කර්ම කරනකොට ලෝකෙටම බොරු කරන්න පුළුවන් නේද? අපිට සුදු ඇඳලා ලෝකෙටම කියන්න පුළුවන්. අපි නිවැරදි අප්පා, අපි පිරිසිදුයි අප්පා, අපි සුදු පිරුවටයක් වගේ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අතර එක්කෙනෙක් ඉන්නවා ඔය සියල්ල දන්න කෙනෙක්. ඒ තමයි යටි හිත. ඈ යටි හිතට අප්පච්චි බොරු කරන්න බෑ. අම්මා බොරු කරන්න බෑ. යටි හිත කියන්න ගන්න ඔයා සුදු ඇඳලා නිකන් ඔතන මූණ දීගෙන හිටියාට ඔයාගේ මූණත් ආඩුවේ හිනාව දාගෙන හිටියට යටි හිත මේ ඔයාගේ තියෙනවනේ මේම. එතකොට ඔයාගේ උඩු හිත මොකද? නෑ නෑ නෑ දැන් ඕක වැඩක් නෑ දැන්. දැන් ඕක ඇදලා ගන්න එපා. ඕක ඕම තිබුණාවේ. දැන් මේ කරන හොඳ කතා කරමුකෝ. ඕක ඕම වාගමු කියලා අපි අර ශරීරයට පණ තියෙන කාලේ යටි හිත නිතරම ඔබගෙන ඉන්නවා යට. ඈ යටි හිතට උඩ එන්න දෙන්නේ නෑ. උඩු හිතෙන් යටි හිත ඔබාගෙන ඉන්නවා යට. දාගෙන අරක අමතක කරා කියලා. හැබැයි ශරීරය පණ නැති වෙන්න ගන්නවා, ශරීරය මැරෙන්න ගන්නවා ටික ටික. අක්‍රිය වෙන්න ගන්නවා. උඩු හිතට හයියක් නැති වෙනවා, යටි හිත ඔබාගෙන ඉන්න යට. එදාට මොකද වෙන්නේ? නිදහසේ යටි හිත උඩට එනවා. නිදහසේ යටි හිත උඩට එනවා. උඩට ඇවිල්ලා යා කියන්න ගන්නවා. එතකොටනේ පින්වත්නි වර්තමානයේ අමතක වෙලා අතීතයේ විතරක් මතක තියෙන සමානලාටනේ. මරණ මංජකේ ලෙඩ වුණාම සමහර අයට මේ අද අමතකයි, දුව අමතකයි, පුතා අමතකයි, සහෝදර සහෝදරිය අමතකයි, ඒ මේ ඉන්න අය අමතකයි. මේ කවුද කියලා අහනවා. දුව ආවම ළඟට මෙයා කවුද? මේ දුව. මට දුවක් හිටියාද? එහෙම කියලා අහනවා. දුවක් හිටියාද මට? ඇයි දුව විතරක් නෙවෙයි නම් මෙයාට පුතාලා දෙන්නෙකුත් හිටියා. ආ පුතාලත් හිටියාද මට? කෝ ඒ පුතාලා? මේ ඉන්නේ පුතා. ඒ තාත්තා නේ මගේ. එහෙම කියනවා. පුතා නෙමේ තාත්තා කියනවා. එතකොට අදාමතකයි යාට මතක කවද්ද? අතීතේ මතක, ඈත මතක, සංසාරේ මතක. එයා කියනවනේ ඈ එයා කියනවා මට බයයි මට බයයි ඔන්න එනවා නේද? වර්ණ මංජක ඇහිලා තිනවද? ඈ එයා කියන මට බයයි ඔන්න එනවා මාව බේරගන්න, මාව බේරගන්න, හාමුදුරුවනේ මාව බේරගන්න. ආන් එහෙම කියනවද? ඉතින් සමහර අය කියනවා ඕන් වාහනයක් ඇවිල්ලා නැවැත්තුවා මාව ගෙනියන්න ආවා මාව බේරගන්න, ඔන්න දොරකොට නැවැත්තුව වාහනේ, අනේ ලොකු පුතේ මාව බේරගන්න. එහෙම කියනවා. සමහර අය ආනවා කෝ තාත්තේ එහෙම කවුරුවත් ඇවිල්ලා නැහැ, නැත්නම් මොකද ඔය ආවා, ඔන්න එනවා මගේ ළඟට. ඈ එහෙම කියනවා. ඒ මොනවද? එක්ක යා මේ ජීවිතේ අතීතයේ කරපුවා, එක්ක පෙර සංසාරයේ කරපුවා. එයාගේ යටි හිත ඇතුලේ භවයෙන් වැහුණු හිත ඇතුලේ තියෙන දේවල් එයා කියවනවා. කියෝලා කියෝලා එක්ක අගුපිලක වැටිලා මැරෙනවා. ද රන් ඇඳන් වල නිදාගත්ත කට්ටිය, සැප පහසු ඇඳන් වල නිදාගත්ත කට්ටිය මාත්‍යෝ පිස්සුවෙන් වාගේ නැගිටලා පින්නතුනි, නැගිටලා යන්න ගිහිල්ලා අගුපිලක වැටිලා මැරිලා, දරුවෝ දන්නේත් නැ, උදේ හොයනකොට තාත්තා කෝ නෑ නේ කියලා බලනකොට එහා පැත්තේ පිළිකන්න පැත්තේ අගුපිලේ වැටිලා මැරිලා සමහර සත්තුත් කාලා මලමිනිය හොයා ගන්නකොට ඈ සත්තුත් කාලා මරමිනිය ඇදක නින්දෙන් පිබිදියා වාගේ මැරෙන්න වාසනාව, මැරෙන්නත් වාසනාව තියෙන කීයෙන් කී දෙනාටද? එසා අර දේශනාවේ තියෙන පින්වත්නි, දූවිලි අතින් අරගෙන ගැහුවොත් ඉස්සෙල්ලාම දූවිලි ගෑවෙන්නේ කොහෙද? තමන්ගේ අතින්. කෝපය ක්‍රෝධය ඔය වගේ දෙයක්.
දූවිලි අතට අරගෙන ගාටහරි ගැව්වොත් තමන්ගේ අතේ දූවිලි ගෑවිලයිස. ඒ කියන්නේ තමන්ගේ හිත දූස්සෙ වෙලා තියෙන ඉස්සෙල්ලා. අර ප්‍රතිඵලය එන්න කලින් යකඩ රත් වෙච්ච යකඩයක් අරගෙන ගාටහරි අනිනවා කියලා හිතුවොත් ඉස්සෙල්ලා පිච්චෙන්නේ කාගේ අතද? තමන්ගේ අතේ. තමන්ගේ අතේ තුවාලයක් තියෙනවා නම් ඒ අතින් විසක් ඇල්ලුවොත් එහෙම ඉස්සෙල්ලා ශරීරය ගත වෙන්නේ විස කාටද? තමන්ගේ ඇඟට ශරීර ගත වෙන්නේ විස. එහෙනම් පුහුදුන් හිතේ තියෙන කෝපය, ක්‍රෝධය, පලිගැනීම, වෛරය, බද්ධ වෛරය මේ වගේ දේවල් පින්වත්නි අපි සංසාරේ ගොඩාක් දුර අරගෙන යනවා. සසර ගමන දිග්ගස්සනවා. සා අම්මා තාත්තා විශේෂවත්, දරුවෝ විශේෂවත්, වෙන කෙනෙක් නිසාවත්, කිසිම කෙනෙක් දෙයක් කිසිම කෙනෙක් නිසාවත් පින්වත්නි කෝපයක් නම් හිතන්න මේපා. යම් කිසි කෙනෙක් කෝපයෙන් තොරව කටයුතු කරනවා නම් දෙවියන් ඊටාම ප්‍රියයි කියනවා කෝප නැති කෙනාට. සත්‍ය තියෙන කෙනාට. ඊළඟට පින්වත්නි මේ කෝපයත් එක්ක ඔය මම ගිය සතියේ දේශනා කළා මේ දීම පිළිබඳව පොඩි කාරණා කීපයක් දේශනා කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ දීමෙනුත් තියෙන චුට්ටෙන් දෙනවා කියන කාරණාව. කියන්නේ ගොඩාක් අය ඉන්නේ කියන්නේ පින්වත්නි දැන් ඔය අපිටත් කියනවා මේ අපිට සුයිප් වැදුනොත් අපි පන්සලම හදලා දෙනවා සායනාස. සමහර උපාසකම්මල අපිට කියනවා පොයිටාව මම ඊයේ සුයිප් එකක් ගත්ත සායනාස සුයිප් ටිකට් එකක් ගත්තා. අනේ මට ඇදෙන්නේ නැහෙනි. මං ওই බුදුගේ හදලා දෙන්නවා geke. ඉතින් අපි එතකොටම දන්න ඔය ටිකට් එක ඇදෙන්නේ නැහැ කවදා. ඒ කියන්නේ එයාට කන්න බොන්න තියෙන දේන් බ්ලොක් ගල් 10ක් කරන් දෙන්නේ නැහැ. දොර ලොක් එකක් කරන් දෙන්නේ නැහැ. ඒක එයා තියාගෙන එයාගෙන මං හැමදාම සුයිප් ගන්නවා ගන්නකොට හිතනවා මේ සායනාසට මේක බුදුගේ හදලා දෙන්න ලැබේවා කියලා හිතනවා. ඉතින් මං දන්නවා මං අපවත් වෙනකන් ඕක ඇදෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දෙන්නේ නැහැ සායනාස අපි. එහෙම එකක් තමයි අර කියන්නේ. අපි නම් දෙන්නේ නැහැ සායනාස දනට පිටට. ඒකේ කියන්නේ. ඒ කියන්නේ ටිකට් එක ඇදෙන්නේ නැහැ සායනාස දෙන්න කියලා කියන්නේ. ඒක ඇදෙන්නේ නැහැ තමයි. ඒ කියන්නේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංසාරේ තියෙන චුට්ටෙන් දෙන්නේ නැහැ. ඉඟන්නෙකුටවත් දෙන්නේ නැහැ. එසත් තියෙන පොඩ්ඩෙන් දෙන්න. තියෙන චුට්ටෙන් දෙන්න. කන පතෙන් දෙන්න. ඈ තියෙන පොඩ්ඩෙන් දෙන්න. එහෙම දහණය පුරුදු කර. නැතුව මේ අපිට ගොඩාක් ලැබෙන අපි දුමු බකට් එකක් තියෙනවා, බාල්දියක් තියෙනවා. ඒක බාල්දිය පිරීලා උඩින් මෙහෙම වැක්කිරෙනකොට වටේ වැක්කිරෙන එක දෙනවා කියන එක නෙමෙයි. අපේ පාත්‍රයේ පිරීලා වටේට එළියට වැටෙන ටික අපි දෙන්න හිතන් ඉන්නේ සායනාංශ. එහෙම නෙමෙයි, පාත්‍රයේ තව හිස් තියෙනවා සායනාංශ. අපේ බාල්දිය ඉඩ තියෙන හැබැයි අඩියේ පොඩ්ඩක් තියෙන ඒකෙන් ටිකක් දෙන්න. ඒ පොඩ්ඩෙන් ටිකක් දෙන්න. අන්න එහෙමයි දානේ පුරුදුක. නැතු අපිට අතිරික්ත වෙනකොට දෙනවා කියන එක නෙමෙයි. අපිට වැඩි වෙනකොට. එහෙම වැඩි වෙන කාලයක් නැහැ පින්නත් මේ ජීවිතය ඇතුලේ. තියනවාද එහෙම වැඩි වෙන කාලයක්? දැන් 100 නැති වෙනකොට 100 හොයනවා. 1000 ඊට පස්සේ. 1000 ලැබෙනකොට කියනවා දාන්නේ අපිට 1000 වලින් දැන් තියනවා දැන් 1000 ඇති කියලා නෑ. 10000 වෙනවා. 10000 තියෙනකොට මට නම් ලෝකේ හම්බෙලා නෑ කවුරුවත්. 10000 තියෙනවා ඇති ඇති දැන් අපිට 10000 ඉස්සර 100 නේ තිබුණේ. දැන් 10000 තියෙනවා සායනස් නෑ ඒක ලක්ෂ වෙනවා ලක්ෂ වෙනවා ලක්ෂ වෙනකොට කෝටි වෙනවා ප්‍රකෝටි වෙනවා ඈ කෝටි ප්‍රකෝටි වෙනවා ඊළඟට මොකද කරන්නේ ඊළඟට කෝටි ප්‍රකෝටි ගබඩාවල තැම්පත් කරන එතකොට ගබඩාව දෙක වෙනවා ගබඩා දෙක ගබඩා තුන වෙනවා ගබඩා හතර වෙනවා නේද ඊට පස්සේ මොකද කරන්නේ බලන්නකෝ සැප විඳින අය සමහර අය නේද සමහරගේ වල ළමයි ඉන්නවා ඔය අතෝ දැකලා තියෙනවද දන්නේ සමහර ළමයි දැන් ඉස්කෝලේ යන ළමයි එහෙම සමහර ලොකු ඉස්කෝලවල කොළඹ පැත්තේ ලොකු විශාල ඉස්කෝලවල දැන් මේ ඈත පිටිසර බනහාගෙන ඉන්න අය කල්පනා කරයි හාන්දුනේ මෙහෙමත් අය ඉන්නවද කියලා. සමහර ළමයි ඉන්නවා සමහර ගෙවල් වල උදේට නැගිටවන්න එක්කෙනෙක් ඉන්නවා යාව. ගෙදර වැඩකාරයෝ. ඒ ළමයා නිදි. එතකොට එයාගේ දත් මද්දනවා එයා ළමයා නිදි උදේ. දැන් අපේ ගෙවල් වල නම් උදේට නැගිටලා තමම්ම දත් මැදගෙන තමම්ම රෙදි ඇඳගෙන පාන්දර පහම ආඩිතර නැගිලා ඉස්කෝලේ යන්න බෑ පොත් බෑ කියලා සමහර ගෙවල් තියෙනවා මේ දැන් මේ මේ ලෝකේ ලංකාවේ තියෙනවා සිටුවරු වගේ ජීවිත. ඒ ළමයා නිින්දෙන් එයාව හොදනවා, එයාව පිළිදානවා, එයාට ඇඳුම් අඳනවා, එයාගේ ඇස් පිය විලා තියෙද්දිම කවවනවා, එයාට තියෙන ගිලින් ගිලින්න විතරයි. යන්තම් ඇස් දෙක අරලා බලලා ගිලින්න විතරයි. එයාව වඩාගෙන ඇවිල්ලා ඔය V8 එක තියාගන්නවා සීට් එකේ, බෙල්ට් එක දාන්න වෙනම එක්කෙනා, එයා අරන් එන්න එක්කෙනා, පන්තිය ගෙනත් තියෙනවා. ඊට ඔන්න එතකොට තමයි අවදි වෙන්නේ. එතකන් එයා නිදි. ඊට පස්සේ ආරක්ෂක ඉන්න එළියට වෙලා එයා පන්තිය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ආයි උස්සන් ගල වාහනේ තියන්ගල ආයි ගෙද සෙල්ලම් කරන්න වෙනම සේවකයෙක් ඉන්න යාත් එක්ක. ඒක ලොකු සල්ලි තියෙන ගෙවල් ළමයි එක සෙල්ලම් කරන්න වැඩකාරයෙක් වෙනම ඉන්න. එයාට වෙන වැඩ නැහැ. බබාලා එක්ක සෙල්ලම් කරන්න තියෙන යාට.
එයා ජීවිතේම බබාලා එක්ක සෙල්ලම් කරන එක තමයි කරන්නේ. එයා ඉන්නේ බෝලේ අහුලන් එන්න. ඈ සමහර තමන්ගේ ආච්චි සීයාගේ වයස කෙනෙක් ඉන්නේ සමහරට. ඉතින් මේ එක තැනක තියලා ගන්න බොන්න තියෙන වයසක මිනිස්සෙක් බෝලේ ගැව්වාම බෝලේ අහුල්ලා ගෙනත් දෙන්න ඕන. ඉතින් නිතරම වතුරට දාන බෝලේ ස්විමින් pool එකට. නිතරම අර මිනිස්සු pool එකට බෑ බෑ බෝලේ ගෙනත් දෙන්න ඕන. ආච්චිගේ සීයාගේ වයසක මිනිස්සෙක් බලන්නකෝ සැප විඳින හැටිනේ. ඈ සැප විඳින හැටි ඇඳුම් අඳන්න කෙනයි, කවන්න කෙනයි, සෙල්ලම් කරන්න කෙනයි, ඈ සෙල්ලම් වලට එක් කියන්න එක් කෙනයි, ඊළඟට විෂයන් වලට වෙන වෙනම කට්ටියන උගන්වන්න විෂයන් වලට. සල්ලි දීපල සංසාරේ දීපුවා ලැබිලා. හැබැයි අද මුකුත් නැහැ. අද මුකුත් දීපු දෙයක් නැහැ. ඒ නිසා දාණය කියන එක පින්වත්නි කේන්ති නැති කෙනාට දෙවියෝ ප්‍රියයි, සහ කේන්ති නැත කෙනාට පුළුවන්කම තියෙනවා දිව්‍ය ලෝකේ යන්න. ඔන්න දිව්‍ය ලෝකේ යන්න හිතන් ඉන්නවා නම් කේන්ති ගන්න එපා. ඈ කේන්ති තියෙන කාටවත් දිව්‍ය ලෝකේ යන්න හම්බෙන්නේ නැහැ. මොකද දෙවියන් ළඟට යන්න බෑ. කේන්ති අරගෙන කේන්ති ගත්තොත් ඒකේ ඊළඟ ප්‍රතිඵලය මෙලොවට ලැබෙනවා වගේ තමයි, අපාය යනවා, නිරේ යනවා. ලේ ධාතුව කෝප වෙනවා, කේන්ති ගන්න කෙනා පව් සිද්ධ කර ගන්නවා. ඒ පාපේ අන්තිම කෙලවර තමයි නිරේ යනවා. නිරේ යන්න වෙනවා. ක්‍රෝධයෙන් කවදාවත් හොඳ දේවල් වෙන්නේ නැහැ. වෛරයෙන් කවදාවත් හොඳ දේවල් වෙන්නේ නැහැ. එයා නිරේ යනවා. ජාතියකට වෛර කරනවා නම්, ආගමකට වෛර කරනවා නම්, පුද්ගලයකට, කුලයකට, ආයතනයකට නේද? ඉතින් වෛර කරනවා නම් පින්වත්නි, අනුන්ගේ ගස් කොළන් වලට ඉඳලාම කෝධ ක්‍රෝප කරන අය ඉන්නේ සමහරලාට. අනුන්ගේ ගහක ගෙඩි හැදිලා තිබුණත් අපි බැන බැන ගෙට යනවා, එළියට බහිනවා, ගෙට යනවා. සමහර දන්නව අල්ලපු ගත්තේ ගහක අඹ හැදිලා තියෙනවා කියලා මොකද කරන්නේ? සතුටෙන් බාර ගන්නවද? අනේ බලන්නකෝ ඒ ගහේ අඹ හැදිලා තියෙන ලස්සන, ඒ මිනිස්සු හොඳ මිනිස්සු සිල්වත්, ඒකනේ ඒ මිනිසුන්ට අඹ හැදුනේ කියනවද නේ? අපේ අඹ ගහට බැන බැන අපි එළියට යනවා, ගෙට යනවා, එළියට යනවා. අපිට තමයි අඹ ගස් තියෙන්නේ. අරුන්දලාගේ බලන්නකෝ ගෙඩි හැදිලා තියෙන හැටි. කියලා අපේ අඹ ගහට බයිනවා අපි. ඒකෙනුත් කෝපය. ඈ තිරිසංගත සතෙක්ුණත් එහෙමයි. අපේ බල්ලන්ට අපි ගන්න දෙන්නේ නැද්ද? අරේ බල්ලන්ට කෑමක් නැහැ. උන් පැටව් ගහන 8යි 10යි. අපේ උන් පැටවුත් නැහැ. නිකම්ම පෝයි. එහෙම කියනවා. අපේ ළමයින්ටත් බයිනවා. අපේ උන්ට අපි ගන්න දෙන්නේ නැද්ද? ඈ අපි දෙන්නේ, අපිත් දෙන්නේ හොඳ කෑම තමයි. අපිත් හොඳ වාහනේ නේද? අපිට තමයි ළමයි ලැබුණේ. ආම් බලන්නකෝ ගෙවල් වල ළමයි ඉන්නේ ඇයි? එහෙම කියනවා. තමන්ගේ බිරිඳට බයිනවා නේද? ඈ අපිට තමයි බිරිඳාවරු ලැබුණේ. ඕම් බලන්න බිරි නෝනලා. ඈ ආම් බලන්නකෝ හරියේ ගෙවල් වල ඉන්න නෝනලා කියලා තමන්ගේ ගෙදර නෝනාට මූණටම බැන බැන කෝප ගන්න. ඈ අපේ නෝනලාගේ පිරිසිදුකමක් නැහැ. අපේ නෝනලාගේ වචන සංවර නැහැ. අපේ නෝනා වියන්න දන්නේ. අපේ නෝනා මේමයි මේමයි. අර කිව්වනේ නැති හකුරට නාඩන්නේ කිව්වා, තියෙන හකුර රැකගන්නේ කිව්වා. ගොඩක් හැට වෙලා තියෙන එකනේ. ඈ ලෝකේ බැලුවාම පාදේ මේ විතරක් නේ. ඒ ගෙවල් වලත් එහෙම තමයි. ඒ ගෙවල් වල බන බැනාට ගහනවා. ඒ ගෙවල් වල ප්‍රශ්න. හැබැයි ඈතින් බලන් ඉන්න මිනිස්සයා හිතනවා ඒ ගෙදර හොඳ ඇති, අපේ ගෙදර නරක ඇති කියලා හිතනවා. බැලුවාම ඒත් ප්‍රශ්න. ඒත් අරුබුද. මේ ප්‍රශ්නම තමයි ඒත් තියෙන්නේ. නමුත් ඈත ඉඳගෙන නැති අකුරක් ගැන කිය කියා වෙන ගයක් දිහා බල බලා, ඉතින් තමන් එකතු වුණා නම් තමන්ගේ ගෙදර ලස්සන කරගන්න තිබ්බා. සාමකාමී කරගන්න තිබ්බා. ලස්සන වෙන්න තිබුණා. ඔය අදහස් සුවමාරු කරගත්තා නම් එකිනෙකාට ප්‍රියශීලීව ඉන්න තිබ්බා. එහෙම නෙමේ, අනුන්ගේ දේවල් ගැන කිය කියා ගෙදර මිනිස්සුන්ට බයිනවා. ගෙදර ස්වාමි පුරුෂයන්ට බයිනවා. අපේ ගෙවල් වල තමයි පිරිමි ඉන්නේ. පොරෝගෙන බුදිය ගන්නවා. ආම් බලන්නකෝ පිරිමි. උදේ නැගිටිනවා යනවා. තමාට උදේ නැගිටලා යන එක වනචරකම යනවත් දන්නේ නැහැ. ඈ වෙන කාන්තාව පස්සේ යනවත් දන්නේ නැහැ. තුන්වෙනි සිල්පදේ කඩා ගන්න යනවද? හැබැයි තමන්ගේ ගෙදර පෙරවම් බුදියන් ඉන්න මිනිහා වනචරකම යන්නේ නැහැ නේ. ඒ මිනිහාට බයිනවා. අර මිනිහා උදේ නැගිටලා යනවා. යන්නේ කොහෙද දන්නේ නැහැ නේ. ඈ යන්නේ කොහෙද දන්නේ නැහැ. උදේ නැගිටලා යන මේ අපේ ගෙදර ඉන්න පිරිමි පොරවම් බුදී කියලා බයිනවා. බැලුවම අර මිනිහා උදේ නැගිටලා වනචරකම යනවා. සමහරට ගෑනු පස්සේ යනවා. තුන්වෙනි ශික්ෂාපද එකනේ එක බේබදු කම යනවා. එක්ක සූදු තියෙන දැන් හොයාගෙන යනවා. ඇත්ත නැත් අපි දන්නේ. තමාට ඒ ගෙදර බයිනවා ඇති. අර ගෙදර පිරිමි ඉන්නවා බලන්නකෝ ගෑනු වගේ ගෙට වෙලා බුදියන්. අපේ ගෙදර පිරිමියා වනචරකම යනවා උදෙන් කියලා එහෙ බයිනවා ඇති. ඈ එහෙ බයිනවා ඇති. අර ගෙවල් වල බලන්නකෝ පිරිමි ඉන්නවා. අර අසවල් ගෙදර, අක්කලගේ ගෙදර, අතවල් පිරිමියෙක් ඉන්නවා. ගෑණි වගේ ගෙට රිංගගෙන ඉන්නවා. රෙද්ද පොරෝගෙන බුදියාගෙන. අපේ උන් උදේ නැගිටිනකොට මේ බූරු පොලක් හොයාගෙන හොයාගෙන යනවා කියලා බයිනවා ඇති, දොස් කියනවා ඇති. ආන් ඒ නිසා පින්වත්නි මතක තියාගන්න, තැවෙන දේවල් පසු තැවෙන දේවල් කරන්න එපා. ව්‍යාපත් දේවල් කරන්න ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා, සියලු සෙත සාන්තිය උදා වේවා. අදත් ප්‍රාර්ථනා කරනවා.
පානදුර පින්වත් සරණපාල මාවතේ පදිංචි ඉනෝකා වික්‍රමරත්න සමන් සුදීප්ත දෙමව්පියන් විසින්. 2026/06/03 දින 21 වන ජන්මදිනය සමරන දැනට උසස් අධ්‍යාපනයේ යෙදෙන චෙහාන් ලක්විඳු පුතුට ආශිර්වාද කරන්න. ඒ වගේම 2026/06/06 වන දින 18 වන ජන්මදිනය සමරන 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින හිරුජ සංවිදු යන පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවායි ප්‍රාර්ථනා කළේ. දරුවන්ගේ සියලු අපල දුරු වේවායි ප්‍රාර්ථනා කළ මීට වසර 3කට පෙර පරලෝසපත් දයාබර මෑණියන් වන නිමලාවතී රණසිංහ මෑණියන්ට එවැගේම රත්නපාල වික්‍රමරත්න දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම, පතන්නා වූ බෝධියකින් නිර්වාණය ලැබීමට ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එයත්න්ගේ අරමුණක් වෙලා තියෙනවා. එවැගේම තිලකසිරි ලුණුගල ජනපදය බුත්තල පදිංචි ජේ.එම්. චාමර විරාජ් මදුරංග, එවැගේම කේ. සනෝජා ලක්මාලි, ජේ.එම්. ඉනෝකා දමයන්ති, ආර්.එම්. ප්‍රියන්ත නාමල්, ජේ.එම්. නිලෝෂා මදුවන්ති යන පිරිස විසින් බුත්තල ලුණුගල ජනපදය තිලකසිරි නිවසේ පදිංචිව සිට මීට වසර 2කට පෙර එනම් 2024 ජුනි 3 වන දින මෙලොව හැරගිය ඩී.එම්. ලීලාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, එවැගේම ජේ.එම්. කරුණාතිලක පියාණන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණ ඇතුව තිලකසිරි නිවස ලුණුගල ජනපදය බුත්තල පදිංචි අපේ චාමර මහත්මයායි, එවැගේම සනෝජා ලක්මාලි කියන මේ අය ඒ පින් බර දායකත්වය ගැන කටයුතු කරනවා. එවැගේම මේ වෙලාවේ මැදිරියට පැමිණිලා ධර්මය ශ්‍රවණය කරන පානදුර පින්වත්ත සරණපාල මාවතේ පදිංචි ඉනෝකා වික්‍රමරත්න සමන් සුදීප්ත දෙමව්පියන් ඒ පින්වන්ත මහත්ම මහත්මීන්ද බොහෝම පින් සිතින් මතක් කරමින් සිහිපත් කරමින් මේ පින් ඒ ඇත්තන්ට ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්න මේ කුසල් ඒ හැමට හේතු ආසනා වේවා. විශේෂයෙන් දරුවන්ට සුබ උපන්දින වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ආරාධනා කරනවා අපේ විහාරස්ථානයේ මේ වර්ෂයේ කඨින පින්කමේ දායකත්වයේ ලබා ගන්නට ඔයත්තන්ට අවශ්‍ය නම් අවස්ථාව තිබෙනවා අපිට කතා කරන්න. ඒ වගේම අපේ විහාරස්ථානයේ ධර්මශාලාවේ සහ ආවාස කුටි සෑදීමේ කටයුතු අපි කරගෙන යනවා. ඒ සඳහා පින්වන්ත දායකත්වයන් ලබා දෙන්න කියන පින්බර ආරාධනාව අද දවසෙත් කරනවා. 0.71.25.03 අපිට කතා කරන්න, 0.71.25.03 අපිට කතා කරන්න මේ පින්වන්ත ආරාධනාවත් කරමින් මේ විදියට අදත් සෙත් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට

0: ఆకాశట్టా చ బుమ్మట్టా దేవా నాగా మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు లోక శాసన చిరం రక్కంతు దేశన చిరం రక్కంతు మం పరంతి.
1: నవత లబన సతియేత్ ఉబవ సోయా వడినతురు హెమట తెరువన్ సరణ వేవా.
2: අද නෙත් එෆ්එම් ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.
3: අවතත් අලුත් කාගෙත් නෙත්.

Nit FM, Nit Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Spirit Mandebjerg. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝගාදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඒශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nitt-FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යයක්මයි. ඒ මහා සත්‍යානුභාවය

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.